0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වාසනාවන්ත දවසක් සුබ උදෑසනක්. අද ජූලි මාසයේ 11 වෙනිදා සෙනසුරාදා දවස. දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5:37යි.

සුබ දැසනක් වෙලාව් දැසන හයයි විනාඩි දෙකයි දැන් අද දවස ලෝක ජනගහන දිනේ විදිහට තමයි ජාත්‍යන්තර මට්ටමින් සමරන්නේ දැන් 1987 ජූලි 11 වෙනිදා වෙන විට ජනගහනය බිලියන 5ක් කියන්නේ කෝටි 500 ඉක්මවා යාම මුල් කරගනිමින් 1989 වසරේ සිට මේ දිනය ළල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් වැදගත් දවසක මේ හමුවීම අද ජූලි මාසයේ 11 වෙනිදා. ඉතින් පත්තරවල විස්තර සොයා බලන්න පෙර ආතුව ජාතික වැදගත්කම මොකද්ද මෙහි තිබෙන කියලා කෙනෙකුට කල්පනා වෙයි. ශ්‍රී ලංකාවට තියෙන වැදගත්කම තමයි මේ දැන් සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට ජනගහන වර්ධනය, ඒ වගේම වයස්ගත වන ජනගහනයේ කළමනාකරණය, තරුණ ශ්‍රම බලකාය, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් සම්බරව පවත්වා ගැනීම පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රතිපත්ති සැකසීමට සහ කතාබහක් ඇති කර ගැනීමට මේ දිනය ඉතා වැදගත් දවසක් විදිහට සලකන්න පුළුවන්. ලෝක ජනගහන දිනය ජාත්‍යන්තර මට්ටමින් සමරන්නේ අද. World Population Day කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ.

ලංකාදීපදේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ඩොලර් ලක්ෂ 25 හැකරු සිද්ධිය භාණ්ඩාගාර මෙහෙයුම් අවුල් ජාලයක් කුමන්ත්‍රණයක් වුණාදැයි සෙවීම CIDA වැඩක්. විදේශ ණය ගෙවීම් විගණනයක් ඕනෑ. යැල්පැන ගිය ඊමේල් වලින් සයිබර් අවදානමක් මුදල් කමිටු වාර්තාව කියයි. මමත් රාජිත සේනාරත්න මෙතුමාගේ ඡායරූපයක් සහිතව කිරින්ද වැලිකෙනීමේ සිද්ධිය හිටපු ඇමති රාජිත අධිචෝදනා කියලා තමයි ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ. මාලිමා මන්ත්‍රීගේ ගෙට හොරුපණිති රිදී කරඬුවක් අරගෙන ගිහින්. මැගසින් හිරගෙදර ගැටුමක් රැඳවියෝ පහක් රෝහලේ ආරක්ෂාව තර කරයි. ඩෙංගු ගම්පහ කප් ගහයි රෝගියෝ 66,064ක් මරණ 46ට නැගී. අධික නැමැතිට විශ්වාස භංගයක් විපක්ෂයෙන් අත්සන්. රන්ගිනිය විසිද්ධිය මුදාහැර සිටි හිටපු ඇමති දුමින්ද යලි නඩුවට. සරසවි ආචාර්යවරු උසස් පෙළ විභාග ඇගයීම් රාජකාරියෙන් ඉවතට. කැන්ඩි ලමිස්සි නිග්ම යයි. මරසෙල් ගුණතලගේ ඡායරූපයක් සහිතවයි අද ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. අපෙන් සමුගින යන ප්‍රවෘත්ති පිළිබඳවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරන්න පුළුවන්. ලක්ෂ 3ක අල්ලසකට මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපති සහායක රිමාන්. කතරගම් පාද යාත්‍රාවට කුමන දොර ඇරෙයි? ඡායරූපයක් සහිතව කුමන කතරගම වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට සාම්ප්‍රදායිකව පහගමනින් කුමන ජාතික වනෝද්‍යානය හරහා ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුව ඊයේ කියන්නේ 10 වෙනිදා පෙරවරු 6ට විවෘත වුණා. උකඳ දේවාලයේදී පැවතු Hindu ආගමික වතාවතනින් පසුව දොරටුව විවෘත වුණා. ඒ කුමන ජාතික වනෝද්‍යානය හරහා කතරගම දක්වා පාගමනින් ගමන් කිරීම සඳහා එවන විටත් බැතිමත් වූ විශාල පිරිසක් එක් වෙලා හිටියා. ඔවුන් කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවෙන් පිට වෙන ආකාරය තමයි මේ දකින් ලැබෙන මේ ඡායරූපේ. ඉතින් විශාල පිරිසක් සහභාගී වෙන ඡායරූපයක් ලංකාදීප මුල් පිටුව වාර්තා කරනවා. පහළවේ සිසුවිය පාසල් ඇඳුමින් පෙම්වතා එක්ක පාළු නිවෙසක දැරිය පොලිස් බහරයට තරුණයා අත්අඩංගුවට. පොලිසියට පැමිණිලි වැලක් දික්වැල්ලේදී මිතුරුක එක්ක සෙල්ලම් දැම්මයි රතවාහන කුස්තාපල් අත්අඩංගුවට. මිගමුවේ කැරල්ලෙන් මියගිය රැඳවියන් දෙකගේ මරණවලට විවෘත තීන්දුවක් සිරුරු කොටස් රස පරීක්ෂකට. රටවටින්ම කතරගමට ළඟම විශේෂ බස් රථ සේවා. වෙලාව උදෑසන 6:08 ඔබ ලක්කන සමග

0: මෙලවුද සනහයයි විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මදුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 සතියක ලක්හඩර.

ලෝක ජනගහන දිනේදී දැන් වර්තමානයේ ලාංකීයේ ජනතාව කුයි තරම්ද දැන් ඒ පිළිබඳව කල්පනා කරොත් එහෙම ජනහා සංඛ්‍යාලේඛන ජනසංගණනය සිදු කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. දැන් එය වාර්තා කරන විදියට 2025-2026 වර්ෂයන්ට අදාළව ඇස්තමේන්තුගත ජනගහනය මිලියන 22.4ක්, ඒ කියන්නේ 2,24,00,000 කියලා තමයි වාර්තා කරලා තින්නේ. ජනගහන ව්‍යාප්තිය ව්‍යුහය පිළිබඳව කරුණු සඳහන් කරද්දී දැන් ජනගහන වර්ධන වේගය වර්තමානයේ වන විට ලංකාවේ ජනගහන වර්ධන වේගයේ තරමක් මන්දගාමි මට්ටමක තියෙන්නේ. වාර්ෂිකව 0.3-0.5 තමයි ගන්නේ. කොහොමනත් වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 350කට වැඩි ජනගහනත්වයක් පවතිනවා කියලා වාර්තා වෙනවා. ඉතින් වැඩිම ජනගහනයක් සහ ජනගහනත්වයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්, විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. කොමුණත ගම්පහ පිළිබඳව කියද්දී ගම්පහ ඩෙංගු වලින් කප් ගහයි කියන හේතුවත් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ජනගහනයේ වැඩි වශයෙන් ඉන්නවා, ඒ නිසා ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. දැන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ඩෙංගු රෝගයෙන් මේ බොහෝ දෙනාව ගලවා ගන්න පුළුවන්. ඔබ සමහරලාට එක පොල් කටුවක් වෙන්න පුළුවන්, වෙන දෙයක වෙන්න පුළුවන්, වතුර පිරලා තියෙනවා නම් ඒවා ඉවත් කරලා මදුරන් බෝ වෙන ස්ථාන වළක්වා ගන්න දෙන දායකත්වය ජීවිතයක් බේරගත් අවස්ථාවක් වෙන්නත් පුළුවන්. රටපුරා ඩෙංගු වසංගත තත්වයකට පත් කරමින් මරණ සංඛ්‍යාව ඊයේ වන විට 46 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. බස්නාහිර පළාතේ ඩෙංගු උල රෝගය ඉතාම තදින් පැතිර යමින් තිබෙන බවත්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බරපතල ලෙස පැතිර යන බව සෞඛ්‍ය දත්ත වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව රෝහල් වලට දරාගත නොහැකි වන තත්වයකට පත්වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ බස්නාහිර පළාතේ රෝහල් රැසක් ඩෙංගු රෝගීන්ගෙන් පිරලා පවතිනවා කියලා තමයි අද ලංකාදීප වාර්තා කරන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද අභේවික්‍රම මහත්තයා තමයි මේ තොරතුරු සඳහන් කරන්නේ. රෝහල් වල එක ඇඳක රෝගීන් දෙදෙනෙකු සිටින තත්වයකට පත්ව තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සමහර රෝහල් වල ඉන්නවා කියන එක වාර්තා වෙනවා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවියන් දෙපිරිසක් අතර ඇතිවුණු ගැටුමක්, කියන්නේ ඊයේ ඇතිවුණු ගැටුමක් පිළිබඳව වාර්තා කරනවා. මේ ගැටුමෙන් දෙපාර්ශ්වෙම රඳවියන් 5 දිනක තුවාල ලබා තියෙනවා කියලා තමයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් මැගසින් බන්ධනාගාරයේ මේ විදිහට ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගැටුම් හේතු කරගෙන මේ නැති වෙන්නේ ජීවිත සිරකරුවෝද මිනිස්සුයෝ කියලා එක්තරා තැනක සටහනක් තියෙනවා. ඉතින් බන්ධනාගාරයේ අසල තාපේත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් මේ බන්ධනාගාර රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ තුවාලකරුවන් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් කොහොමවත් බන්ධනාගාර ආරංචි මාර්ග තුරතුරු අනාවරණය කරන විදිහට තමයි ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. මැගසින් බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් කළ රැඳිවයන් 5 දිනාගේ 2 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් බන්ධනාගාර රැඳිවයන් දෙපාර්ශ්වයක් අතර මේ ගැටුම හට ගැනීමත් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ මැගසින් බන්ධනාගාරයට පිටත් කර යවූ බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එහෙ යන විටත් බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වෙලා ගැටුම සමතෙකට පත් කරලා තියෙනවා. ඉතින් ගැටුමට හේතුව ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. වෙලාව උදෑසන 6:18. අද සෙනසුරාදා දවස. සතියක පත්තරවල විස්තර සමගින් ලක්කණ්ඩත් එක්ක ඔබ

0: සතියක ලක්හඩ
1: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය.
6: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 176 176 අංකයට

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 25යි. දැන් මේ වර්තමාන ආණ්ඩුව යටතේදී මේ ගුවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කරනවා. අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මෙහෙම කියනවා.
1: මේ වකුගඩු රෝගයේ විශාල ඛේදවාචකය. එනිසා පිරිසිදු පානීය ජලය අපේ ගම්මල ජනතාවට ලබා දෙන්න ඕන. පිරිසිදු නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් දශක ගණනාවක් මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි මේ මුළු කාලය ඇතුළතම අපේ රටේ 160% වගේ ප්‍රමාණයකට තමයි අද ජලය ලබා දෙන්නේ. ආසන වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 42ක් 43ක් ආසන ප්‍රමාණයකට තමයි මේ පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. අපි ලබන අවුරුද්දේ ආරම්භ කරන අලුතෙන් ජල ව්‍යාපෘති 22ක් ආසන වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 2000ක් එම ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයීම් ලබා දීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් ඉල්ලලා තියෙනවා මේ වෙනකොට. අප්‍රේල් 16න් පස්සේ සමහර ප්‍රදේශවල අස්වැන්න ආවා. අපි වී මිලදී ගැනීම නතර කරාට පස්සේ

0: දසලක්ෂ දහදාක ගොවිජනතාවගේ වී මිලදී ගත්තා. සාමාන්‍යයෙන් අපි අයවැය ලේඛනයෙන් දසලක්ෂ දහදාහ වින් කරේ ජලයේ සහ මහේ දෙකේම වී මිලදී ගන්න. හැබැයි අපේ වී අලි මණ්ඩලයේ දසලක්ෂ දහදාහෙන් මහ කන්නෙම වී අරගෙන. ගියයල් කන්න මේ වී මිලදී ගන්න දසලක්ෂ 6000ක් වින් කරා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කන්න දෙකකින් වී මිලදී ගන්න දසලක්ෂ 16000ක් වින් කරලා නැහැ. ඊටසපි වී අලි මණ්ඩලයේ කැඳෙව්වා. යල් කන්න වී මිලදී ගන්න සල්ලි නැහැ කිව්වා. බජට් එක අපි ඔක්කොම අතර ඉවර වෙලා තිබුණේ. නමුත් ඒත් මුදල් අමාත්‍යාංශයෙන් සෙනෙහස අපි එකඟතාවය පළ කරා.
1: වීමිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බව තමයි ජනාධිපතිවරයා මේදී සඳහන් කළේ.
0: ජල කන්නේ නැවත වීමිලදී ගැනීම සඳහා දසලක්ෂ 6000ක් වෙන් කරා ගොවි ජනතාව වීමිලදී ගන්න. ඒ කියන්නේ ගිය යලයි මහයි මේ යලයි ගත්තාම දසලක්ෂ 22000ක් ආණ්ඩුව වීමිලදී ගන්න. ඒ විතරක් නෙවෙයි අපේ ගබඩා විශාල ලෙස කඩා වැටලා තිබුණේ. දැනට අපි වෙන් කරලා තිබෙනවා කෝටි 1000ක්. අපි අඩු පොලියට 64ට පොලියකට පෞද්ගලික අංශයට ණය දෙනවා වී ගන්න. දැන්ට තියෙන ධාරිතාව ප්‍රමාණවත් නැත්නම් දැන්ට තියෙන මෝල් ප්‍රමාණවත් නැත්නම් අපි පෞද්ගලික අංශයට ආරාධනා කරලා තිබෙනවා. විශේෂ මහිතර මේ අවුරුද්ද අපිට ආරම්භ කරන්න පුළුවන් මිහින්තලේ විශාල වී ගබඩාවක් සහ වී මෝලක් පෞද්ගලික අංශේ. ඒ වගේම ඒහා සමාන ධාරිතාවකින් අම්පාරේ වී මෝලක් සහ ගබඩාවක් අපි ආරම්භ කරනවා. අපි පියවරෙන් පියවරේ ප්‍රශ්න විසඳමින් යනවා. අපි බලයට එනකොට 2024 සැප්තැම්බර් මාසේ. ඒතර යල් කන්නේ අස්වැන්න ඇවිල්ලා තිබුණා. මොකද උනේ? විශාල හාල්ලිගයක් තිබුණා නොවැම්බර් වෙනකොට. අපි ඇවිල්ලා අස්වැන්නලා තියෙන කන්න තුනක විතරයි. මේ කන්න තුනක වී නිෂ්පාදනය වෙනකොට අද හාල් වලින් ස්වයංපෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදනය වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්ලා වගා කරලා තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. අපි ආ වෙළඳපොළට ගේන්න ඕන. ඒතර තමයි අපිට හාල් වලට විශාල වෙළඳපොළක් හැදෙනවා. මෝල් ලිමියෙක් ඇවිල්ලා නේද ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාර වලට. හොඳයිනේ. ඒතර විශාල වෙළඳපොළක් හැදෙනවනේ. එහෙම වෙළඳපොළක් කරා තමයි අපි මේ වී වලට සාධාරණ මිලක් සහ වෙළඳපොළේ තරඟකාරීත්වයක් හදලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
1: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙන්න මේ විදිහට එහිදී අදහස් පළ කළේ.
2: මේ පවුල් වලට බොන්න වතුර ටිකක් ගන්න ගියාම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවොත් ඔබෙහි හොඳම සාක්ෂිකරුවෝ. දැනුත් අපිට රටේ 53-4% වගේ තමයි පානීය ජලය නලවලින් ලැබෙන අය ඉන්නේ. තව ඉතා විශාල ප්‍රමාණයක් පානීය ජල පද්ධතිය නල ජලය ලබා දීම සඳහා වෙච්ච සූදානම අපි හදන්න ඕන. බොන්න වතුර ටික උමනා වෙනා වගේම ගොවිතැනට අපිට වතුර ටික උමනා වෙනවා. මේ උතුරු අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලංකාවේ දෙවැනි විශාලතම ජල ව්‍යාපෘතිය හැටියට තමයි මේ ජල ව්‍යාපෘතිය අද ආරම්භ වෙන්නේ. අපි එහෙම කියන්නේ මේ ජල ව්‍යාපෘතියේ ව්‍යාප්තිය අර කෙරවල පදවිය කැබිතිගොල්ලෑව කාටගස්දිගලිය හොරෝපතානට එනවා. මේ ව්‍යාපෘතිය අවසන් වෙනකොට 2026 අපි අද පටන් ගන්නවා 67,000ක් ජල සැපයුම් සපයනවා. මිලියන 51,000ක් වියදම් කරන ලංකාවේ විශාලතම ජල ව්‍යාපෘතිය අද දවසේ කැබිතිගොල්ලෑවෙන් ආරම්භ වෙනවා කියන එක අපි තාම සතුටින් මතක් කරනවා. ඔබට තිබිත්තා විශේෂ අවශ්‍යතාවයක් මේ සම්පූර්ණ කරන්න හදන්න.

0: වෙලාව උදෑසන 6:30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

ඒ රාත්‍රයේ බලන්න නොහැකි වුණු ලොතරැයි පත්තික අතට ගන්න මහජන සම්පත ගොවිසෙත නෙගාපව ධන නිධානය ඒ වගේ මහදහන අද සම්පත ජය සුබ දවසක් ලොතරැයි ඒ රාත්‍රී බලන්න නොහැකි වුණා නම් ප්‍රතිඵල කියන්න සූදානම් වන්නේ මුලින්ම ගන්න මහජන සම්පත අතට 6244 වන වාරයේදී කියලා බලන්න ඊ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 7 2 8 4 7 7 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා 6244 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ඊ අක්ෂරයේ අංක 7 2 8 4 7 7 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගුවිසෙත 6486 වන වාරයේදී ඊ අක්ෂරයේ අංක 8 අංක 11 අංක 22 සහ අංක 77 ඔබව වාසනාවන්තයන් කළේ. 6486 වන වාරයේ ගුවිසෙත ලොතරැයි ඊ අක්ෂරයේ අංක 8 11 22 අංක 77 2592 වන වාරයේ මෙගාපව ලොතරැයි එල්ලක්ෂරයේ ජයග්‍රහණය කළේ සුප්‍රියංකය බවට පත් වුණ අංක 20 අංක 29 අංක 40 අංක 52 අංක 71 අංක සටහනේ සටහන් වුණා. 2592 වන වාරයේ මෙගාපව ලොතරැයි එල්ලක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය වුණා. සුප්‍රියංකයුනි අංක 20 අංක 29 අංක 40 අංක 52 සහ අංක 71 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2274 වන වාරයේදී එච් අක්ෂරයේ අංක 5 15 52 81 ධන නිධානයේ 2274 වන වාරයේ එච් අක්ෂරයේ අංක 5 15 52 81 වාසනාවන්තයන් බවට පත් කළ අංක සටහන විදියට හඳුනාගත් අයියේ රාත්‍රී දිනුම් මදිල්ලද හඳහන් ලොතරැයි අතර ගන්න 1553 වන වාරයේදී මීන ලග්නයයි ජයග්‍රහණය කළේ අංක 31 අංක 36 45 සහ අංක 59 ඔබට වාසනාව උදා කළේ. 1553 වන වාරයේ හඳහන් ලොතරැයි මීන ලග්නය ජයග්‍රහණය කළ අංක 31 36 45 සහ අංක 59 වාසනාවන්ත ලෙස සටහන් වුණා. අද සම්පත 819 වන වාරයේ ඊයේ රාත්‍රී දිනුම් මදිල්ලද ලොතරැයි රටාව අංක 77 477 8 4 7 7 ඊ අක්ෂරය. අද සම්පත 819 වන වාරයේ අංක 77 477 8 4 7 7 ඊ අක්ෂරයේ වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ජය ලොතරැයි 512 වන වාරයේදී ඩබ්ලිව් අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 3 අංක 4 සහ අංක 2 වාසනාවන්ත ලෙස සටහන් වුණා. 512 වන වාරයේ NLB ජය ලොතරැයි W අක්ෂරය අංක 3 4 4 2 සටහනුනේ අංක සටහනේ. සුබ දවසක් ලොතරැයි 360 වන වාරයේදී මකර ලග්නයයි ජයග්‍රහයි ලග්නය වුණේ අංක 2 25 32 අංක සටහනේ සටහන් වෙද්දී 2885 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනාගත්තා. 360 වන වාරයේ සුබ දවසක් ලොතරැයි මකර ලග්නයේ ජයග්‍රහයි ලග්නය වුණා අංක 2 අංක 25 අංක 32 වාසනාවන්ත අංක වෙද්දී අංක 2885 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයි ඒ වගේම ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගුවිසෙත මහජන සම්පත ඊ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි බලන්න නොහැකි වුණා නම් ලොතරැයි බලන්න වෙලාවක් උදා වෙන්නේ නැති හැමදෙනාම වාසනාවන්ත වෙලාවකට පත් කරපු දැන් වෙලාව උදෑසන 6:35.

Radio ITN ratata waga kiyana radio satyage lakhada.

කැන්ඩි ලමින්සි නිග්මයයි සිංහල පොප් ගීත කලාවේ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරිසෙල් ගුණතිලක මහත්මිය දහවෙනිදා අභාවප්‍රාප්ත වෙනවා. ඉතින් එතුමිය රෝගාතුරව සිටියා, සත්කම් කීපයකට මුහුණ දුන්නා. මේ යන විට වයස අවුරුදු 68යි. 1958 වසරේදී උපත ලැබූ මරිසෙල් අවුරුදු 7 සංගීත ක්ෂේත්‍රයට එක්වෙන්නේ. පියානෝව ඒ වගේම ඕගණයේ වාදනයට දක්ෂ වුණා. සමස්ත ලංකා ගායනා තරඟ වලින් ජයග්‍රහණ හිමි කරගත්තා. කොමුණත ලෝකයට යන්න හැකියාවක් ලැබෙනවා. රේඩියෝ සිලෝන් එකට එක් වෙලා ගීත ගායනා කරපු ඇය විදේශ රටවල සුපිරි හෝටල් වල ගීත ගැයීමට එක්ුණා. කැන්ඩි ලමිස්සි ගීතයෙන් තමයි අතිශයින් ජනාදරයට පාත්‍ර වුණේ. මරිසෙල් දේශීය සංගීතයට බටහිර ආර එක් කිරීමට සමත් වුණු ගායන ශිල්පිනියක්. ප්‍රසංග වේදිකාවේ බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වුණු ගායන ශිල්පිනියක් විදිහට මතකයේ අවදි කරන්න පුළුවන්. ගැයූ ගී විතරයි ඉතිරිවන්නේ. ඇය අපෙන් සමුගෙන යනවා. මරිසෙල් ගැයූ ගීයක්.

ඇය ගායනා කළ ගීත අතර ඉතින් නව ලෝකයේ තව ගීත නිර්මාණය වුණාට ඇයගේ හඬින් මින් ඉදිරියට ගීත නිර්මාණය වෙන්නේ නැහැ. සීන ලෝකේ සීන නෙළුම්මල් ඒ වගේම පහන් නෝන රැයක රහසයි සුඳුරු ජීවේ වැනි ගීත අපේ මතකයට එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් කොහොම වුණත් අපේ හදවත් තුළ ජීවත් වෙන ඇය මරිසෙල් ගුණතිලක මොක්සුව ප්‍රාර්ථනා කරන්න අප අමතක කරන්නේ නැහැ. ලක්කඩ ගුවන් විදුලිය විදිහට හැමදාමත් ඇය එක්ක රැඳී සිටපු මාධ්‍ය ආයතනයක් විදිහට ස්වාධීන රූපවාහිනිය ලක්කඩ ගුවන් විදුලිය ඇතුළු ස්වාධීන රූපවාහිනිය ලක්කඩ මාධ්‍ය ජාලයේම ශෝකයත් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් අද උදෑසනම මේ ප්‍රවෘත්ති අරගෙනෙද්දී දැන් දේහ අනිද්දා ඒ කියන්නේ 13 වෙනිදා බුරැල්ල කනත්තේදී අවසන් කටයුතු සවස 5ට සිදු කිරීමට නියමිතව ගත් මතක් කරනවා. වෙලාව උදෑසන 6:43.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දිට්ටුවා සුලිකුණාටුවෙන් රජයට ලැබුණු පරිත්‍යාග මුදල් කිසිදු නීති විරෝධී ගිණුමකට බැර කර නැතයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. දැන් ඒවා මහා භාණ්ඩාගාරයේ පාලනය යටතේ ඇති ගිණුමුල සුරක්ෂිතව පවතින බව තමයි අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
2: දිට්වා සුලිකුණාටුව හේතුවෙන් පවුල් 492,302කට අයත් පුද්ගලයන් මිලියන 1,696,231 දෙනෙකුට පීඩාවට පත් වූහ. විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සහ සුපසාධනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ප්‍රමුඛතාවයක් දී ක්‍රියාත්මක කරන සහන හා වන්දි වැඩසටහන් බොහොමයක් 2026 ජූනි වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ අනුව ක්ෂණික සහන සහ යළි පදිංචි කිරීමේ දීමනා යටතේ නිවාස පිරිසිදු කිරීම, මුළුතැන්ගෙහි බඩුමුට්ටු ප්‍රතිස්ථාපනය, තාවකාලික කුලී දීමනා සහ පාසල් සිසුන් සඳහා ලබා දෙන ආධාර ඇතුළු ප්‍රධාන ගෙවීම් බහුතරයක් 90% ඉක්මවා ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ජීවනෝපාය හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර සඳහා ලබා දෙන වන්දි අතර මිරිදිය දීවර බෝට්ටු හානි සඳහා වන වන්දි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති අතර එළවලු, මිරිස්, ලූණු සහ වී වගා හානි සඳහා වන වන්දි ගෙවීම්ද ඉහළ ප්‍රගතියකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතී. ජීවිත හානි හා පූර්ණ අබාධිතයන් සහිත සඳහා වන දීමනා මෙන්ම සත්ව ගෝවිපල හිමියන් සඳහා වන දීමනා, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන ආධාරද සැලකිය යුතු මට්ටමකින් ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
1: රීබිල්ඩින් සඳහා අරමුදල් රැස් කිරීම සහ ඒවා වියදම් කිරීම පිළිබඳව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයත් පාර්ලිමේන්තුවට පැහැදිලි කරා. මෙහෙම
3: පැහැදිලි කරගන්න ඕනේ අර මුදල කියලා කියන්නේ අරමුදල් රැස් කිරීම. දැන් අරමුදලක වෙනමම එකක් නීත්‍යානුකූලව හදන එකත් අරමුදල් රැස් කිරීම කියන එකත් කාරණා දෙකක්. වඩාත්ම නීත්‍යානුකූල ක්‍රමවේදයේ තමයි අපි කවුරුත් දන්නේ නැති එළියේ තියෙන ගිණුමකට වඩා මහා භාණ්ඩාගාරයේ තියෙන ආයකාවත් අරමුදල් රැස් අතුව ඒ ගිණුමල් දාන්න කියලා අපි ආරාධනා කරා මේ ගොඩ නැගීම සඳහා. එන රීබිල්ඩින් ශ්‍රී ලංකා කාර්යයේ ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම රුපියල් බිලියන 500ක් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්තා. එතකොට එන්නේ වියදම් කරන්න ගන්න ෆයිනෑන්සින් සෝස් එක තමයි මේ අරමුදල් රැස් කිරීම. අපිට බිලියන 500 මෙතනින් ආව නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැනටමත් ඒකට ආපු මුදල් එහෙමම තැන්පත් වෙලා තියෙනවා. එතකොට සමස්ත බිලියන 500 මෙතනින් ලැබිලා තියෙන බිලියන 11 බිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් 248ක් දැන් වියදම් කරලා තියෙනවා. ඒ නිසා මේක කිසිදු ආකාරයක නීති විරෝධීව වෙන තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා වඩාත් උචිතව මේ ගිණුම් ගත කිරීම වර්ෂ අවසානයේදී මේ බිලියන 500න් කොච්චර වියදම් කරාද, ඒ සඳහා මූල්‍යණය කරේ කොච්චර ආකාරයකටද, ඒකාබද්ධ අරමුදලින් කොච්චර ගත්තද, මේ ගත්තු ප්‍රමාණයෙන් අපි කොච්චර වියදම් කරාද කියන එක ඉදිරිපත් කරනවා.
1: දිට්වා සුලිකුණාටුව සහ මැදපෙරදිග අර්බුදය ඇතුළු අභියෝග රැසකට රට මුහුණ දුන්නත් මෙට්‍රික් ටොන් මිලියන 50කට අධික වී ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට රජයට හැකියාව ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එල් සන්දික මහත්තයා සඳහන් කරනවා. දැන් මාධ්‍ය හමුවකට එක්වෙමින් සන්දික මහත්තයා කිව්වේ මෙහෙම.
4: රජයක මූලික පරමාර්ථය තමයි ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යෑම. මේ සම්බන්ධයෙන් රජය විශාල කැපවීමක් කළා තියෙනවා. ලංකාවේ වී නිෂ්පාදනයේ පරිම මට්ටමට ළඟා වුණේ 2020 වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියන 50 මොල ගියා. හැබැයි ඊට පස්සේ අර විවිධ ප්‍රශ්නත් එක්ක වී නිෂ්පාදනය කඩාගෙන වැටුණා. වර්තමාන රජයේ ඒ ප්‍රතිපත්තිත් එක්ක කටයුතු කළා. අද වෙනකොට මහා සහ 25 යලකන්නේ කන්න දෙක එකතුව එක බැලුවාම අද වෙනකොට අපේ නැවතත් වී මෙට්‍රික් ටොන් මිලියන 50 ඉක්මවන මට්ටමට ළඟා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ අවශ්‍ය තාවේට සරිනන ආහාර ප්‍රමාණය ඊටත් වඩා වැඩි ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරලා තියෙනවා.
5: සතියක් ලක්හඬ

0: අභියෝග රැසකට මුහුණ දුන්නත් වසර අවසානයේ වන විට අපේක්ෂිත සංචාරක ඉලක්ක වෙත ළඟා විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්තයා සඳහන් කරනවා. සංචාරක අමාත්‍යාංශ ශ්‍රීදී පැවති සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙන්න මේ විදිහට කිව්වා.
1: ජනවාරි මාසය තාමත්ම හොඳ ආරම්භයක් අපි ගත්තා වසරේ. අපි දන්නවා බටහිර ආසියාවේ ඇතිවුණු යුදමය තත්ත්වයත් එක්ක විශාල වශයෙන් මැද පෙරදිග ගුවන් කලාප වසා දැමීම සිදු වුණා. පැමිණීම් දහසක් ආසන්න වශයෙන් සහ ඒ වගේම පිටත්වීම් ශ්‍රී ලංකාවෙන් දහසකට සම්පූර්ණයෙන් ගත්තොත් 2000ක් වගේ අවලංගු වෙලා තිබෙනවා. අපි දැන් ගත්තොත් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට පැමිණිලා තිබෙනවා මේ අවුරුද්දේ. ඒ වගේම සංචාරක ඊපිකන් ඩොලර් බිලියන 1.5 ඉක්මවලා තිබෙනවා මේ වෙනකොට තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය තත්ත්වය යටතේ අපේ ඉලක්කය මිලියන 2.5 වසර අවසන් වෙනකොට අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ අපි අලුත් ගුවන් සමාගම් ප්‍රමාණයක් අපිත් එක්ක වැඩ කරන්න එකඟ වෙලා ගුවන් මේ වෙනකොට ඒගොල්ලන් අලෙවි කරමින් ඉන්නවා. වියට්නාමයේ වගේ රටකින් වියට් ජෙට් සහ වියට්නාම් එයාලයින් කියන ගුවන් සමාගම් දෙක, ඒ වගේම බ්‍රිටිෂ් එයාවේස් ඒගොල්ලන් වැඩි කරන්න දැන් සැලසුම් කරමින් ඉන්නවා. ටර්කිෂ් එයාවේස් ඒගොල්ලන්ගේ පැමිණීම් වැඩි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
2: සතියක් ලක්හඬ

ශ්‍රීලංකා අමරපුර මහනිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික කලුතර බෝධි අපයසදී පෙරේදා පසොරුවේ පැවැතුණු උපසම්පදා විනය කර්මයේ මහෝත්සවය ඒ කියන්නේ 9 වෙනිදා සිට ජූලි 22 දක්වා කලුතර කලුගඟේ ස්ථාපිත උදුකුක්කේප සීමා මාලිකයේදී පැවැත්වෙනවා. ඉතින් සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිතව තිබෙනවා. වසර 3කට වරක් පැවැත්වෙන මේ රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසු වීම විශේෂත්වයක්. ජනාධිපති අනුකුමාර දිසානායක මහත්තයා ඒ වගේම ඡායාරූපයට පෙනී සිටින අතිගෞරවනීය ගරුතර මහා සංඝරත්නය ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අමරපුර මහනිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේ ජනපතිත් කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ලක්ෂ 3ක අල්ලස්සකට මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපති සහ සහායක රිමාන් ආනයනය කිරීමට තහනම් රූපලාවන්‍ය ආලේපිත අඩංගු පාර්සලයක් මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලා ලක්ෂ 3ක් ලබා ගත්තේ ඇයි අත්අඩංගුවට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපති හා තැපැල් සහායක ලබන 24 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධර්ග මහත්තයා ඊයේ නියෝග කළා තියෙනවා. මේ විදිහට රිමාන් බන්ධනාගාරගත කෙරුණේ තැපැල් ස්ථානාධිපති මොහමදු ඉස්මයිල් මොහමදු අස්රප් හා තැපැල් සහායක නන්දිත සමන්ත පෙරේරා යන අය.

0: වෙලාව උදැසන 6යි විනාඩි 52යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: tunay taşma paha. Anıl tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: Satyagı Lakanda.
3: Morning News Alert. Around the world.
4: ලෝකෙ තොරතුරු පිළිබඳව සොයා බලද්දී වාර්තා කරන්න වෙන්නේ දැන් ට්‍රම්ප් නෙදන්‍යාහු ඉරානය ගැන කතාබහක නිරත වෙන ආකාරයේ ඡායාරූපයක් දකින්න ලැබෙන්නේ දැන් මේ ඡායාරූපයත් එක්ක ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍යාහු අතරේ දුරකථන කතාබහක් ඊයේ පැවතිලා තියෙනවා දැන් යලිත් වරත් ඇමරිකාව සහ ඉරානය අතරේ ආරම්භ වුණු යුද උණුසුම සම්බන්ධයෙන් තමයි මේ කතාබහ ආරම්භ වෙන්නේ අවබෝධතාවගේ උසුමකට අත්සන් තබා තිබියදී ඇමරිකාව සහ ඊශ්‍රායලයේ යලි ගැටුම් ඇති කරගත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඉකුත් හත්වෙනිදා හොමුස් සමුද්‍ර සන්ධිය යාත්‍රා කරන්න වූ වෙළඳ නෞකාවලට පහර දීමත් සමගයි කියලා තමයි ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ කමේනිගේ අවමගුල අවසන් දේය ඉමාම් රේසා පුදබිමට ඇමරිකාව සහ ඊශ්‍රායලයේ එක්වී ඉරානයට පහර දීම ආරම්භ කළ අවස්ථාවේ ඊශ්‍රායල මිසයිල් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේය සම්බන්ධයෙන් අවසන් කටයුතු කමේනිගේ උපන් නගරය වන මෂාද් නගරයේ ඉමාමි රේසා පුදබිමේදී ෂියා මුස්ලිම් ආගමික වතාවත්වලට අනුව සිදු වුණා කියලා තමයි ඡායාරූප සහිතව වාර්තා කරන්නේ බංගලාදේශ සරණාගත කඳවුරක පාසල් ගොඩනැගිල්ලක් නායගින් සිසුවිය හතක් පණපිටෙන් වැළලෙති කියලා තමයි වාර්තා කරන්නේ බංගලාදේශයේ රොහින්‍යා සරණාගත කඳවුරක් තුල පවත්වාගෙන ගිය ඉස්ලාමීය බාලිකා පාසල් ගොඩනැගිල්ලේ නායයාමකට හසු වෙලා තියෙනවා නායයාමට හසු වීමෙන් මෙම පාසලේ ගොඩනැගිල්ල තුල වුණු අධ්‍යාපනය ලැබමින් සිටි දැරියන් 7 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත් වූ බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ වෙලාව උදෑසන 6යි විනාඩි 58යි
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
4: රග්බි ක්‍රීඩාවට ආදරය කරන අයට 80 වැනි බැඩිබී පලිහ තරඟයේ පළමු අධීරයේ තරඟයේ අද කොළඹදී පැවැත්වෙන රග්බි ක්‍රීඩාව කරන මෙරට පාසල් අතර ප්‍රමුඛ පෙළේ සම්ප්‍රදායික රග්බි තරඟයක් වශයෙන් තමයි ත්‍රිත්ව සහ රාජකීය බ්‍රැඩිබි පලිය තරඟාවලියේ පළමු අධියර අද සවස 4ට කොළඹ රාජකීය රග්බි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විදුවල් දෙකේම කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයන් අතර පවතුණු ලබන සුමිත්‍ර ආරච්චි කුසලාන තරඟයේ සවස 3ට ආරම්භ වීමට නියමිතයි. බාපියගේ 8 වැනි ගෝලයෙන් ප්‍රංශීය අවසන් පූර්ව තරඟයට තරඟවලිය ආරම්භ වීමටත් පෙර සිටම බොහෝ දෙනාගේ අනුමාන කිරීම සනාථ කරමින් ප්‍රංශයේ ලෝක කුසලාන තරඟවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවරදී පැවති පළමු වර්ධ අවසන් පූර්ව තරඟයේදී මොරොක්කාව ගෝල 2.0ක් ලෙසින් පරාජය කළ ප්‍රංශය වෙනුවෙන් විනාඩි 6ක් ඇතුළතදී කයිලියන් බාපේ සහ ඔස්මන් ඩෙම්බල් ගෝලයක් බැගින් ලබා ගත්තා. සතියගේ පත්තරවල විස්තර නිමා කරන්න වෙලාව හරි සරදම් කාටුනේ තෝරගන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීපද වාර්තා කරනවා විපක්ෂය තවත් විශ්වාස භංගයක් ගේන්න යනවලු ලැජ්ජා නැතිකම මහමුදුලිකමටත් වැඩිය ලොකුයිලු පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සමගින් සතියගේ පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් ඔබට වාසනාවන්ත සුන්දර සත්‍යන්තයක් වෙලාව උදෑසන 7:00

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ජයග්‍රහී වාසනවන්ත උදෑසනක් උදේ 7 විනාඩි 4යි වෙලාව. සතියක ලක්හඬේදී අපි මුණගැහෙන මේ මුණගැහෙන්නේ අපි අපිගෙනම කතා කරන්න. ජීවිතය කියන්නේ විඳින්න තියෙන එකක් නේ. බග්ගලඩ අපි කරන්නේ ජීවිතය විඳවන. හැමෝම හැම වෙලෙම කියන දේ තමයි කොච්චර වුණත් ඉතින් ප්‍රශ්න කන්දරාවක් මැද්දේ හිර වෙලා අපි ජීවත් වෙන්නේ. කිසිම වෙලාවක අපේ හිතේ සතුටක් නෑ. අපි ගොඩාක් වෙලාවට නෙගටිව් වයිබ්ස් වලින් ඉන්නේ. හැබැයි පුංචි පුංචි දේවල් ඇති ජීවිතේ අපි ඔය හිතන පොසිටිව් ගැල්ලට එන්න.
2: ඔව් දැන් අපි හිතනවා මදුශංක මේ කොයිලා හරි අපිට හරියයි. ඒ නිසා එතකන් අල්ලගෙන ඉන්න ඕනේ කියලා අපි ඒ මැත්තේම අතීතයේ මැත්තේම නැහෙන්න ගන්නවනේ.
1: කවදා හරි දවසක අපිට තිරපායයි. ඒ බලාපොරොත්තු වුණ මං හරි කැමති. හැබැයි ඉතින් ඉරපායනකන් නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ නේද? ඉරපායනකොට මොකක්ද කරන්නේ කියලා අපි පොඩි දැක්මක් එක්ක ඉන්න ඕනේ. සාමාන්‍ය අපි නිකන් කියනෝනේ දෙවත්ත කලු කරලා වැස්සක් එන්නවා කියනකොට සූදානම් මිනිස්සු කුඩයක් එහෙම අරගෙන වැඩේට බහින. එව නැත්තම් කැත්ත කුදල්ලක් අරගෙන තමන්ගේ වගාවලට ඒ අවශ්‍ය වැටපිටාව මිනිස්සු හදා ගන්නවා. එහෙම නැතුව වැහි හතක් වැහලා සමහර ලාවට මේ ගෙදර මිරිස් පැලයක් තනදි තැන් අපිට දකින්න හම්බෙනවා. සබදාහම් මොන දේ දුන්නත් ඒක ඇබ්සෝබ් කරගන්න එහෙම නැත්නම් ඒක අපිට ඇතුල් කරගන්න ලොකු උමනාවක් තියෙන්න ඕනේ. ඉතින් උදේ පාන්දරම අපිට කියන්න තියෙන මෙච්චරයි. අපි හුඟාක් වෙලාවට කරන දේ තමයි රනිල් සංසන්දනය කරලා බලනවානේ. ওই සංසන්දනය තමයි අපිට තියෙන ලොකුම හිණි. හරි. මට තියෙනවා රයට වඩා. නැත්නම් එයාට තියෙනුනේ මට වඩා. අපි ඕක තමයි ගොඩාක් වෙලාවට කරන වැඩේ. හැබැයි එහෙම ඕනේ නැහැ. ඔබ ඔබේ ජීවිතයේ අන්නායේ ජීවිතත් එක්ක සංසන්දනය කරලා දුක් වෙන්න එපා. ඉරයි හඳයි එකවර බල බලන්නේ නැහැ. නියමිත කාලයාවට පස්සේ ආගේ ජීවිතේ අනිවාර්යෙන් ආලෝකවත් වෙනවා. හරි. අපිට දවාලට හඳ එළිය බලන්නත් බෑ, රැට ඉර එළිය බලන්නත් බෑනේ. ඒ නිසා ඔයාගේ වෙලාව එයි. එතකන් දරාගෙන අල්ලගෙන ඉන්න. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ.

0: සතියක ලක්හඩ
1: අඩසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොවලින් ඒසයි.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සතියක ලක්හඩෑ.

0: උදේ 7යි විනාඩි 14යි. දැන් වැස්ස ටිකක් අඩු වුණානේ. වැස්ස අඩු වෙනකොට අපිට හිතෙනවා දැන් එහෙම අවුලක් නැහැ, ඩෙන්ගු එහෙම ප්‍රශ්න නැහැ. දැන් පොඩ්ඩක් නිදහස ඉන්න පුළුවන් නේද?
1: ඔව්.
0: එහෙම හිතෙනවා. එහෙම හිතන එක තමයි තියෙන ලොකුම වරද. දැන් වහිනකොට විතරක් නෙමෙයි ඩෙන්ගු ඉන්නේ. ඩෙන්ගු වල මේ ඝනතේ යම් කිසි පාලනය වීමක් වෙලා තිබුණට තාමත් ඩෙන්ගු රෝගීන් ගැන අපිට වාර්තා වෙනවා. ඒ නිසා ඔබ උපජීවත් වෙන වටපිටාව සතියකට සැරයක් සුද්ධ පවිත්‍ර කරන්න. දැන් මේ ළඟදී මගේ මිත්‍රයෙක්ගෙන් මම අහමු කොහොමද මේ පැත්තේ ඩෙන්ගු ප්‍රශ්න අපෝ ඉපාදලා තියෙන්නේ දැන් ඈ. ගිය සමානේ අපි මේ ලොකු මොකද කියන්නේ ශ්‍රමදානයක් දැම්මා.
1: ඔව්.
0: ඉතින් වටේම සුද්ධ පවිත්‍ර කරලා තියෙන කියලා මේ මිනිස්සු කියනවා. ඒ වෙනකොටත් මට පේන්න තියෙන අය ගෙදර තැන් තැන් වල ටින් බෙලෙක් උඩ අතර
1: තියෙනවා.
0: ළමයි සෙල්ලම් කරන්න ගත්ත පොල් කටු අරව මේ ඔය පොඩි පොඩි වතුර එකතු වෙන වාජන ගොඩාක් ගෙදර තියෙනවා. හරි. ඉතින් මේ අපි හිතනවා එතකොට ඉවරයි කියලා. දැන් ගිය සුමානී කරලා මේ සුමානී වෙනකොට රනිල් දවස් 7ක් නේ.
1: ඔව්.
0: ඊට පස්සේ වතුර එකතු වෙන බහන් ටික කා එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතින් අඛණ්ඩව කරන්න ඕන ක්‍රියාවලියක්. එහෙම නැතුව මේ ඩෙන්ගු ගැන පත්තරේ යනකොට, නිවුස් වල යනකොට, රේඩියෝ එකේ යනකොට විතරක් ඩෙන්ගු වලට අපි සූදානම් වෙලා සුද්ධ පවිත්‍ර කරලා ඊට පස්සේ අහක බලන් ඉන්න බෑ. හරි. විශේෂයෙන්ම ගෙවල් වල මේ අපි කියන්නේ තහඩු වලින් අපි ගහන සිවිලිමක් මොනද මේ වැහි පීලි පද්ධතියක් තියෙන. ඒක තමයි ලෝකෙ දින භයානකම මරවුගුල ඩෙන්ගු සම්බන්ධයෙන්. ඔය කොන්ත්‍රාත් ගන්න මහතුන්ට කියන්න ඕනේ මේ වතුර බැස්ම සහිතව ඒක හදලා දෙන්න මිනිස්සුන්ට. බහුතරයක් ලංකාවේ ගෙවල් වල මේ වැහි පීලි පද්ධතිය ක්‍රමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ඒගොල්ලෝ පොඩි අර ගටර එකකට අවශ්‍ය කරන තැන් එහෙම හදලා පොඩි සිදුරක් ගහලා ගියාට වතුර ටික බහින්නේ නැහැ.
1: කොළ හිර වෙනවනේ.
0: කොළ හිර වෙනවා. ඉතින් එහෙම නැතුව මේක පොඩ්ඩක් බැලන්ස් එකට පොඩි නේද? අර එක පැත්තකට වතුර ගලන්න පුළුවන් හැඩය සහිතව මේක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඩෙන්ගු වගේ ව්‍යසනකාරී අවස්ථාවලදී මිනිසුන්ගේ ජීවිතවලින් තමයි මේ වන්දිය ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කරමු දේ හරියට කරන්න ඕනේ කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් අද පොඩි සමුදායනයක් දැම්මම කමක් නැද්ද රනිල් ගෙවලා අය?
1: අනිවාර්යෙන්. දැන් සෙනසුරාදා ඉරිදා කියන්නේ ටිකක් ගෙදර ඉන්න දවසනේ අපි ඒක කරන්නේ වෙන මොන හරි ප්ලෑන් කරගන්නවා. මේක මේ වාගේ ජීවිතය ආරක්ෂා කරගන්නනේ. වාගේ ආදරණීයන්ට වාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේ වැඩේ තියෙන්නේ. ඉතින් කවුද අගමැති නේද ජීවිත ආරක්ෂා කරගන්න? අර අපි ඒක හිතන්නේ නැත්තේ අපිට ඒක වෙන්නේ නැහනේ. උනාට පස්සේ තමයි අපිට ඒක තේරෙන්න ගන්නේ කොච්චර අනර්ථයක්ද අපි ජීවිතේට කරගත්තේ කියලා. හැබැයි ඉතින් එතකොට පහු වෙලා වැඩි නේ. අහලා පහල ඔක්කොම හැදිලා තියෙද්දිත් අපි ඔහේ ඉන්නවා. ඒ අපිට හැදුනේ නැහනේ කියලා. අර එහෙම ඉඳලා ලুকু කරදරයක් උනාට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ අනේ මේ පොඩි දේ. ඒක අරකට සාපේක්ෂව පොඩි මොදුසංගේ වැඩි. උත්සාහය අවසර පොඩ්ඩක් පැයක් දෙකක් සුද්ධ කරන එක ඒක පොඩි වැඩක්. හැබැයි ඉතින් ඒක නොකර ඉඳලා ලොකු අනර්ථයක් වුණාට පස්සේ ආයි කතා කරලා වැඩක් නැහැ.
0: මෙහෙමයි ඉතින් දැන් හවසට පැය භාගයක් අනිවාර්යෙන් කොලෙස්ටරෝල් වලට ඇවිදිනවනේ.
1: නේද?
0: හරි. කාලා තෙල් රෝමියෝ ඔක්කොම කාලා අන්තිමට ડોක්ටර් කියනවනේ පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඇවිදිනවා දාඩිය දාන්න වැඩක් කරන්න කියලා කියපුවම අපි කොහොම හරි නේද? හොඳ ඩෙක්ස් දෙයක් දාලා මේ ටිකක් එයාබඩ්ස් දාගෙන ඇවිදිනවා. දී ඇවිදින වෙලාව පාවිච්චි කරන්න ඔයගේ ගෙදර වත්තේ පිටි වැඩවලට පොඩ්ඩක්. එතකොට එකක් ඔයාලට එක්සයිස් එකක් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ඔයගේ පවුල ආරක්ෂා වෙනවා. චූටි චූටි දේවල් හිතලා අපිට ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. වැඩේ දින හිතෙන්නේ නැහෙනි. අපිට හිතෙන එකම දේ තමයි කම්මැලිකම. පොඩ්ඩක් නිදාගන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඕක තමයි

අඩකුඹුරි රළු මාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ

ගීත සංස්කෘති ජන කිරුල හදවත රටරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

සතියගල කැඩේ අපි කතා කරමින් ඉන්නවා අපි ගැන. දැන් පහුගිය සුමානේ මම දැක්කා පාරදී පුදුම විදිහට අනතුරු සිද්ධ වෙනවා. ටිකක් වැඩිපුර මම පාර හිටපු සතියක්. රනිල් සමහර වෙලාවට මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙනද මේ ගමන් කරන්න කියලා හිතෙනවා. කියන්නේ ඉස්සරහින් එන වාහනේ පේන්නේ නැති තරමට. පැත්තෙන් එන වාහනේ ඇවිල්ලා ප්‍රධාන පාරට දානකොට වාහනයක් ඇවිල්ලා හැප්පෙන්න පුළුවන් කියන තරමට. මිනිසුන්ගේ ඔළුවේ තමන් මේ බයික් එකක් පදින ගමන් ඉන්නේ, එහෙම නැත්නම් තමන් වාහනයක් ඩ්‍රයිව් කරන් යන ගමන් ඉන්නේ කියන හැඟීම

0: ಸಮಸ್ಯೆ ತಾವು ಸಂಗಮಂಗಿ ಮಮತ್ ಹಿರಿಯನ್ನು ಹಿಂಗ್ ಮೇ ಮಿನಿಸ್ಸು ಪ್ರಶ್ನ ಕಂದರ ಆಗಿ ನಿಮಂಗ್ ಕಲ್ಪನಾ ಆಗಲಿ ಬೆನಲ ವೆಡೆ ಕೂತ್ನೆ ರಂಡುಗರ್ಲ ವೆಡೆ ಕೂತ್ನೆ ಹರಿ ಅಪಿ ಗಮಂಗರ್ನ ಹೆಮ ವೆಲೇಮ್ ಅಪಿ ವಾಹನೇಕ ಯನ ವೆಲಾವಟ ಅಪಿ ಕಲ್ಪನಾ ಕರನ್ನೋನ ದೇತಮೈ ಮಿನಿಸ್ಸುಂಗಿ ಒಲುವೆ ಮುನೋ ಹರಿ ಪ್ರಶ್ನ ಗೊಡಕ್ ತಿಯಂತಮೈ ಮೇ ಮಿನಿಸ್ಸು ತಮಂಗೆ ವಾಹನೆ ಪದಿ ನತ್ತಂ ಪಾರ ಯನ್ನೇ
1: ಬೆನ ಕಲ್ಪನಾವಕ
0: ಬೆನ ಕಲ್ಪನಾವಕ ಯನ್ನೇ එහෙම ඒවා ඕනෑ තරම් විය හැකියයි උපකල්පනය කර ආරක්ෂා සහිතව
1: තද පරිස්සමෙන් යන්න
0: ඕනේ තද පරිස්සමෙන් යන්න ඕනේ එහෙම නැත්තම් හරි ප්‍රශ්නයක් දැන් ඊට පස්සේ මේ බස් එකේ නගින්න අම්ම කෙනෙක් දුවගෙන ඇවිල්ලා නගිනවා ඩ්‍රයිවර් මහත්තයා බස් එක අදිනවා ඒ අම්ම බස් එකෙන් වැටෙනවා ඉතින් බලපන් මේ කලින් අනතුරක් සිද්ධ වෙලා බෙහෙත් අරගෙන එන ගමන් තමයි දෙවෙනි එකට හරි වඳින්න ගිය දේවාලේ ගුණා එන්නාසේ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. අපිට අනිත් මිනිස්සු පරිස්සම් කරන්න කලින් අපි අපිට ආදරේ කරන්න බෑ. මේ අද උදේ පාන්දර ඩ්‍රයිව් කරන්න හිතාගෙන ඉන්න අපිව අහගෙන ඉන්න ගමනක් යන්න හිතන් ඉන්න හැමෝටම කියන්නේ. සාමාන්‍යයෙන් අපි ගෙදර තුල ඉන්න මිනිස්සු නෙමෙයිනේ. අපි දවස ගානේ එළියට සමහරට පයින් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ යනවා වෙන්න පුළුවන්. මේ කොයි ක්‍රමයකට ගියත් ටේක් කෙයා කියලා තමයි අපිට කියන්නේ.
1: ඒකට තමයි රජයේ මේ වැඩසටහන ආරම්භ කරලා නේද ලංකාවම දැනුවත් කරමින් අපි ස්වන්රූපහිනි මාධ්‍යාලයේ විදිහට මේ වැඩේට අත ගහලා කර ගහලා නේද අපි රට වටේම පාසල් ටික අනාගත පරපුර හරි මේකින් බේර ගන්න ඕන කියලා දැනුවත් කරගෙන යන්නේ මරණ කොච්චර මේ මාස හයට වෙලා තියෙනවද අනතුරු කොච්චර වෙලා තියෙනවද හීදෙනෙක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවද මේවා අපේ කෙනෙක්ට වෙනකන් අපි ගණන් ගන්න නෑ ඒක තමයි ප්‍රශ්නය අර අපි ඩෙන්ගු වලට කිව්වා වගේම ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් විසඳුම් දාර්ශනිකයි කියලා අපි ඔක කිය විතරක් ඉඳලා රටකට දියුණු වෙන්නවත් ඉස්සරහට යන්නවත් බෑ කියන එක අපිට තේරුම් ගිය දවසට අපි ඌටත් එහා නේද දියුණු රටක් බවට පත් වෙයි හැබැයි ඒක ඉතින් එන්න ඕනේ මුළු පරම්පරාවටමනේ ජෙනරේෂන් එකටම ඒ හැඟීම එන්න ඕනේ අන්න එදාට අපේ රට මීටත් වඩා ඉස්සරහටයයි මේවා කිය කී ඉන්නවට වඩා අපි කියනවා නේ හැබැයි කරන්නේ නැහැ කරන්න යනකොට ඒක ප්‍රායෝගික தத்துவයේ ටිකක් නෙවෙයි ගොඩක් එහා තියෙන්නේ අපිට හරි
0: රනිල් දැන් මේ අපි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න තැන ඉඳන්ම පොඩි අවුලක් තියෙනවා විශේෂයෙන් ප්‍රියදුරන් ගැන අපිට කියන්න තියෙන දේ තමයි අපි හිතනවා අර මාර්ග සංඥා ටික සීමාකාරී සංඥා ටික අවධාරණය කිරීම සඳහා තියෙන සංඥා ටික තියෙන විභාගේ පාස් වෙන්න කියලා. අර ප්‍රශ්න 40ක් තියෙනවනේ.
1: ඔව්.
0: ප්‍රශ්න 40යි උත්තර 40යි. එහෙම ප්‍රශ්න පත්‍ර වර්ග 3යි. ඒ තුනම කඩපාඩම් කරලා යවන ලයිසන්ස් සංස්කෘතියක් නේ අපි ළඟ තියෙනරනේ.
1: ඔව්.
0: ඉතින් මේ හුඟක් අය හිතනවා රියදුරු බලපත්‍රය ගත්තට පස්සේ ඒ මාර්ග සලකුණු අදාළ නැහැ කියලා. හරි. මං කියන්නේ බලුවන් නම් පොලිසිය මහත්තුරු අර ඉරක් කපලා වරදක් කරලා මොකක් හරි වාහනයක් නතර කරපම රථ වාහන වර්ධකට අහන්නකෝ ඔය සිග්නල් එකක් පෙන්නලා මේක මොකක්ද කියලා. එහෙම ක්‍රමවේදයකට මේ ලයිසන් එක කැන්සල් කරන්න හැම කියලා කිව්වොත් ලංකාවේ භාගයක් මිනිස්සුන්ට ලයිසන් එක නැතුව යනවා. ඒකට හේතුව තමයි අපි අපේ වැඩේ කරගත්තට පස්සේ අනිත් ඔක්කොම මතක කළා දාන එක. හැබැයි මේ මාර්ග සලකුණු ටික හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි. මේ දවසක් මන් දන්න හරි තරුණ මල්ලිගෙනෙක්ගෙන් මං ඇහුවා ඇයි මේ පාර මැද්දෙන් තනි ඉරක් තියෙන්නේ එහෙම නැත්නම් ඩබල් ලයින් එකක් තියෙන්නේ කියලා මිනිහා කියනවා ඉරි කැපුවොත් මේ දඩ ගහන්න කියලා. හරි ඉරි කැපුවොත් දඩ ගහන්න නෙවෙයි ඒක තියෙන්නේ. හරි එතකොට මේක ඉස්සර කරන්න බැරි දැන් ඉස්සර කරන්න පුළුවන් දැන් හරි මෙතන අවදානමක් තියෙන දැන් එහෙම තියෙනවනේ ඉරණේ. නමුත් ඇත්තටම වාහන පදින ලයිසන් එකක් තියෙන කොල්ලෙක් තමයි කියන්නේ මේ දෙකක් තිබ්බම මේ ඒක තියෙන්නේ දඩ ගන්න
1: කියලා. මේ මදුෂංක අපි ප්‍රශ්නිකුත් අහන්න තියෙනවා. ලොතරැයි ප්‍රතිඵල බලන්නත් තියෙනවා. අපි මේ පාපන්දු සම්බන්ධයෙන් අවධානය දෙන නිසා අපි හිතුව පාපන්දු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න. අනපේක්ෂිත ලෙස පරාජයටපත් වුණා එක කණ්ඩායමක් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් ඉන්න. ඔහුගේ සමු ගැනීම සටහන් කරනවා පාපන්දු ලෝකේ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් ලෝකේ මාතරේ කරන නායකයෙක්. ඔහුගේ නම මොකක්ද කියලා අපි අහන්නේ. රට කියන්නේත් නැහැ. හරි. ගොඩක් රටවල නායකයෝ මේ පාර තමන්ගේ මේ විශ්‍රාම දිවිය සැලඳුවහන් කරයි. හැබැයි ලෝකෙම හෙල්ලිලා යන පාපන්දු ලෝකේ වීරෙක් තමන්ගේ විශ්‍රාම ගැන්වීම. එහෙම නැත්නම් තමන්ගේ අවසන් ලෝක කුසලානේ බව තරංගෙන් පස්ස සටහන් කර අනපේක්ෂිත පරාජයත් එක්ක ඔහුගේ රටට හිමි වුණු කවුද ඒ පාපන්දු කණ්ඩායමේ නායකයා කියලා තමයි අපි අහන්නේ.
0: හරි අපි ඉක්මනට ලොතරැයි ප්‍රතිඵල බලලිමු.
1: ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි ප්‍රතිඵල අපි ඔබට කියන්නේ මහජන සම්පත

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීම යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: උදේ 7 විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: සතියක් ලක්හඬ

0: උදේ 7 විනාඩි 42යි සතිය ගලක් අඳහගෙන ඉන්නේ.
1: අපි මේ අහපු ප්‍රශ්න ටිකක් මතක් කරමු. මේ උත්තර ගොඩක් එවලා තියෙනවා අපි නම්බරේ මතක් කරන්නත් කලින්. අලු දන්නවනේ ඉතින් වැඩේ ප්‍රශ්නෙත් එක්කමනේ ඉන්නේ. මේ උඟක්කයි එවලා තියෙන ප්‍රශ්නේ අපි ඇහුවේ මේ මෙවර පාපන්දු ලෝක කුසලානේ තමන්ගේ සමු ගැනීම. ඒ කියන්නේ අවසන් තරගයේ පරාජයත් එක්ක තමන්ගේ සමු ගැනීම සටහන් කරපු ලෝක ප්‍රසිද්ධ පාපන්දු ගන්නෑමේ නායකය. එහෙම නැත්නම් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයා කවුද කියන එක 0703935937 මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් ඔබට දාන්න තියෙන්නේ කවුද කියලා සටහන් කරන්නේ ඉස්සලම ඔයාගේ නම ගම සටහන් කරලා හිස්තැනක් තියලා ඔයා පිළිතුරු සටහන් කරලා එවන්න. මේ එක එක අය එක එක උත්තර දාලා තිනවා. ඒක හරි හරි මම නිකන් නම් ටිකක් කියන්නම්. අපි මට පේන නම් ටිකක් මේ වඩහ පොලින් සිරාණි, ආයේෂා හොරණි, ගංගුල ලිංගිරියෙන්, නිරෝෂණි පොතුහැරෙන්, ඊට පස්සේ එල්පීටීඑන් සිහාර, අඹම්පිටියේ රේණුකා, තලපත්පිටියේ ශ්‍රියාණි, මුට්ටාවෙන් ජයමාම, මුල්ලේරියාවෙන් රොෂානි, කෑගල්ලෙන් බුද්ධිකා, මාවතගමින් අනෝම, ඇහැලිකුඩින් සුජිත්. ඔහොමම යාළුවෝ ගොඩක් දානවා. තවත් මෙසේජ් ගොඩක් ගොඩක් දානවා කට්ටිය. හරි ඉතින් සමහර අයට උදේ පාන්දර එකපාරට ප්‍රශ්නේ මාරු වෙලා මේ සමහර උත්තර දීව රසල්ලානල් කියලා තිබ්බා. මේ hina වෙන්නේ නෙවෙයි. ඉතින් එහෙම වෙනව නේද? අර දෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්.
1: හරි කවුද නායකය කියලා අපිට කියන්න. පාපන්දු ලෝකේ කියන පුංචි හරි අවධානයක් තිනකොට ගෙදර පොඩි එකේ නැහැරෝල ඇහුවත් කියයි කවුද කියලා. මොකද ඒක උන්මාදයක්. ඒ ක්‍රීඩකයාගේ නමට ලෝකේ තියෙන උන්මාදයක් පාපන්දු වල.
0: මේ යන විදිහෙන් නම් ඉතින් බැරක් ඔබාම එහෙම කියන්න බැරිකමක් නැහැ. හරි. කමක් නැහැ. අපිට කියන්නේ ෆුට්බෝල් ගැන වාට තියෙන දැනුම. වාට වඩා සමාන්ට වාගේ දර දරුවන්ට සාම්පුරුෂයට බිරිඳට තියෙන බුලන් කට්ටිය මේක දොල උත්තරයක් වෙන්න. අපි හැමදාම ඔබට ලබා දුන්නු ප්‍රශ්නය ඇතුලේ තිබුණේ ඇත්තම කිව්වොත් උත්තරයක් නෙවෙයි ආදරයක් රණේ. ජීවිතේ සමහර තීන්දුව తీරන ගන්න ඕනේ අපි පවුලක් විදිහට එකතු වෙලා. දැන් අපි හිතන්නකෝ අපි කොහේ හරි දැනක ගෑයක් හදනවා. අපේ ගෑයක් හදනවා. එතකොට මේ ගෙදර අපි හැමෝම ජීවත් වෙන තැන. තාත්තගේ අදහසක් තියෙනවා, අම්මගේ අදහසක් තියෙනවා, දරුවන්ට වෙන වෙන අදහස් තියෙනවා. මේ අදහස් ටික හැමෝම විවෘතව කතා කළාට පස්සේ එක තීන්දුවකට එන්න පුළුවන් අපිට. හරි. මේ කියන්නේ දරුවෝ කියන දේට වැඩිහිටියෝ හම්බ කරන මිනිස්සු අවනත වෙන්න ඕනේ එහෙම එකක් නෙවෙයි. සමහර වෙලාවට අපි බෞල් ඇතුලේ හදාගෙන තියෙන මමනේ හම්බ කරන්නේ. මම කරන්න මට ඕන දේ. මේ වාට ඕන දේ කරන්න බෑ. මොකද ඔයාට ඕන දේ කළා කියලා ඒක අනිත් කෙනාගේ සතුට නෙවෙයි නම් මම කොච්චර කළත් වැඩක් නෑ රණේ. අපි හැමෝම එකතු වෙලා ඇත්තටම අපිට ඕනේ මොනවද? අපි කතා කරලා තියනවා. හරි. ඔය උදේට තේකක් බොන එක ඇතුලේ තියෙන්නේ මේ බඩරත් වෙන එකයි වැසිකිලියම් පහසු කරන එකයි විතරක් නෙවෙයි. ඕක ඇතුලේ තියෙනවා ජීවිතේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පොඩි ටයිම් එකක් අපිට දෙනවා. දැන් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අම්මලා තේක හදලා ඇඳ ළඟට ගෙනත් දෙනවා. කට හොදගන්න වතුර එකත් ළඟ තියෙනවා. හරි. ජනේලේ ඇරලා ඕකෙන් පුළුවන් නම් කට හොදලා වතුර ටික එළියට දාලා අර තේක නිමුණට පස්සේ බීලා නිදා ගන්නවා ආයේ ටිකක්. ඕකනේ අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි කෝෆි එකකට ටී එකකට සෙට් වෙනවා කියලා කියන්නේ ලෝකේ අනිත් රටවල අපි ටිකක් යුරෝපේ පැත්තට එහෙම ගිහිල්ලා බලපුවම ඒගොල්ලන්ගේ කෝෆි ටයිම් එක කියලා කියන්නේ ජීවිතේ අලුත් කරගන්න තැන රණේ. හරි. පත්තරේ අතට අරගෙන තාත්තා පත්තරේ බලන ගමන් ස්පෙෂල් න්ියුස් එකක් තිබුණොත් ඒක දරුවොත් එක්ක ෂෙයා කරගන්න ගමන් මොන හරි ඉන්සිඩන්ට් එකක් තියෙනවා නම් මේ බලන්නකෝ මෙහෙම දෙයක් වෙලා මෙන්න මේ විදිහට තමයි ඩෙන්ගු මෙච්චර ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් අපි මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ. හරි. එතකොට දරුවෝ පොඩි උංගල අංගරගෙන එයාට කියලා දෙනවා. එතකොට මේ හැමදේම අම්මා අහගෙන ඉන්නවා. හරි. දරුවන්ගේ මේ අම්මා. එතකොට තමන්ගේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවනම් ඒගොල්ලොත් මේ කෝෆි එකට සෙට් වෙලා ඉන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් තේකක් කෝපි එකක් බොනවා කියලා කියන්නේ අපි කියන්නේ තේ ගහට කෝපි උගුරු දෙකට බිව්වා. ඒ තමයි අපේ සංස්කෘතිය. හැබැයි ඒගොල්ලෝ අර පොඩි කොෆි කප් එකක් පුඩි කැපිචින එකක් මාර විදියට එන්ජොයි කළා බොනෝ. මේක තමයි වෙන්න ඕනේ. දැන් අර අපේ සංස්කෘතියෙම තියෙන එකක්. මේ කතාවට අම්මලා එකඟයි. මේ වෙලාවෙත් කුස්සියේ ඉඳලා නේද බත් අම්මන අම්මලා එකඟ වෙනවා. දැන් අපි වැඩි වෙලාවක් අරගෙන උයනවනේ කෑම පිළියෙල කරන්න. අපේ කාන්දාව දැන් හිතන්නකෝ ගෙදර මොකක් හරි විශේෂ උත්සවයක් තියෙනවා කියලා කිව්වොත් කලින් දවසේ පොලොස් ගෙඩි හැම කඩාගෙන. හරි. පොලොස් හට්ටියක් දාලා ඊට දවස් දෙක විතර කලින් අච්චාරු මුට්ටියක් දාගෙන මාළු ඇඹුල් තියල් ටිකක් දාගෙන එහෙමනේ අපි වැඩේට සෙට් වෙන්නේ. ඔව්. හැබැයි අපි විනාඩි 20ක් 30ක් උපරිම උනොත් පැයක් ඇතුලේ මේ කෑම ටික ඔක්කොම කාලි වල දඩබඩස් ගාලා බඩ පුරවගෙන එතනින් අයින් වෙනවා. කෝ ආදරේ. කෝ අපි එක සමරනවා. කෝ අපි එක රස විඳිනවා. ඉතින් මේ මං කියන්නේ අර මහදේවල් නෙවෙයි. කියන අපි කන්නේත් හදිස්සියේ. අපි නිදාගන්නෙත් හරි හදිස්සියේ. අපි ගමනක් බිමනක් යන්න ගියත් හදිස්සියේ. අන්තිමට අපි අපේ ජීවිත කාලේ මොනවද ඒ හදිස්සියේ ගිහිලා දිනාගත්තේ කියලා ඔයාලා බැලුවොත්
1: හදිස්සියරම ගෙවිලා
0: ජීවිතේ. හදිස්සියරම ගෙවිලා. චුට්ටක් කල්පනා කරලා බලන්න. මේ කියන දේවල් මට වඩා හොඳට රනිල්ට වඩා හොඳට ඔබ අත්විඳලා තියෙනවා දැකලා තියෙනවා. චුට්ටක් හිතන්න. සමහර හදිස්සි නිසා වෙච්ච එකම දේ තමයි ඔබට දෙන්න විනාශය බොහොම ඉක්මනින් ළඟා වෙච්ච එක. උදේ 7:47

0: සතියක ලක්හඩ.
1: හොඳට නරකට දෙකට කටමය කියලා කතාවක් තියෙනවා රනිල්. හොඳ වෙන්නත් නරක වෙන්නත් කට තමයි බලපාන්නේ. අටේ මේ අපිට නේද හොඳ දේවල් කොයි තරම් කියන්න පුළුවන්ද, කතා කරන්න පුළුවන්ද. හැබැයි සමහර වෙලාවට, ගොඩක් වෙලාවට අපි කට නිසා නේද ප්‍රශ්න කන්දරාව පැටලෙනවානේ.
2: කට නිසා මාළුව නහිනවා කියනවනේ.
1: ඈ කට නිසා තමයි මාළුව නහින්නේ කියලා කියන්නේ. අර එමක් දැක්ක ගමන් ගිහින්
2: ගිලිනවනේ.
1: අපිත් සමහර වෙලාවට එම ගිලිනවා. සමහර වෙලාවට නේද අකුණක් ගැහුවා වගේ මහ දරුණු කතා කියනවා. සමහර කෙනෙක්ගේ හිත රිදෙන්න අපේ කටින් කොයි තරම් වචන කියවිලා ඇද්ද. සමහර වෙලාවට එහෙම නොකිය බෑ කියලා අපිටම හිතෙච්ච තැනුත්
2: තියෙනවා.
1: හරි. ඉතින් මේ සමාජය තුළ ජීවත් වෙනකොට හරි පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි කට. කට පාලනය කරගත්තේ නැත්තම්
2: සමහරලාට කියනවා
1: ලෙඩ ගොඩයි.
2: ඔව් කටබොරු කිව්වා නේ.
1: දියබොරු කියන්නේ.
2: දියබොරු කියන්නේ.
1: එහෙම දියබොරු කිව්වත් කටබොරු කියන්නේ නැද්ද?
2: මේ ඒ කට සම්බන්ධයෙන් එච්චර ඉස්සර මේ අපේ කැමි උහිමත් නැත්නම් අපේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ කට සම්බන්ධයෙන් එච්චර දේවල් කළා තියෙන්නේ කියලා තියෙන්නේ. මේ දැරක කටක් දීලා තියෙන්නේ අඩුවෙන් කතා කරන්න, කන් දෙකක් දීලා තියෙන වැඩියෙන් අහන්න. ඔය වගේ අර එක එක යෙදුම් යොදලා තියෙන්නේ කට ඒ තරම් වැරදුනොත් භයානක නිසා.
1: කට නේද අපි කියනවා සාමාන්‍යයෙන් දැන් ඔය ඉස්සර වනාන්තරයකට එහෙම අපි ගියාම, එහෙම නැත්තම් සමනල කන්දර සිරිපාඩ වියට අපි යනකොට
2: හරියට හරි
1: අපි කියන කට වරද්ද ගන්න එපා.
2: කැමිලිත් වන්දනාව යනකොටනේ ඈ කට වරද්ද ගන්න එපා.
1: කියන්නේ කට කියලා තියෙන්නේ මේ වරද්ද ගන්න හොඳම නැති එකක්. කට පරිස්සම් කර ගැනීම හරි වටිනවා. ඒක කෑම බීම සම්බන්ධයෙන් නෙවෙයි, මං කියන්නේ කට සම්බන්ධ කොතනද ඒක පරිස්සම් කර ගැනීම තුළ අපේ ජීවිතේ ගොඩක් තැන්වල අපි පරිස්සම්. දකින්න කෑම වර්ග ගොඩාක් ආසාසේවා. දුන්දදා තෙල් දාපු ඒවා නේද? ඊට පස්සේ එක එක විදිහට හදපු කෑම වර්ග දැක්කම කෙල ටිකක් ගිලලා හරි පොඩි පෙරේදකමක් එක්ක කන්න හිතෙනවා. ඒ පෙරේදකමත් එක්ක කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියොත් අන්තිමට වාට සිද්ධ වෙනවා වෛද්‍යවරයෙක්ගේ පීඩාශිරවාදේ ලබා ගන්න යම් කාලයකදී. ඔයා මොන හරි කියනවා නිතරම. හිතන්න ඔෆිස් එකේ බොස් මොකක් හරි වැඩක් කියනකොට අපි එයාට නොගැලපෙන විදිහට කතා කරනවා. ඔයාට පවතින්න පුළුවන්ද? ඔයාගේ වයිෆ් වාට මොන හරි කියනවා. නේද ආදරෙට කියනවා හස්බන්ඩ් මේ තේක බොන්න. තේක බීලා. අපි අදින් කියවෙන්න ඕනේ. එක රස වුණත් නැති වුණත් වව් කාලෙකට පස්සේ රස තේකක් බිව්වා. මේ කටෙන් කරන්න පුළුවන් දේවල් රනේ. හරි උදේ පාන්දර අපි අතින් කියවුණු දේ අයියෝ මන් දන්නේ වාට තේකක් තාම හදාගන්න බෑනේ බබා කියලා කිව්වොත් ඔයාගේ අද දවස සම්පූර්ණයෙන් ඉවරයි. හරි මූණේ මිනිහිට හිනාවක් දෙන්න පුළුවන් දේවල් තමයි අපි අතින් කියවෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා කෑමකට මේ ලුණු වැඩි වෙලා කවුරුරි ඇවිල්ලා ඉන්නකොට ඒ කෑම එක වෙන කෙනෙක්ට සංග්‍රහ කළේ ඒ මිනිස්සු එකට දුර්ගුණ කිව්වොත් හොඳ නැහැනේ.
2: ඔව්
1: ඒ නිසා අර ලුණු වැඩි කෑම එක, සැර වැඩි කෑම එක කොහොම හරි කනවා. කන්න හේතුව තමයි අනේ මං හරි ආසයි මේකට, මං පෙරේතයි එහෙම කියලා කනවා.
2: මිනිස්සුගේ හිත රිද්දන්න කැමති.
1: මිනිස්සුගේ හිත රිද්දන්න කැමති නැහැ. ඉතින් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? අපි හොඳ කතා කරමු රණි. අපි වැරදි දේවල් අඩුපාඩු කතා නොකර ඉන්න පුළුවන් නම් මේ සමාජය හරි ලස්සනයි. මොකද අපි කවුරුත් කැමති නේ අපේ අඩුපාඩු කියනකොට. හරි. ඒක කියන්න ඕන ක්‍රමයක් තියෙනවා. අඩුපාඩු නොකිය මට හැමදාම කියන්න බෑ රනිල් වානියමයි වාව් වාව් වාව් කියලා. මං වාගේ වරදක් අඩුපාඩුවක් දැක්කොත් කියන්න ඕන. හැබැයි ඒක කියන්න ඕන හිත රිදෙන්නේ නැති විදිහට.
2: ඔව්.
1: හරි. රනිල් මේක මෙහෙමයි වෙලා තියෙන්නේ, මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕන ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. හැබැයි අපි කතා කරන ටෝන් එක හරි. ඒ නිසා කට කියලා කියන්නේ ඉතාම පරිස්සමට පාවිච්චි කරන්න ඕන එකක්. කෑම් බීම් වලදී කතා කරද්දි හැම වෙලෙම.
2: හරි. දැන් මේ අපි ප්‍රශ්නයක් ඇහුවා ලෝක කුසලානි පාපන්දු ලෝක කුසලානි මේවර සමු ගැනීම සටහන් කරපු ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයා එහෙම නැත්නම් පාපන්දු නායකයා කවුද කියන එක ගොඩක් අය උත්තරේ වල තිබ්බා. තවත් උත්තරේ වන්න පුළුවන්. අපි විරාමයට යන කලින් සයිබජෙන් පටන් ගන්න කලින් වාට කියනවනේ සමහර අය මේ සයිබජෙන් දවසට නේද අපිට මේවා බර වැඩි, අපි මේවා අහන්න ඕනේ නැහැ, එහෙම නැත්නම් සර්ච් ලයිට් දවසට අහන ඔන්න ඔය සයිබජෙන් දවසට පොඩ්ඩක් වෙන එහෙම කියලා හිතනා ඉන්නවා. එහෙම නෙවෙයි, අද ටිකක් විශේෂ වැඩක් කරනවා. මෙච්චර කල් අපි අපි කාලකට සැරයක් කරනවා මදුශංක, සයිබජෙන් මාතෘකාවක් අපි කාලකට සැරයක් ජනතාවට විවෘත කරනවා. රයිට්? එතකොට මේ මාතෘකාව ගැන වෙනද වගේම සර්ච් ලයිට් වගේම ඔබේ අදහස් දක්වන ඔබට අවස්ථාව තියෙනවා. අද දවසේ මාතෘකාව සමාජයේ ගැටෙන මත ගැටෙන, එහෙමත් නැත්නම් මේ අපිට කියන්න තියෙන දේවල්, අපේ ගෙවල් වල අපි දැකපු විනාශයන්, සමාජ මාධ්‍ය නිසා උන ඛේදවාචක, එහෙම නැත්නම් බලපෑම, අපේ දරුවන්ට උනේ මොකද්ද, අද සමාජයේ ඕගොල්ලෝ දකිනවා අපිට මොකද්ද උනේ සමාජ මාධ්‍ය නිසා, හොඳක්ද උනේ නරකක්ද උනේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයේ භාවිත නිසා ඇතිවන බලපෑම ගැන අපි උදෑසන පස්සේ කතා කරනවා.
1: කියන්නේ කට වගේම තමයි දැන් අපිට මේ නේද, සෝෂල් මීඩියා වල අර අපි කටින් කියනවා වගේ අතින් ලේ වෙන වචනයක් නිසා කොයිතරම් ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවද. සමාජ මාධ්‍ය පරිශීලනය කරනකොට අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? අපි සාමාන්‍ය සමාජයේ, දා සමාජයේ, පැරණි සමාජයේ කට පරිස්සම් කරගන්න කියලා කිව්වා. දැන් අපිට කට, ඇස, කන, නාසය මේ සියල්ල පරිස්සම් කරගන්න සිද්ධ වෙලාද කියලා තමයි අපි හොයන්නේ. විරාමයක් අරගෙන යලි අපි කතා කරමු.

0: උදේ 8යි විනාඩි 8යි වෙලාව අපි මේ සර්ච් ලයිට් එමත් නැත්නම් හෙට දවසේ තියෙන වැඩසටහන පිළිබඳවත් මතක් කිරීමක් කරන්න ඕනේ. ඊට කලින් අද වැඩසටහන ගැන ඔබට අපි කිව්වනේ. ඒ වගේම මොකද්ද අද වැඩසටහනේ තියෙන්නේ කියන එක මම ඔබට මුලින්ම මතක් කරලා ඉන්නම්. අපි අද කතා කරනවා අද දවසේ අන්තර්ජාලය එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය භාවිතයේ බලපෑම සම්බන්ධයෙන්. ඔන්න අද ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේට ඔබේ දායකත්වය ලබා දෙන්න. ඒ කියන්නේ මේකට ඔබේ දැනුම එහෙමත් නැත්නම් ඔබේ සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ අන්තර්ජාලය පිළිබඳ දැනුම වෙන්න පුළුවන්. මේවා එහෙම වැදගත් නෑ. ඔබ මේක සමාජයේ දකින විදිය. ඔබ දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඔබ සමාජයේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. තරුණයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටීනේජර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙනවා මේ සමාජයේ පිළිබඳ කියවීමක්. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක්, අන්තර්ජාලය භාවිතා කරන කෙනෙක්ට මොකක්ද සමාජයේ තියෙන මේකේ හොඳ නරක කියන එක ගැන ඔන්න අපි අද දවසේ කතා කරනවා. ඒ නිසා ඒකට වයස් ભેදයක් නැහැ. ඔබේ දැනුම පිළිබඳ ඔබට උපාධියක් තියෙන්න ඕනේ නැහැ. ඔවතරතුරු තාක්ෂණය හදාරලා තියෙන්න ඕනේ නැහැ. ඔබ අපිට කතා කරන්න 011275285 අපේ දුරකථන අංක ලියාගන්න. අපි බලාපොරොත්තු වෙනවා මේක රටේ හැමතැනින්ම කතා කරයි කියලා, හැම දැනුම් මට්ටමකින්ම කතා කරයි කියලා. 011275285 ඒ වගේම 011275766 011275766 කියන දුරකථන අංක අපි ඔබට විවෘත කරලා තියෙනවා. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යයේ බලපෑම අපි මේක විවෘත මාතෘකාවක් විදිහට කතා කරන්නේ. මේක අපි කියන්නේ නරකයි කියලා සහ මේක අපි කියන්නේ 100% හොඳයි කියලා, මේ පැති දෙකම පිළිබඳව අපි අද දවසේ කතා කරන්න සූදානම්. මේ වෙනකොට සමාජ මාධ්‍ය ඇතුලේ අන්තර්ජාලය පරිශීලනය කරන වැඩිහිටියෝ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, මේ හැමෝටම මේ ගැන තියෙනවා කියවීමක්. මේක ඉගෙන ගන්න ලොකු අත්වලක්. එහෙම නැත්නම් ලෝකේ තොරතුරු හොයාගෙන ලොකු අත්වලක්. මේක නැතුව බෑ. ඈ අපිට පැයක් විතර සමාජ මාධ්‍ය නැතුව තිබ්බොත් හරි අමාරු ජීවිතේ. සමහරු කියනවා ෆෝන් එක ඔෆ් කරලා දාලා දවස් ගාණක් මේ වෙන ගමකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ඉන්න හිතෙන තරමට මේ වගේ බලපෑම් අපේ ඔළුවට බලපෑම් කරලා තියෙනවා කියලා. මේ දෙපැත්ත පිළිබඳවම අපි කතා කරමු. 2775285 2775766 ඔන්න අද මාතෘකාව. අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයේ බලපෑම මොන වගේද කියලා අපි කතා කරනවා. අද ඔබේ වාරේ. අපි හැමදාම සම්පත්දායකයොත් එක්ක කතා කරා. අද ඔබේ වාරේ. අපිට WhatsApp කරන්න පුළුවන් 07 03 93 93 5 93 4. කතා කරමු සමාජ මාධ්‍ය බලපෑම ඔබට කොහොමද දැනෙන්නේ කියලා.
1: උදේ 8යි විනාඩි 10යි වෙලා.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: සයිබජෙන් ඇතුළේ අපි කතා කරන්නේ අපේ රටේ අනාගතය සම්බන්ධයෙන්. මේ රටේ සමස්තයක් සබුද්ධික ජනතාවට මේ කතා බහට එකතු වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් රනිල් හැමදාම කළේ සම්පත්දායකින්ට මෙදිරිට එන්න කියලා ආරාධනා කරනවා. ඒකට මතක නම් අපේ පූර්ව ප්‍රචාරක පටිවලත අපේ ෆ්‍රීලිකේ අපි ගොඩ දන්න දේ කියන්න, නොදන්න දේ අහගන්න තමයි මේ වේදිකාව හැදෙන්නේ. ඉතින් ඔබ දන්න දේවල්, ඔබට දැනෙන දේවල් අපිත් එක කතා කරන්න පුළුවන්. ඔබ නොදන්න දේවල් තව කෙනෙක්ගෙන් නොසා දැනගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ සයිබජෙන් වේදිකාව හැදලා තියෙන්නේ. සයිබජෙන් වෙනුවෙන් අපිට අනුග්‍රහය එකතු කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන අපි පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. 800වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත් ලොතරැයිය රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ දරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයගත් ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් රුපියල් 10,00,000 ජයග්‍රාහකයන් 5 දෙනෙක්, එවැගේම ලක්ෂපතියන් 6,000කට අධික පිරිසක් යතුරු පැදී රන්කාසි වෞචර්පත් හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය වෙන අපට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට විතරක් රුපියල් කෝටි 220කට අධික මුදලකට සම්බන්ධ වෙන්නේ, එහෙම නැත්නම් දායක කරගෙන ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබී තිබෙනවා. මේ වර්ෂයේ වන විට මේ වෙනකොටත් දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාග වාසනාවන්ත අනුරාධපුර ප්‍රදේශයෙන් තමයි බිහි වෙන්නේ. කේ චන්ද ලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන් තමයි මේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ. සුපුරුදු පරිදි නැවතත් කෝටි 2,00,000 සුපිරි ත්‍යාගයේ රුපියල් 25,00,000 ප්‍රථම ත්‍යාගයේ වගේම ලක්ෂී ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන්න මහජන සම්පත ලොතරැයිය හරහා පුළුවන්කම තියෙනවා. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40,00,000 පමණයි කියන කාරණයත් මතක තියාගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම සිදු වෙන්නේ. රනිල් අපි මාතෘකාව පැත්තට ආවොත්,
2: ඔව් දැන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය බලපෑමලොන්ද අපි කව ඔබ කතා කරන්න ගන්න. අපි කතා කරමු අපේ අදහස ගැන. මේ අපිට ඇමතුමක් තියෙනවා හම්බන්තොටින් නන්දසේන විතාරණ මහත්මයා. නන්දසේන විතාරණ මහත්මයා ඉන්නව දුරකථනේ. අයිබෝන් ඔබට.
3: අයිබෝන්
2: ඔබතුමා දුරකථනේ ටිකක් වෙලා වැඩිපුර රැඳී සිටියේ. ඇත්තම ඔබතුමාගේ කතාව වැදගත්. මේ නන්දසේන මහත්මයා මදුසංග මේ ලේකකත්ව සහ පාඨක සංසදයේ විධායක අධ්‍යක්ෂතුමා. එහෙම නේද? අවස්ථාව දෙන්න හේතුව තමයි මුලින්ම අපි තිබ්බේ පොත් කියවන සමාජයක් නේ මදුසංග. හරි, පොතක් කියවන්න ඕනේ, ගහක් හිටවන්න ඕනේ, පොතක් ලියන්න ඕනේ කියලා තමයි අපේ සමාජය ඇතුළේ කතා දෙන්නේ. මේ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය එන්න කලින්. හරි, දැන් ඒක වෙනස් වෙලාද? පොත් කියවන්න පොත් කියවන මිනිස්සු සමාජයේ අඩු වෙලාද? එහෙමනම් අර මොකද්ද මේක වෙලා තින්නේ? නන්දසේන මහත්තයා ඔබේ අදහස කියන්නකෝ, අපි කතා කරන්න පටන් ගමු.
3: ඔව්, මම කියන සංඛ්‍යාලේඛ නෑ, මාස 6කට විතර පරණයි. 230,000 ඉන්නවා පාසල් යන වයසේ දරුවෝ. මේ කාරණා නිසා මද්‍රව්‍ය වලට ආදී වැරදි දේවලට ගොදුරු වෙච්ච හැබැයි වෙච්ච 230,000 ඉන්නවා බස්නාහිර පළාතේ විතරක්. මේන් 7,000 ඉරගත වෙලා ඉන්නවා. ජනාධිපතිතුමත් මේ කීපෙරේද කිව්වා 7,000කට වැඩි සංඛ්‍යාවක් සිරගත වෙලා ඉන්නවා. ඒක මේ තේකාවලට වඩා වැඩියෙන් අවධානය යොමු වෙන්න ඕන තැනක් කියලායි මම යෝජනා කරන්නේ ජාතික නාලිකාවට. එතකොට මේ සිරගත වීම පිළිබඳව මම ඔබතුමාට කියනනම් අවුරුදු 10 නංගිව අවුරුදු 12 අයියා විසින් බෙල්ල මිරිකලම අරනවා ෆෝන් උට වඩේකට. මේ අයියා නංගී අවුරුදු 10 12 කියන්නේ විහිළු කරගන්න, කවටකම් කරගන්න, රණ්ඩු කරගන්න, යාළු වෙන මේ වයසේ දෙන්නේ. ඒකට මේ තැන දක්වා ගිහිල්ලා තියෙනවා. මේවා අපි මේවා නිකන් මේවා අයිස්බර්ග්, නමුත් මේවා අපි නිකන් සිද්ධි හැටියට ප්‍රවෘත්ති හැටියට කියවලා මගේ දරුවට එහෙම වෙන්නේ නෑනේ කියන තැනින් හිත හදාගෙන අපි ඉන්නේ. එතකොට මේ එතකොට මේක ගැන මං කාලේ අඩුවෙන් අරගෙන මම කියන්නම්. මේ ඇමරිකාවේ ප්‍රධාන නගරයක චිරමැදිරි සකස් කිරීම පිළිබඳ මේ දේශනයකට සහභාගි වෙච්ච කෙනෙක්ගේ කියපු පොතක පරිවර්තනය මම මේ
2: කියන්නේ.
3: එතකොට ඒකේ ඒගොල්ලට ඕන වෙනවා ඉදිරි අවුරුදු 15 චිරමැදිරි කොච්චර ඕන වෙනවද, ඒවායේ පරිමාණයන් කොච්චරද, කොච්චර තීරකාරව වෙනවද, මේ කතාන්දර ටික ඕනේ මේ චිරමැදිරි සංකීර්ණයේ ගොඩනගන්න. එතකොට බොහොම සරල ගණනය කිරීමකින් මේගොල්ල මේ කැල්කුලේෂන් එක කරගන්න.
2: හරි.
3: මේක ඒකදී ඒගොල්ල කියන්නේ අවුරුදු 10-11 ළමයි කියවන්නේ නැත්තම්. මේ කියවනවා කියලා කියන්නේ ආසාවට කියවීම. මේ ටිකක් වැඩි වචනකින් කියනවා නම් සාහිත්‍ය කෘති පරිශීලනය. ඒ කියන්නේ මදුල් දුව, හත්පන, මැටිගිදර ළමයි, මේ වගේ ආසාවට කියවන පොත් කියවන්නේ නැත්තම් අන්න ඒ ප්‍රමාණයට හිරගෙවල් හදන්න කියලා තමයි කියන්නේ. පැහැදිලිද? ඒගොල්ල හිරගත වෙනවා. කොච්චර හිරගත වෙලාද? 7000ක් හිරගත වෙලා ලංකාවේ ජනාධිපතිතුමා කියන විදිහට 7000ක් හිරගත වෙලා. ඒතකොට මේකට ඉතාම සරලයි උත්තරය. මේ ලකුණු පස්සේ දුවපාන් කියලා ගෙනියනවා. ඒ පීඩනය දරා ගන්න බැරි වෙනකොට වෙන දේවල් ඉතින්ට එනවා. යාපනය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යතුමියක් දියණිය. එතකොට නිකන් හිතන්න යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය වරියකගේ දියණිය. එතකොට ඒ කලලිංගලමයි ඒ අම්ම දන්නවනේ ඇවතුම් කොහොම වෙන්න ඕනද, කෑම බීම කොහොම වෙන්න ඕනද, සියල්ල දන්නවනේ. එහෙමනම් කලලේ ඉඳලා වැඩෙන්නේ. එහෙම වැඩිච්ච, එහෙම හැදිච්ච, එහෙම ළමයා අවුරුදු 19 විවාහ වෙනවා. අවුරුදු 22 තරුණයෙක් සමග දෙන්න එකතු වෙලා අම්මා මරනවා. දීපල බෙදා ගන්න. ඒවා මේ ඔබතුමන්ලාගේ ගුවන් විදුලියෙන් මම අහන දේවල්. ඒකට මොකද්ද දිනුනේ ඇත්ත? දරුවගේ අනිත් සියලු අංගෝපාංග හරි, ළමයාගේ අධ්‍යාත්මය දිනුනේ නෑ. දොස්තරලා ඉන්නවා නොකරන මේ ජඩ වැඩක් නෑ සමහර දොස්තරලා. මොකද කාරණේ, දොස්තර වුණා නමුත් අධ්‍යාත්මය දිනුන වෙලා නෑ. ඒකට මේ හැම ශේෂ්ත්‍රයකම නීතිඥ ගත්තත්, ව්‍යාපාරික ගත්තත්, ඔය හැම ශේෂ්ත්‍රයකම ඔය සමහර වෙලාවට කියනවනේ අවුරුදු 12 ගාතුනේ ළමයි අරගෙන විකුණන්නේ ලිංගික ක්‍රියාවලට විකුණන සල්ලි දීලා ගන්නවා. ඒ ගත්ත අයගේ ලයිස්තුව පත්තරේ යනවා. ඒ ලයිස්තුව වල මං එකක් විතරක් කියනවා, සාහිත්‍යදරයින් එක්කෙනෙක්වත් නැහැ. සාහිත්‍යදරයින් එක්කෙනෙක්වත් නැහැ. අනිත් සියලුම වෘත්තිකයින් ඉන්න චීවරධාරීන් ඇතුළත්. ඒක නිසා හරිම ලේසි දරුවා පොතපත සාහිත්‍ය කුජ පරිශීලනය යොමු කරොත් මේ කියන ඒවයින් දරුවා ක්‍රමිකව මාරු වෙනවා. මොකද ඊට වඩා ලොකු ඉන්ධනයක් ලබන්න පුළුවනි. මඩොල් දුව කියවලා, හත්පන කියවලා, මැටිගෙදර ළමයි කියවලා, එතනින් පටන් ගත්තාම පොදුල් විහාරය දක්වා ගමනක් දරුවන්ට තියෙනවා. අපි මේකට යන්න නොදී, මේකට ඉඳ නොදී ලකුණු හඹාගෙන යෑමතම විතරක් යවා යොමු කළා. දරුවන්ට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මම අර අයියගේ නංගිගේ කතාන්දරේ පාසල් ගුරුතුමියක් එක්ක කතා කළා. අවුරුදු 10-12 පාසල් ඒ කතාන්දරේ මම පාසල් ගුරුතුමියක් එක්ක කතා කළා. බලන්න දෙයක් නැහැ සර්, මගේ කොල්ලා 5 ශ්‍රේණියේ. එතකොට එයාට මගේ ෆෝන් එක හම්බ වෙන්නේ නැහැ. එයා ගන්නෙ මාමගේ ෆෝන් එක.
2: ඔව්.
3: මාමගේ ෆෝන් එක දුන්නේ නැත්නම් එයා පොත් ටික අරගෙන එනවා ගෙදරට එනවා. මේ ගෙදර එක මාමගේ ගේ, එයාගේ ගේ එක තැන එකට තියෙන්නේ. පොත් ටික ඔක්කොම ගේ පුරා විහි කරනවා. ආයි එයාගේ කේන්තිය කොච්චරද කියලා කියන්න බෑ. ඒක පිරිමහන්න බැරි කේන්තියක්.
2: හරියට
3: එක්කෙනෙකුට නෙමෙයි, සමස්ත ශිෂ්‍ය ප්‍රජා, දරු ප්‍රජාවතම මේක දැන් හැදිලා ඉවරයි. කිරිබොන දරුවගේ අතේ තියෙන්නේ ෆෝන් එක. එයාට ඒක දුන්නේ නැත්නම් එයා කිරිබොන්නේ නැහැ. මොකද අර ජයපෙන් කරඬුව දෝත දරා කියලානේ කියන්නේ. නිදන්න දූ කුමරී කියලා එහෙනේ කියන්නේ. නමුත් අන්න ඒක නෙමෙයි තියෙන්නේ. දැන් ෆෝන් එක. මේ කිරිබොන දරුවට ෆෝන් එක දුන්නේ නැත්නම් එයා කිරිබොන්නේ නැහැ. එතනට ඒ પરම්පරා එකක් නෙමෙයි. දැන් પરම්පරා තුනක් විතර මේකට ගොදුරු වෙලා. අපි කියනවා හරි සරලයි දවස් 15යි යමකට ඇබ්බැහි කරන්න දවස් 15යි ඕනේ. එතකොට මේ කියන ඔක්කොම කතාන්දර එහෙම යන්න ලකුණු තරඟෙත් ඉන්න විභාග තරඟෙත් ඉන්න ඒ ඔක්කොගේම ඉන්න. හැබැයි ලිහිසි තෙල් දෙන්න ලිහිසි තෙල් තමයි සාහිත්‍යය. ලිහිසි තෙල් වලට කියන්නේ ස්නේහ කියලා. ලිහිසි තෙල් වලට කියන්නේ ස්නේහ කියලා. එතකොට ස්නේහ නැතිව තමයි අර අවුරුදු 84ක ළමයි 14ක් හිටපු අම්මට ලොකු පුතා පිහින් ඇල්ලලා මරනවා. ඒ ස්නේහය නෑ වෙන දේවල් තියෙන්නේ. ඉතින් මෙතනට යන්න ජාතික ගුවන් විදුලිය ඉදිරිපත් වෙන්න හරිම ලේසි. මේ උවදුරින් දරුවන් බේරා ගන්නව හරිම ලේසි.
4: හරි බොහොම ස්තුතියි.
3: ඔව්
4: බොහොම ස්තුතියි නම්රසේන විතර මහත්මයා. අපි ටිකක් වැඩි කාලෙකට ලබා දුන්නා. මොකද එතුමාගේ ප්‍රවේශය ඉතාම පැහැදිලි සහ වැදගත්.
1: එතුමා කියන කාරණේ ඍජුවම දුර්ඝතනයට එහෙම නැත්නම් අන්තර්ජාලයට කොහොමද බලපෑම් ලැබෙන්නේ මේ සම්බන්ධයෙන් මේ කතාව අතරතුරදී අපිට සමහර තරුණ කණ්ඩායම් මැසේජ් දාලා තිබුණා. නෑ අපි එතුමා කියන විදිහට තාමත් අර මේ මොකද පත්තර කොළගඳ පිදුරු සුවඳ එන පොත කියවන්න ඕනේ. අපි ඊ කියවීම ඉන්නේ. සමහර හුඟාක් මිනිස්සු කියනවා දැන් ඉන්න උන් කියවන්නේ නැහැ කියලා. හැබැයි ඒ කියවීම තියෙන්නේ ඔබතුමාලා දැකපු පොත ඇතුලේ නෙවෙයි. එතනින් එහාට ගිය අපිට අවශ්‍ය පිටුව තෝරගෙන අපිට අන්තර්ජාලයේ කියවන්න පුළුවන්. ඉතින් එහෙම කියවන පිරිසක් ඉන්නවා. එදා හිටපු සමාජයට වඩා සමාජය ගැන, ලෝකය ගැන, අලුත් තාක්ෂණය ගැන සබුද්ධිකයි මේ සමාජය. රටවල් අලුත් තාක්ෂණය හොයාගෙන යද්දී අපි තවදුරටත් පටුතැන්වල හිර වෙන්න ඕනේ නැහැ. මම එතුමාගේ සමහර කාරණාවලට එකඟයි, සමහර කාරණාවලට එකඟ නැහැ.

0: අන්තර්ජාලයේ සැරිසැරීම කියන කාරණෙන් එක සිද්ධියක් දෙකක් අරගෙන මේ සම්බන්ධයෙන් කතා කරන එකට මම එකඟ නැහැ කියලා තමයි තුෂාර පද්මකුමාරනේ.
1: තුෂාර පද්මකුමාර අපිට කියනවා ගම්පහේ මේ මදුෂංග හැබැයි මෙහෙම එකක් තියෙනවා.
0: ඔව්.
1: දැන් මේක අහගෙන ඉන්නවා අපේ මනෝවිද්‍යාවට සම්බන්ධ උපදේශකවරු. එහෙම නැත්නම් මනෝ වෛද්‍යවරු.
0: එහෙම
1: නැත්නම් මනෝ උපදේශකවරු. ඔබට තියෙනවා මේ අත්දැකීම මේ සමාජ මාධ්‍ය භාවිතය හෝ අන්තර්ජාලයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන්. දැන් අපිට අපිට මේ අපි නම් කරපු ආචාර්ය මහාචාර්ය කෙනෙක්ට ඇමතුමක් අරගෙන මෙන්න මේක ගැන කියන්න කියන එක අපි අද දවසේ වැඩේ කරන්නේ. මොකද මේක අද දවසේ ඔබට විවෘත කරලා තියෙන්නේ. ඒකට මනෝ උපදේශකවරයෙක් විදිහට ඔබට තියෙන සායනික අත්දැකීම් ළමයින්ට සිද්ධ වෙච්ච හරි ලොකු අත්දැකීම් තියෙනවා. අපි දන්නවනේ මේ මේ කතා සමහර වෙලාවට සමාජය දැනගන්න ඕන කාරණා. ඒ කියන්නේ ඒක වැරදි විදිහට භාවිතා කළා අන්තර්ජාලයත් එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය වැරදි විදිහට භාවිතා කළා හොඳ කරගන්න අපහසු. ඒ කියන්නේ එහෙම රිකවර් කරගන්න බැරි මානසික ලෙඩ ඇදිච්ච සායනික අත්දැකීම් උපදේශන අත්දැකීම් ඔබට තියෙනවා. මං ඉල්ලා සිටිනවා සහාය ඔබ මනෝ උපදේශකෙක් වෙන්න ඕනේ නෑ. ඔබ සමාජෙ දැකලා තියෙනවා.
0: ගෙදර දරුවත් එක්ක ජංගම දුරකථනේ තියාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ අම්මට තාත්තටනේ.
1: ඔව්.
0: හරි. අර අපේ මේ නන්දසේන මහන්තයා කිව්වාගේ ගෙදර පොඩි බබාට කවා ගන්න බෑනේ කාටුන් එක ෆෝන් එකේ දාලා දුන්නේ නැත්තම්.
1: අනිවාර්යයි.
0: හරි. කිරි ටික පවා ගන්න බෑනේ.
1: මේ අත්දැකීම. ඔව් කොච්චර කලහකාරී වෙනවද ෆෝන් එකක් ගත්තාම ඉන්න කලහකාරී වෙන එක දැන් හැමෝටම මේ තියෙනවනේ. මේක දැන් සමාජ සාමාන්‍ය තත්ත්වයක් කියලා. ෆෝන් එක ඉදිරියොත් එහෙම අම්මා තාත්තා කියලා නේ සැර කරන්න ගන්නවා.
0: සැර කරන එක නෙවෙයි බරපතල තත්ත්වය. රනිල් ඔබට මතක නම් මේක ලංකා වෙන මේ සිද්ධුනේ ඉන්දියාවේ. මේක දැන් මේ මම ඒක කියන්නේ මේක මේ ලෝකල් වැඩක් නෙමෙයි. දැන් මේක ග්ලෝබල් වෙච්ච වැඩක්. හරි. අපි කියවනේ ග්ලෝබල් විලේජ් එකක් කියලා. හැබැයි මට මතකයි මට මේ කතාව කිව්වේ කවුරු හරි අපේ ප්‍රාදේශීය ලේකම්තුමියක්. මට නම් හරියට මතක නැහැ සමා වෙන්න. එතුමිය කියනවා මීළඟ પરම්පරාව අපි හදන්න ඕනේ ග්ලෝකල් විදියට කියලා. හරි. අපිට තිබුණනේ ලෝකල් කියලා කෑල්ලක්. ඊට පස්සේ අපි ගියා ග්ලෝබල් එකට. එතුමිය යෝජනා කරනවා අපි හදන්න ඕනේ ග්ලෝකල් එකක්. හරි. ලෝකයේත් එක්ක ගනුදෙනු කරන අපේ සංස්කෘතික ගුණාංග වලින් පරිපූර්ණ දරු પરම්පරාවක් හදාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ ලෝකයේ කිසිම රටකට නොවුණු ඛේදවාචකයකට මුහුණ දෙන්න කියලා එතුමිය යෝජනා කළා. කතන්දරය ඇත්ත. මේ කියන්නේ මේ කතාබහ ඇතුලේ දෙපැත්තකින් තර්කිනවනේ. සමහර අය කියනෝ නෑ මේ අන්තර්ජාලය ඇතුලේ ඵලදායි ප්‍රයෝජනයක් තියෙනවා. තවත් කොටසක් කියනෝ නෑ මේක ඵලදායි හිතාවේට වඩා අපේකම පිරිහී යාමට හේතුවක් වෙලා තියෙනවා කියලා. ඒ ඔබටත් අදහසක් ඇති. ඔබට දැනුණේදී අපිට කියන්න
1: ඕන. ඔව් අපිට කියන්න අනිවාර්යයෙන් මේ දුරකථනංක සටහන් කරගන්න ඔබ මේ අත්දැකීම් තියෙන කෙනෙක්ව අපිට සම්බන්ධ කරන්න මේක මේ මහජනතාවගේ මෙන්න ඕන කාරණයක්. 0112 775 285 දුරකථනංක 0112 775 285 ඒ වගේම 0112 775 766 0112 775 766 ඒ වගේම අපිට WhatsApp විදිහට ඔබට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ඔබේ අදහස ටයිප් කරලා 0703 93 5 93 7 අපි විවෘතයි. අපි මේ ගැන කතා කරන උදේ 10 වෙනකන් ඔබේ අත්දැකීම් වලින් පෝෂණය වෙච්ච මේ සමාජ ප්‍රශ්න පිළිබඳව

0: කරන සයිබජෙන් නැගෙන ඉන්නේ උදේ 8යි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අනුරාග තෙපුල්
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදින් තරහ කරගන්න දැන්
2: සමරය
3: ඇයි මොකද
4: රහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ
3: තොට තියෙන රුදා මොකද්ද
4: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ
2: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න සමරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් සයිබර් 10

0: අන්තර්ජාලය සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම එහෙම නැත්නම් මේ ඩිජිටල් රටක් හදන ගමනේදී මේක මිනිස්සු කොහොමද කියවා ගන්න කියලා තමයි අපි කතා කරමින් ඉන්නේ.
1: ඔව් දැන් වෙනදට මදුසංක අපි මේ කතා කරන්නේ මේකේ සම්පූර්ණයෙන් ඩිජිටල් කරන්නේ ටෙක්නිකල් පැත්ත මේක කොහොමද රට සක්සස් ඉදිරිය යොදා ගන්න මේ
0: ඒක
1: වරද්ද ගන්න එපා.
0: ඒ කතා කරපු එක ඇතුලේ රනිල් අපි කිව්වනේ ලෝකයේට ලෝකයේ ප්‍රවණතාවන් එතකොට ලංකාව මේවා ග්‍රහණය කරගන්න කොහොමද ඩිජිටල් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුල හදන්නේ කොහොමද ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් විදිහට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය කරගෙන යන ජාතික ව්‍යාපෘති පිළිබඳව අපි කතා කළා. මේ සියල්ල ඇබ්සෝබ් කරගන්න බලන් ඉන්න අපේ ආදරණීය මිනිසුන්ගේ දැනුම එහෙම නැත්නම් ඔවුන්ට මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඇතුළු මේ ඩිජිටල් කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් තියෙන අවබෝධය කොහොමද, ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද, ඔවුන් කොහොමද මේ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් දකින්නේ. ඒ නිසා අපි හිතුවා අද ජනතාවගේ පැත්තට ඉඩ කඩ හදලා දෙන්න ඕනේ මේ කතා බහට කතා වෙන්න මේ අවස්ථාවක් හදලා දෙන්න ඕනේ කියලා.
1: අර හොඳට නරකට දෙකට කටමයි කියලා අපි කටගෙන කතා කරපු හින්දා මට ඒක කියන්න හිතුනේ. يعني කට වැරදි විදිහට භාවිතා කරන්නත් පුළුවන්, හොඳ විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය කියන එක හොඳ විදිහට සල්ලි හොයන්න, කෝටිපතියෝ වෙන්න, ලෝකෙට විවෘත වෙන්න, දැනුම හොයන්න රයිට් හන්දට යනකම් නේද, අභ්‍යවකාශ වල යනකම් මේ තාක්ෂණීය කියන එක ආයෙත්ින් ඉනි පෙත්තරම යන්න මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය හොඳටම කරන්න පුළුවන්. හැබැයි ඕකම අර අපි කියන්නේ අපේ ට්‍රේලර් එකේ නේද, මේක දැලිවිහියක් වගේ දෙපැත්ත කැපෙන වැඩක් මේක. ඒක ඇතුලේ මිනිස්සු පිස්සෝ කරන්න, මිනිස්සු මිනී මරණ තත්ත්වයට පත් කරන්න, හිරගෙවල් හදන්න මේ පැත්තරත් යන්න ඕන තරම් නේද, එහා පැත්තට ඉඳ තියෙනවා. අපි මේ ඇමතුම්ට අවස්ථාව දීලා මුගක් වෙලා අදුරකතනේ නැදි හිටියා. මතුගොවෙන් විතානගේ මහත්තයා, විතානගේ මහත්තයා අයිබෝන් සුබ උදෑසනක්.
2: අයිබෝන් ලකඳ
0: අයිබෝන් කියන්නේ ඔබතුමාගේ අදහස.
2: මම කතා කරේ දැන් අන්තර්ජාලය හරහා ඔබතුමාලා ගොඩක් දුරට කතා කරන සමාජ මාධ්‍ය සම්බන්ධ විතරයි. ඒ වගේ තමයි අදහසක් ආවේ. නමුත් මම දකිනවා අවුරුදු 13 14 ළමයි, ඒ කියන්නේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයම සාමාන්‍යයෙන් දුරකථනය පරිශීලනය කරනවා වැඩි. මොකද පන්ති වැඩවලට අවශ්‍යතාවන වලට දුරකථනය දුන්නාම ඒ ළමයි ඔය Free Fire, PUBG වගේ තවත් ගොඩක් ගේම්ස් තියෙනවා. ඒවා ඇවිල්ලා ඇත්තටම ළමයි හරි රැඩිකල් වෙන දේවල්. මොකද අපි බලයින් දල් තියෙන ළමයි ඒවට ඇබ්බැහි වෙන්න මුලිනුත් ඇබ්බැහි වුණාට පස්සෙත් තියෙන ගති ලක්ෂණ ඒවත් එක ගත්තාම ඇත්තටම ඒක හරි සමාජ ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ළමයි මුලදී ඉඳපු ළමයි නෙමෙයි, ඒක පරිශීලනය කරනකොට අවුරුදු 3-4ක් යනකොට. ඉතින් ඒ තත්ත්වයත් එක්කලා මම ඔක කීප දෙනෙක්ට සාකච්ඡා කරා. මට දුන්න උත්තරේ තමයි අනාගතයේදී යම් කිසි වැඩ පිළිලක් යදනවා මේ සොෆ්ට්වෙයා අපේ රට ඇතුළට ඇතුළීමේදී නියාමනයකට ලක් කරනවා කියලා.
0: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාගේ සම්බන්ධ වීම. දැන් අපි ටිකක් පරිගණක ක්‍රීඩා හරි ගැන අවධානය යොමු කරන්න. මොකද අද ඉන්න තරුණ පරම්පරාව, එහෙම නැත්නම් දරු පරම්පරාව විශේෂයෙන් හරි ප්‍රශ්නෙක ඉන්නවා රනිල්. මේක අපි අපේ ගෙවල් වල දිවවා අත්විඳින කාරණාවක්. දරුවන්ට ෆෝන් එක අතට ගත්තොසනින් ඔවුන් වෙනම ලෝකික හිර වෙනවා. මේ ෆෝන් එක කියලා කියන්නේ මේ ජංගම දුරකථන ස්මාර්ට් ඩිවයිස් එකක් කියලා කියන්නේ වෙන මොනවද දන්නේ නැහනේ. ලෝකේ මොනවද දන්නේ නැහැ. කෑවේ මොනවද කියලා දන්නේ නැහැ. හරි, වෙන දෙයක් ඕනේ. මේ ගේම් එකට කොයිතරම් ඇඩික්ටඩ්ද කියනවනම් අන්තිමට gedara ඉන්න මිනිස්සු පේන්න බෑ. එයාට කවුරු හරි කොච්චර ආදරෙන් කතා කළත් ඒක එයාට මේ සෙට් වෙන්නේ නැහැ.
1: හරියට හරි.
0: එයා ඉන්නේ මේ ගේම් එක ඇතුලේ. මේක තමයි වර්තමානයේ මේ ඊළඟට හැදෙන පරම්පරාව. විශේෂයෙන් මේ වෙනකොට ඔලෙවල් වගේ අවසන් කරලා ඉන්න අය. සමහර වෙලාවට 6 වසර 7 වසර වගේ පන්තිවල ඉන්න දරු බටව්. මේ පරිගණක ක්‍රීඩා ඇතුළු එහෙම නැත්නම් අපිට ওই ජංගම දුරකථනේ පාවිච්චි කරලා සෙල්ලම් කරන්න පුළුවන්, PUBG වෙන්න පුළුවන්, Free Fire වෙන්න පුළුවන්. මේක ඉවර වෙන එකක් නෙවෙයිනේ. අපි දැකලා තියෙන පාසල් නිවාඩු කාලේ ආරම්භ වුණාම එහෙම නැත්නම් පාසල් පැවතින කාලේ වුණත් ස්කෝලේ ඇරිලාවක මම ෆෝන් එක අතර ගන්නවා. ඊට පස්සේ රෑ 10යි 11යි 12යි පාන්දර 1යි 2යි එතකොට අවදියෙන් මේ ළමයි මේ වැඩේ ඉන්නවා. අර අපිට මුලින්ම කතා කරපු හරි නන්දසේන මහත්තයා කිව්වාගේ දවස් 15ක් ඇතුලේ ඇබ්බැහියක් හදන්න පුළුවන්. හරි, ඒ ඇබ්බැහිය පොතපත බලන්න නම්, ඒ ඇබ්බැහිය තමන්ගේ ජීවිතේ දිනන්න නම් කොයිතරම් වටිනවද? සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පරිශීලනය කරලා ගොඩ ගිය මිනිස්සු මම පෙන්නන්නම් මේ මගේ ඉසේ කෙස් ගන්න.
1: ඔව්. ව්‍යවසායකයෝ වෙච්ච
0: මිනිස්සු. යන එනවන් නැතුව ඉඳලා, කන්න බොන්න නැතුව ඉඳලා, අඩුම තරමේ මොබයිල් ෆෝන් එකක් ගන්න විදිහක් නැතුව ඉඳලා, රුපියලෙන් රුපියල් එකතු කරලා තමන්ගේ ව්‍යාපාරය කරන්නම ජංගම දුරකථනයක් මිලදී අරගෙන අද වෙනකොට හරි කෝටි ගණන්වල වාහන පදින කෝටි ගණන්වල ගෙවල් හදලා තියෙන කෝටි කෝටි වලින් හීන දකින්න ඒ මිනිස්සු ඕන තරම් මගේ ජීවිතේ මට මොන ගෙවන රණිල් අපිට මොන ගෙවන කාලේ හන්දි එහෙම අපි කරන කාලේ. එතකොට අන්තර්ජාලය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය කියලා කියන්නේ මේ නිකන් මහා නරක එකක් නෙවෙයි.
1: නෙවෙයි නෙවෙයි නෙවෙයි.
0: හරි. එතකොට මේ නරක නොවන එක කොයිතරම් හොඳ වුණත් සමහර තැන්වල අපි වරද්දා ගත්තා.
1: මං කියන්නේ නුසුදුසු පුද්ගලයා නුසුදුසු වෙලාවට නුසුදුසු කාලයක් මේකට ඇබ්බැහි වීමේ තියෙන ආදීනව එක පැත්තකින් නරකයි කියලා හොඳගෙන අපිට ඕන තරම් කතා කරපුව හොඳගෙන තමයි අපි මේ වැඩසටහනේ සෙනසුරාදාට 10 හැමදාම කතා
0: කරන්නේ. කරන්න පුළුවන් දේවල් කරන්න.
1: ඒ නිසා මේකේ නරක සමාජ මාධ්‍ය බලපෑම විශේෂයෙන් වැඩිහිටියෙක් අපි වහගෙන ඉන්නවා නම් අපි අපි ජීවිතේට ෆෝන් එකක් අල්ල නැහැ බටන් ෆෝන් එකක ගියා අපි පාවිච්චි කරලා නැහැ. හැබැයි මේ වැඩිහිටියන්ටත් තියෙනවා කියන කතාවක්. ඉස්සර පවුල තිබ්බේ කොහොමද? ඉස්සර සමාජයේ ගම මිනිස්සු අඳුරගත්තේ කොහොමද? ඈ මිනිස්සෙක් හම්බුණා මූණට මූණ හම්බුලා hina වෙලා කතා කරන්නේ කොහොමද? දැන් ඒව අමතක වෙච්ච දේවල්නේ. බස් එකකවත් කෝච්චියවත් ඉස්සර වගේ කතා බහ වෙන මිනිස්සු නෙමෙයිනේ කතා කරනකොට කාරදරයක්. ඈ හැමතිස්සෙම ඔබට පේනවා ඇති මේ පාරේ යන මිනිස්සුන්ගේ කනේ තියෙන ඉයර්බඩ්ස් දෙකක් නේ. පාරේ ඇවිද්දත් නෑ යෝගින්
0: කරා. ඔතන මේ මේ අලුත් නීතියකුත් ඇවිල්ලා තියෙනවා.
1: ඔව්.
0: අපි හිතන් ඉන්නෝ මේ පාරේ ගමන් කරද්දී ඉයර්බඩ්ස් වලටත් එහා ගින් අපි දැන් මේ හෙඩ්සෙට් එකම දාගෙන යනවා බ්ලූටූත් සෙට් එකක්. ඒක වරදක්. ඔබට එහෙම කන් දෙක ආවරණය කරලා වාහනවල සද්දේ බද්දේ ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ සමහර වෙලාවට ඔබ පොලිසිය මහන්තුරුන්ට නවත්තලා ප්‍රශ්න කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න බව පුළුවන්. ඒ කියන්නේ අපි මහා මාර්ගයේ ගමන් කරද්දී අපි ඉතින් කියන්නේ මේ වාහන පදවන අයට විතරයි මේ මොබයිල් ෆෝන් සරම ඒවා පාවිච්චි කරගෙන යන්න එන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේ එහෙම නීතියක අවශ්‍යතාවය පිළිබඳව පහුගිය දවස්වල කතා වෙමින් තිබුණා. හරි. එතකොට ඒ කියන්නේ කෙලින්ම නඩු බැවරීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ. එහෙම නැත්නම් අනතුරු ප්‍රමාණය බහුලයි. ඔබට මතක නම් මේ තලපතුගොඩ අතන හන්දියේදී හරි ලංකාවේ ප්‍රවීණ මේ මහාචාර්යවරයෙක් ඔබට එතුමියත් ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ සේවය කරපු චරිතයක්. නමුත් අවාසනාවන්ත විදිහට ප්‍රියානන්දුරකට මුහුණ දෙනා. ඒකටත් හේතු වුණේ මොබයිල් ෆෝන් එක මේ ඉයර්බඩ්ස් එක්කලා භාවිතා කිරීම කියලා දවස්වල කතා බහක් ඇති වුණා. ඉතින් මං කියන්නේ මිනිසුන්ගේ ජීවිත නෙමෙයි නේද? අපි මේ හැම දෙයක්ම කරන්නේ බොහොම සතුටින් ඉන්න. කන්නේ බොන්නේ හම්බ කරන්නේ මහන්සි වෙන්නේ නේද? ලක්ෂ 4ක් 5ක් දීලා හොඳ ෆෝන් එකක් ගන්න. ඒක නිසා මැරෙන්න නෙවෙයිනේ. ඒකෙන් අපේ වැඩ පහසු කරගන්න. හැබැයි ගොඩාක් වෙලාවට දැන් මොබයිල් ෆෝන්ස් එයිම අලෙවි කරන තැන්වල අපි ගිහිල්ලා ෆෝන් එකක් ගන්න ගියාම කියන්නේ මේකේ පර්ෆෝමන්ස් හොඳයි. මොනවටද? ප්‍රී ෆයර් ප්ලේ කරන්න. හරි. මේකේ ස්පීඩ් එක හොඳයි. ඉතින් මේ අපේ රෑම් එක හොඳයි. ඔය ඔය කතන්දර ටික කියන්නේ කියලා ඒගොල්ලෝ නොකිය කියන අනිත් කාරණේ තමයි මේ ගේම් ප්ලේ කරන කෙනෙක් නම් ඔයාලට මේක හොඳයි. ඔයා විශ්වාස කරනවද රනිල්? ලංකාවේ ව්‍යාපාර හරි. මේ ලංකාවේ නෙවෙයි ලෝකෙම තියෙන ව්‍යාපාර. දැන් ඔය මේ දරුවෝ ඉන්නෝනේ අර ගේම්ස් ප්ලේ කරන මොබයිල් ෆෝන් එකේ. ඔයා දන්නවද පොඩි මේස් එකක් වගේ එකක් තියෙනවා ඇඟිල්ලට දාගන්න. හරි. මම දන්නේ ඒකට මොකද්ද කියන්නේ කියලා. පොඩි මේස් එකක්. හරි. තේන මේ ඇඟිල්ලට දාගන්න. මොකද නැත්තම් අර ස්ක්‍රීන් එක දිගට ප්ලේ කරනකොට අමාරු නිසා. ඒ පොඩිම පොඩි රෙදි කෑල්ලකින් හදලා තියෙන ඒ පොඩි ඇඟිල්ලකට දාන කවරයක් එහෙම නැත්නම් මේස් එකක් රුපියල් 750ක් විතර
1: වෙනවා.
0: මං කියන්නේ අන්න ව්‍යවසායකයා. ඕක මහන මිනිහා ගේම් ගහන්නේ. හරි. ඒක මහන මිනිස්සයා. එහෙම නැත්නම් ඔය ඔය ඇඟිල්ලට දාන මේ net එක එහෙම නැත්නම් මේස් එක හදන මිනිහා ගේම් ගහන්නේ නැහැ. ගේම් ගහනවා නම් ඌට මේ වැඩේ කරන්න වෙලාවක් නැහැනේ. හරි. හැබැයි මේක ඇබ්බැහි වෙච්ච පිරිසක් ලෝකේ ඉන්නවා කියලා තේරුම් අරගෙන ඔහු ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක කළා. මං කියන්නේ අන්තර්ජාලය පරිශීලනය කරන්න, ඒකේ තියෙන දේවල් දකින්න, ඒ දකින්න දේවල් ඇඟ ඇතුළේ දාගන්න එපා. අපේ සමාජයේ කතාවක් තිබුණා ගෙරිමස් කෑවට කරේ දාගන්න එපා කියලා කතාවක් තියෙනවානේ. හරි. එහෙම මිනිස්සු කිව්වේ සමහර දේවල් තියෙනවා යම්කිසි සීමාවකින් එහාට ගන්න නැති. නේද? සමහර මස් මාංශ වර්ග තියෙනවනේ අපි වැට හතරමායිමට ගන්න නැති. ඒ වගේ පිළිගුල් කරලා පැත්තකින් තියන්න ඕනේ වටික පැත්තකින් තියන්නත් අත්‍යවශ්‍ය දේවල් ටික අරගෙන අපේ ජීවිත පිළිවෙලක් කරගන්නත් අපිට දැනුමක් තියෙන්න ඕනේ. මේකට හොඳම කාරණේ තමයි මේ එක මහත්මයේ කියලා තියෙනවා. පහුගිය කාල පරාසයේ තමයි මේක දරුණුවට සිද්ධ වුණේ. කොරෝනා වෙලාවේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා එකක් ලංකාවේ මිනිස්සුන්ට එනවා. එතකොට අම්මලා තාත්තලා කොයි ක්‍රමෙන් හරි දරුවට උගන්වන්න තියෙන උවමනාව නිසා මොබයිල් ෆෝන් එකක් අරගෙන දුන්නා. කියන වෙලාවට රීලෝඩ් එක දාලා දුන්නා. දෙමව්පියෝ දෙමව්පියන්ගේ කොටස කළාට දරුවෝ තමන්ගේ වගකීම යුතුයකම ඉටුගලේ නැහැ. දෙමව්පියන්ගෙන් දවස ගානේ සල්ලි අරගෙන ඒගොල්ලෝ කරේ ගේ කාමරේ වහගෙන පාඩම් කරන මුවාවෙන් මොබයිල් ෆෝන් එක හිටපේක. සමහර වෙලාවට අම්මල තාත්තල මේ තාක්ෂණය දන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්න කියලා දන්නේ නැහැ. හරිම අවාසනාවන්ත කාලයක් තමයි කොරෝනා සමයේ මේ ව්‍යසනය වැඩිපුරම ලංකාව හතර වටේ ව්‍යාප්ත වෙන්න බලපාපු තැනක් තමයි කොරෝනා. මොනවා කරන්නද සබදාහම හරි හරස් වෙලා මේ ප්‍රශ්නේ අපේ මිනිස්සු අතරට අරගෙන ගියා. දැන් ගමක බලන්න, නගරයේ බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමතැනම මොබයිල් ෆෝන් එකක් අත දරාගත් දරුවෙක් තමයි ඉන්නේ. ඉස්සර අපි ඉස්කෝලේ යනකොට රුලෝසුවක්වත් බඳින්න දුන්නේ නැහැ. අද ළමයි ඉස්කෝලේ යනකොට මොබයිල් ෆෝන් එක අරගෙන එනවා. ඒවා පිළිබඳ නියාමනය කරන්න බෑ ගුරුවරයෙක්. ඒ සම්බන්ධයෙන් ඇහුවම දෙමව්පියෝ ගුරුවරයාට විරුද්ධව නීතිය කතා කරන්න එනවා. අන්න ඒ දෙමව්පියෝම තමයි දැන් වැලිකඩ බන්ධනාගාරයේ ඉස්සරහට ගිහිල්ලා, මහර බන්ධනාගාරයේ ඉස්සරහට ගිහිල්ලා අනේ අපේ දරුවෝ රකින්න වගේ කතන්දර කියන්නේ. මේ ඔක්කොම එකට බැඳිලා තියෙන එක චේන් එකක් බලන්නකෝ ඒ කියවීම. හරි. ඉතින් ඔබට තියෙනවා නම් එහෙම අදහසක් ඔබට දැනෙන දේ අපිට කියන්න අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ හොඳ සහ
1: නරක
0: ඔබට දැනෙන විදිහ කියන්න.
1: ඔව්, ඒ ගැන කතා කරන්න මේ ජගත් මහත්තයා මාතරින් අපිට අමතුමක් ගන්න. ජගත් මහත්තයා අයිබෝන්.
3: අයිබෝන් මහත්තයා, මම මේ මාතරින් කතා කරන්නේ. මම රජයේ සේවකයෙක්. මට ඉන්න පුතාල තුන් දෙනෙක්. මම මහත්තයා මේ දැන් අවුරුදු 10ක් තිස්සේ ලංකාදීප පත්තරේ ගන්න. මේ පත්තරේ මේ අවුරුදු 10ටම අපේ පුතාල තුන් දෙනා අතින්වත් අල්ලල නැහැ. මේ මහත්තයා ආව නේද සාග්‍ර වර්ගය කියලා එකක්.
1: ඔව්
3: ඔව්. 2යි.
1: මොන
3: වංශවල තමයි අපේ ළමයි ඉපදුනේ.
1: ඔව්.
3: එතකොට ওই සාග්‍ර වංශයේ ඉඳලා තමයි අන්තර්ජාලය විශාල වශයෙන් ලංකාවට ගලාගෙන ආවේ.
1: ඔව් ඔව්.
3: එදා ඉඳලා මාතේ 95 ගත්තොත් 95 ඉඳලා අද වෙනකන් ඉගෙන ගන්න සෑම ළමයෙක්ම ඉගෙනගෙන ඉවර වෙච්ච සෑම පුද්ගලයෙක්ම සාමාන්‍ය දැනීම නැහැ. අධිකම් මහාචාර්යවරයෙක් කියලා දැන් 2026 ඉන්නවා කියලා 95 ඉපදිච්ච. පත්තිම මහාචාර්ය සාමාන්‍ය දැනීම නැහැ. ඒ හේතුව තමයි මෙන්න මේ අන්තර්ජාලය නිසා. මේ ෆෝන් එක ලැප් එක ආරෝමෙමින් සාමාන්‍ය දැනීම අවම වුණා, අඩුම වුණා. 80 දශකයේ 70 දශකයේ ආයත සාමාන්‍ය දෙයක්ම තියෙනවා. අද ওই නඩු හබවලට වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ 95 න් ඉපදිච්ච කට්ටිය. මොකද සාමාන්‍ය දැනීම නැතිකමට හැම දෙයකටම ඇබ් බැහි වෙනවා. හොරකමට, වංචාවට, අර පත්‍රයක් කියුවේ නැහැ. ඈ මේ ඒ නිසා හැම දෙයකටම ඇබ් බැහි වෙනවා. ඔන්න මහත්තයා ওই ওই කුඩු බිස්නස් වලට එකතු වෙන්නේ ආපහු උසස් පෙළ තේල් ළමයි. කුඩු ව්‍යාපාරිකයෙක් කොමාරි එහෙම ළමයෙක් දෙන්නේ ගන්නවා. හරිය මේ එක පළාතක විතරක් එක ගමක විතරක් ගන්නවා. අරගෙන එයාගෙන් උඹට මෙච්චර හම් වෙනවා, උඹ මේක බිස්නස් කරගෙන ඵලයන් උඹට මේ මෙච්චර ගාණක් හම් වෙනවා කියලා එයාගෙන් අවුරුදු 3ක විතර වැඩ ගන්නවා, 4ක විතර. අරගෙන එයාම කුඩු බිස්නස් කරන එක්කෙනා පොලිසියට පාව දෙනවා. ඒකට හේතුව ළමයි පොලිසියෙන් කියලා තියෙනවා උඹලා ඕක කරගෙන ඵලයන් අපිට කවුරු කවුරු හරි අල්ලලා දෙන්න ඕනේ. එතකොට අර ව්‍යාපාරීට උදව් කරන එකනත් අල්ලලා දෙනවා. කුඩු ගන්නන ඕනේ මහත්තයා. කුඩු දැන් අපි කියමු ගන්නනවා කියලා මාසෙට තුන් පාරක් විතර. හලෝ,
0: අහගෙන ඉන්නේ කියන්නේ ඔබතුමාගේ අදහස කියන්නේ.
3: මා අද මාසෙට අපි කියමු තුන් පාරක් කුඩු ගන්නනවා මුදලාලි කෙනෙක් ගාවට, කුඩු බිස්නස් කරන කෙනෙක් ගාවට, කුඩු ගන්න කොල්ලෙක්. කුඩු ගන්න බුද්ධලෙක් කෙනා. එයා තුන් හතරෙනි පාර අල්ලලා දෙනවා. එයා දන්නේ නැහැ කොහොමද මේ આવුනේ කියලා. හේතුව පොලිසියෙන් විකුණන්න දෙන්නේ අවසර ඒගොල්ලොන්ට ආරක්ෂාව දෙන්නේ. උඹලා අපිට නඩු දෙක තුනක් දෙන්න ඕනේ සතියට. සතියට ධාරි දවසර හරි නඩු දෙක තුනක් අපිට දෙන්න ඕනේ. උඹ ඕක කරගෙන ඵලයක්. ඉතින් මේ තරුණ පරපුරට සාමාන්‍ය දැනීම නැතිකම තමයි ඔතනට ප්‍රධාන හේතුව. දැන් බලන්න මහත්තයා, කැම්පස් එකෙන් අවුට් වෙන ළමයා උපාධි අරගෙන ඉංග්‍රීසි කතා කරන්න බෑ. වෛද්‍ය විද්‍යාලයෙන් අවුට් වෙන ළමයා උපාධි අරගෙන එළියට යනවා ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒගොල්ලෝ සූම් තාක්ෂණය ඔස්සේ අවුට් වෙලා ඉවර වෙලා හොස්පිටල් එකේ වැඩ කරන ගමන් සූම් තාක්ෂණය ඔස්සේ ඒ අනිත් ඉන්න සහෝදර වෛද්‍යවරයාත් එක්ක කැඩි කැඩි කතා කරගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න. කැම්පස් ගිහලා උපාධි ගන්න උපාධි අරන් එළියට යන ළමයාත් එහෙමයි. ඒකට හේතුව මහත්තයා සාමාන්‍ය දැනීම නැතිකම. සාමාන්‍ය දැනීම තියෙනවා නම් අර ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්කම එනවා ඒ ළමයා. මං කියන්නේ මේ අන්තර්ජාලය නිසා අපේ රටේ සාමාන්‍ය දැනීම කියන එක නැහැ. ඒ නිසා තමයි මේ හැම දෙයකටම ඇබ්බැහි වෙන්නේ මහත්තයා. මෙන්න මේක අධ්‍යාපනයේ විශේෂයට හරියෙන් ඉන්න ඕන දෙයක්. ආචාර්යවරයෙක්ුණත් සාමාන්‍ය දැනීම නැහැ.
0: හොඳයි. සාමාන්‍ය දැනීම නැති වෙන්න හේතුව තමයි අර එතුමා කියන්නේ මේ මහ පොළොවේ ඇවිදලා නේද? එහෙමනේ අපි දැනුම කියන්නේ.
1: දැන් අපි කතා කරන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු දහම් පාසල් ගිහිල්ලා පාසල් ගිහිල්ලා පන්සලත් එක්ක ඇසුරු කරලා දැන් ඕකනේ කතාව. දැන් ඕකම අපි කරන්න ඕනේ කියන කිනම නෙමෙයි. හැබැයි දැන් ළමයින්ට කියනවා මේ ඕපන් බුක් ටෙස්ට් එකක් තමයි අපි කරන්නේ. එහෙම නැත්තම් මේ පාඩම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. අන්තර්ජාලයේ හැමදේම තියෙනවා. පාඩම් කරන්න ඕනේ. වාර දැන් ඇඟිලි ජෙමිනිකෙන් හරි එහෙම නැත්තම් මේ AI තාක්ෂණය ඇහුවාම ඕන ප්‍රශ්නකට උත්තර ගන්න පුළුවන්. ඕන ඇසයිමන්ට් එකක් හදා ගන්න පුළුවන්. ඕන ආර්ට් වර්ක් එකක් හදා ගන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඒ කරන හැටි ඉගෙන ගත්තාම අපිට ඇති. අපි මොකටද ආයි පරණ යල්පැන ගිය ක්‍රම මතේ යැපෙන්නේ කියන එක තමයි.
0: ඒ කියන්නේ රනිල් මේක සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් පහුගිය කාර්තුවේදී ඇති වුණා. ඒ තමයි මහවැලිගඟේ දිග ළමයේ කටපාඩම් කරන්න ඕනේද? ලෝකයේ උසම කන්දේ උස මිනිහෙක් කටපාඩම් කරන්න ඕනේද? මොකද අපිට තියෙන්නේ මේ සීමිත දත්ත ප්‍රමාණයක් ගබඩා කරගත හැකි මොලයක්. මේකට අනවශ්‍ය දේවල් එකතු කරගන්න එපා. මේක නිදහසේ තියාගන්න. අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්න. මොකද හුඟක් වෙලාවට මේ ආචාර්ය මහාචාර්යවරු පවා කියපු පරේෂකයෝ කියපු කාරණේ තමයි තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් දාගන්න කැපැසිටි එකක් නැතුව යනවා. අනවශ්‍ය දේවල් ගොඩාක් කොළු ඇතුලේ පුරෝගෙන හිටිනවා. ඒ නිසා ඔවුන් යෝජනා කරපු කාරණේ තමයි අන්තර්ජාලය ඇතුළු මේ දවස ගානේ අලුතින් එකතු වෙච්ච මේ තාක්ෂණයේ ඇතුළේ අපිට අවශ්‍ය කරන හුඟාක් දැනුම තියෙනවා. ඉතින් ඒවා වෙනුවෙන් ඔළුවේ ස්පේස් එකක් අයින් කරන්න ඕනේ නැහැ. ඒවා ක්ලවුඩ්ස් වල තියෙනවා. ඉතින් ඒ වෙලාවට අරගෙන මේ අවශ්‍ය වැඩේ කරගන්න පහසුයි කියන දැනට ලෝකේ කතා වෙමින් ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම අතරතුරේ ඔවුන් කියනවා හැබැයි නිර්මාණාත්මක මිනිස්සු නිර්මාණය වෙන්න
1: ඕනේ.
0: හරි. මේකට උත්තරේ මෙයා හදලා දෙයි. ජෙමිනිට දුන්නා මෙයා උත්තරේ හදලා දෙයි. හැබැයි ඒ උත්තරේ හැදෙන්නේ කොහොමද? ඒක මහ පොළවේ යථාර්ථය මොකක්ද? ඒක එහෙම උනේ ඇයි කියන කාරණේ මානවයා විදිහට අපි දැනගෙන ඉන්න
1: ඕනේ.
0: හරි. ඒ නිසා මේක මේ අපි අර ප්‍රධාන මාතෘකාවෙන් විනිර්මුක්ත කරලා කතා කර කර ඉන්නවට වඩා මේක සම්බන්ධයෙන් අපි වාද විවාද කරමු. මේ කාරණාවේ අවසාන ප්‍රතිඵලය අවසාන බලාපොරොත්තු අපි ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා සබුද්ධික පිරිසක් නිර්මාණය.
1: අනිවාර්යෙන්. ඒක අපේ දුරකථන අංක අපි මතක් කරනවා 0112 775 285 0112 775 766. WhatsApp කරන්න මේ ඔබේ අදහස ටෙක්ස්ට් එකක් විදියට 0.7 3 93 5 3 7 අපේ දුරකථන අංක WhatsApp අංක. මම මතක කරන්නම් 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් රටට දායාද කරමින් යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට අපට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබුණු බව අපි මතක් කරන්නේ. ඉතින් සුපුරුදු පරිදි නැවතත් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. උදේ 8 විනාඩි 56 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: සයිබර් 10

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දිවයිනි ප්‍රදේශ රැස්සකට අද දිනේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු පළාතේ මෙන්ම මහනුවර සහ නුවර එළියන දිස්ත්‍රික් කීට අයත් බස්නාහිර සහ වයඹන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේ අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසළු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද පළාතේ සහ මොනරාගල පුත්තලම හම්බන්තොට ත්‍රිකුණාමලයේ මෙන්ම මන්නාරම යන දිස්ත්‍රික්වල පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි. හම්බන්තොට සිට පොතවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවද දක්වා වෙරළටොබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. හෝමුසේදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ල වූ ප්‍රහාර තමන් අතින් වූ වරදක් බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. වාණිජ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දේපලහානි රැස්සක් සිදුව තිබෙනවා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේද මැද පෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. එවන් පසුබිමක ඉරානය සඳහන් කළේ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ සමු සාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් පවයි. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 13.
1: සයිබජෙන් අද විශේෂ කතාබහක් උදේ 9 විනාඩි 10යි වෙලාව. වෙනදාට අපි සුමුදු රත්නායක මහත්තයා, ඉන්දික ගමගේ මහත්තයා, එතකොට අපි කුමුදු බණ්ඩාරගේ මහත්තයා, ඉසුරු විරත්න මහත්තයා, එතකොට නිරෝෂ ආනන්ද, මේ වගේ අයව සම්බන්ධ කරගැනීමෙන් තමයි මේ කතාබහ අරගෙන ඉන්නේ. හැබැයි අද අපි හිතුවා හැමදාම ඩිජිටල් පරිවර්තන යුගය ගැන අපි කතා කරනවා. මේක කොහොමද මේ රටේ සාමාන්‍ය ජනතාවට දැනුනේ, මේ ජනතාව සබුද්ධිකව අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය කොහොමද භාවිත කරන්නේ, මේ පිළිබඳව යම් කතිකාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය මොහොතක්. විවිධ සමාජයේ ඇහෙන කතන්දර රනිල් දිහා බැලුවම අපිට පේන දේ තමයි මොකක් හරි තැනක පටලගත්ත එකක් තියෙනවා. හරි, මේ සිරගෙවල් වලට ඇති වෙන ප්‍රශ්න ටික, එතකොට මිනිස්සු සංස්කෘතිය අතින් පරිහානියට පත්වීම, මිනිස්සු අතරේ මනුස්සකම් අහිමි වෙලා ගිහින් මහා මොකක්දෝ මන් දන්නේ අමුතු ආර්ථිකයක් පස්සේ දුවන එක, මේ හැම දෙයකටම හේතු භූත වෙච්ච කාරණා මොනවද කියලා හොයාගෙන යද්දි බොහෝ දෙනෙක්ගේ අදහස උනේ මේකට හේතුව තමයි සමාජ මාධ්‍ය භාවිතය. දැන් මේකට මේ හැරි ලස්සන කතාවක් මේ ලැබිච්ච විවේකයේ ඇතුළේ අපි ගීතය අහන වෙලාවේ වෛද්‍යවරයෙක් කතා කරලා කියන ડોક્ટર ලහිරු ડોક્ટર කියනවා මේ පහුගිය දවසක මම ගියා මගේ පුතයි නෝනායි එක්ක අපේ දුවගේ බර්ත්ඩේ එක තිබුණා. හරි, දරුවෝ දෙන්නයි නෝනායි මමයි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයකට යනවා කෑම ගන්න මේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් ඒ වෙලාවේ ගිහිල්ලා ඉන්නකොට ඊට මේස දෙකකට විතර එහා පැත්තේ අර පුතාගේ පන්තියේ යාළුවෙක් ඉන්නවා දැකලා තාත්තා කියලා තියෙනවා, මගේ යාළුවා කියලා තියෙනවා, ડોક્ટર වාගේ ක්ලාස්මේට් කෙනෙක් මේ, කතා කරන්නේ නැද්ද කියලා. හරි, එතකොට මේ මිනිස්සයාට හම්බෙච්ච උත්තරේ තමයි එයාට උඩ විබ නැති වුණේ. මම මේ යත්තේ කතා කරන ගමන් තමයි ඉන්නේ. හරි, මේ මෝනට පේන බංකු දෙකකට එහා පැත්තේ බංකුවේ වාඩි වෙලා ඉන්න දරුවත් එක්ක මෙයා කොහොමද කතා කරන්නේ, මේ තාත්තට ප්‍රශ්නයක්. ඔක්කොල හිරු කියනවා මුන්චංග පුදුමයි ඇත්ත, මුන් දෙන්න කතා කරන හැබැයි අතින් අල්ලගෙන කොහොමද ඔයා මොකද ආවේ, ඉතින් කොහොමද මේ ඉන්නේ අපේ තාත්තා කියලා හඳුන්වා දෙන්න ගමන් නෙමෙයි, එයා පොඩි චැට් එකකින් තමයි දෙන්න කතා කරන්නේ. මේ මට ඔයාව පේනවා. හරි, අපි ආව කන්නද අපේ අක්කගේ බර්ත්ඩේ එකනේ. එතන තමයි තියෙන්නේ, කියන්නේ සමාජ දුරස්භාවයක් තියෙනවා අපිට අර පේන්න තියෙන. ඒත් එක්කම ඔවුන් ළඟින් ඉන්නවා සමහර ලාවට මේ ෆිසිකල් ළඟ නැති වුණාට. ඉතින් මේක කොහොමද කළමනාකරණය කරගන්නේ? හැබැයි මේ ඔක්කොම කියලා අන්තිම ડોક્ટર කිව්වේ කවදාහරි දවසක අපි වයසට ගියාමත් මුන් අපිට ওই විදිහට තමයි සැලකන්නේ.
2: ඔව්, සමාජය ඔබ දැකලා තියෙනවා, සමාජ මාධ්‍ය ඇතුලේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තිනවා මෙන්න මේක තමයි සමාජ ඛේදවාචකේ. කවුරු හරි කෙනෙක්ට බැනලා පෝස්ට් එකක් දානමුත්. ඒ කියන්නේ ඔහුගේ ඒක පෞද්ගලිකව ඔහුගේ අත්දැකීමක් හෝ කාට හරි අපහාස කරන්න හෝ මඩ ගහන්න, අපි හිතමු ජනප්‍රිය නළුවෙක්ට නිලියෙක්ට කියලා, නැත්නම් ජනප්‍රිය පුද්ගලයෙක්ට කියලා, පදනමක් නැතුව ඒ දාන පෝස්ට් එක. සමහර විට පදනමක් තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. ඒ පෝස්ට් එකට කිසිම ඒ මිනිස්සයව ජීවිතේට දැකලවත් නැති දහස් ගාණක් බැනලා දාන නෙගටිව් කමෙන්ට් සහ බැනලා දාන කමෙන්ට්ස් කොච්චර තියෙනවද කියන්නේ, තොරතෝංචියක් නැතුව අරමුණක් නැතුව බයින එකට බොහොම කුහක විදිහට බැනගෙන බැනගෙන බැනගෙන යන සමාජ ක්‍රමයක් සමාජ මාධ්‍ය ඇතුලේ තියෙනවා. ඒක කිසිම කොන්දේසියක් නෑ. මොකෙක් හරි බයිනවනම් උත් එක්ක එකතු වෙලා බයින්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ කියලා හිතන තරමට සමාජ රැල්ලක් නිර්මාණය වෙලා නැද්ද?
1: වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ මේ ලංකාවේ බොහොම ජනප්‍රිය තරුණ ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන් සමාජීය කතිකාවක් ඇති වුණානේ. ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ සිදුවීමක්. හැබැයි ඒකේ තීන්දුව දෙන්නේ සමාජ මාධ්‍ය. ඒකේ නඩුව කතා කරන
2: සමාජ මාධ්‍ය.
1: හරි, ඒ කඩේ වහනවද නැද්ද කියන එක තීරණය කරන සමාජ මාධ්‍ය. හැබැයි ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ ව්‍යාපාරයේ වෙනුවෙන් ඒ හැසිරීම හරිද වැරදිද කියන එක නේ මං
2: කියන්නේ. නීති විරෝධී හෝ නැද්ද ඒකත් ඒක තියෙන්නේ නීතියට විසඳන.
1: නීතිය
2: ක්‍රියාත්මක කරන ආයතන වලට විසඳන්න.
1: ඉතින් අපි දැකලා තියෙනවා මේ ලෝකයේ ඊට වඩා ලොකු, හරි, world famous අපි කියන්නේ මේ franchise කරපු companies තියෙන. ඒ වගේ ප්‍රධානීන් මං හිතන්නේ තෙරුවන් සරණයි අද දවසේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා. අපි හැමයි එහෙම කතා කරන්නේ නැහැ නේද? අපිට අපේ බොස් කතා කරන්නේ අපි දන්නවනේ.
2: හැබැයි දැන් ඕකට මොකක් හරි ඒ කියන්නේ සමාජ මාධ්‍ය පෙළගහලා ඉන්නවා ඒකට විරුද්ධව කවුරු හරි කතා කරන්න කිව්වොත් ඔහුවත් ඇදලා දාන සයිස් එකට. ඒ තරම් කුහක සමාජයක් සමාජ ක්‍රමයක් අන්තර්ජාලය ඇතුලේ නිර්මාණය වෙලා ඉවරයි.
1: අපි ඔය මේ මුලි කරනවා කියන එක සම්බන්ධයෙන් කතා කළා සමාජ මාධ්‍ය ඇතුලේ. අපි දන්න හෝ නොදන්න හෝ නිකන් හිතන්නකෝ කවුරු හරි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය අලුතෙන් වාහනයක් අරගෙන ඒකේ ෆොටෝ එකක් දානවා. ඒක අපි ආස දෙයක් රනිල්. ඒක අපේ අපි පොඩි පොඩි ෂෝ ඔෆ් එකක් තියෙනවනේ අපි. අපි කැමති මගේ අලුතෙන් ගත්ත වාහනේ මගේ මිතුරන්ට මාව දන්න අයට පේන්න මම ඕක දානවා සෝෂල් මීඩියා වල. දැන් මේක දැම්ම ගමන් යටින් එන නරක කමෙන්ට්ස් ටික
2: අනිවාර්යයෙන්.
1: ඕක ගත්තේ කොහොමද?
2: අපි දන්නවා.
1: ඕක ගත්ත විදිහ අපි දන්නවා. කොහේ කොහෙද මේ ඕක ගන්න ගියේ?
2: අර විට මේ මූණට දැකලවත් නැහැ ජීවිතේ තියෙන්නේ. කියන්නේ මේ ඕපදූපයක් අහගෙන තමයි මේ මේ ගොසිප් එකක් අහගෙන තමයි.
1: ඕපදූප දන්නේ නැහැ රණි. අපි උපකල්පනය කරනවා නිලියක් නම් මෙහෙමයි. සලෝන් එකක් කරන කෙනෙක් නම් මෙහෙමයි. ගුරුවරයෙක් නම් මෙහෙමයි.
2: දැන්
1: ටියුෂන් ශාස්ත්‍රයේ මම දැක්ක ලංකාවේ පතාග යෝධයෝ ඉන්නවා. ඒ ගුරුවරු හැමදාම ඉහෙලින් වැඳබිලා තියෙන්නේ රණිල් මොන හරි වැඩක් කරලා. එතකොට ඒ මනුස්සයා මේ කෝටි 10ක වාහනයක් ගත්ත 15ක ගත්ත අය ඒක සෝබනේට පාවිච්චි. ඉතින් කමක් නෑ දරුවන්ට හරියට උගන්වනවා නම් එතන හොඳ දේවල් ටිකක් හම්බෙනවා නම් එයාගේ ව්‍යාපාරයක් විදිහට ඒක කරනවා ඇති. අපිට ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. සමහර ටියුෂන් ගුරුවරයෙක්ගේ මොකක් හරි කාරණාවක් දැකපුවම මම දැකලා දෙනවා යටින් පැනගෙන යනවා. හරි ටියුෂන් කළුකඩ ව්‍යාපාරේ උඹලා ඔය කරන්නේ ලංකාවේ අධ්‍යාපනයේ විගුණ කණ එක. හරි මං දන්නේ නැහැ එහෙම කියන්න හේතුව මොකක්ද කියලා. හරි එහෙම කියන මනුස්සයාට දරුවෙක් හිටියොත් ඔය කියන කාලේ වෙනකොට ඔය විදිහේම ඒ ගුරුවරයා හෝ වෙනත් ගුරුවරයෙක් ළඟට දරුවව යවනවා. ඉතින් මේකේ සිස්ටම් එක වෙනස් කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් ලංකාව හඳුන්වා දෙනවා. මිනිස්සු කුවිලාවකට ඒවට විරුද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ටියුෂන් ව්‍යාපාරයට විරුද්ධ වෙනවා. මේකේ අපි බලපුවම අපි අපේ වෘත්තියට විතරයි කැමති. අනිත් ඔක්කොම අපිට විරුද්ධ දේවල්. සමාජ මාධ්‍ය කියලා කියන්නේ අමුතු හැසිරීමක්. මේකේ පොඩි මේ ඇල්ගොරිතම් එකකුත්
2: තියෙනවනේ.
1: මේ ඇල්ගෝ එකේ තියෙන්නේ මුලින්ම අපි හිතන්නකෝ මේ ලෝකේ නරකම මිනිස්සයා කියලා. මේ ලෝකේ ඉන්න නරකම මිනිස්සයා කාට හරි කඩල ගොට්ටක් දෙනවා. හරි. එයා සල්ලි හම්බ කරලා තියෙන ඇත්තටම සමාජයේ එපායයි කියපු නිර්මිම කියන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු වැඩේවල් වලින්. හරි. එහෙම නැත්නම් එයාගේ රූපේ ලස්සනයි. හරි මොකක් හරි හේතුවක් තියෙන. ඉතින් එයා දානවා කඩල ගොට්ටක් දන්සලක් දුන්නා අයිස්ක්‍රීම් එකක් දුන්නා. පටන් ගන්නවානේ ප්‍රශස්ති ලියන්න.
2: ඔව්. ඉතේ වහලේ උඩ ඉන්න ගෑන් ළමයට ලියු ප්‍රශස්ති බලන්න.
1: ඔව්. අර ලංකාවේ කුඩු ජාවාරමේ හිටපු ප්‍රබලව අල්ලගන්නකොට සමහර ඝාතන සම්බන්ධයෙන් අල්ලගත්තම නිකන් ඒගොල්ලන්ගේ නමත් එක්ක ගැලපෙන්නේ නැති රූපනේ දින්. නළුව වගේ. ඉතින් එයාව දුන්නොත් මම මේ මුළු ජීවිතේම හිරවත් කරන්න ලෑස්ති. හරි. එතෙන්ට නම් තියෙන්නේ මේ සමාජ මාධ්‍ය. සමහර දේවල් තියෙනවා අපි අර මේ කියන්නේ ප්‍රේමය ජීවිතය වගේ දේවල් වල. දැන් මම කිව්වොත් එහෙම මගේ බිරිඳට කවුරු හරි ගෑනු ළමෙක් පෙන්නලා මම සමාජ මාධ්‍ය හැමෝටම පේන ලියලා තියෙනවා එයාව බේර ගන්න නම් මට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. වා හිතන්න ඔයාගේ ළඟම ඉන්න ඔයාට කන්න ටික කියලා දෙන ඔයාව බලා ගන්න ඔයා අසනීප වුණාම ඉන්න ගෑනු මනුස්සයර කොයිතරම් එක වේදනාවක්ද කියලා. හරි. සමහර වෙලාවට මං ඒකයි කිව්වේ අපි මේ කතාව පටන් ගන්නකොට සමාජ මාධ්‍ය විතරක් නෑ මේක ඇතුලේ මිනිස්සු ජීවිතේම අපිට කතා කරන්න. මොකද අද අපේ ජීවිතේම මේ මේ ග්ලෝබල් විලේජ් එක ඇතුලේ තියෙන්නේ. එතකොට රනිල් නිකන් කල්පනා කරලා බලන්න මම සමාජ මාධ්‍ය මොකක් හරි එහෙම කාන්තාවක් සම්බන්ධයෙන් මම හරි ආසයි ආදරෙයි සහ මේ මේ අමුතු ජාතිය සංගණනනේ තියෙන සමීක්ෂණ තියෙන මේ ඊයේ පෙරේද මම දැක්ක මේ ආත්මේ ඔබ විවාහ වෙලා ඉන්න කෙනා ලබන ආත්මෙත් ලැබුණොත් මොකද කරන්නේ කැමතිද නැද්ද? හරි. කැමති හෝ නැති හෝ මේකට මෙන්ෂන් කරලා ඉතින් සමහර වෙලාවට අපි දානවා නිකන් හිතන්නකෝ මිනිස්සුන්ගේ හදවත් එක්කනේ මේ ගනුදෙනු
2: තියෙන්නේ.
1: හරි. අපෝ නෑ මගේ ගෑනේ නම් මට එපා මගේ මනුස්සයා නම් මට එපා ආය නම් වැරදිලාවත් බඳින්නේ නෑ. සමහරට ඒක විහිළු වෙන්න පුළුවන්. හැබැයි මේ සමාජයට නිකන් අපි වෙන ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. මෙන්න මේකයි තත්ත්වේ. මේකයි අපේ ගෙදර තත්ත්වේ වගේ එකක්. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕනේ මොකක්ද නොකර ඉන්න ඕනේ කියන එක තීරණය කිරීම අපි සතුයි. අපි කතා කරනවට වඩා වටිනවා. ඔබේ අදහස් විමසන්න පුළුවන්.
2: ඔබට පුළුවන් මේ දුරකථන ඇමතුම් ගන්න 0112757285 0112757576 අපේ දුරකථන අංක විවෘතයි. වගේම 0703939357 අපේ WhatsApp නම්බර් එක විවෘතයි. එන් ප්‍රනාන්දු මහත්මිය, මම නයෝමි ප්‍රනාන්දු මහත්මිය හරි ලස්සන කතාවක් කියනවා මේ අපේ WhatsApp එකට. ඒ කියනවා, ඉතාමත් කාලෝචිත වැඩසටහනක් වටිනා මාතෘකාවක් සාකච්ඡා කිරීම පිළිබඳ ඔබට ස්තුතියි. නිසි මෙහෙයවීමකින් තොරව සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නට හුරු බොහෝ දෙනාද දෙමව්පියන්. ඔවුන් දරුවන්ට දෙන්නෙත් ඔවුන්ගේ වැරදි ආදර්ශයෙන්ම පමණයි. පාසල්වල කටයුතු කරන පුද්ගලයන් විදිහට අපි දකින්නේ දරුවන් ඉතා කුඩා කාලයේදීම දෙමව්පියන් තමන්ගේ පහසුව සඳහා දුරකථන ගේම්ස් හෝ සමාජ මාධ්‍ය භාවිතය හුරු කරවනු. මේ දෙමව්පියන්ගේ පහසුවට කියන එකයි අවධාරණය කරනු. ඉන්පසු දරුවාට අධ්‍යාපනය හෝ පොතපත කියවීම කියන්නේ ඉතාමත් අමාරු කාර්යයක් බවට පත්වෙනවා. කොපමණ කිව්වත් අද තරුණ වයසේ සිටින දෙමව්පියන් මේ පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ කාලය ඉතාමත් නිකුරුනේ මේ සමාජ මාධ්‍ය සඳහා වියදම් කරනවා. දැන් සමාජ මාධ්‍ය අබැහිය කතිකාවතකින් නවත්තන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නේ. මේ සඳහා අනිවාර්යෙන් නීති සම්පාදනය විය යුතුයි. නැතහොත් අනාගතේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායක් නැති වෙයි කියලා ඉතාම පැහැදිලි අදහසක් ඇගේ ඇතුලේ කියනවා. ඒක තමයි මේ සම්බන්ධයෙන් ඇගේ තියෙන පැහැදිලි කිරීම.
1: යලි දුරකථනංක මතක් කරනවා. මේ මතක් කරන්නේ ඔබේ අදහස් දැන ගැනීම අපිට වටින නිසා. මේ කතාබහ සාමාන්‍ය ජනතාවගේ කතාබහක්. මොකද මේ ඩිජිටල් පරිවර්තනය, මේ කියන ඩිජිටල් ආර්ථිකය හැදෙන්නේ ගමේ පොලේ බිස්නස් කරන වෙලෙන්දගේ ඉඳලා, රිවිල් එකේ ඉන්න සහෝදරයගේ ඉඳලා. ව්‍යාපාර මේ සියල්ල නේද අපි පහුගිය කාල පරාසය ඇතුලේ කතා කළා. වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ මේ ඩිජිටල් ආර්ථිකය හදන්න කරපු වැඩ පිළිවෙල, ඩිජිටල් ID එක සම්බන්ධයෙන් අපි කතා කළා. ඊට පස්සේ ඩිජිටල් ගෙවීම් පිළිබඳව අපි කතා කළා. ස්කෑන් කරලා ගෙවන්න පුළුවන් විදිහට දැන් හැදිලා තියෙන මේ ප්ලැට්ෆෝම්ස් ගැන කතා කළා. මේ හැමදේම අවසානයේදී පරිශීලනය කරන්නේ, පරිභෝජනය කරන්නේ අපිනේ. හරි, ඔය කතා කරන සුමුදු මහත්තයවත් ඉන්දික මහත්තයවත් ආවා අනිකුත් උපදේශක මහතුරුන්වත් නෙවෙයි. අපි හැමෝම නේ තනතුර පැත්තක දීලා අපි හැමෝම මේ ඩිජිටල් ගේම් වලට හුරු වෙන්න සිද්ධ වෙනවා. අපිට අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එතකොට අපේ account එක හැක් වෙන්නේ නැතුව කොහොමද මේක පරිස්සම් කරගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න වෙනවා. ඔබට තියෙන අත්දැකීම් සියල්ලද කතා කරමු. මේ සමාජ මාධ්‍ය ඇතුලේ සමහර අපි කරපු මෝඩ වැඩ නිසා අපේ pocket එකේ තිබිච්ච, එහෙම නැත්නම් අපේ wallet එකේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම ඇද්දනේ. හරි, අන්තිමට අපි කතා කර කර හතර වටේ කිව්වනේ සර්ට් එකට ගිහිල්ලා කිව්වා අනේ බලන්නකෝ මගේ account එකේ සල්ලි අරගෙන බැංකුවට ගියාම කියන අපි දන්නේ නැහැ ඔයාගේ transfer එකක් විදිහට තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම හේතුව තමයි ඔය සමහර වෙලාවට සමාජ මාධ්‍ය පිළිබඳ අපිට ලොකු අවබෝධයක් නැති වුණා. හුඟක් තොරතුරු, හරි, ඔය ස්කෑම් ගොඩකට අවශ්‍ය තොරතුරු ටික හොයාගෙන තියෙන රනිල් ඇත්තටම සමාජ මාධ්‍ය ඇතුලේ. මොකක් හරි සමීක්ෂණයක් සංගණනයක් තියෙනවා. හරි, ලංකාවේ මේ ගෘහ ආර්ථිකය පිළිබඳව ඔබේ අදහස් විමසීම් වගේ එකක් දාලා නේද පෝර්ටල් එකක් දාපුවම අපි ඔක්කොම විස්තර ටික දෙනවනේ. දුරකථන අංකය සඳහන් කරන්න, ඔබතුමියගේ උපැන්න සාධකය දාන්න, ඔය කියන ඔක්කොම ටික අපි දෙනවා. දුන්න ගමන් අපි දන්නේ නැහැ පැයක් හමාරක් යනකොට OTP එකත් අපෙන් ඔවුන් සිමීට අරගෙන account එකේ දෙන සල්ලි ටිකත් ගත්තට පස්සේ ඒ අදාළ අපිත් එක්ක ගනුදෙනු කරපු අංක සියල්ල බ්ලොක් වෙනවා. මේ කතන්දරේ දවස ගානේ කියනවා. මේ කියනකොටත් කොහේ හරි තැනක කාට හරි අපි රැවටුමින් ඉන්න ඕක තමයි ඇත්ත. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ අදහස් දක්වීම වටිනවා. අපි දුරකථන අංක දෙක ඉක්මනට මතක් කරමු.
2: 0112 775 285 0112 775 766 අපි දුරකථන අංක. මේ විරාමයට යන්න කලින් මම පුංචි අදහස් දෙකක් කියනවා WhatsApp වලට ආපු. එතනින් එහාට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. දරුවන්ට පාසල් කටයුතු සඳහා WhatsApp group හදලා ඒවා පාවිච්චි කරන්න ළමයින්ට ෆෝන් දීලා, මේක නිසා තමයි ළමයි කරගෙන තියෙන වින්නැහිය. හරි, හොයන්න කෙනෙක් නැහැ. ළමයි සමාජ මාධ්‍යයෙන් හින්දා ගෑනු ළමයි කී දෙනෙක් ජීවිත විනාශ වෙලා තියෙනවද? ඊට පස්සේ මේක තව අදහසක් තියෙන ඔය කියන කතාව ඇත්ත. මම පොඩි කාලේ ඉඳලා මගේ දරුවන්ට කවන්න පුවන්න ෆෝන් දුන්නේ නැහැ. ඒ ලෙවල් ඉවරුනහමයි ෆෝන් එකක් යාට අරගෙන දුන්නේ. ඒත් දැන් පුතා ෆෝන් එකට මැබ්බැහි වෙලා. ඉතින් කොහොමද පොඩි කාලේ ඉඳන් ෆෝන් දුන්නාම නරක් වෙනවා කියන්නේ? මම හරි පීඩණයෙන් ඉන්නේ මේ නිසා. මේ ඇගේ නම සටහන් කරන්නත් එපා කියලා තියෙනවා. නාන්න කන්න මානුෂ හැඟීම් මේ තිබුණ හැමදේම නැති වෙලා. යමට කියන්නේ පොඩි කාලේ ෆෝන් එකක් දුන්නේ නැති නිසාලු එහෙම උනේ කියන්නේ ෆෝන් එකක් එලෙවල් තියෙන කරන කාලේ අරන් දුන්න හින්දලු ඒක ඒකට ඇබ්බැහි වුණේ පොඩි කාලේ අරන් දුන්නේ නැති නිසාලු. මේ කතාව ඔබට තේරෙන්නේ නැති මේක කියනවට වඩා හරි ගැඹුරු කතා. ඒ කියන්නේ ලොකු වෙලාද පොඩි වෙලාද කියන එක නෙමෙයි. ඇබ්බැහි වුණොත් ඇබ්බැහි වුණාමයි සමහර දරුණු මානසික රෝග හොඳ කරන්න බැරි මානසික රෝග අන්තර්ජාලයේ හෝ දුරකථන භාවිතය නිසා ඇති වෙලා තියෙනවා. අපි කතා කරමු. අපේ දුරකථන අංක විවෘතයි. අපි මේ විරාමයෙන් පස්සේ නැවත කතා කරන්න සූදානම්.
1: ඊටත් කලින් තව පණිවිඩයක් තියෙනවා. ලංකාවේ සිංදු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා දැනෙන හැම කෙනාටම. ඔබට තියෙනවා නම් ඔබ ගැන විශ්වාසයක්, ඔබට තියෙනවා නම් ඔබේ ටැලන්ට් එක ගැන විශ්වාසයක්. ඉක්මනටම ඔබේ ලියාපදිංචිය තහවුරු කරගෙන තව දවස් දෙකකට පස්සේ ඔබට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා ඔබ හොඳ ගායන හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔබේ යාළු මිත්‍රාදීන් ඔබට කියනවා නම් ඔබට සිංදු කියන්න පුළුවන් කියලා ඉක්මනටම ඔබේ නම ගම වයසත් එක්ක ඔබ ගායනා කරපු ගීතයක කොටසක් අපිට WhatsApp කරන්න ඕනේ 0706 366 166 කියන දුරකථන අංකයට 0706 366 166 ඉක්මනින්ම WhatsApp කරන්න. අද සහායට දවස පමණයි ඔබට මේ වෙනුවෙන් ලැබිලා තියෙන ඉතින් දහස් ගණනින් දසදහස් ගණනින් ලැබුණු අයදුම්පත් අතරේ අපි තරඟය බොහොම ඉක්මනින් ආරම්භ කරන්න නියමිතයි. ඒ නිසා තරඟය ආරම්භ වුණාට පස්සේ අනේ රනිල් මහත්තයා අනේ මදුෂංක අපිට අවස්ථාවක් ගන්න බැරි වුණානේ පොඩ්ඩක් පහ වුණානේ ඒ කතන්දර කියලා අපිට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. මොනෝ තීරණ අධීරක් කෙනෙක් ඔබට බලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපි කියන්නේ බොහොම ආදරෙයි. ඔබට හැකියාවක් තියෙනවා. ඔබට ආසයින ලංකාවේ ජනප්‍රිය චරිතයක් වෙන්න, ගායන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න මේ දැන්ම ඔබ ගායනා කරපු ගීතයේ කොටසක් ඉක්මනින්ම රෙකෝඩ් කරගන්න ෆෝන් එකේ ඒක අපිට එවන්න 0706 366 166 කියන නම්බරයකට.

0: විසිතල තුරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: තේකියා සුරකින් මගතොට.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. I'm going to live a new green life.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
9: ලකනත් එක්කින්නේ උදේ 9:00 විනාඩි 31යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
9: මහජන සම්පත රටටම සම්පත. ඒ නිසා මහජන සම්පත ඇතුළු අනිකුත් සම්පත කොහොමද වාන්සනා සම්පත උදා කරලා දුන්නේ කියලා පොඩ්ඩක් අපි කියන්න ඕනේ ප්‍රතිඵලය. ඉක්මනටම කියලියමු.
11: ඔව්, ජූලි මාසේ 10 වෙනි සිකුරාදා ඊයේ දවසේ දිනුම් මෙදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. හොඳට බලන්න ඔබේ ටිකට් පතේ මේ අංක සටහන් වෙනවද කියලා. මහජන සම්පත E7284 77 E7284 77 කොමිසෙත E811 2277 E811 2277 මෙගාබව L ඉංග්‍රීසි අක්ෂරේ වාසනාවන්ත අංක මේ ප්‍රසාදාංකී අංක 20 වාසනාවන්ත අංක 29 40 52 71 L ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකී අංක 20 වාසනාවන්ත අංක 29 40 52 71 ධන නිදානේ H ඉංග්‍රීසි අක්ෂරය 5 15 52 81 H 5 15 52 81 හඳහනේ මීන ලග්නය වාසනාවන්ත අංක 31 36 45 59 මීන ලග්නය වාසනාවන්ත අංක 31 36 45 59 අද සම්පති අංක රටාව පළවෙනි අංක 2 7 7 දෙවෙනි අංක 3 4 7 7 තුන්වෙනි අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරයේ 8 4 7 7 E 7 7 4 7 7 8 4 7 7 E NLB ජයලොතරයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 4 4 2 W 3 4 4 2 NLB සුබ දවසක් ලොතරයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 2 25

0: පහ සහ 32 මකර 2 25 32 විශේෂ අංකය 2885යි 2885යි තමයි විශේෂ අංකය අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා රන් කාසි දිනා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඒ නිසා වැඩි වැඩියෙන් රුපියල් 40ක් දීලා ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලට ගන්න
1: පොඩි එකෙක් දවසක් ඒ රුපියල් 40ක් වියදම් කළා මොනවද කරන්න පුළුවන් කියලා මම දෙත්‍රම කල්පනා කළා මොනවද කරන්න පුළුවන් කියලා පොඩි කඩයක් කළා ඉඳලාගෙන අයිස්ක්‍රීම් එකක් කන්න බෑනේ රුපියල් 40කට වගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියලා මං කිව්වොත් ඒක වාට පිළිගන්න වෙනවා. ඒකට හේතුව මං කියන්නම්. අහගෙන ඉන්නු. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන්නු ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි විල්ලව රජකිරුළු මහජන සම්පත් ලොතරැයිය රටේ සංවර්ධන සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට ඒකබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් එතකොට රුපියල් 125 ජයගත් ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් රුපියල් 110 ජයග්‍රාහකින් 5 දෙනෙක් ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදිකරුවන් එතකොට රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින් රට පුරාම බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220ක මුදලක් දායක කරන ලොතරැයි ප්‍රමුඛයා විදිහට ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා මේ වර්ෂයේ වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගය අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි කරන්නේ. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ තියෙනවා රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයේ තියෙනවා ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයිය හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්න උනේ රුපියල් 40ක් විතරයි. අනේ රුපියල් කෝටි ගාණක් වටින මේ තෑගි කන්දරාව වට ගන්නවා වියදම් කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. ඒකයි මං කිව්වේ 40ට ගොඩාක් ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීමක්. අපි මුංචි විරාමයක් අරගෙන යලි කතා කරමු. උදේ 9:00 විනාඩි 35යි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

ජන කිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඳ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: විනතියක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජලයිට් සමාජික විෂණය
3: සයිබර් 10

0: ఉన్నోగతమై ప్రశ్న రాని ఉదయనవే వినాడి హదలిస్పాయి అభి కథాగరం ఇన్నో మీరటే అంతర్జాలే పరిశీలనీ గరణన్గే అదహస్ పిలిపదు అంతర్జాలే సమాజ మాధ్య భావిచ్చి రద్ది మునవగే ప్రశ్న వల్ల మూడు దిన్ ఉంగక్కయ మీకు ప్రశ్న పెద్ద కథాగలాని మిన్న మేమ దేవాలు విన్న పులువంగిల అభి మీకు పొసిరివు పెద్ద కథాగరుతీమ అధ్యాపనీ సంద అవశకరణ ధనుమ కర్మ కారణ హోయాగన్ కొయ్యి తరం దర్వంట వెదగత్తినవద్ అంతర్జాలి అని పెద్ద అభి మొన కథందరికి ఇవ్వద్ బహుగీయ కరోనా సమయ దర్వంట పాసాలన్న బెరివెనుకోట రటే పాసాల్టిగా వెహినకోట దర్వంట తమంగి సిలబస్ యొక్క ఆవరణీకరణ ఏమైనా తమ్మి అధ్యాపన ఇగనం క్రియావళి పోతగనే అన్న అంతర్జాలయ పరిశీలనీకిరి కొయ్యి తరం వెదగత్తున్నది అనిత్యగా వాట్సాప్ పెద్దలు సమాజ మాధ్య ఏవిలావి క్రియాత్మక వీమ ఎతులి అవి దక్క గమీటపు వయసుగా అచ్చమ్మ తమంగి బెహెత్తిగా ఆన్లైన్ ఓడగల్ల గినావా గిదర టోణకరం దీవల్టి ఆన్లైన్ అప్పుడు గిన్నగన్న పులువంగుండ మీ తాక్షణి నెతు అప్పుడు పవతిన్న పులువంకము నే హై తాక్షణి హరియట అందునాగత యుతుయి ఏ తిక్కమ మీకే అర హొంద పెట్టికడట వడ సమాజే కపిలపైన కేళతమై రనిల్ అవెడ సంబంధి కానీ మీకు హరియట పరిశీలనే కరన్న దానిని తిహిందా కాందా ఒక ఇదినే తమంగి జీవితవల వందికి హరి తమంగ్ విశ్వాసకరణ ఎం కిసి పుద్గిలేట్ ఛాయ రూపయాకు విన్న పులువంగ్ నిర్వజ్ ఛాయ రూపయాకు విన్న పులువంగ్ హిమనత్తంగ్ మేమే దురకథన వీడియో సంగాద్ మీ మీ సియల్ల నిసా పౌల్ కియ కడిల బింది లగ్యాద్ అనవశ్య ప్రశ్నకు వచ్చరపి నిర్మాణ గ్రహతది మీకు కెనెక్ట్ కేన పులం మీకు మీ అంతర్జాలయ సహా సమాజ మాధ్య దేవును నిసా విచ్చదే అక్కిల అవై ఎవెనిదే సిధువుని లోకే పలవిని వదావటద్ మీకే మాధ్య వితరై వినస్సుని ఇక వెళ్ళావుకు లంగావే ప్రవీణ్ గురువురే మగెత్తెక్క కథాకెళ్ళగిన మేము జనరేషన్ గెప్పెగ్గిన కథాకరద్ది ఓన్కినో మీ వర్ధమానిన్న వెడిహిటియో చోదనాకరణ దెంగిన్న దరువు ఫోన్ గట ఎబ్బెహి విలాకేలా హరి ఎందుకంట హెమకాలిమ మినిస్సు తమంకెమది ఎబ్బెహియకు హిటియా కీనిక తమ యహోగి అని మీట అవురుదు కీపేగట హ్యాప్ ఎత్తే అపే అమ్మలాగే దాత్తలే కాలి ఒకే అని అవి మూవం పిల్ల సాహబు మినిస్సు ఎగట రేడియోకి వాటి ఎందుకని హిటియా గేలా ఏదవస్థలో రేడియోకి వాటి పొడి కొల్లు కురుట్టు ఇందుకు ఎవరు ఇంకో గిం పాడంగ్రమ మేకలంగ మీన్నో ఈ పాసే అభయ పరంపర ఒకటిది రూపవాహిని ఇదాము జనప్రియ మాధ్య కపి రూపవాహిని ఇది కార్టూన్ బలనో దేమో వచ్చరు కదా కార్టూన్ ఏమైనా మిదండి అని పత్తరేట అడిక్ వచ్చిన పిలి సక్కిటి సదురు పత్తరే అరవై అరగిన నేను మే బట్టి ఏమన్న బలాగిన హీరో పిలి సక్కిటి అని ఇది కూడా ఏకట కొట్టువేలా హిటియా దెమ్ మొబైల్ ఫోన్ ని కావట పాసే స్మార్ట్ డివైసెస్ ఆవట పాసే దెంగిన పరంపర ఒక్క ఇక ఒహుగే మీ తరకి అవసాని దెమ్ పులువన్న మన పెన్నన్నకు పొడి ఎక్కి టీవీ కక్కలంగా ఇన్నో దెమ్ మన పులువన్న పెన్నన్నకు రేడియో కక్కలంగా పొడి ఎక్కిందా అనివార్యంగా హాను ఎహెనో విన్న పులువంగ భై మీకు హన్న మూని మీ వెడసరాన మరు మీకు సుపిరి వెడ మీకు హన్నును కీల ఇన్న విరిసక్కిన్నో అది టీవీకే మేయన కాటూన్కే బలాన్ని మూనగిలి ఇన్న విరిసక్కిన్నోనే దేగొల్ల జీవత్తే నేగొల్లంగే జనరేషన్ ఇక్కడ గెలిపిన డివైస్ ఎక్కత్తిక్ ఏం గెలహుకేను అథవా ఉరుదు దహయాక్ పహలవాక్ దేన్న ఒయ దెమ్ మొబైల్ ఫోన్ని కొబ్బోబోయినాయికేనో అపే కాలి వగిన మీ దెంగ్ ఇన్ని ఉంగిల తవాళ్ళు తింగ్ ఇస్తారట ఇన్న తిన గ్యాజెట్ ట్యాక్ సంబంధి ఒయ విధేయం వివేచనీకరం మీ లోకే పవతిన తాక్కల్ మీ పరివర్తన విమింతమయ్యాన్ని ఏ వాట అవి క్రమిక మీ ఇవ గ్రహణీకరగాన్ని పులువం మట్టమట దేవుని విమితమై వేయొత్తి మీ దాక్షణేహో భావితకరణానికి వరదాక్నివి అపి ఏక నివారదీయ భావిత కిరీమటు హురు విమతమై సిధువీయుత్తేగల మీ గురుతుమా కీనమ నమకి అన్న ట్యూషన్ చేస్తే గురు
1: అప్పుడు మేము హుమ మధుషం కవస్థావగ్నం లక్ష్యపాణి సమరశేఖర మహత అవి కథాకరం సమరశేఖర మహత ఐబోన్ సుబ్బుదేసన
0: కేన గురుతుమా కదా
2: మే మట వెడసటాన అహరిన కూడా మే మే మహత్య మే పొడ్డక ఏకన కథాకరండి సమగ్రత హేతు మే మమ హదునే ఒయ మాధ్య ఉలింగ్ ఏకన ఏవట గిహిల్ల మమ గువర్నగర్ సంస్థావట గియా సంస్థావట గియ వేలావే అభ్యాస విద్యాలట గియా మినసు కివ్వా ఓక మగట గిహిల్ల ఎన్నే ఒయ గియా ఇట పాసే మమ అభ్యాస విద్యాలే අවුරුද්දක බුහුණුවක් ලැබුවා සහතික ලැබුවා ඒ සහතික දැක්කට පස්සේ මිනිස්සු කියනවා නෑ නෑ මිනිහා ගිහිල්ලා නේ ගුවන් විදුලි අවස්ථාවකට කියලා ඉතින් ඇත්තටම මම මේ කියන්නේ ඔය ෆෝන් එක හරි පොත්පත් හරි අසභ්‍ය මේ පොත්පත් හරි ළමයකට කියවන්න දෙන්න ඕන මිනිහෙක් හැදෙන්නේ එතකොට තමයි දැන් එක ළමේ කණ්ඩායම් හිටියා ගෙදරින් අයින් වෙලා ෆෝන් එකක් නෑ කියන්නේ අම මගේ ෆෝන් එක දුන්නා ඔයා මේක අරන් ඉවරලා දැන් ඔයාගේ වැඩ කරගන්න කියලා සම්මාන ඇතුව සාමාන්‍ය පෙළ විභාගේ යා පාස් මට හරි සන්තෝෂයි මිනිහා විභාගේ පාස් වුණාට පස්සේ එයාගේ දරුවෝ එයාගේ වැඩිහිටියෝ කීකියා හිටියේ එයා පෙල්ලේ පෙල්ලේ තෝරන්නේ තමයි. ඉතින් ඒවෙන් ඒ කියන්නේ කෙනෙක් හැදෙන්න නම් නරක දෙයක් කරන්න ඕනේ මහත්තයා. ඒක කරලා අද්දගේ මම දැන් අපි කිමුකෝ පාර යනවා කියලා ගලක් ඇනුඩ ඇඟිල්ලේ වැදුනට පස්සේ තමයි Taman රිදෙන්නේ. ඒක අද්දකීමෙන් ඒ කියන්නේ ලබා ගැනීමට නම් ඔය හොඳ නරක දෙකම තියෙන්න ඕනේ. මං හද්දා පිටිසර එදා වේල වේදම් කරන්න නැතුව හැදිච්ච මිනිහෙක්. ඔය මාධ්‍යයෙන් තමයි මම තනිකර හැදුවේ. ඒවට දොස් කියලා හරියන්නේ නැහැ. ඒවා කියන්නේ පරිහරණය කරනකොට හොඳ දේ අයින් කරලා නරක දේ අයින් කරලා හොඳ දේ භාවිතා කරපුවාම අපිට හැදෙන්න පුළුවන්. මම අවුරුදු 18 දී එළමින පත්‍රයට ලියුමක් ලිව්වා. ඒ ලියුම පළ වුණා. ඒකෙන් තමයි මම ලේක් හවුස් එකේ ප්‍රවෘත්ති ලේකෙක් වුණේ. ඒ ලියුම පෙන්නල. එතකොට ලේක් හවුස් එක කොහෙද කියන එකවත් මම දන්නේ නැහැ. ඒ ප්‍රවෘත්ති හෙන්නුවාට පස්සේ ඔයා මේක තියාගෙන මේ දැන් එහෙනම් ඔයාට ප්‍රවෘත්ති ලේකක තම ලක්ෂ 5200 දෙන්නම් කියලා මට දුන්නා.
1: හරි සමරසේකර මහත්තයා ඉතාලම පැහැදිලියි. ඔබතුමාගේ අදහසත් පැහැදිලියි. ඔබතුමා කියන්නේ මොසංක මේ හැදෙන මිනිහා කොහේ හිටියත් හැදෙනවා. ෆෝන් එක දුන්නා නැහැ කියලා නෑ විනාශ වෙන මිනිහා කොහොමත් විනාශ වෙනවා කියලා. හැබැයි අපි මේ කතා කරන මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතයේ කාරණාව මෙහෙම අපි හිතමුකෝ. දැන් අපි මේකේ හුඟක් වෙලාවට කතා කරන්නේ නුගුණ අඩුපාඩුනේ සමහර වෙලාවට හුඟක් මිනිස්සුන්ගේ පැත්තෙන් එන්නේ. අපි මේකේ ඩිජිටල් කරණේ තියෙන වාසි සහ මේකේ වැදගත්කම ගැන හැමදාම අවධාරණය කරනකොට අපි මිනිස්සුන්ට එහෙම නැත්තම් ජනතාවට අවස්ථාව ලබා දුන්නා මේකේ තියෙන වැදගත්කම ගැන කතා කරන්න. දැන් මේකේ අපි හිතලා බැලුවොත් එහෙම මේකේ ධනාත්මක එහෙම නැත්තම් වාසි පැතිකඩ විදිහට කතා කරනකොට දැන් නොලෙජ් එක එහෙම නැත්තම් এডুকেෂන් නොලෙජ් කියන ඒවා රැඳිලා තියෙන්නේ මේ ඩිජිටල් කරණේ ඇතුලේ. හරි මේ වෙනකොට පොත්පත් පවා ටැබ් පන්ති කාමරේට අරන් ගිහිල්ලා ඔය විදිහට තමයි අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිශීලනය තුළින් තමයි මේ නව ගෙනුම් සංකල්ප ගොඩක් කේන්ද්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේ අන්තර්ජාල පාඨමාලා දැන් අපි දන්නවා අපි මෙහි ඉඳන් ලංකාවේ ඕන හද්දා පිටිසර ගමක ඉඳන් Google එකකින් ඔන්ලයින් සහතිකයක් ලබා ගන්න පුළුවන්. Facebook එකකින් Meta එකකින් සහතිකයක් ලබා ගන්න පුළුවන්. පිටරට ඕනෑම යුනිවර්සිටි එකේ එහෙම නැත්නම් පිළිගත් විශ්වවිද්‍යාල වලින් ඔන්ලයින් අධ්‍යාපනය හදාරලා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. NASA එකේ දැනුම ෂෙයා කරගන්න පුළුවන්. එතකොට ගමට මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපිට යන්න බැරි තැන්වලට යන්න පුළුවන් වෙලා තියෙන මේ දැනුම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන මේ අන්තර්ජාලයෙන්. ඔබ ටිකක් හිතලා බලන්න. ඒවා තමයි මේකෙන් ගන්න පුළුවන් වාසි විදිහට. විශේෂයෙන් මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට දුරස්ථ අධ්‍යාපනය කියන එක LMS කියන එක එහෙමත් නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය කියන එක ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන්න හේතු වුණේ මේ අන්තර්ජාලය. ඉතින් විශේෂයෙන් නිකන් ඕන්නේ ලෝකේ අපි ඉස්සර ලියුමක් යවන්නනේ. ලියුමක් යවන්න අපේ දුර ඉන්න නෑදෑ හිතමිතුරන් දැක ගන්න කතා කරන්න ඔවුන්ගේ තොරතුරු දැනගන්න සුවදුක් විමසන්න ඉස්සර නේද මාස ගාණක් යනවා ලියුමක් ලැබෙන්න. ඔබට මතක ඇති මේක. ඊට පස්සේ අපි මේ දැන් ළඟ ඉන්නවා වගේ උදේවස් කතා කරන්න පුළුවන් මේ මොහොතේ නේ. සමහර දුරකතරින් ඉඳන්මයි වැඩ කරන්නේ.
0: නෑ ඒක නිසාම වෙච්ච හානියකුත් තියෙනවා රනිල්. දැන් අපි ඉස්සර අපි හැම ලොකෝට කලබල වෙන්නේ නෑ. කලබල වෙන්න ඕන නැති හේතුව තමයි අපි දන්නවා මිනිස්සේ ගමනක් ගියාම ගිහිල්ලා සතියකින් විතර ලියුමක් ලියලා අපිට එවලා අපි ඒකට පිළිතුරු ලියලා ආයෙනකොට කොහොමද ඉතින් මාසයක් විතර යනවා ප්‍රශ්න හොගා ගැටුම් මෙහෙම අඩුයිනේ. දැන් එහෙම නෙමෙයි මේ ජංගම දුරකතනය සහ මේ ඩිවයිසස් දියුණු වීම ඇතුලේ දැන් හිතන්න අපි ගෙදර ඉඳන් වැඩට ඇවිල්ලා ආවා කියලා කෝල් එකක් දුන්නේ නැත්තම් ප්‍රශ්නයක් නේ. ගෙදර මිනිස්සුන්ගේ දෙකොන රත් වෙනවා. හරි මේ මනුස්සයර මොකද උනේ අපි ඒ තරම් හරි ළඟ හිතන්න පුරුදු වෙලා
1: හරි.
0: දැන් ඉස්සර අපේ තාත්තලා මොකක් හරි වැඩකට අමාත්‍යංශයට එනකොට ආයෙ කීයට හරි එනගන් අපිට තොරතුරක් නැහැ. අපිට එහෙම හෙව් හොයන්න විදිහක් තිබුණේ නැහැ. හෙව්වා කියලා හම්බෙන්නේ නැහැ. ආපහු එනගන් ඉතින් අර මිනිසු කරේ ඉතින් දෙයියන්ට කියනවා හරි පරිස්සමෙන් එන්න කියලා ඔච්චරයි. හරි. ඔක තමයි තිබුණේ. හැබැයි අද එහෙම නෙමෙයිනේ. එකපාර කෝල් එකක් කටුනොත් බය වෙනවා. හරි. එතකොට අනිත් පැත්තෙන් ආවේග පිට කිරීම. ගෙදර පොඩි ප්‍රශ්නයක්. හරි මට එපා වෙලා තියෙන්නේ මට දැන් මම මොන හරි කරගන්නවා ජීවිතේ. මේ පැත්තෙන් ඉන්න තරහ ගිය මනුස්සයා නම් එයාගෙන ඕන දෙයක් කරගන්නවා. හැබැයි මේ වචනේ ඒ තියෙන කමාන්ඩ් එක සමහර වෙලාවට මේ අපි අර කියන්නේ ලියුම් ගඩ දහියකින් නම් නේද? ලියුම ලියනකොට තරහින් ලියාගෙන ගිහලා මොන වුණත් මේක හරි නෑ. තව වචන දෙකක් තුනක් අඩු කරන්න ඕනේ. අන්තිමට කොච්චර තරහ තියෙන මනුස්සෙක් වුණත් පෙම් හසුනේ ලියලා තිබුණේ මං වාට ආදරේ කියලා තමයි. හරි. එහෙම තමයි ඒක කන්ට්‍රෝල් වුණේ. හැබැයි දැන් හරි ලේසියිනේ. මොකද වචනයක් පිට වෙන තප්පරය යන්නේ. රනිලුයි මමයි ළඟ ඉන්නා වගේ. ඒ නිසා අපි අර උදේ කතාව පටන් ගද්දි කිව්වා වගේ කට පරිස්සම් කරගන්නවා වගේම ඔය ලියන කියන ටික සමාජ මාධ්‍ය තුලේ ගනුදෙනු කරද්දි පරිස්සම් කරගන්න. මොකද ඔබේ එක එක වචනයකට ඔබ අතින් ක්ලික් වෙලා යන එක මැසේජ් එකක් ඊළඟ තප්පරේ රනිල් ගිහිල්ලා ඉවරයි. හරි, අපි කියන්නේ අර ගිය නෝ නැතුන් ලවවත් ඇද්ද විය නොහැක කියලා. ඒ වගේ තමයි වචනයක් එළියට ගියොත් ඒක හරි ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරනවා. ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ ඉතාම අවබෝධයෙන් පරිශීලනය කළ යුත්තක්. ඒ අතරතුරේ අපි මහජන සම්පතේන පොඩ්ඩක් මතක් කරන්නත් ඕනේ.
1: ඔව්, අපි මේ ප්‍රශ්නේ උත්තරේ මතක් කරමු. අපි ඇහුවනේ අර පාපන්දු ලෝකුසලාණෙන් සමුගැනීම සඳහන් කළපු ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩකයා කවුද කියලා. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ කියන පිළිතුර මුලින්ම හරියටම අපිට එව්වේ රොෂානි මුල්ලේරියාවෙන්. රොෂානි සහ ගොඩක් අය නිවැරදි පිළිතුරු එවලා තිබ්බා. බොහොම ස්තුතියි. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා, වගේම ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දිනක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දිනක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රටපුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලය වෙන අපට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අද වන විට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2 කෝටි 34 ලක්ෂයකට අධික මුදලක් ආණ්ඩි අම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට හැකියාව ලැබුණා. අනුරාධපුර ප්‍රදේශයට ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉන් පස්සේ
0: එදාවන අවස්ථාව.
1: ඔව්, දහන අවස්ථාව. සුපුරුදු විදිහට කෝටි 2 සුපිරි ත්‍යාග, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, ලක්ෂය ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. මදුශංක යන්න වෙලාවත් ඇවිල්ලා.
0: යන වෙලාව ඇවිල්ලා ඒත් එක්කම කියන්න ඕනේ, දැන් අර 10 වෙනි වාසනාවන්ත ටිකට්පත අලෙවි කරන්නේ අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මයා.
1: ඔව් ඔව්.
0: හරි, තේදුමේට හැකියාව ලැබෙන 10 වෙනි ජයග්‍රහකයා බිහි කරන්න. අපිට හෙට අනිද්ද වෙනකොට මේ 11, 12, 13 ඔය විදිහට මේ වර්ෂයේ බිහි කරපු කෝටිපතියන් ගැන කියන්න පුළුවන්කම ලැබෙයි. පුංචි රුපියල් 40කට ආගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. එමනම් අපි යන්න කියලා හදන්නේ මම මදුශංක.
1: මම රන්නේ.
0: අපි යන්න කලින් වෙලාව බලමු. උදේ 9:57.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ශීල් ඇක්ටිව් ප්ලස්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මත්පෙති කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. සැකකරු ළඟ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69ක් කොකේන් ග්‍රෑම් 18ක් සහ මත්පෙති 40ක් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 19ක් වන මොහු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මාලිගාවත්ත පොලිසියට බහර දී ඇති අතර ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සාකලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන් වාර්තා වනවා. දැනට පවතින යුද වාතාවරණය හේතුවෙන් ආර්ථිකය මුළුමනින්ම බිඳවැටී ඇති යුක්රේනයට පසුව ලොව ඉහළම අක්‍රීය ණය අනුපාතය සහිත රට බවටයි බංග්ලාදේශය පත්ව ඇත්තේ. නවතම දත්තවලට අනුව එරට සමස්ත බැංකු ණය ප්‍රමාණයෙන් 3/1 ආසන්න ප්‍රමාණයක් මෙවන විට පැහැර ඇති ණය ලෙස වර්ගීකරණය කර ඇති බවටයි වාර්තා වන්නේ. දුර්වල ණය දේශපාලන බලපෑම් මත ණය ලබා දීම සහ ණය අයකර ගැනීමේ පවතින දැඩි දුර්වලතා මීට ප්‍රධාන හේතු වී ඇති බව ආර්ථික විශේෂකයින් පෙන්වා දෙනවා. බැංකු දත්තවලට අනුව යුද විනාශය හමුවේ ආර්ථිකය කඩාවැටුණු යුක්රේනය 37.35% අක්‍රීය ණය අනුපාතයක් සමග ලෝක ලැයිස්තුවේ පෙරමුණෙන් පසුවනවා. බංග්ලාදේශය 32.26% අනුපාතයක් සමග දෙවන ස්ථානය පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මිළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදේ 10යි විනාඩි 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
1: බලන්න.
3: අපේ අම්මා ගෙදර ආවද

වෙලා උදේ 10යි විනාඩි 12යි දැන් සතිය ගලක් කඩන්න පටන් ගත්තා. ඉතින් අද කවද්ද? අද 2026 ජූලි මාසේ 11 සතියන්තයේ සෙනසුරාදා සතියන්තයේ පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? ගෙදරද නැත්නම් කට්ටියත් එක්ක ඩෙංගු මර්ධන ශ්‍රමදානයක්ද? ඒගමං ලක් හදාගෙන ඉන්නවද? කොහොමද? දැන් ඔන්න ගිය සතිරිකේ කොළඹ තමයි කප් එක ගහලා තිබුණේ රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වුණු දිස්ත්‍රික්කයේ හැටියට. දැන් ඔන්න ගම්පහ ඒ කප් එක අරගෙන තියෙනවා. කප් එක කොහොම ගැහුවත් ඒක අපිට සතුරු වෙන්න කාරණයක් නන් නෙවෙයි. මොකද අපිට අපේ ජීවිත දැන් 46ක ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා මේ ඩෙංගු රෝගය නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් නේද පුළුවන් තරම් මේකෙන් නිදෙන්න කටයුතු කරන්න ඕනේ, ශ්‍රමදාන කරන්න ඕනේ, අපේ ගෙවත්ත පිරිසිදු කරගන්න පුළුවන් වැඩ ටික කරන්න ඕනේ. අපේ ගෙදර අම්මා තාත්තා දුව පුතා ආච්චි සීයමේ හැමෝම එකතු වෙලා තමයි මේක ගොඩ යන වෙලා තියෙන්නේ. නැත්තම් නේද රජයට විතරක් මේක තනියෙන් බර දරා ගන්න අමාරුයි. මොකද මුළු මහත් රටක්ම මේ වෙලාවේ නිවේසනයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකනත් චුට්ටක් හිතන්න. එහෙනම් ඉතින් පැයේ පළවෙනි සින්දු අහමු. මේ පැත්තට මෙසේජ් එකක් දාන්නත් පුළුවන්. 0703 93 5 94. එහෙනම් මෙසේජ් එකකුත් දාන්න. මොකද කරන්න එහෙම කියලා. වෙලා උදේ 10යි විනාඩි 13යි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

උදේ 10යි විනාඩි 22යි දැන් ඔන්න සතිය ගලක් කරා ඉන්නේ. මේ පැතර මෙසේජ් එක දාන්නත් පුළුවන් ඔයාලට 0703 93 5 94 4. අපේ ජීවිතේ තියනව නේද අපි පාවිච්චි කරන දෙයක් මෙන්න මෙහෙම. මොනවද? ග්‍රීටින්ග්ස්. අපි කියනවා සුබ පැතීම් කියලා. නැත්තම් මොනව හරි අපි කාට හරි කතා කරන විදිහ. හම්බුනට පස්සේ මචං ගුඩ් මෝර්නින් කොහොමද? හරි මචං කියන ගිහලෙන්න හරි සියු බයි එහෙම කියනවා. ඒ වගේ අපි එක එක විදි පාවිච්චි කරනවා. අපි අපිට ඉස්සරහට හම්බෙන නැත්තම් අපිට කෝල් එකකින් කතා කරන මෙසේජ් එකක් දාන කට්ටියට ග්‍රීට් කරන්න. අපි කියන්නේ සුබ පතන නැත්තම් කතා කරන්න අපි යාළත් එක්ක ඒ තියෙන සම්බන්ධතාව ඇති කරගන්න අපි පවත්වාගෙන යන දේ තමයි ග්‍රීටින්ග්ස් කියන එක. ඔයා දන්නවද ලෝකේ තියෙනවා එකම එක ග්‍රීටින්ග් එකක් මේ සුබ පැතීමක්. අපි මේකට සාමාන්‍ය සුබ පැතීමක් එහෙමත් නැත්තම් කතා කිරීමක් කිව්වත් ඒත් හරි. එතකොට මේක මෙන්න මේකට වචන අවශ්‍ය නැහැ. හරිද? මේකට වචන අවශ්‍ය නැහැ. අපිට මේකට ඕන වෙන්නේ අපේ හිතේ අව්‍යාජත්වය විතරයි. මොකක්ද දන්නවද? ඒ තමයි අපේ අවංක හිනාව. දැන් මොන උදේට ඔයාට හම්බෙනවා, ඔයා වැඩට යන ඔෆිස් එකේ වෙන්න පුළුවන්, නැත්නම් ඉස්කෝලේ වෙන්න පුළුවන්, කොහේ හරි මොන තැනක වුණත් ඔයා ඉස්සරහට යද්දි ඔන්න ඔයාට ඉස්සරහට හම්බෙනවා යාළුවෙක්. නැත්නම් අපි හිතමු ඔෆිස් එකේ ඔයාගේ ඉන්න යාළුවෙක් හම්බෙනවා. කවුරු යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ බොස් වෙන්න පුළුවන්, කවුරු වුණත්. හම්බුනට පස්සේ ඔන්න ඉතින් උදේ වෙලාවක් නම් ගුඩ් මෝර්නින් කියන්න පුළුවන්. නැත්තම් හවස වෙලාවක් නම් ආසයි ගුඩ් මෝර්නින්, ගුඩ් ඉවිනිං සර්, කොහොමද, ගුඩ් ඉවිනිං මචං, මෙහෙම කියන්න පුළුවන්. ගුඩ් ආෆ්ටර්නූන් මචං කියන්න පුළුවන්. නැත්තම් යද්දි හරි මචං පරිස්සම යන්න එහෙම කියනවනේ. දැන් මේ ඒ වුණාට හිතන්න ඔන්න මේ අපිට එකපාර අමතකෙනවා, කතා කරන්න මූඩ් එකකුත් නැහැ, වැඩි කතා කරන්නත් බෑ බෑ වගේ කියලා හිතන වෙලාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඔය අපේ අවංක හිනාව කියන එක. මොකද අපිට ඉස්සරහට අපි යන වග ඉස්සරහට මිනිස්සෙක් හම්බුනාට පස්සේ අපි ඒ මිනිස්සයාට අපේ අවංක හිනාව, ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැහැ, වචන පාවිච්චි කරන්න දෙයක් නැහැ, කට හොලවන්න දෙයක් නැහැ, අවංක හිනාව. තමන්ගේ අවංක හිනාවෙන් පොඩ්ඩක් නිකන් නේ ඔළුව පොඩ්ඩක් හොල්ලලා අවංක හිනාව දුන්නනම් බලන්න මේ මිනිස්සයා කොච්චර සතුටු වෙනවද නේ. ඒ නිසා ඔය සමහර අපි තැන්වලදී මම අදනම් මූඩ් එක ගන්න නැහැ, මේ බෑ කාඩ් එකවත් කතා කරන්න ඕනේ නැහැ එහෙම කියලා යනවා. හැබැයි ඔයාගේ ඉස්සරහට උදේ පාන්දර මොකක් හරි වැඩකට යද්දි, අලුත වැඩකට යද්දි මිනිස්සෙක් හම්බුනාට පස්සේ අඩුම ගානේ ඔය අවංක හිනාවවත් දෙන්න පුළුවන් කමක් නැති වුණොත් හිතන්න අර අනිත් මිනිස්සයාට මොන වගේ දෙයක් හිතේද? අයියෝ අර මිනිස්සයා හිනා වුණේවත් නැහැ, මේ ඊයේ හොඳට හිටියා මාත් එක්ක තරහද දන්නේ, ඔය එක එක විකාර හිතෙනවා. එතකොට ඔයාගේ මූඩ් එක නිසා තව කෙනෙක්ගේ මූඩ් එක, තව කෙනෙක් මොකක් හරි අලුතෙන් වැඩකට යනවා නම් තව අලුත් මොන හරි වැඩකට අපි හිතමු යා මොකක් හරි එක්සෑම් එකක් වෙන්න පුළුවන්, එයාගේ අලුත් මොන හරි බිස්නස් වැඩකට වගේ යනවා නම් ඒ කෙනාගේ මූඩ් එක අපිට වෙනස් කරන්න පුළුවන් ඒ අපේ මූඩ් එකෙන්. හැබැයි අපි මොන මූඩ් එකක හිටියත් අපි පුරුදු වෙලා ඉන්න ඕන දෙයක් තමයි අපිට පුළුවන් අපේ අව්‍යාජ හිනාවෙන්, අවංක හිනාවෙන් ඕනම මිනිස්සෙක්ව සුවපත් කරන්න, නැත්තම් ඕන මිනිස්සෙගේ මූඩ් එක වෙනස් කරන්න. එහිඳ ඔයාගේ අවංක හිනාවත් තවත් කෙනෙක්ට තෑගි කරන්න, නැත්තම් ඔයාගේ අවංක හිනාවත් තවත් කෙනෙක්ට දෙන්න කම්මැලි වෙන්න එපා, පසුබට වෙන්න එපා. මොකද ඒ අවංක හිනාවෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. ඒ නිසා ඔයාගේ අවංක හිනාවත් දිගටම තියාගන්න. වෙලා උදේ 10යි විනාඩි 26යි.

0: වෙලාවුදේ 10යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක

සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.

වෙලාවුදේ 10 විනාඩි 35යි සතිය ගලක් හඳහගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු එහෙනම්. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ගුඩ් මෝර්නින් මල්ලී, අපිත් අහනවා ඔයාව. හංවැල්ලෙන් වසන්ත කුමාරසිරි කාගේද සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරි, එහෙනම් අපි මෙයාගේ සින්දුවක් වාර දෙන්න උපරිම උත්සාහ කරනවා. අපි තව මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු. ගුඩ් මෝර්නින් ලංකඩ, අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණාමලෙන් තමයි මෙසේජ් එක දාලා තින්නේ. මෙසේජ් එක දාලා තින්නේ පුංචි බණ්ඩ ඇතුළු පවුලේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තින්නේ. හරි, තව කවුද මේ? තව මෙසේජ් එකක් දාලා තිනවා. ආයිබෝවන් සුබදාසනක්, ජයග්‍රහි දවසක් වේවා කියලා දාලා තිනවා. අපි නම් ඩෙංගු එනකන් ඉන්නේ නැහැ. දිනපතා ගෙවත්ත සුද්ධ කරගන්න. නියමයි නියමයි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. හැමෝම එහෙම කරනවා නම් මේ වගේ වෙන්නේ නැහැ නේ කියලා තිනවා. ඉතින් මගේ ෆැමිලි එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්න හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. ප්‍රියංක තමයි නුවරින්. හරි, එහෙනම් ඉතින් තව කවුද? තව එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තිනවා. සුබදාසනක් අපිට දෙන්න ලස්සන සින්දුවක්. මරියා සෙල් ගුණතිලක මහත්මියගේ සින්දුවක් ඉල්ලලා තිනවා. හරි, ඉතින් අපි තුමියගේ ගීතයකුත් ඔබට දෙන්න උපරිම උත්සාහ කරනවා. නෙමෙයි, හරි, අපි අනිවාර්යෙන් දෙනවා. හරි හරි, එහෙනම් මේ කට්ටියත් එක්ක මේ කට්ටිය එකතු කරගෙන අපි අහමු තව ලස්සන සින්දුවක්. එලා උදේ 10:36.

සංස්කෘති ජන කිරුල හදවත රටරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: Samaraya. Kumburu wadat ek mata velawa khada ka namaroi. Heta ape ayata wathura harawana walu. Heta wat kumburu wada patang gannone. Oyata puluwanne? Man driwilla katha kala denna.
2: Ane me mata nama wa therenne. Ithin oy putek inne gihin kiyannako.
1: Kiyanne ithin u gedara inne pe.
2: Dan man me hama thissema gedara inne hindana hama deema mata pawaranne. Maat yanawa yanna bodimak hoagena.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
3: මේ මිනිහත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි අනේ මන්දා මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා
4: නංගේ මදු නංගේ
2: මොකෝ
4: නන්දන ගෙදර නැහැ නේද
2: නැයි
4: මේ මුළු ගමම පොලිසිය වට කරලා දන්නේ නැද්ද ඉතින් මම යන්නම් හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා
0: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න සමරය FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ සතියක ලක්හඬ

පෙලවුදේ 10යි විනාඩි 47යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. අපි බලමු මේ මොකද FIFA මේ පැත්තේ ෆුට්බෝල් තත්ත්වය මොකද කියලා. ෆුට්බෝල් තත්ත්වය කට්ටි ඉන්නවනේ ෆුට්බෝල් ෆෑන්ස්ලා ඉන්නවා අපේ සෙට් එකේ. ඉතින් බලමු මොකද මේ දවස්වල තත්ත්වය කියලා. තිබ්බ තරඟ දැන් ස්පාඤ්ඤයේ අවසන් පූර්වත වටේට ඇවිල්ලා තියෙනවා. තියුණු තරගෙන් පස්සේ කියන ප්‍රබල බෙල්ජියම් කණ්ඩායම ගෝල 2-1 විදිහට පරාජය කරමින් තමයි ස්පාඤ්ඤ කණ්ඩායම ඇවිල්ලා තින්නේ ඉදිරියට. ස්පාඤ්ඤ මේ FIFA ෆුට්බෝල් මේ පාර FIFA වර්ල්ඩ් කප් එකේ මේ තරඟාවලියම කැපී පෙනෙන මේ දස්කම් දැක්කෝ. ඉගෙන දැන් පෝතුගාලේ මේ පෘතුගාල එහෙමත් පැරද්දුවා. දැන් ඒක ඇවිල්ලා අර ගන්න පුළුවන් දැන් රොනාල්ඩෝ හැමින ටීම් එකනේ. ඒක පොඩි ගැම්මක් කියලා දැන් මට හිතෙනවා ස්පාඤ්ඤය හොඳ තරගයක් දෙයි කියලා ඉස්සරහට. ඒ වගේම අවසන් පූර්ව රටේදී ස්පාඤ්ඤ සහ මොරොක්කෝව කියන රට දෙකම පරාජය කරමින් මේ ප්‍රංශය ඇවිල්ලා තියෙනවා. එම්බාපේ කිලින් එම්බාපේ 8 ගෝලෙන් තමන්ගේ 8 ගෝලෙන් ප්‍රංශය අවසන් පූර්ව රටේට අරගෙන ආවා. ඉතින් හොඳ තරගයක් දෙන්න පුළුවන් තවත් හොඳ කණ්ඩායමක් තමයි මේ ප්‍රංශය කියන්නේ FIFA ගත්තට පස්සේ. දැන් අපි බලමු අලුත්ම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම FIFA men's rankings වල කවුද ඉන්නේ කියලා. මුලින්ම ඉන්නවා ආජන්ටිනාව, ඊළඟට ස්පාඤ්ඤය ඉන්නවා, ප්‍රංශය, එංගලන්තේ, පෘතුගාලය ඔය කට්ටි ඉන්නවා. එතකොට බලමු නේද මේ පාර දැන් ඊළඟ තරගයක් එහෙම තියෙනවා. කවද ඊළඟ මහා තරගයක් තියෙන අවසන් පූර්ව වටේ ස්පාඤ්ඤය සහ මොරොක්කෝව පරාජය කරපු ප්‍රංශය අතර මහා තරගය තියෙනවා ජූලි 15 ඇමරිකාවේ ඩලස් සිටි තමයි මේක පැවැත්වෙන්නේ නියමතලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න ෆුට්බෝල් ෆෑන්ස්ලා එදාට බලන්න කවුද දිනන්නේ කියලා. හරි ඉතින් අපි බලමු එහෙනම් තව කවුද මෙසේජ් එකක් දාලා තින්නේ කියලා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ හරියට නම නම් තියලා නැහැ. චරණ මෙසේජ් එකක් දාලා තියෙනවා. කෑගල්ලෙන් හැමදාම ප්‍රෝග්‍රෑම් එක අහනවා. සතියන්තේ ලක්කඩ හරිනවා කියලා. හරි තව කවුද මෙසේජ් එක දාලා තියෙනවා? තව දාලා තියෙනවා. තව මෙසේජ් එකක් දාලා තිනවා සහන් ජයකොඩි. සහන් ජයකොඩි මෙසේජ් එකක් දාලා තිනවා. කොහෙන්ද මේ? කොහෙන්ද කියලා නැහැ. හරි. ඉතින් මේ කට්ටියවත් ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තින කට්ටිය හැමෝමත් එකතු කරගෙන අපි යමු එන ඊළඟ සින්දුවට. වෙලා උදේ 10:50යි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙවයිනේ ප්‍රදේශ රැස්තක සිදු වූ රියනතුරු වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කන්තලේ පොලිස් අසමේ සේනුර් සේරුනුවර මාර්ගයේ පෝටන්කාඩු ප්‍රදේශයේදී කන්තලේ දෙසට ධාවනයේ වෝටිපරතයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදික ගැටි අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් යතුරුපැදිකරු තුවාල ලබා කන්තලේ රෝහලට තුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගලපිට මඩ පොලිස් අසම වරකාපොල මාර්ගයේ ලෙවංගම ප්‍රදේශයේදී වරකාපොල දෙසට ධාවනයේ වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටි සිදු වූ අනතුරකින් එම කාන්තාව කරවනල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 77 හැවිරිදි ඇය ගලපිට මඩ ප්‍රදේශයේ පදිංචිකාරිණයක්. කැබ් රථයේ රේදුරු අතරංගුටගෙන තිබෙනවා. ලොව උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද අභිබවා යමින් මීටර 8861ක වාර්තාගත උසක් නවතම ඩ්‍රෝනයානයක් පියාසර කරවීමට චීනය සමත් වී තිබෙනවා. DJI සමාගමේ භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝනයානයකුයි මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ. උසින් මීටර 8848.86ක් වන එවරස්ට් කඳු මුදුනට වඩා ඉහලින් මීටර 8861ක උසක් මෙම ඩ්‍රෝනයානය පියාසර කර තිබෙනවා. මේ චීනයේ පීකින් විශ්වවිද්‍යාලය සහ චීන විද්‍යා අකඩමිය එක්ව සංවිධාන කළ එවරස්ට් විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායමකට සහය වීම සඳහා සිදු කළ ව්‍යාකෘතියක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Vilavu de dhayai vinadi hayai.
2: Vilavu opavita gina aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
4: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

පෙලවදේ කොළහයි විනාඩි නවේ යයි දැන් සතියක ලක්කඩ හගෙනන්නේ. ඔය දන්නවද හෙට ඔයාලා උදේ 10ට ලක්කඩ අහන්න ඕනේ. ඇයි දන්නවද අහන්න ඕනේ? හේතුව හෙට මියුසික් ගරාජ් එකට රවින්ද්‍රත් එක්ක එන්නේ කවුද දන්නවද? එන්නේ ප්‍රනීෂා ත්‍යාගරාජ එනවා. ඔයාලා ආසම වයිබ් එක සිං කරන කට්ටිය නේද? යන් ජෙනරේෂන් එක ගත්තාට පස්සේ ගොඩාක් කට්ටිය හරි මාසයි මේ ප්‍රනීෂා ත්‍යාගරාජ අපේ මේ ගායිකාවගේ සින්දු එමහන්න පොඩි අමුතුම වයිබ් එකක් තියෙන. ඉතින් ඔන්න එහෙනම් එකක් මතක් කළා. ඔයාලා හෙට අනිවාර්යෙන්ම උදේ 10ට ලක්කඩ ටියුන් කරගන්න ප්‍රනීෂත් එක්ක මියුසික් ගරාජ් රවින්ද්‍රත් එනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආසම සින්දු උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන් හිට අහන්න. ඒ නිසා අමතක කරන්න එපා. ඔන්න නෝට් එකක් දාගන්න ඔයාගේ ෆෝන් එකේ. මොකක්ද දාගන්න ඕනේ? හෙට උදේ 10ට ඉතිද උදේ 10ට ප්‍රනීෂා ත්‍යාගරාජ එනවා ලක්හඬ මියුසික් ගරාජ් එකට මම අහන්න ඕනි කියලා නෝට් එකක් දාගන්න. වෙලා උදේ 10යි. වෙලා 11යි. විනාඩි 10යි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

FM 93.5, FM 93.7, La Kana, Radio ITN. Satyaga, La Kana.

වෙලාවෙ 11 විනාඩි 16යි සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ඔයාලා කැමති නේද ෂොපින් කරන්න? ෂොපින් කරන්න අකමැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් එයා සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න විදිහක් නැහැ. සාමාන්‍ය ඉතින් ඔය මේ පිරිමි කියනවනේ ආ අපේ නම් කැමති නැහැ ෂොපින් කරන්න, මේ ඔවා ටයිම් වේස්ටිං වැඩ, කාලේ කන වැඩ එහෙම කිව්වට වයිෆ් ලස්සන ඇඳුමක් එහෙම අරන් ආවට පස්සේ, ලස්සන ට්‍රවුස එකක්, ලස්සන ෂර්ට් එකක්, ටී ෂර්ට් එකක් අරගෙන ආවට පස්සේ හැබැයි ඔක ගිනාවට පස්සේ කියනවනේ මේ අයියෝ ඔවා මොකටද අනේ ගිනා මේ වියදම් කරලා සල්ලි ඉවරයි මෙහෙම එහෙම කිව්වට පස්සේ ඉතින් ඔක ඇඳගෙන යනවා නේද ඔෆිස් එකට යනවා, හැන්ඩිය වගේ ඇඳගෙන යනවා. ඉතින් අන්තිමට කොහොම හරි වක්‍රාකාරව කොහෙන් ගියත් පිරිමි වුණත් ගැණු කට්ටිය වුණත් ඔය ෂොපින් කරන වැඩේට කැමති. දැන් වක්‍රාකාරව කිව්වට පස්සේ ඉතින් බලන් ගියාට පස්සේ පිරිමි ගැන අර ටී ෂර්ට් එක ඇඳන් යනවා කියන්නේ ඉතින් ඒක අකමැත්තක් වෙන්න විදිහක් නැහැ නේද? හරි කොහොම හරි මේ ඔයාලා දන්නවද ඔය මනෝවිද්‍යාඥයෝ කියලා තියෙනවා නිතරම ෂොපින් කරද්දී සතුටු හෝමෝන වැඩි වෙනවලු. ෂා මාරුනේ. ආ දැන් ඔන්න ගෙදර වයිෆ් ඉන්නවා. දැන් ඔන්න වයිෆ්ට මේ ගහනවා. සමාව වෙන්න ඕනේ මේ හස්බන්ඩ්ලාට. හැබැයි මම මේ කිව්වට පස්සේ දැන් ඔන්න වයිෆ්ලා ෆයර් වෙලා දැන් මේ මාව සතුටින් තියන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේක කියලා මට ෂොපින් කරන්න සල්ලි දෙන්න. කෝ දෙන්න වාගේ කාඩ් එක හිම කියයි දන්නේ නැහැ නේ. මේක කියන්නේ මේ හිම දෙයකට නෙමෙයි. මේක දැනුවත් වෙන්න කියන්නේ, දැනුම්වත් වෙන්න කියන්නේ. මොකද මේ නිතරම ෂොපින් කරද්දී සතුටු හෝමෝන වැඩි වෙනවා කියලා මනෝවිද්‍යාඥයෝ කියලා තියෙනවා. ඒක අර පොඩි ක්‍රියාවලියක් තියනවලු. අපි අර හරි මාසයේ අලුත් දෙයක්. ගොඩක් වෙලාවට අලුත් දේවල් කියද්දී අපිට මතක් ඉන්නේ ඇඳුම්නේ. අලුත් ඇඳුම්. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට නේද එහෙම ගෙවල් මාරු කරන්නේ නැහනේ. අලුත් ගේකට යනවා මේ සතිය එක ගයක්, ඊළඟ සතිය තව ගයක්. එහෙම යන්නේ නැහනේ. එතකොට ඊට අමතරව ගත්තට පස්සේ තව මේ සතිය අලුත් වාහනයක් එහෙම කට්ටි ඉන්නවා නැතුමත් නෙමෙයි. සාමාන්‍ය බහුතරය ගත්තට පස්සේ ගොඩක් අය ඔය සතුරු වෙන දේක් තමයි අලුත් ඇඳුම් කියන එක. ඒ නිසා එක චුට්ටක් මතක තියාගන්න, මේ නිතරම ෂොපින් කරද්දී සතුටු හෝමෝන වැඩි වෙනවලු. කවුද? මම නෙමෙයි කියන්නේ, මනෝවිද්‍යාඥයෝ තමයි කියන්නේ. හරිද? හරි මේ දැන් ඔය ඒ හෝමෝන තව කතාවක්නේ. ඔයාලා දන්නවනේ ඇඩ්‍රිනලින් හෝමෝනිය. ඔය සතුටු හෝමෝන වැඩි වෙනවා වගේම තමයි අපිට තරහ ගියාම ලොකු ආවේගයක් ආවට පස්සේ ඔය මේ ඇඩ්‍රිනලින් හෝමෝනේ අපේ ඇඟට ස්රාවේ වෙනවා. ඔයාලා දන්නේ නැති වුණාට මේක දීර්ඝකාලීන ක්‍රියාවලියකින් අපේ වයස්ගත වීම ඉක්මන් වෙන්න බලපානවා. මොකද දන්නවද? දැන් මේ ගොඩක් වෙලාවට කියනවා මේකේ ෂණික බලපෑම ගත්තට පස්සේ බොහොම කෙටි කාලීන ෂෝට් ටර්ම් විදිහට මේක මේ ජීවිතය ආරක්ෂා කරනවලු. ලොකු කේන්තියක් ආවම ඇඩ්‍රිනලින් මේකේ මොන හරි බියක් හරි අනතුරක් හරි වෙන්න ආවට පස්සේ හෘද ස්පන්දනය ශක්තිය වැඩි කරලා මේකේ අපේ බොඩි එක සිරුවට සූදානම් කරනවලු. ඒ වගේම මේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනත් මේක ඇඩ්‍රිනලින් යථා තත්ත්වයට පත් වෙනත් මේක ගොඩක් වෙලාවට එයාගම මේක වැඩේ කර ගන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි මේ දීර්ඝකාලීන බලපෑම තමයි වයස්ගත වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ හින්දා මේ ඔය සතුටු හෝමෝන වගේ මේ නෙමෙයි, ඔයාලා නිතරම කේන්ති ගන්න එපා. නිතරම කේන්ති ගන්න එපා. ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ වයිෆ්, ඔයාගේ හස්බන්ඩ් නිතරම කේන්ති ගස්සන්නත් එපා. මොකද එහෙම වුණොත් දීර්ඝකාලීනව ඇති වෙන බලපෑමක් විදිහට ඒගොල්ලෝ වයසට යනවා. නැත්නම් ඔයාත් වයසට යනවා ඔයා කේන්ති ගත්තොත්. හරි. ඒ හින්දා මේ කේන්ති ගන්න එහෙම වැඩිය යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඔන්න ඕක. මොකද්ද? ඉක්මනට වයසට යන්න පුළුවන්. ඉක්මනට වයසට යන එක ඔයා හිතන හිතවට ටික ටික වෙන්නේ මෙහෙමයි කියලා. අපිට නොදැනීම යන ටයිම් එකත් එක්ක අපිව අන්තිමට වයසට ගිහිලා තියෙයි. වෙලාව 11:00 විනාඩි 20යි.

0: වෙලාව 11:28.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියක ලක්හඬ.

වෙලාවේ 11 විනාඩි 30යි සතිය ගලක් අඩහගෙන ඉන්නේ. දැන් මේ දවස්වල ඩෙංගු මේ ගම්පහ කප් එක ගහලා තිනවා. ඩෙංගු වලින් රෝගීන් විශාල අධික ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තිනවා. දැන් අපි ඩෙංගු කියවුවට පස්සේ අපි දන්නවා ඩෙංගු කියන්නේ වෛරස් එකක් කියලා. මේ ඩෙංගු කියන වෛරස්, ඒ කියන්නේ මේක වෛරසයක්, පොදුවේ වෛරස ආකාරයන්නේ. හැබැයි ඔයා දන්නවනේ මේ බැක්ටීරියා ආසාදන තියෙන්නේ. ඒවට අපිට තියෙනවා ඇන්ටිබැක්ටීරියා, ඒ කියන්නේ ප්‍රතිබැක්ටීරියා, ඒ කියන්නේ අපිට මේ බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් අපි කියන ඇන්ටිබයොටික්ස් කියලා මේවා තියෙනවා. එතකොට අපිට ඒ වගේ ඖෂධ ගත්තට පස්සේ ගොඩක් වෙලාවට දවස් දෙක තුනකින් එහෙම නැත්නම් සතියකින් බොහොම සීමිත කාල සීමාවකින් අපිට ඒ බැක්ටීරියා ආසාදනය අපිට වළක්ව ගන්න, ඒක අඩු කරගන්න, නැත්නම් 100%ක්ම අයින් කරගන්න පුළුවන්. හැබැයි මේ වෛරස් කියන්නේ එහෙම එකක් නෙමෙයි. වෛරස් කියන්නේ වඩ ගොඩක් වෙලාවට ගොඩක් කියන්නේ බොහෝ දුරට මේ වෙද්දි කොච්චර වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් අර වෛරස් කියන එකට හරියාකාර බෙහෙතක් ඖෂධයක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේක ඇඟ ඇතුලේ දුවනවා. ඒ කියන්නේ මේ ඇඟ ඇතුලේ දුවනවා ස්නායු පද්ධතිය මේ හැම ගොඩක් වෙලාවට මේ තියෙන හැම පද්ධතියක් වගේම අක්‍රිය කරනවා. සාමාන්‍යයෙන් ඩෙංගු වෛරස් එක හැදුනට පස්සේ ගොඩක් වෙලාවට රෝගීන්ට තියෙන ලක්ෂණ තමයි පොඩි අපිරියාවක් තියෙනවා, කෑම කන්න අමාරුයි, අර කරන්න ඕන දේවල් ඉගෙන අපි වතුර බොන්න ඕනේ, පැයට මේ ප්‍රමාණයක් යුරින් චෙක් කරන ඕනේ, මේ වගේ ගොඩක් දේවල් තිබුණාට සමහරුන්ට අඩුම ගානේ වතුර ටිකක්වත් බොන්න ගියාට පස්සේ පොඩි අපිරියාවක් තියෙනවා. ඒකට හේතුව අර ඇති වෙන එක එක හැම පද්ධතියකටම ඇති වෙන එක එක ප්‍රශ්න. එතකොට මේ මොකක්ද මේ ඩෙංගු වෛරස් එකට ගන්න පුළුවන්, අපිට ගන්න පුළුවන් පියවර? දැන් වෛද්‍ය විද්‍යාවේ ගොඩක් විශේෂඥ වෛද්‍යවරු කියලා තියෙනවා මේ ඩෙංගු එන්නතක් හොයාගෙන යනවා කියලා. එන්නතක් හොයාගෙන යනවා ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ කියන්නේ ඔය එන්නත අපිට ඉන්ජෙක්ට් කළාට පස්සේ අර හොස්පිටලයිස් වෙන්නේ නැතුව ගෙදර ඉඳන් මේකට අපිට කරගන්න පුළුවන් තත්ත්වයට ආවම වෙනවා කියලා විතරයි කියන්නේ. එහෙම නැතුව මේ ඩෙංගු වෛරස් එක සම්පූර්ණ NCR100%ක්ම ඇඟෙන් අයින් වෙනවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ට ඩෙංගු වෛරස් එක NS1 පරීක්ෂණය තමයි කරන්නේ. ඩෙංගු වෛරස් එක පොසිටිව්ද නෙගටිව්ද කියලා හොයාගන්න. එතකොට මේ සමහර වෙලාවට ගොඩක් සමහර වෙලාවට නෙමෙයි මේක 63% සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඩෙංගු වෛරස් එක ඇඟේ තිබුණත් ඔය NS1 පරීක්ෂණයෙන් 63% සම්භාවිතාවක් තමයි තියෙන්නේ තමන්ට ඩෙංගුද කියලා පොසිටිව් වෙන. එහෙම නැත්නම් 135 ප්‍රමාණයක් තියනවලු මේ ඩෙංගු වෛරස් එක තමන්ගේ ඇඟේ තිබුණත් නෙගටිව් වෙනවා. ඒ කියන්නේ මේ පරීක්ෂණය NS1 පරීක්ෂණය නෙගටිව් වෙන අවස්ථාවක් තියනවලු. නේද බලන්න සම්භාවිතාවත් අපිට විහිළු කරනවා නේද? හරිද? කොහොම වුණත් මේ තමන්ට ෆුල් බට් ක්ලවුන්ට් එකක් ඉඳ NS1 පරීක්ෂණ මේ දේවල් වෛද්‍ය විද්‍යාසාමි වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කරන්න ඕනේ. ඒ වගේම ඔය තමන්ට දෙන රූටින් එක පැයට මේ ගානක් වතුර බොන්න, මේ යුරින් චෙක් කරන්න, බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරන්න, මේ දේවල් හරියට කරන්න ඔයාට පුළුවන් බොහොම සීමිත කාල සීමාවකින් ආයිත් ප්‍රකෘති තත්ත්වයට එන්න. ඒ ගමන් තමන්ගේ ගෙවත්තත් සුද්ධ පවිත්‍ර කරගන්න කියලා මතක් කරනවා. වෙලාව 11:33

සංස්කෘති ජන කිරුළ හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සතියක ලකන.

වෙලාව 11 විනාඩි 43යි. සතිය ගලක් කඳ හගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න වෙනවා. නැත්නම් එයාලා තරහ වෙන්න පුළුවන්. ගොඩාක් කට්ටිය මෙසේජස් දාලා දිනා. හරිය. කවුද මේ? මුලින්ම දාලා දෙන මෙසේජ් එකක් අබේනායක ධර්මදාස, අමල්, ප්‍රදීප්, සුමුදු, සුජීව, දීපිකා, දිනුෂා ඇතුළු මේ කට්ටියවම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනා. හරි, ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්න. තව මෙසේජ් එකක් දාලා තිනා. හායි හායි හායි කියලා විතරයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නමක් නම් දාලා නැහැ. හරි, කොහොම හරි හායි හෙලෝ තමයි කියන්නේ අපිටත්. මමත් සතියක ලක්කඩ අහන ගමන් අපිට වහිනවා දැන්. වහිනවා කොහෙද මේ පැත්ත? වත්තේගමට වහිනවා කියලා දාලා තියෙන්නේ ශාම. හරි, ඉතින් ශාම ඔයාවත් අපි එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. සුබ දවසක් වේවා. අපිටත් ගීතයක් දෙන්න. මාතලේ කුමාරි, එරමුදු ගොල්ල, එරමුදු ගොල්ල, නයනි, ගාමිණි, සුභාෂිණී ඇතුළු මේ කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. ආයුබෝ වේවා. සුබම සුබ ලස්සන දවසක්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම අනුරගමින් අනුලාවති. හොඳ රයිම් වෙන නිකක්. අනුරගමින් අනුලාවති තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. එයාගේ ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා. තව කවුද? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? සතියක විරාමයෙන් පසු සෙනෙහසින් පිළිගන්නවා කියලා දාලා තියෙනවා. මාවද සෙනෙහසින් පිළිගන්නේ. හරි, තැන්කියු තැන්කියු. මේ මෙසේජ් එක දාලා තියෙන්නේ රත්නපුරේ. ඒ රත්නෙන් තමරා කුමාරි තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මාලිති පබසරා මත්තේ ගොඩින් මෙසේජ් එකක් දාලා තියෙනවා. යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හරි, එහෙනම් මේ කට්ටිය ඔක්කොම අත් ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාලා හැමෝම මමත් එකතු කරන්. අපි යනවා ලස්සන සින්දුවකට. වෙලාව 11:45.

0: Radio ITN.
1: අසන්නේ කේන්ති ගන්නේ ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: එලා වෙකොළහයි විනාඩි 54යි සතිය ගලක් කඩහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
2: සර්ච් ලයිට් ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වේලාව 10:12.
1: වේලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ඩෙංගු තවත් ඉහළයයි. වර්ධන වැඩසටහන් අදත් රට පුරා. පළාත් හතරක කසල ගැටලුව විසඳන රොටවැව දාහකගාරය ඉදිකිරීමට සූදානමින්. දේශපාලනය වෙනුවෙන් ගොවිකම විකුණන අයට ගොවීන්ගෙන් විරෝධය. අනතුරු දෙකකින් ජීවිත තුනක් අහිමි වෙයි. වාණිජ නැව් තුනකට පහර දීමේ වගකීම ඉරානය භාර ගනී. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලේන ආරච්චි. ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් අද දිනේත් ස්ථාන රැසකම පැවැත්වුණා. ඩෙංගු වර්ධනයට නාවික හමුදාවද එක්ව සිටිනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ පොලිසියේ පරිසර ආරක්ෂණ අංශයක්ව සංවිධානය කළ ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා. මොදර, බුරැල්ල, කෝටේ, පිටකෝටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශවල ඩෙංගු මතුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරුණා. තෙල්දෙනිය පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් මැණිකින්න නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ගුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මැණිකින්න වෙළඳ සංගමය හා ත්‍රිරුදලත් සංගමයේ සහයද මේ සඳහා ලැබී තිබුණා. මහනුවර නගරයේ ඩෙංගු අධි අවධානම් කලාපවල ඩෙංගු මර්ධන වැඩසටහන් රැස ක්‍රියාත්මක කෙරුණා. මහනුවර මහනගර සභාවේ මූලිකත්වයෙන් වේ මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ. නගරය ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව නගර සභාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බන්ධනාගාර රැඳවුවන්ට ජනාධිපති පොදු සභාව දීම සඳහා ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යංශ ලේකම්වරියට භාර දී තිබෙනවා. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතායි මෙම වාර්තාව සකස් කර ඇත්තේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙලවිය වෙත වාර්තාව බහර දීම එම අමාත්‍යංශයේදී සිදු කෙරුණා. බන්දනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපනය ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු මගහරවා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බන්දනාගාර පවත්වාගෙන යා මේ රජයේ ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් ලෙසටයි මෙය හැඳින්විය හැක්කේ. මෙරට තේ කර්මාන්ත ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් තේ ගම්මාන 500ක ව්‍යාපෘතිය කඩනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ පියවර ගෙන තිබෙනවා. 2030 වසරවට පිට මෙරට කුඩා තීවතු හිමියන් ශක්තිමත් කරමින් අපනයන ආදායම සීග්‍රයෙන් වර්ධනය කර ගැනීම ව්‍යාපෘතියේ අරමුණයි. තේ ගම්මානවල ජලය, මහමාර්ග ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමද ව්‍යාපෘතියට ඇතුළත්. තේ වගාවෙන් ඈත්වෙමින් සිටින තරුණ පරපුර යළි එම කර්මාන්තය කෙරෙහි සමීප කර ගැනීමේ ඉලක්කයද මෙම ව්‍යාපෘතිය තුළ පවතිනවා. ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝපුරා පවතින ඉහළ ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම ඉලක්කයක් වනවා. මෙම ව්‍යාපෘති යටතේ වසර 2030 වන විට තේ ආනයනයෙන් ඇමරිකා ඩොලර් බිලියන 2.5ක ආදායමක් ඉපැයීමට අපේක්ෂා කෙරෙනවා. සායනික අපද්‍රව්‍ය ඇතුළු අනෙකුත් කසල බැහැර කරන මින්නේරිය රොටවැව කසලාංකනය රුපියල් 1,504ක වියදමින් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම පරිශ්‍රයේ දහන උදුනක්ද සහිතයි. හිඟුරක්කුඩ ප්‍රාදේශීය සභා සීමාව තුළ වසරකට කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 3.4ක මුදලක් වැය කිරීමට ප්‍රාදේශීය සභාවට සිදුවනවා. හිඟුරක්කුඩ ප්‍රාදේශීය රෝහලේ මෙන්ම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල නිවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට විශාල මුදලක් දරමින් හම්බන්තොට හෝ කෙරවල පිටියට රැගෙන යාමට සිදුවනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි රොටවැව කසල බැහැර කරන ස්ථානයේ අපද්‍රව්‍ය දහන උදුනක් සහිත මධ්‍යස්ථානයක් ඉදිකෙරෙන්නේ. මෙමගින් උතුරු නැගෙනහිර, උතුරු මැද, වයඹ යන පළාත්වල රෝහල් වලින් බැහැර කරන සායනික අපද්‍රව්‍යද විධිමත් අයුරින් විනාශ කිරීමේ හැකියාව උදාවනවා. මෙම කසල බැහැර කරන ස්ථානයට වනලින් නිරන්තරයෙන් පැමිණ පොලිතින් ආදිය ආහාරයට ගැනීමෙන් එම සතුන්ටද දැඩි හානි සිදුවනවා. නව ව්‍යාපෘති යටතේ ජීව අලිවැට තුනක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය හා පාතාලයේ මැඩලීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අඩපණ කිරීම සඳහා විපක්ෂය උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා පවසනවා. මීගමුව බන්දනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියද පසුගිය කාල සීමාවේ ආණ්ඩුව සතුව පැවති පාතාල කල්ලි නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් මත ඇති වූවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
0: මීගමු සිද්ධීමේ අපරාධ මද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව ඒක වළක්වන්නේ අඩපණකන් රජයේ ක්‍රියාමාර්ග රජයේ අවධානය වෙනත් අතකට යොමු කළා රජයේ අඩපණ කරන්න උත්සාහ කරපු උත්සාහයක්ද මේ පිටුපස තියෙන්නේ කියන ගැටලුව අද මතුවෙමින් තියෙනවා. විවිධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විපක්ෂය ඇතැම්ම අයගේ නම් ගොත් කියමින් තියෙනවා, සහ සම්බන්ධතාවයන් හෙළවෙමින් තියෙනවා. සමහර සංවිධානාත්මක අපරාධ ඒ නම් පුද්ගලයින්ට විවිධ නීතිමය රැකවරණ දෙන්න හිටපු අධිකරණ ඇමතිවරුන්ගේ පුත්තු විවිධ දේශපාලන නායකයින් සම්බන්ධ වෙලා කප්පම් ගනිමින් මේ විදිහට තමයි මේ විනාශකාරී වැඩපිළිවෙල ගිහිල්ලා තියෙන්නේ. ඒතොර වත්මන් ආණ්ඩුව මේ රටේ හැම පුරවැසියෙකුගේම ජීවිත ආරක්ෂා කරන්න, නිදහසේ ජීවත් වෙන්න, අපේ රටේ ශිෂ්‍ය දූදරුවන් තරුණ ප්‍රජාව ආරක්ෂා කරගන්න මේ විසමද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ අවසන් කිරීමේ ජාතික වැඩසටහනකට අතගහලා තියෙන්නේ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: මන් දැක්ක මේ අධිකරණ ඇමතුමාට ඉල්ලාස් වෙන්න කියලා කියන ඔහොම මල්ලි සිද්ධියක් වෙන වෙන ගානේ ඉල්ලාස් වෙන්න ගියොත් එහෙම මල්ලි රජයක් රටක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමතිවරයා සැලසුම් කරලා කරපු දෙයක් නෙමෙයිනේ. ඉතින් මේක ඇතුළාන්ති ඇතිවුණු ගෝරියක්. පිටරටවලත් අපි දකිනවනේ මල්ලි දැන් අපි බාර ගන්නවා වගකීම කියලා. නමුත් ප්‍රථම වතාවට තමයි මම දැක්කේ මල්ලි මෙතුමා කියනවා මම වගකීම බාර ගන්නවා කියලා කිව්වා. පාස්කු ප්‍රහාරයෙන් නම් තාම කවුරුත් බාර ගත්තේ නැහැ නේ මල්ලි.
1: මේ පිළිබඳ අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි මහතාද අදහස් පළ කළා.
2: මන් දැක්ක මේ අධිකරණ ඇමතුමාට ඉල්ලාස් වෙන්න කියලා කියන ඔහොම මල්ලි සිද්ධියක් වෙන වෙන ගානේ ඉල්ලාස් වෙන්න ගියොත් එහෙම මල්ලි රජයක් රටක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමතිවරයා සැලසුම් කරලා කරපු දෙයක් නෙමෙයිනේ.
1: දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලඥයන් ගොවීන් ලෙස පෙනී සිටීම පිළිබඳ ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් සිය විරෝධය පළ කරනවා. මාධ්‍යමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියා.
3: දහදාස් ගානට හම්බුණා, පොර ඔක්කොටම හම්බුණා. දැන් වී ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. වී ප්‍රශ්න නැ අපේ පුදුරු නැ එක්කෙනෙක් ගාවත් ගොයිය ගාව වී නැ ඔක්කොම වී ගත්තා 120ට. දැන් බොරුවට තමයි මෙයාලා කේ ගහන්නේ. ඒ හින්දා ඉතින් අපිට නම් රජෙන් ඔක්කොම අසහන ඔක්කොම හම්බෙනවා අපිට. ඒ හින්දා නිකන් බොරුවට තමයි මේකට කේන්ද්‍රී ගාගෙන ඉන්නවා කේ ගාගෙන.
4: දිගට විපක්ෂයේ විසින් අරයන මේ රැල්ල ඇත්තටම බොරුවක්. මේ පට්ටපල් බොරුව අපි කියන්න ඕන මිනිස්සුන්ට, මේක දැනගන්න අවබෝධයෙන් කතා කරන්න ඕන මිනිස්සුන්ට. මේ බොරුව තවදුරටත් මේ රටේ මහ පොළොවේ පැල කරන්න දෙන්න බෑ. මේක පැල වෙන්නෙත් නැහැ. අලුයට ගින්දර වාගේ ඇත්ත එනවා උඩට. ඒ හින්දා ඒ ඇත්ත මොකද්ද කියන එක මිනිස්සුන්ට කවදාරි තේරෙයි. ඒ තේරෙන දවසේ එනකොට සමහරක් වෙලාවට එයාලටම පසුතැවෙන්න වෙයි. අපි මේ ආණ්ඩුවට විරුද්ධව කරපු දේවල් වැරදි කියලා.
5: රජයෙන් ඇවිල්ලා ඉවරලා අවශ්‍ය සියලුම සහන ලබා දුන්නා. මේ වෙනකොට ගොවියන්ට පොහොර සානාධාර මුදල් ලැබුණා. ඒ වගේ මේ කන්නේ ඇවිල්ලා පොහොර හිඟයක් එනවා කියලා කල් තියා දැනගෙන ඉවරලා ඒකට විසඳුම් ලබා දුන්නා. කොතෙක් බාධක ආවත් මේ වීමිල පාලනය සහ වීමිල ගැනීම නතර කරේ නැ. ඒ දේවල් ක්‍රමවත් කරගෙන ගියා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේක කෙනෙක්ගේ දෙන්නේගේ දේශපාලනයේ ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණම ඇතුව තමයි මේ දේවල් මේ ගොඩනගගන්නේ. ඉතින් ඒව ඇත්තටම සාධාරණීකරණයක් කරන්න බෑ අපිට.
1: ඉඩම් ගැටලු විසඳීමේ වැඩසටහනක් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඉඩම් නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම, දීර්ඝ කාලයක් ලියාපදිංචිව සිට ඉඩම සංවර්ධනය කළ පුද්ගලයින්ට බලපත්‍ර ලබා දීම මෙන්ම දීමනාපත්‍රවල පසුරුමේ නම් කිරීම, දීමනාපත්‍රවල පසු කටයුතු සිදු කිරීම මේ යටතේ සිදු වුණා. දීර්ඝ කාලයක් නොවිසඳුණු ඉඩම් ගැටලු නිරවුල් කිරීම මෙන්ම හිඟ බදු අය කිරීමටද මෙහිදී කටයුතු කර තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන් ජානක මහතාගේ සහභාගිත්වයෙන්. එහිදී මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් පළ කළා.
6: අපි මේ වෙද්දී වර්තමාන රජයේ බලයට ඇවිල්ලා මේ මොහොතේනකොට අපි විෂමද්‍රව්‍ය කිලෝ 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. සහ ඒවා අධිකරණමය ක්‍රියාමාර්ග හරහා ඒවා විනාශ කරන දමන වැඩපිළිවෙලත් අපි වේගවත් කරලා තියෙනවා. ඒ නිසා අපි වර්තමාන රජයෙන් මේවා සම්බන්ධයෙන් ඉතාමත්ම තදින් සහ ඉතාමත්ම කාර්යක්ෂමව මේ සම්බන්ධ කාරණාවලදී අපි කටයුතු කරනවා රජයක් ලෙස.
1: තමන්ගේ ඉඩම් ගැටලුව විසඳීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා.
7: ternary අපිට ඉතාම සතුටු දවසක් අවුරුදු 3ක් තිස්සේ අපි මේ බලපත්‍ර ලබා ගැනීමෙන් ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් වෙලාට ආවා ගියා අපි ලැබුණේ නැහැ. අපේ ඉඩ මේ හිමිකාරීත්වය ලැබුණා. ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් සතුටුයි.
1: ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උපසම්පදා විනය කර්මයට සමගාමීව කළුතර බෝධි පරිශ්‍රයේ විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වුණා. අද පෙරවරුවේ චාරිත්‍රානුකූලව උපසම්පදා විනය කර්මය සිදු වූයේ අමරපුර මූලවංශික මහනිකාය වෙනුවෙන් උපසම්පදා ලැබීමට නියමිත සමනේර භික්ෂුන් වහන්සේ චාරිත්‍රානුකූල විශේෂ ආගමික පූජෝපහාරවලට ලක් කරමින් මෙම කටයුතු සිදු වුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ලේකකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරිසීවලී ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික සමුළුවක් පැවැත්වීමට තරුණ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. තරුණයාට ඇති අභියෝග පිළිබඳ තීන්දුව තීරණ ගැනීමේදී එය වැදගත් වන බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි හේරත් මහත්මිය පවසන්නේ. ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට සහභාගී වෙමින් ඇය මේ බව කියා සිටියා.
8: ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එකතු වෙලා අපි ලංකාවේ ප්‍රථම වතාවට තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික සමුළුවක් මේ 2026 වර්ෂයේ පවත්වන්න තීරණය කරා. ඇත්තටම සතුටුයි, මොකද රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන ලංකාවේ ප්‍රථම වතාවට මේ තරුණයා සම්බන්ධව තරුණයාට තියෙන අභියෝග සම්බන්ධව පරීක්ෂණ කරන්න තමයි මේ පරීක්ෂණ සමුළුවේ ප්‍රධාන අරමුණක් වෙන්නේ. මේ තරුණයන් පිළිබඳ මේ රටේ තීන්දුව තීරණ ගන්නකොට ඇත්තටම තරුණයා කියන්නේ කවුද, මේ තරුණයන්ට සමාජය සංවේදී වෙලා තියෙනවද, එයාගේ ප්‍රශ්න අඳුනගෙන තියෙනවද කියන කාරණය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට අපි තරුණයෝ ගැන පමණක්ම තරුණයන්ට තියෙන අභියෝග මොනවද කියන එක හඳුනගෙන ඒ සම්බන්ධව අපි පරේක්ෂකයන්ට, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, පශ්චාත් උපාධි ශිෂ්‍යයන්ට, වෘත්තිකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඒගොල්ලෝ මේ තරුණයා දකින්නේ කොහොමද, තරුණයාට තියෙන ගැටලු දකින්නේ කොහොමද කියන එක සම්බන්ධව පරේක්ෂණ පවත්වලා ඒ පරේක්ෂණ වලින් සොයාගත් දැනුම කතා කරන්න වේදිකාවක් ගොඩනගන එක තමයි මේ පරේක්ෂණයේදී, පරේක්ෂණ සමුළුවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. තරුණයන්ට තියෙන ගැටලු මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ගැටලු වලට අපි විසඳුම් හොයන්න, තරුණයාව අවබෝධ කරගන්න අපිට විද්‍යාත්මකව කරපු පරේක්ෂණ වලින් තියෙන දත්ත මත පදනම් වෙලා තමයි අපි තීන්දුව තීරණ වලට එන්නේ. එතකොට තරුණ සංවර්ධනයේදී අනිවාර්යයෙන්ම මේ පරේක්ෂණ වැදගත් වෙනවා.
1: කන්තලේ ප්‍රදේශයේ මැටි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර රථයක් යතුරු පැදියක කැටීමෙන් එක අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා. ටිපර රථය ජයන්තිපුර සිට පෙරාරූ දෙසට මැටි ප්‍රවාහනය කරමින් තිබෙනවා. ටිපර රථයේ යතුරු පැදිය කැටි පොල්ගසකද කැටීමෙන් පසු නතර වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බටලිය මන්සන්දිය අසලදී සිදු වූ රියනුදුරකින් යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ සිට අනුරාධපුරය දක්වා දහවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් පසුකර යාමට යතුරුපැදිකරු උත්සාහ දරා තිබෙනවා. එහිදී යතුරුපැදිය බස් රථයේ ගැටි ඉදිරියෙන් පැමිණි ලොරි රථයකද ගැටි අනතුර සිදු වුණා. තරුණයන් දෙදෙනා වතු පිටිවල රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කළද එවන විටත් ඔවුන් මියගොස් සිටියා. හෝමුසීදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය තමන් අතින් වූ වරදක් බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. වාණිජ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපළහානි රැස්සක් සිදුව තිබෙනවා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේද මැද පෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. එවන් පසුබිමක ඉරානය සඳහන් කළේ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ සමසාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවයි. මේ අතර ඇමරිකාව පවසන්නේ දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කර ඇති බවට ඉරානයේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ යුතු බවත් වාණිජ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රතිඥාවක් දී ඇති බවයි. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය නෞකා ඔමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ තත්වය නොතකා සාකච්ඡා අඛණ්ඩව කරගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
9: ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති.
1: පාපන්දු අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා ගෝල දෙකට එකක් ලෙසට විශිෂ්ට ජයක් ලබා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. තරගයේ පැවතුනේ අදාළියම ඇමරිකාවේ සොෆි ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේ නිබාවට පිට කණ්ඩායම් දෙකම ගෝල එකට එකක් ලෙස සමතත්වයෙන් පසු වුණා. පැවති දෙවනි අර්ධයේදී සමතත්වයේ බිඳහෙළමින් ස්පාඤ්ඤය වාර්තා කළ ගෝලයත් සමග ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා. ස්පාඤ්ඤය අවසන් වරට පපන්දු ලොකු ශූරතාවක් දිනාගත්තේ මීට වසර 16කට පෙරයි. ඒ 2010 වසරේ දකුණු ආසියාවේ පැවති තරගාවලියේදී මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දිත්වයේ තීරණය වූ අතර යනු ප්‍රබල ප්‍රංශයට එරෙහිව ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. තරගයේ ඇමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. ඒ ලබන 15 වනදා මෙරට වේලාවෙන් අලුයම 12:30යි. ඩෙංගු තවත් ඉහළයයි. මර්ධන වැඩසටහන් අදත් රට පුරා. පළාත් 4ක කසල ගැටලුව විසඳන රොටවැව දාහකාගාරය ඉදිකිරීමට සූදානමෙන්. දේශපාලනයේ විඩුවෙන් ගොවිකම විකුණන අයට ගොවින්ගෙන් විරෝධය. අනතුරු දෙකකින් ජීවිත 3ක් අහිමි වෙයි. වාණිජ නැව 3කට පහර දීමේ වගකීම ඉරානය බාරගනී. මිලක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරේකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. Then be the change විශේෂාංකය.
9: Be the change වෙනස ඔබ වෙන්න.
10: ස්වභාවධර්මයට ඇලියුම් කරන ඒ සමග ජීවත් වන එහි කොටස්කරුවෝ වන අපි විවිධ පැහැයන්ට ප්‍රිය කරන්නෙමු. වත්මන් ලොව බොහෝ දෙනා ප්‍රිය කරන පැහැය ලෙස හඳුනාගෙනන්නේ නිල් පැහැයයි. එහෙත් ලෝකයේ ස්වභාවිකව අතිශයින්ම දුර්ලභ වර්ණයක් වන්නේද නිල් පැහැය බව ඔබ දන්නවාද? විද්‍යාත්මක ලෝකයේ සුලභම පැහැ වන්නේ නිල් වර්ණයයි. ස්වභාවික ශාක සහ සත්වයින් තුළ නිල් වර්ණක අපට හමු නොවන තරමටම දුබලයි. ස්වභාවිකම ලෝකයේ අප ඇස නිරන්තරින්ම ගැටෙන්නේ මොනරා පිළිහුඩුවා නිල් පැහැ සමනලුන් ආදී සතුන් සිරුරෙහි පවතින නිල් පැහැය හුදු ආලෝක පරාවර්තනයක ප්‍රතිඵලයක් ලෙස දිස්වනවා මිස ඒ කිසිදු සත්වයෙකුගේ සිරුරෙහි නිල් පැහැය වර්ණක නොමිති බව විද්‍යාත්මකව පිළිගැනීමයි. මොනර පිහාටුවක් පිළිහුඩු පිහාටුවක් ආදිය ලෙස එම සතුන්ගේ සත්ව කොටස්ගෙන ඒවා කුඩුකර බැලූ විට එයින් නිල් පැහැති කුඩු ලබාගත නොහැකි බව විද්‍යාත්මකව සමාත කර තිබෙනවා. ලෝකයේ අපට සබහදාමෙන් දැකගත හැකි මල් සහ ශාක පත්‍ර අතරද නිල් පැහැති මල් සහ ශාක ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක්. නිල් හයිඩ්‍රොන්ජියා හිමාලයානු නිල් පොපි මල් ප්ලාම්බාගේ ආදිය ලෙස ලොව පුරා නිල් පැහැති මල් ඇත්තේ 40ක් පමණයි. සබහදාමින් අපට නිත ගැටෙන සුවිශාල වස්තුවක් වන්නේ අහසයි. එහෙත් විද්‍යාත්මක පරීක්ෂණ අනුව අහසද හුදු නිල් පැහැ නොවන බව සනාථ කර තිබෙනවා. සාමාන්‍යයෙන් සූර්යා ආලෝකය සුදු පැහැති බව විද්‍යාත්මකව පිළිගැනීමයි. එහෙත් ඒ සුදු ආලෝකෙහි නිල්, ඉන්ඩිගෝ, රතු තැඹිලි, කහ, කොළදම් යන පැහැයන්ද මිශ්‍රව පවතිනවා. දෙදුන්න හටගන්නේද සූර්යාගේ සුදු පැහැය මිම වර්ණ හතට කැඩි වැසි ජල බිඳු තුළ එක්වී පරාවර්තනයව මිනිස් ඇසට ගැටීමෙන්. යනුව අහසේ නිල් පැහැය අපට දිස්වන්නේ සූර්යා ලෝකෙන් බිඳෙන සත් පැහැ අතුරින් නිල් පැහැ වාතයේ පවතින කුඩා අණු අතර විසිරු අලමින් පරාවර්තනය වී අප ඇස හා ගැටීමෙන්. මුහුදු ජලය අපට නිල් පැහැට පෙනින්නේ සූර්යා ලෝකයේ සමග අහසේ පවතින සිසු පැහැ අතුරින් රතු කහ ආදී වර්ණ මුහුදු ජලයට වැඩි වශයෙන්ම අවශෝෂණය කරගන්නා හේයින් මුහුදු ජලය සිසු පැහැයට වඩා නිල් පැහැය අවශෝෂණය කරගන්නේ අඩුවෙන්. ඒ නිසා මුහුදු ජලය නිල් පැහැයෙන් අපට දිස්වනපා. එහෙත් සැබෑවටම මුහුදු ජලය සුදු හෝ අවර්ණ වනවා මිස නිල් පැහැයක් ගන්නේ නැහැ. අතීතයේ මිනිසුන් දිවිගෙව්වේ ස්වභාවධර්මයා සමගයි. ඔවුන් ඒ පිළිබඳව මනා අවබෝධයකින් ජීවත් වුණා. එනිසාම සුභාදහමේ සුළුබ නොවන නිල් වර්ණක ගැනද ඔවුන්ගේ උනන්දුව අඩුව පැවතුණා. එය වඩාත් මෙසනාත වන්නේ ලෝකේ බොහෝ භාෂාවල මුල් කාලයේදී නිල් පැහැයට වචනයක් නොමැති බව භාෂා විද්‍යාචාර්යන් විසින් හඳුනා ගැනීමෙන් පසුවයි. ලෝකේ සෑම භාෂාවකම පාහේ වර්ණයක් වෙනුවෙන්ම මුලින්ම ගොඩනැගුණු වචනයක් වන්නේ කළු සහ සුදු වචනයයි. අනතුරුව රතු වර්ණයටත් කොළ සහ කහ වර්ණයටත් වචන ගොඩනැගී තිබෙනවා. නිල් පැහැයට වචනයක් ගොඩනැගී ඇත්තේ ඊට බොහෝ කාලයකට පසුයි. පුරාණ ග්‍රීක වීර කාව ග්‍රන්ථයක් වන ඔඩිසි කාව්‍යයේ මුහුදෙහි පැහැය නම් කර ඇත්තේද වයින් පාට යනුවෙන්. ඒත් අතිශය දියුණු ශිෂ්ටාචාරයක් වන ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් නිල් පැහැයට වචනයක් පැවතීම විශේෂත්වයක්. මෙසපොටේමියානු සහ ඇක්කාඩියන් ශිෂ්ටාචාරවල මෙන්ම ඉන්දු සංස්කෘතික භාෂාවේද නිල් පැහැයට වචනයක් භාවිතා කළ බව සඳහන් වනවා. ඒ හැර ලොව බොහෝ භාෂාවල නිල් පැහැයට වචනයක් එක්ව ඇත්තේ පසු කාලිනවයි. ඒත් ඇතැම් දියුණු ශිෂ්ටාචාර යුගවල ලාපිස් ලාසුවිල් නම් දුර්ලභ නිල් පැහැය පාෂාණයේ යොදාගෙන නිපදූ නිල් වර්ණක සිතුවම් කරණයට භාවිතා කළ බව පරීක්ෂණ වලින් සනාථ කරගෙන තිබෙනවා. ඊජිප්තු පුරාණ සිතුවම් මැටි භාණ්ඩ වර්ණ ගැන්වීමේදී නිල් පැහැය යොදාගෙන ඇත්තේ මෙම දුර්ලභ පාෂාණයෙන් සකසාගත් නිල් පැහැයෙන්.
9: වෙනස උපවෙන්න
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ.
1: එලවදවල් 12:23 සතිය ගලක් කඩාගෙන ඉන්නේ.

0: වෙලාව දවල් 12යි විනාඩි 29යි සතිය ගලක් කඩහගෙන ඉන්නේ.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

වෙලාව දවල් 12:35 සතිය ගලක් හදාගෙන ඉන්නේ. සතිය ගලක් කඩේ අන්තිම පැයේ තමයි අපි ඉන්නේ. අපිට තියෙනවා අපිටම ආවේනික වෙච්ච අපේම එනර්ජි එකක්. අපිටම ආවේනික වෙච්ච අපේම කැපැසිටි එකක්, අපි නැත්තම් කියන පොටෙන්ෂල් එකක්, විභවයක්. මේ ඔක්කොම කිව්වහම අපිට එකම දෙයක් තමයි, ඒ කියන්නේ මේ වචන වෙනස්, විභවය, ධාරිතාව, කැපැසිටි, පොටෙන්ෂල්, එනර්ජි, ශක්තිය, මේ කියන වෙනස්. ඒ වුණාට මේ ඔක්කොගෙම කියවෙන්නේ අපට කරන්න පුළුවන් ප්‍රමාණය, කියන්නේ අපිට කරන්න පුළුවන් හැකියාව. මොන හරි දෙයක් අපිට කරන්න තියෙන හැකියාව, පුළුවන්කම, මේක තමයි කියවෙන්නේ. ඔය එනර්ජි කියන එක අපිටම ආවෙනක. ඒ දන්නවද මං එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ස්වභාව ධර්මයේ නේචකේ තියෙන එනර්ජි. මේ දේවල් ගත්තොත්, ගොඩක් එනර්ජිස් ගත්තොත්, ශක්ති ආකාර ගත්තොත්, මොනවද තියෙන ශක්ති ආකාර? ඔයාගේ ගෙදර තියෙන විද්‍යුත් ශක්තිය, පහළ වෙලට ගියොත් තියෙනවා සුළං ශක්තිය, හරි, ජල ශක්තිය, කියන්නේ ජලයෙන් දෙන අපේ චාලක ශක්තිය, මේ දේවල් තියෙනවා. එක එක ශක්ති ආකාර ගොඩක් තියෙනවා, හරිද? මේ ශක්ති ආකාර විද්‍යාඥයෝ කියනවා ඇත්තරම මේක අපිට අත්හදා බලන්නත් පුළුවන්, පොඩි පොඩි පරීක්ෂණ තියෙනවා. හැබැයි අත්හදා බලන්න යන්න එපා, ලොකුවටම සමහර පරීක්ෂණ නේද? එතකොට මේ විද්‍යාඥයෝ කියන දෙයක් තමයි ශක්තිය කිසිම දාක මවන්නවත් විනාශ කරන්නවත් බෑ කියලා. මොකද්ද කියන්නේ? ශක්තිය කවදාවත් මවන්නවත් විනාශ කරන්නවත් බෑ. ඒ කියන්නේ ශක්තිය මේ තියෙනවා, ශක්තිය ආයිත් අපිට, ඉතින් මේ ශක්තිය මේක මට වැඩක් නෑ, මම මේක විනාශ කරලා දාන්න ඕනේ කියලා අපිට එහෙම විනාශ කරන්නත් බෑ. අපිට ශක්තිය කරන්න පුළුවන් එකම දේ මොකක්ද දන්නවද? ඒ තමයි ශක්ති පරිවර්තනය. හරි, එනර්ජි ට්‍රාන්ස්ලේෂන් විතරයි අපිට කරන්න පුළුවන්. ඒ තමයි දැන් සරලව ගත්තොත්, ඔන්න ඔයාගේ ගෙදරට එනවා විද්‍යුත් ශක්තිය. ඔයාට එනවනේ වයස් වලින් ඔයාට විද්‍යුත් ශක්තිය ඔයාගේ ගෙදරට එනවා. එතකොට ඔයාගේ විද්‍යුත් ශක්තිය ඔයා කොතන හරි තියෙන ස්විච් එකක් ස්විච් ඔන් කළාට පස්සේ ඔයාගේ ගෙදර ෆෑන් එක වැඩ කරනවා. අන්න ෆෑන් එක කරකිනවා කියන්නේ චාලක ශක්තිය. එතකොට ඊළඟට ඔයා ස්විච් එකක් ඔන් කරනවා. ඊට පස්සේ ඔයාගේ ගෙදර තියෙන ලයිට් බල්බ් එකක් ඔන් වෙලා එළිය එනවා. ඒතර එතන ගොඩක් වෙලාවට ආලෝක ශක්තිය, ඒ වගේම තාප ශක්තියත් පිට වෙනවා. බලන්න ඔයාට කරන්න පුළුවන්, ඔයාට විතරක් නෙමෙයි, මට විතරක් නෙමෙයි, අපි හැමෝටම කරන්න පුළුවන් එකම දේ තමයි ශක්තිය තවත් එක් ශක්ති ආකාරයකට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. ඒකෙන් අපි උදාහරණයක් ගත්තේ, ප්‍රධානම කරුණ තමයි ශක්තිය කොයිම වෙලාවකවත් කිසිම දාක කිසිම තැනකදී මවන්නවත් විනාශ කරන්නවත් බෑ. ශක්තිය අපි ගාවම තියෙනවා, මේ ළඟ ශක්තිය තියෙනවා, මෙතනත් තියෙන ශක්තිය, හරි. ඒ කියන්නේ අපිට ශක්තියක් තියෙනවා, අපිට විභවයක් තියෙනවා, අපිට කැපැසිටි එකක් තියෙනවා ඕනෙම වැඩක් කරන්න. අපේ ශක්තිය කාටවත් විනාශ කරන්න බෑ. බලන් ගියාට පස්සේ අපිම තමයි විනාශ කරගෙන තියෙන්නේ. විනාශ කරනවට වැඩි අපි කිව්වොත් අපි හංගගෙන, අපේ කම්මැලිකම නිසා අපේ පොටෙන්ෂල් එක අපිම හංගගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න, ඔයාගේ ශක්තිය, ඔයාගේ එනර්ජි එක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මොකද ඔයාගේ එනර්ජි එක වෙන කාටවත් මවලා ගන්නත් බෑ. ඔයාගේ එනර්ජි එක තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. ඒ නිසා ඕනෙම අමාරු වැඩක්, මොනවා හරි අභියෝගයක්, චැලෙන්ජ් එකක්, ජීවිතේට ප්‍රශ්නයක් ආවට පස්සේ මතක තියාගන්න, ඔයාගේ ශක්තිය මවන්නවත් බෑ, වෙන කෙනෙක්ට විනාශ කරන්නත් බෑ. ඔයාගේ එනර්ජි එක ඔයාට ආවිනිකයි. ඒක තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි කියලා. වෙලාව දවල් 12:38.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: මෙලවදවල් 12 විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

FM 93.7 La Khanna Radio ITN Satyagraha La Khanna.

වෙලාව දවල් 12 විනාඩි 55යි දැන්. ඒ කියන්නේ ඉතින් මට යන්න වෙලාව. හරි අදට එහෙනම් ඉතින් ඊළඟ සතියේ හමු වුණ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. එහෙනම් ඔයාගේ ෆුල් එනර්ජි එකෙන් ඉන්න. හරි සතුටෙන් ඔයාගේ ෆුල් එනර්ජි එකෙන් සතියන්තය ගත කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුවදායි සතියන්තයක්. මං කිල්ලෙන්න. ජය වේවා.

0: 98.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සුරුව එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් තුර්කියේ ස්තාන්බුල් බලාපිටත් වූ මගේ ගුවන් යානයේ පක්ෂීකු ගැටී තිබෙනවා. එම ගුවන් යානයේ කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩගස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන් යානයේ හලාවත හසේ පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුවයි ආරක්ෂිතව යළි කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩගස්වා ඇත්තේ. මෙම යානයේ මගින් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු කමන්ඩ් කර තිබෙනවා. ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඕමානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. ඊරානයේ සමග සාකච්ඡා ඉදිරියට කරගෙන යාම සඳහායි. ඔහුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද ඊට ඇතුළත්. සටන විරාමය අවසන් වී ඇතත් ඊරානයේ ඉල්ලීම පරිදි ඇමරිකාව සම සාකච්ඡා දිගටම කරගෙන යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම සංචාරය සිදුවන්නේ. මේ අතර තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් හෝ එවන්න ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු හමුදාව ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ට්‍රූත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මීළඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වර දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව පසුරුයි. කයේ විනාඩි 16යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ශානීයමයි ගොඩක් ආදරේ ගොඩක් ආදරේ මිලකට තෝර ගන්නවා මගේ ගීත වලින් වැඩිපුරම ජන ප්‍රිය වුණොත් වැඩිපුරම ආදරේ කරපු ගීතය ලෝකයෙන් යමු තිස්සම හරාම මගේ යාළුවෙක්

0: වෙලාව පසුරුයි කයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග් එකට අමතරව රුපියල්

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අසන්දිමිත
2: ශරීර, what is the meaning of this? මොකද්ද හැබැයි මේ විඳින දුකේ තේරුම?
3: තේරෙනම්. දරුවා නිසා හින්ද මම මේ කොහලක් යටට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලැබු වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
2: You are a young person still. You are capable of starting a new life.
0: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න.
5: ඇත්තමයිද?
4: ඇත්තමයි.
5: ප්‍රොමිස්.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සංස්කෘති ජනකිරුල හදවත රටරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා.

ಹದ ಜೋಡಿ ಇರಿತ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පසුරු එකයේ විනාඩි 37යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: සතියක ලකඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලකඳ ගී රශ්මිය.
5: ප්‍රසංග වේදිකාවට යන්න සූදානම් වෙනකොට 07.03.93.5.93.7ට මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් වෙදුන් හිටපු දූවක් තිබුණානේ, ඒකට කියන්නේ වාද්දුව කියලා. මාවල වාද්දුවෙන් තමයි මේ මැසේජ් එක එන්නේ. ප්‍රියන්ත ප්‍රියලාල් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ගුරුවරයෙක්, දක්ෂ වාද්‍ය ශිල්පියෙක්, ඒ විතරක් නෙමෙයි කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. මේ විදිහට ගොඩාක් දේවල් කියන්න පුළුවන් කෙනෙක්. බිරිඳ තමයි මේ පුෂ්පා. පුෂ්පා කොහොමද? පුතයිනෝ සනිත මින්තරු. ඉතින් ආදරය දෙන්න පුළුවන් තරුවක් විදිහට මින්තරුට. අපි සියලු දෙනා එකතු වෙලා මේ සාමාන්‍යයෙන් ගුරුවරුන්ට කරන ගෞරවයට එහාගේ ගෞරවයක් තියෙනවා. මොකද මගේ පාසල ඔන්න මැසේජ් එක ඉතින් මුලින්ම තෝරගත්තා. ඒ අතරේදී දැන් ඉතින් ආදි ශිෂ්‍යයෝ ගොඩක් සුභපතලේවල තියෙනවා. 19 වෙනිදා අපි හමු වෙනවා කියලා තියෙනවා. ඉතින් කළුතර තිස්ස ජාතික පාසලේදී ආදි ශිෂ්‍යයන්ගේ සංවිධානය වෙනුවෙන් ඉතින් ඒ සියලු දෙනාවත් මතක් කරන්න ඕනේ. 93 කණ්ඩායමේ ප්‍රසන්න වීරසිංහ, චමින්ද අබේසේකර ඈතගම පයාගල ඉඳලා මැසේජ් එක දානවා. තනූජා, ඒ වගේම දරුවෝ දෙන්න, ඒගොල්ලෝ පුතයි දුවයි. ඒ දෙනවා ආදරයෙන් මතක් කරනවා. ඒ මතක් කරනකොට බටගොඩ නේද, බටගොඩ ශිරෝෂන් ගාමන්ට් එකට යන්න සූදානම් වෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වට ඔයා බොස්ගේ නම දන්නේ නැහනේ. බොස්ගේ උපන්දිනේ අද කියලා කියනවා. හැබැයි ඉතින් මැසේජ් එක දාලා තියෙනවා. බාගිල තමයි දාලා තින්නේ. බොස්ගේ නම දැම්මනම් තමයි වටින්නේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා තමයි මම කියන්නේ. දැන් ලකඬ ගීරශ්මී ලෝකෙම අහගෙන ඉන්න වෙලාවේ විවිධ රටවල ඉඳලා රසේ බෙදා හදා ගන්නවා. ඉතින් ඒ රසේ බෙදා හදාගනේදී සුබ දහවලක් නලින් අයියේ. අපිවත් ආදරයෙන් මතක් කරන්න කියලා කියනවා. පුංචි බණ්ඩා පවුලේ සියලු දෙනාවත් ආදරයෙන් මතක් කරනවා. ඒ මතක් කරද්දී තරුෂි බස්නායක, ඉතින් යාව මතක් කරද්දී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අද දවසේදී ප්‍රසංගය අහගෙන ඉන්නවා තරුෂි බස්නායකවත් ආදරයෙන් මතක් කරනවා. යාළු ඔක්කොම එක අහනවා කියලා තමයි කියන්නේ. තරින්ද රුක්ෂාන් ඉන්නේ ඉහළ ඔට්ටුකුලමෙන්. අද ඉතින් පායනවා කියලා තමයි යා මැසේජ් එක දාන්නේ. යා හරියට කාලගුණ දෙපාර්තමේන්තුව වගේ. බුද්ධික ටිකක් නිමාඩු ගිහිල්ලා හිටියා වගේ හරියට මට දැනුනේ. මොකද ගොඩක් කාලෙකින් මැසේජ් එක දාන්න කියලා යාම කියලා තිනවා. ලොතරේ කූඩුවේ ඉන්නේ හැමදාම අහනවා. ඒත් ඉතින් අද තමයි මැසේජ් එකක් දාන්න හිතුනේ නේද? හරි කොහොමත් ආදරේ කියලා තමයි කියන්න තියෙන්නේ. බුද්ධික දංගොල්ලාගම ඒ පැත්තේ ඉඳලා අපිට ආදරය, කරුණාව, ඒ සියල්ල එක්ක මේ ප්‍රසංගයේ රස විඳිනවා කියලා බොහොම ආදරෙන් මතක් කරන මිතුරෙක්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ප්‍රසංගයේ අතලට යද්දී කොහොම හොයා ගන්නවද වන්ත මේ මගේ ඡායාරූපත් FB එක ඔස්සේ හොයාගෙන තොරතුරු සමීප කරලා මැසේජ් දාලා වැඩ දාලා හැඩ දාලා ඔක්කොම කරලා තමයි ඉවන්නේ. ඉතින් ඒ හැඩට කැමති ජයේ මාමා පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. දැන් මාමා ලහුණා තාක්ෂණයට මුසු වෙන කාලේ ආච්චිලා සීයලා පවා මේ තාක්ෂණයත් එක්ක මුසු වෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. සුබ දහවලක් ඒවා නලින් පුතා. වෙන දනන් දැන් ඉතින් ලියුම් කැහැල්ලක් ලියපු ජයේ මාමා බලන්නකෝ මැසේජ් එක ලස්සන ටයිප් කරලා එවන හැටි. 0703 93 5 93 4 මැසේජ් එකක් දාලා තිනවා. කොට්ටාවේ ඉඳලා අහගෙන ඉන්නවා මේ බේකරියේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කට්ටිය වැඩ. ලොකු බොස් සුපුල්, පොඩි බොස් ඉන්නවා, වරුණ, චම්පා මිස්, ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. දිස්නා මිස්, ජගත්, මම ජයේ මාමා කියලා කියනවා. ඉතින් දිස්නා මිස්, මදුසංක, ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. ඉතින් අපෙත් ඉන්නවා මදුසංක කෙනෙක්. ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්න ඕනේ. අතරෙදී මීගුල පැත්තට යන්න කල්පනා කරේ. විලාසා ගාමන් ටිකට ගියාම මොනිකා ඉන්නවා, චම්පී ඉන්නවා, රුවණ ඉන්නවා, ලක්මාලි, චමිලා, ප්‍රේමා, ඒ වගේම මල්ලිකා ඉන්නවා, සුමිත් ඉන්නවා. චන්දිමා තමයි මට මැසේජ් එක දාන්නේ. චන්දිමා කොහොමද? චන්දිමා ඉන්නේ මීගොඩ නේද? මම දන්න පැත්තක්. ඉතින් මීගොඩ කියලා කිව්වම නේද? හරි, සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාන්නේ. මම නොදන්න පැත්තක් බොහොම අඩුයි. මොකද ලංකාව වටේම ලක්කඩත් එක්ක, එක්කම වෙදගෙදරත් එක්ක ඔබ හමු වුණු නිසා. ඉතින් මාපලගම පියල් ජේ ඉන්නවා, එයාව මතක් කරන්න ඕනේ. එයා ගොඩක් ආදරෙන් මමත් අහනවා කියලා තමයි කියන්නේ. විරාජ අයියා කොහොමද? එහෙම තමයි, මගේ යාළුවෝ ටික එකතු කරගන්න ඕනේ කියලා කියනවනේ. ඉතින් දැරණිය ගෙන ඉඳලා තරුසි බස්නායක ඔයගේ මැසේජ් එක කිව්වනේ. කියලා තියෙන මැසේජ් එක, මගේ නම නුවන්. නුවන් කිව්වහම තව නුවන් කෙනෙක් ඉන්න. එයා ඉන්නේ අබරාදුවේ. මේ වෙලාවේ වාහන වල මේ සර්විස් එක කරන ගමන් නේද? හරි, නුවන් තරංග අබරාදුවේ ඉන්නේ. හරි, පන්සල ගාවනේ. හරි, කොහොමවත් කමක් නැහැ. මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් අපිත් සින්දුවට එකතු කරගන්නවද? දෙව්මිනේ ඉන්නවා, දිමුතු ඉන්නවා, ගයාන්, මහේල, ඒ වගේම කළුආරච්චි, පොඩි ගයාන්, ජනත් වගේම තව ඉන්නවා. නවින්නේ කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා කියනවා. ආයතනයක වැඩ කරන සියලු දෙනාව නේද? ඒගොල්ලෝ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු නේද කියලා යා පොඩි යෝජනාවක් දානවා. හරි, යෝජනා චෝදනා කරන්න පුළුවන් එකම නිදහස තියෙන මේ ප්‍රාසංගික වේදිකාව. කටුනායක හයිලන්ඩ් ප්ලයිස් කියලා කිව්වම මගේ යාළුවෝ ටික ඉන්නවා. ඒක ඉන්නවා QC ගේ මදුවක්කා. මදුවක්කා කොහොමද? QC එකේ ග්‍රේස් අක්ක ඉන්නවා. අන්න යාට තමයි පොඩ්ඩක් කේන්ති යන එක්කෙනා. ග්‍රේස්, ග්‍රේස් යනවා සමහරවට රේස් කරලා. අනුෂා ඉන්නවා, අනුෂක්කා, ඉසාරා අක්කා ඉන්නවා. ලයින් එකේ දෙකේ ලයින් එක සහ දෙක, ඒ හැමෝම මතක් කරනවා. පැකින් එකේ කට්ටේ ඉන්නවා. දැන් ඔයාවත් එකතු කරගන්නවා කියලා කියනවා. කිව්වට කමක් නැහැ, මම ලයින් එකේ වැඩ බලන්න එනවා. ඒ නිසා ලයින් එකේ හරියට වැඩ ටික තියෙන්න ඕනේ. ඔන්න ඔක්කොටම කිව්වේ ඔය ග්‍රේස් අක්කා ගස්සලා පද්දලා හෙට මෙහෙට යන්න එපා. මොකද හේතුව කේන්ති ගියාම යා හෙට මෙහෙට යන අක්ක කෙනෙක්. ග්‍රේස් රේස් කරන්න නැතුව ඉන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. හරි, එහෙමනම් මෙන්න ගිනිගතේන තැපල් කාර්යාලයේ පැත්තට යනවා. දැන් ඒගොල්ලෝ වැඩ කරන මං ඉන්නේ. උඩදෙනිය මහත්තයා කොහොමද? චාන්දනී මිස් ඉන්නවා, රිෆ්කා මිස්, සංගීතා, ඒගොල්ලෝ හැමෝම එකතු කරගන්න කියලා. මංජුල හේමන්ත තමයි ගිනිගත් තේනේ ඉඳලා මේ මැසේජ් එක දාන්නේ. දුව දෙසිනි හරි වැඩ කරන තැනක් තියෙනවා දාලා. දැර්ණීගල ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ඉතින් කඩේට වෙලා ඉන්න වෙලාවේ මතකයි නේද මාව ඉතාලි වලින් මෙන්ඩිස්. ඕ මෙන්ඩිස් අහමදක වෙන්නේ කොහොමද? මෙන්ඩියා. එහෙම තමයි ඉතින් කොල්ලොඩක කියන්නේ. රයිට්, මෙන්ඩිස් ආදරේ මතක් කරනවා. ඇහැලිගොඩින්, වියලගොඩින් කවීෂ, ඒ වගේම අම්මා සීතානේ, තාත්තා ඉන්නවා, ලෙස්ලි, අක්කා යහානි, අයියා තරෙඳු, අනේ ඉතින් ඔක්කොම ඉන්නවා. කියාගෙන කොහොමද යන්නේ? දැන් මේ බැනලා තියෙන මැසේජ් තියෙනවා, අපිව කියන්නේ එහෙම කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බැරි සියලු දෙනා මේ වෙලාවේ කෑක් ගහනවා. ඒ අතරේදී මේ මට දුරකථන ඇමතුම් ගන්න උත්සාහ කරනවා. දුරකථන ඇමතුම් ගන්න උත්සාහ කරාට වැඩක් වෙන්නේ නැහැ. මේ දුරකථන අංකය 07 93 5 934 පුළුවන් මැසේජ් එකක් දාන්න විතරයි. පැතුම් ඉන්න හෝමාගමින්. ඉතින් පැතුම්වත් එකතු කරගන්නවා. කුල්ලු ටික ඔක්කොම වැඩේට සෙට් වෙලා කියලා තමයි යා කියන්නේ. ඔන්න ඉතින් ජයේ මාමට හරි සතුටුයි. ජයේ මාමා හිනාවක් එහෙම දාලා මැසේජ් එක කිව්වට පස්සේ ගොඩාක් දේවල් ලියලා තියෙනවා. කොහොමද හරියට අහගෙන ඉන්නේ නැතුව නාම මෙයා මේ නම වරද්දගෙන තියෙනවා. මරියස්සල් ගුණතේකගේ ගීතයක් දෙන්න පුළුවන්. අද උදේම පටන් ගත්තෙත් ගීතයක් දීලා. වාද්‍ය රෝහණ, ඒක වගේම රූපසේන, සුනන්දනී, ඒගොල්ලෝ ඔක්කොම එහෙම කියලා තියෙනවා. ඉතින් මරියසෙල් කියලා කියන්නේ පොප් ගායන රටාව, බටිරාරි ගායන රටාව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කරලියට ගෙනෙන්නට දායකත්ව දීපු කලාකාරණියක්. අපි මොක්සුව ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ අපේ කලා ලෝකයෙන් ඇය සමුගත්තත් ප්‍රසංග වේදිකාව තුළ හඬ ඉතුරු කරනවා. ඉතින් ඒ හඬ ඔබට තිළිණ කරන්න විටින් විට කඩින් කඩ අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ජීවිතෙන් සමුගත්ත කලාකරුවෝ ඉතුරු කරා නම් ප්‍රසංග වේදිකාව තුළ ලක්හඬ ගී රශ්මිය වගේ බොහොම ආදරයෙන් මතක් කරන්න කැමතියි. මොකද ඒ මතක් කිරීම හැමදාමත් හදවතේ නිදන් ගතුණු ගායන ශිල්පීන් ශිල්පිනියන් ඒ සියලු දෙනාව අපි යලි යලිත් ප්‍රසංග වේදිකාව හරහා ඔබට එකතු කරනකොට එදා ඒ ගැයූ මතකයන් විශේෂයෙන්ම සිහිපත් කරන්න පුළුවන්. ගැයූ ගී එහෙම කියලා ඔය මරිසෙල් එහෙම කියනව නේද? අංගවලෙන් වසන්ත කුමාරසිරි කියනවා නලින් මල්ලියෝ මරු සින්දුරික එහෙමයි වැඩේ පටන් ගත්ත ගමන්ම කියන්නේ. ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙච්චි සමහර වෙලාවට මෙන්න මෙයාගේ ගර්ල්ව මතක් කරන්න කියලා කියනවා. යසංගිකාව එකතු කරගන්න කියලා කියනවා. අයියේ මම කසුන් හෝමාගම කියලා කියන්නේ හෝමාගම ඉඳලා කසුන් හරි ආසයි ඔය මේ නංගිගේ නම කියනවාට යසංගිකා. හරි නේද? හරි එහෙම කිව්වට පස්සේ ඉතින් හරි සතුටුයි යාට. එයාගේ සතුට එකම දේ එහෙම තමයි. සතුට කියන දේ රැඳිලා තියෙනවා විවිධ හේතුන් මත. සමහර වෙලාවට ගොඩාක් ආදරේ වුණාම ගොඩාක් ආදරේ කරන අය කොහෙල බලනවා මොකද කරන්නේ මේ වෙලාවේ කොහෙද ඉන්නේ එහෙම වගේ නම කිව්වත් ඇති සතුටු වෙන්න පුළුවන්. අන්න එහෙම දේවල් වෙන්න පුළුවන්. කොමුණත් ඒගොල්ලන්ගේ මැසේජ් වල එහෙම දේවල් දැනෙන තැන් නැතුව නොවේ. දිනුෂ්කා නේද? දිනුෂ්කා වෙන්න ඕනේ අතුරුගිරියෙන් එකතු කරගන්න කියලා කියන්නේ. මල්කාන්ත ඉන්නවා, චමිලවත් එකතු කරගන්න කියලා කියනවා. හරි, ඉතින් දැන් මට වෙලාව හරි ප්‍රසංගය අතරට යන්න. මොකද කාලය තුලනය කළා, ඔබට ප්‍රසංග වේදිකාව තින්න කළා, ලස්සන සුඳුරු ප්‍රසංගය තින්න කරන්න යලිත් සූදානම්. ප්‍රාසංගික වේදිකාව තුල හැමදාමත් නොමැකෙන මතක සටහන් ඉතුරු කළා නම් ඒ ප්‍රසංග වේදිකාව තුල ලක්කන ගීරශ්මී බව හැමදාමත් ආදරයෙන් කතා කරන්නට පුළුවන්. මිය ගියත් සදාතනිකව ඔබේ හදවතේ රැඳෙන ගායන ශිල්පීන් ශිල්පිනියන් සමුදායක් වේදිකාවට යලි යලිත් එකතු කළා. ඒ මතකය අරගෙන ඉන්නට හැකි වේදිකාව වෙනවා නම් ලක්කන ගීරශ්මී වගේ යලි යලිත් හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙම හඳුන්වා දීමේදී සප්තස්වරයේ සුමීරු නාද සිතුවම් ඔබේ දෙසවනට සමීප කරන වෙලාවේ මගතොටේ වැඩබිමේ ගොවිපලේ නිවහනේ නිදහසේ රැඳිලා ඉන්න හැම දෙනාම එකට එකතු වෙලා රසේ බෙදා හදා ගන්නවා නම් ප්‍රාසංගික වේදිකාව සමග එකතු වෙන්න සූදානම් වෙනකොට මෙන්න දෙන්න බලන්න හොඳ අත්පල සන්නාදයක් කියන වෙනකොට 0.7 0.93 5 93.7 ට WhatsApp කරන්න කියලා ප්‍රසංගය අතරට යනවා මෙසේ.
6: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු කටුනායක හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. ගෝඩා බැරල් 35ක් සහ නීති විරෝධී මත්වතුරු බෝතල් 225ක් සාගෙනුණා. අවුරුදු 23ක් වන සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. කටුනායක පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. දකුණු ස්පාඤ්ඤයේ තිබූ ලැව්ගින්නකෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිනට ගොදුරුවන්ගෙන් බහුතරයක් විදේශිකයන් විය හැකි බවට සැක පළ කරනවා. තවත් 23 දෙනෙකු අතුරුදන් වෙති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. බරපතල පිළිසුම් තුවාල සහිතව පුද්ගලයන් 4 දෙනෙකු රෝහල්ගත කෙරුණා. තවත් 4 දෙනෙකු සුළු පිළිසුම් තුවාල සහ අධික දුමාරී නැති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ලැවුගින් හේතුවෙන් දහස් ගණනකට තම නිවෙස් අතහැර යාමට සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මිළඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වර තුනට.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
6: වෙලාව 5:02 විනාඩි 4යි.

මේ වෙලාවේ ලස්සන සින්දු ටිකක් ඇහුවා කියලා දුම්පෙන් ඉන්දිකා මැසේජ් එකක් දානවා. ඒ අතරෙදී මෙන්න මේ විදිහට කියනවා, මේ හොරණ සත්වල ගාමන්ට් එකේ ඉන්නවා මගේ යාළුවෝ ටිකක්. ඒගොල්ලෝ ඉතින් මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක කියන්න මුලින්ම මැසේජ් එක දාලා බලාපොරොත්තු වෙච්ච නිසා බලාපොරොත්තු වෙන දේම ඉටු නොවෙන බව තේරුම් කරලා දෙන්න ටික වෙලාවක් පරක්කු කළා. සෙනසුරාදා දින අපි ඉඳිමි මග බලමින්, ගීරශ්මි අපහදවත් සංගමමින්, නලින් එනවා ගීරශ්මි පූදුවමින්, එදවස නම් යන්නේ හරි වේගින්. ඒ ඉතින් කවිකාර සිතුවිලි. එහෙමයි තමයි හොරෙන්ලා සත්වල ගාමන්ට් එකට හිතිලා තියෙන්නේ. අපටත් සින්දුවක් දෙන්න. රමණී ඉන්නෝ, නිලෝ ඉන්නෝ, හර්ෂා ඉන්නෝ, ඔන්න ඉතින් මැණිකේ. මෙයා තමයි ආදරේට හැමෝම ඉතින් මැණිකේ කිව්වට එයාටත් ඉතින් එක්කෙනෙක් තමයි ආදරින්ම මැණිකේ කියලා කියන්නේ. මුදිතා ඉන්නෝ, සුරංගී ඉන්නෝ, කමනී ඉන්නෝ, නිරෝෂා ඉන්නෝ, සුජීව ඉන්නෝ, චමිලා. ඒගොල්ලොත් එක්ක ඔය අශෝක කියලා කියන්නේ ඕගොල්ලන්ගේ මිස්. ඉතින් එයා තමයි හැමදේම. ඔක්කොම අද ලක්කඳ අහන්නේ නැද්ද? එහෙම කියලා ප්‍රසංග වේදිකාව ඉක්මනින් මතක් කරලා වැඩ කොච්චර තිබුණාද ප්‍රසංගයත් එක්ක එකතු කරවන්න කටයුතු කරනවා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රසාදය පළ කරලා මැසේජ් එවනවා. ඉතින් ඒ අතරෙදි පුංචි පුංචි යෝජනා තියෙනවා. ඉතින් ඒ යෝජනා වලට සමහර වෙලාවට ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්. සිතිජ මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ ඉතාලිවල කවුද ඉන්නේ? සිතිජ ගුණසේකර නේද? හරි, ඔයා අහගෙන ඉන්නවා. දැන් ඉතාලිවල හිටියත් කොහේ හිටියත් මෙසිරිලා කමත කරන්න හැකියාවක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ලක්කඳ අහගෙන ඉතාලිවල තමයි වැඩ කරන්නේ. ඔන්නෝමයි ජීවිතේ ගෙවෙන්නේ. දවසින් දවස තිබුණු බලාපොරොත්තු. ඉතින් ඉතාලියට වෙලා හැමදාම ඉන්නවද? මෙසිරිලාකට එනවද? තොරතුරු සමීප කරයි. මට කියන්න වෙනවානේ, ප්‍රභා ඉන්නේ ඉතාලිවල තමයි. එයාටත් ඉතින් ප්‍රභාවත් එකතු කරගන්න ඕනේ. කවුද මේ මහත්ය? චින්තක දුව සාවින්ද්‍යනේ. සාවින්ද්‍ය නේද? සාවින්ද්‍යා. හරි, පුතයිනෝ සිතිජ ලංකාවේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ඒ සියලු දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ නම් ටිකක් තියෙනවා. රසික, චනිතු, පසිදු, චමෝද්, ගයාන්, සිරිවංශ, ගාමිණි, ලසිත, ඔය ඉන්නේ චුට්ටි. චුට්ටියේ චුට්ටි ඉන්නේ චුට්ටි. අනුර ඉන්නවා, මේ කුමාරි, ශාන්ති, නිරෝෂ ඉන්නවා, හර්ෂණී ඉන්නවා, සුභා. අද දවස සුභයි. සුභාට දිනුෂ ඉන්නවා, කමනි ඉන්නවා, චන්ද්‍රාණී ඉන්නවා, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර, ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. කලමනාකාර, ඩිලංක, නදීෂාන්, ඒගොල්ලෝ මතක් කරනවා. ඉතින් මහරගම ඕපල් එකේ ඉන්නේ. හරි, ඒගොල්ලෝ අතරෙදි විමලසේන. ආයතනයේ විමලසේනව කොහොමද අමතක කරන්නේ? ඔන්න ඔක්කොම මතක් කළා සියලුම දෙනාව. අනේ මාතාසයි මගේ නම ඔයා කියනවනම් කියලා හිතෙනවනම් 0703935943 මැසේජ් එකක් දාන්න කියලා තමයි කියන්නේ. මැසේජ් එක ඉක්මනින් සෙන්ඩ් කරන්න 0703935943 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන්ම කියනවා. ඉතින් ඒ අතරෙදී ස්ටිකර් එවලා තියෙනවා. ඉතින් සතුට ප්‍රකාශ කරලා තියෙනවා. ආදරය හදවතින්ම දෝලණය වන වගේ කියලා දෙනවා. ඉතින් ඒ ඔක්කොම වෙරි ගුඩ් වෙරි ගුඩ් එහෙම කියලා කියනවා. ඉතින් එක එකනට දැනෙන විදිය, හරි, මේ දැනෙන විදිය හරි වෙනස්. ඒ නිසා මේ තප්පරය ගෙවෙන එක තප්පරයකටත් වඩා, ඒ කියන්නේ මිලි තප්පර වලට ගියත් ඊට වඩා වෙනස් අපේ ජීවිතය. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ පුංචිම පුංචි හරි වෙනස්කම් තියෙන එකක්. ඔය යාළුවෝ එහෙම හම්බුනාම කියනවනේ, අනේ ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ කියලා. පට්ටපල් බොරුවක් කියලා තමයි කියන්නේ. වෙනස් නොවෙන දේවල් ලෝකේ නැහැ. ඒ නිසා හැමදේම වෙනස් වෙනවා. මේ වෙලාවේ අපි ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන්නේ. එහෙමනම් ආදරය දෙන, ආදරය කරන, හිත රිදුණු, හිතෙන් බැඳුණු, ආදරයත් එක්ක ඉන්න ආදරණීය ඔබටයි මේ ලක්කඳ ගී රශ්මි. මං ආදරෙයි ඔයාට විතරයි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 22යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: Lakhanda Morning News Hour.
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
11: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0707 93.5 93.7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
3: ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
4: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: සතියක ලකන

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව 5:02 විනාඩි 26යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
3: ගොඩක් දෙනෙක් කියනවා දැන් නලින් අයියේ දැන් වෙනදට ඔයා ප්‍රශ්නයක් අහනවානේ. අද ප්‍රශ්න අහන්නේ නැද්ද කියලා අහනවා. දැන් මම ප්‍රශ්නයක් අහපු නැති එකත් ඒ ඇයිට ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා ඒ නිසා මම කල්පනා කළා ප්‍රශ්නයක් විදියට අහන්න. දැන් පොඩි තේරවිල්ල. මේක මේ තෝරගන්න තියෙන්නේ ඉතින් කොළ විතරයි. කටක් නැහැ කතා කරනවා. ඇහැක් නැහැ කඳුළු හෙලනවා. කොළ විතරයි කටක් නැහැ කතා කරනවා. ඇහැක් නැහැ කඳුළු හෙලනවා. මොකද්ද කියලා තමයි අහන්නේ. මොකක් ගැනද මේ කියන්නේ? අනේ වන්දන්නේ 0703935934 තමයි මැසේජ් කරන්න ඕනේ. අනේ තව පාරක් කියනවද? කියන්නම්. කොළ විතරයි කටක් නැහැ කතා කරනවා. ඇහැක් නැහැ කඳුළු හෙලනවා. 0703935934 දැන් ඉතින් ගීත අහන අතරතුරේදී පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. හිතාගන්න බෑ මොකද්ද කියලා. මහාන ගමන් කතා කරනවා. ඔය කතා කරන්නේ මොකක්ද අනේ? එහෙම තමයි අර එහා පැත්තේ මැසිමින් එක්කෙනාගෙන් අහන්නේ. උත්තරේ හොයලා කියන්න. ඉතින් උත්තරේ හොයලා කියන්න කියන අතරතුරේදී මම යනවා මුංහේන ජනපදයට. වසන්ත කුමාර හෙටිදන්ත්‍රි අදත් අහගෙන ඉන්නවා. ගී රශ්මි පිළිබඳව එයා ගොඩාක් අදහස් එකතු කළා. මුල ඉඳලම ඉන්න සමාජිකයෙක්, අපේ යාව ජීව සමාජිකයෝ. ගී රශ්මි නියමයි වැඩේ. අපි හැමදාම අහනවා බුලත් කූපිටියේ පනා පිටියේ අයිවරි ගාමන්ට් එකේ මහත්තයා සුමිත්, නිරෝෂණී ඉන්නවා, කුසුම් ඉන්නවා, පුතා ඉන්නවා, දේශාන්, තනූජා කොහොමද? තනූජා කියන්නේ ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක්. ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? ලුණු කියලා තමයි කියන්නේ. දැන් ඒ වත් එක මේ ශ්‍යාම තමයි මැසේජ් එක දාලා තින්නේ ලුණු කියලා. බලමු ඉතින් නේද මොකද්ද වෙන්නේ කියලා. උත්තරේ හරිද වැරදිද? දැම්මනේ දමාරුවේ. එහෙම තමයි සමහරු මැසේජ් කරන්නේ. කොළ විතරයි කටක් නෑ කතා කරනවා. ඇහැක් නෑ කඳුළු හෙලනවා. එහෙමනම් 0703935934 මැසේජ් එකක් දාන්න. ඔන්න තේරවිල්ලක් දුන්න තෝරගන්න. පුළුවන් නම් තෝරලා ලියන්න කියලා කියන අතරතුරේදී ප්‍රසංග වේදිකාවට යන්න මං සූදානම්.

0: වෙලාව පසරු දෙකයි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın hanı, lakın hanı, lakın hanı.
0: Lakana Radio ITN.
2: Velao pasuru dekai vinadi 50.
0: Satyaga Lakana. ප්‍රසංග වේදිකාවේ රේඩියෝකරණය ලක්හඬ ගී රශ්මි
3: බොහෝ දිනක් දානවා. දැන් නලින් අයියේ පොඩ්ඩක් ප්‍රශ්නේ ලේසි කරන්නකො. එහෙම තමයි මැසේජ් කරලා තියෙන්නේ. දැන් කොළ විතරයි තියෙන්නේ, අතු නෑ. හරිනේ, ඔන්න අතු නෑ කියලා කිව්වා. කතාක් නෑ හැබැයි කතා කරනවා. කියන කතාව හැබැයි දුක හිතෙන එකක් වෙන්න පුළුවන්. සතුටත් දැනෙන, ගොඩාක්ම සතුට හිතෙන කතාවක් වෙන්නත් පුළුවන් නේද? මේ කියන කතාව කටක් නෑ හැබැයි කතා කරනවා. ඇහැක් නෑ, කඳුළු හෙලනවා. මොකක් ගැනද කියලා තමයි අහන්නේ. දැන් බොහෝ දිනෙක උත්තරේ දීලා තියෙන්නේ ලුණු කියලා. ලුණු නෙමෙයි,

0: හරිීතින් දැඟ මයනවා කටුනායකට එච්චෙක්ේ හැමදාම තියනව වගේ අද උපන්දින ඇතින මේ උපන්දිනවලටකේ කෑවනම් මේ වනවට දියවැඩියා රෝගීන් ගණනාවක් බිහිවෙනවයි කෙනෙක විශවාසින් කියන්න පුළන් මොකද එච්චෙක්ේ හැමදාම උපන්දින. කවිශ ලංගී ඉන්නේ දෙවනිලයින්නගේ නේද. පැකින්න එකේ සජානිනංගි ඒ දෙන්නගෙම උපන්දිනේ කවදද? දිනයක් නෑ, වෙලාවක් නෑ. කොහොමුණත් ඉපදිලා තියෙනවානේ. එහෙම තමයි කියන්නේ. හරි, ඉතින් කොහොමුණත් සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ. නිරෝගී වේවා, ජය වේවා, සුභ වේවා කියලා තමයි ලක්කන ගීරශ්මී වෙනුවෙන් මං ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් යාළුවෝ ටික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාළුවෝ කියන්නේත් ඔගන් ඔයාලා දෙන්නටම සුභ පතන්න කියලා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ලස්සන සින්දු එකක් නෙමෙයි, ගොඩක් දෙන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. අද ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉදදී පොඩි ප්‍රශ්නයක් කාලා අමාරුවේ දාලා තියෙන්නේ. හැමෝම ඉතින් කල්පනා කරනවා 0.7, 0.3, 0.93, 0.95, 0.93 තමයි මැසේජ් කරන්න ඕනේ. තේරවිල්ලක් විදියට මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් ඒ අතරේදී උත්තර ගොඩක් දීලා තියෙනවා. දීපු උත්තර අතර වේදනාවද කියලා, වේදනාව කිසිම සම්බන්ධතාවක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. කොමුණත් බලාපොරොත්තු සහගතව ඉන්නවා, තව පොඩි වෙලාවක් දෙන්න මට. ඒ වෙලාවෙන් පස්සේ උත්තරේ කියන්නම්. වෙලාව තියෙන තව විනාඩි 8යිනේ. අපි ප්‍රසංගය අතරට ගිහිල්ලා එමු.
1: සතියක් කොනේ හැමගෙම ආරවල් මොහල් ආදර කරන ගීතය තනගිරයන් වෙනුවෙන් විශේෂයි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: රොහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි. මගින්ගේ පහසුව සඳහා කතරගම බස් නැවතුම්පලෙන් ආසන වෙන් කරවා ගැනීමේ විශේෂ කවුළු දෙකක්ද මේ වන විට ස්ථාපිත කර තිබෙනවා. බහමාස් දූපත් රාජ්‍යයේ සිදු වූ ගුවන්යාන අනතුරකින් දස දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට පැවති 53 නිදහස් දිනුල්ලේදී අනතුර සිදුව ඇත්තේ ෆ්ලෙනිංගෝ එයා සමාගමට අයත් සෙස්නා 402 වර්ගයේ කුඩා ගුවන් යානයකයි අනතුරට ලක්ුණේ. එම ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අතිරුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධියෙන් ගුවන් නියමුවද ජීවිතක්ෂයට පත් වුණා. අනතුරු පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:04ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව 5:03 වෙනකම්.

0: ratete vagakiyana radio satyaga lakhana osanga vedikave radio karanaya lakhana geerashmi
1: කෑගල්ල පැත්තට යොත් උපනන්දව හමුවන්නේ උපනන්ද මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අද ප්‍රසංගයේ රස විඳිනවා. ඉතින් ගීතයක් අහන්න ඕනේ කියලා නුවර ඉන්න සංජීව. සංජීව කියන්නේ නියමයි මරු වැඩේ කියන තමයි එයාගේ අර්ථ දැක්වීම වෙන්නේ. ශ්‍යාමලීනෝ කිතුල්ගල, දුව සඳමිනි අහිංස, මහත්තයා රුවන් චාමර, කලවැල් දෙනියෙන් අරසලින ජනපදයේ යාගේ අම්මා තමයි වසන්ත, තාත්තා කීර්තිරත්න, මල්ලි ඉන්නවා සම්පත් කීර්තිරත්න. ඉතින් මේ සියලු දෙනාව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගීරශ්මියට ආදරේ කියලා කියනවා. ඉතින් මේ ආදරයත් එක්ක රත්නපුරේ ඉන්නවා ඒ රත්නේ වාරීගම තමරා කුමාරි. යාව ඉතින් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ගීරශ්මි ළඟම ඉන්නවා කවුද මේ? පැහැදිලි මදි මදු මදු කියන කෑල්ල විතරයි කියන්න වෙන්නේ. ඉතුරු කෑල්ල පැහැදිලි මදි. හරි, හදවත කියලා උත්තරේ දීලා තියෙන්නේ 909 දරන තැන අංකය. කොමුණත මෙන්න මෙයා. මෙයා තමයි උත්තරේ හරියට දුන්නේ. ඒ උත්තරය කියනවද? තව ටිකක් මහන්සි කරනවද? අනේ අපිට ඉක්මනින් උත්තරේ කියන්න කියලා කියනවා. ඉතින් දැන් මං කිව්වේ කොළ විතරයිනේ. අතු නෑ, කටක් නෑ කතා කරනවා, ඇහැක් නෑ කඳුළු හෙලනවා. ඉතින් හරි ලේසි, හිතන්නකො පොඩ්ඩක්. දැන් මෙයා දෙනවා උත්තරයක්. මෙයාගේ උත්තරය සුසන්තික තමයි මින්නානි ඉඳලා උත්තරයක් දීලා තියෙන්නේ. සුසන්තික උත්තරේ හරිද? විශ්වාසද? කල්පනා කරලා බලන්න. කොළ විතරයි, ඔන්න අතු නෑ, කටක් නෑ කතා කරනවා, ඇහැක් නෑ කඳුළු හෙලනවා. පොඩි වෙලාවකින් කියන්න. පුංචි වෙලාවක් දෙන්න, පුංචි වෙලාවක්. වැඩි වෙලාවක් ඕනේ නැහැ. කොහොම වුණත් උත්තරේ දෙන්න උත්සාහ කරන අය 0703935934 තමයි මැසේජ් කරන්න ඕනේ මේ වෙනකොට. මැසේජ් ගණනාවක් එවලා මොරොන්තුඩුවේ ඉන්නවා මේ දිසානායක. මෙයා ඉතින් මගේ මිත්‍රයෙක්. ඉටිපන්දම කියලා දෙනවා උත්තරය. උත්තරය ඒක නෙමෙයි. ලියුම කියලා කියනවා මේ උත්තරය. හරි, පොඩි වෙලාවක් අහගෙන ඉමුකෝ නේද? තරුසි අහගෙන නේද ඉන්නේ? තරුසි බස්නායක උත්තර ලියනවා අපහු. ඒ අතරේදී අපිත් එකතු කරගන්න කියලා මේ බේරුවල පන්සිඳු හිමන්සා කවුද මේ? හිමන්සා බබාගේ බර්ත්ඩේ එක නේද? හරි හරි. සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ කියලා මේ හිමන්සා බබාට අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, වාසනාව වෙන්න කියලා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා කියලා තමයි ඉතින් ලක්කන ගීරශ්මි මම නම් කියන්නේ. නිරෝගීව ඉන්න එක තරම් වෙන කිසි දෙයක් වැඩක් නැහැ කියලා. මං විතරක් නෙමෙයි නේද? උත්තරීතර නායකයොත් එහෙම කියලා තියෙනවා. ඉතින් උතුම් නායකයෝ. බොයගොඩ ඉන්නවා සුමනා, සුසන්ත ඉන්නවා, ලසන්ත ඉන්නවා, රුවන්සි, ඒ වගේම සුජා ඉන්නවා, ජගත් ඉන්නවා. මදු තමයි මං හිතන්නේ මැසේජ් එක දැම්මේ නේද මදු? ගීරශ්මි අහන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මං හරිද තේරවිල්ලට උත්තරේ හරිද කියලා අහනවා. ඔයාගේ උත්තරේ නම් තපොඩි වෙලාවකින් කියන්නම්. නම දාලා නැහැ නේද? නම ලියන්න අමතකුණා නේද? 77:22 දුරකථන අංකයේ අන්තිමට. ඔයා වැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද හේතුව? උත්තරේ නැතුව. දැන් උත්තරේ දුන්නට වැඩක් නැහැ මේ නම නැතුව. විභාග අංක නැතුව හොඳටම උත්තර ලියලා තියෙන වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒකින්ද ඉතින් කියන්න විදිහක් නැහැ.

0: 허만님 앞이 가다 오래기나 말이미 쌈하루가 안 되나 와기라 냉이 안 되나 와기니게 대름은 그래야 길라와트 라와트나 와기니게 담바이 대름은 왠니 이마 라와트는 우차하 그런 아얏 미 메시지 끝나 야들이 있나 이팅 미 앞이 혼자 라와트일라 하디기나 아얏 이니사 이마 라와트는 리각 아마루 야루 어야르 담바이 기위 එහෙම කිව්වම යා ටිකක් ඉතින් කල්පනා කරනවා දැන් ඉතින් ලියන්නේ වෙන වෙන දේවල් ලිව්වට යාළුවා මේ කොල්ලා දන්නවා ඕවා දැයි මාමට කිව්වොත් එම අනේ පුතේ මෙහෙමයි කියලා යා කියනවා ඉතින් ඒ දැන් මාමලා සීයලා නැන්දලා ඔක්කොම දැන් තාක්ෂණයේ භාවිතා කරනවා හැබැයි ඉතින් ඒ තාක්ෂණෙත් එක්ක ඉන්න ඔයා අපි ඔය ටිකක් විහිසරපත් කරන්න උත්සාහ කරනවා බොහොම ස්තුතියි වෙලා පසර 3යි විනාඩි 10යි
1: මම
2: නම් දැන් මාරම රිලැක්ස් අනම්ම නම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම
3: ඔබට කාලේ ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න નિયમિત વેગીનમ રિયાધાવનેટ મતક તબા ગන්න
4: ટેક્યા સુરેકે મગતોટ લખાંડ રેડિયો આઈટીએન પ્રસંગ વેદિકાવે રેડિયો કરણય લખાંડ ગી રશ્મિ
0: අගනින්න බැරි නාදයක් දාගෙන ඇවිල්ලා හැමෝටම දෂ්ට කරලා ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා දැන් ගම්පහ තමයි කප් ගහලා තින්නේ මේ වෙනකොට ගම්පහ ජනගහනත්වයේ වැඩි දැන් කොළඹ ගම්පහ තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ ඩෙංගු රෝගේ ඒ නිසා අද නිවාඩු නම් පොඩ්ඩක් වත්තපිටිය අස් කරලා දාන්න දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නේ ඔය වත්තපිටිය අස් කරන වැලේට ඇවිල්ලා පණිවිඩය කියලා වත්තපිටිය අස් කරවන්න නෙමෙයි ඒ ඇයිට ගොඩාක් වැඩ තියෙනවා ඒ නිසා මේ කියනකම් ඉන්න එපා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මදුරුවා එහා ගෙදර සුද්ධ කළා නැත්නම් මෙහා ගෙදරට නොවිදීදීද මෙහා ගෙදර සුද්ධ කළා නැත්නම් එහා ගෙදරට නොවිදීදීද කොහොම හරි මදුරුවෝ දැනුවත් කරන ක්‍රමයක් තාම හොයාගෙන නැහැ ඒකින්ද වත්ත පිටිය අස් කළා දාන්න ගොඩක් අයට අමතක වෙන තැන තමයි වැහිපිල්ල ඒ විතරක් නෙමෙයි ඔය ඉටිකොළ එහෙම තනතන දාලා දෙනවා නම් ඉටිකොළ වලට වතුර වැටුනහම ඔය ගල් කැටියකට හිටියාම ඇති එතන හොඳ මදුරු ඝනත්වයක් ඇති වෙනවා ඒ නිසා මේ ඩෙංගු මදුරු වගේන් මහ විශාල කරදරයකට පත් වෙලා ඩෙංගු රෝගේ වැළඳුණු බොහෝ දෙනෙක් කම්පාවට පත් වෙලා බයෙන් සැකෙන් ජීවිතය යලි ජීවත් කරවන්න වෙහෙස වෙන වෙලාවක් 66000 ගණනක සංඛ්‍යාවක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා ඉතින් මේ සංඛ්‍යාව ඉහළ යනකොට ජීවිත මරණ සංඛ්‍යාවත් ක්‍රමයෙන් ඉහළ යනවා ඉතින් මේ මරණයත් එක්ක කරන සටන කරන්න සිදු වෙලා තියෙන්නේ මේ පුංචිම පුංචි සතෙක් මෙයා ගායනා කරන ගීතය කිසිවෙකුට රස විඳින්න බැරි මధుරව එන්නේ ටෝන් එකක් දාගෙන මේ ටෝන් එක ඇහෙන්නේ නැති තැනටපත් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඒ නිසා මේ කියන්න දෙන්නේ මේ ශබ්දය ඇහෙනකොටත් අමහිරි ඒ නිසා මේ මధుරු කරදරයෙන් බේරෙන්න විවිධ රෝග ඇති කරන මధుරවන්ගෙන් මේ අපිට පරිස්සම් වෙන්න පුළුවන් කමක් තියෙනවා වටපිටාව පිරිසිදු තියාගන්න දැන් මේ ඉඩම් කෑල්ලක් කරන් දැම්මා මුදල් තියෙන නිසා ආයෝජනය කරන්නට වඩා හොඳයි කියලා හිතුවා ඉඩමක් කරන් දාන එක හැබැයි පැත්ත පළාත යන්නේ බැරි වුණා කියලා කල්පනා කරන අය ඒ වත්තට අල්ලපුවත් ඉන්න අය කරදරයක වැටලා ඉන්නේ ඔබ නිසා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න හැමෝම කුණු දාලා තියෙන්නේ ඒ වත්තට ඒ නිසා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා නඩුවක් දානකන් ඉන්න එපා. හරි ඉතින් ප්‍රසංගය අතරට ගිහිල්ලා යලි ප්‍රසංගයේ රසවිඳලා උත්තරේ කියන්නයි බලාපොරොත්තු වෙන්නේ දැන් උත්තරය කියන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔයා කියන්නේ නැහැනේ කියලා චෝදනා එකතු කරලා තිනොත් කොළ විතරයි. හැබැයි අතු නෑ කටක් නෑ කතා කරනවා ඇහැක් නෑ කඳුළු හෙලනවා මේ තේරවිල් අනුව මොකක් ගැනද කියන්නේ කියලා තමයි ඇව්වේ 0703 93 5 93 7ට WhatsApp කරන්න කියන ආරාධනය සමගින් මෙන්න ලක්හඬ ගී රශ්මී.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: අනුරාගතේ පුල්
3: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය
4: මහිතව ගිහිල්ලත් ඇති කියල අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදෙන් තරහ කරගන්න දැන්
3: සංවරය
5: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
4: තොට තියෙන රුදා මොකද්ද?
5: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
4: හැලි වඳුරා. ඉස්සලා ගහන පොළවේ.
3: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
6: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. සනසන ඔහු

0: ලක්කනත් එක්ක එකතු වෙලා ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා කියනවා. ඉතින් අවුරුදු 30ක් පරණ ස්කූලේ සෙට් එක ඒගොල්ලෝ තමයි ලක්කන අහගෙන ඉන්නවා කියලා කියන්නේ. දැන් මට කියන්න බැරිද කියලා අහනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම කියන්න බැරි කමක් නැහැ. පොඩි දෙයක් කිව්වහම අද උපන්දිනයේ සමරනවා කියලා තමයි මැසේජ් එක දාන්නේ. උල්ගහවිල පරාක්‍රම බහු මහවිද්‍යාලයේ 89 තමයි සාමාන්‍ය පෙළ කරන්නේ. 92 උසස් පෙළ. ඒ සමූහයේ හිටපු මහින්ද පුෂ්පකුමාර ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. ඉතින් ආදර බිරිඳ, ඒ වගේම දරු පැටව්, එහෙම තමයි අදාළ දෙන්නේ. විශ්‍රාම විදුහල්පති මාරුක් වතුරේ සූරත ස්වාමීන් වහන්සේ ඇතුළුව විශ්‍රාම ගුරු මව් පියවරු සමග සහෝදර සහෝදරියන් ඒගොල්ලෝ සියලු දෙනා සුභ ප්‍රාර්ථනා එකතු කරනවා කියලා කියනවා. ඉතින් සුපර්ණ සොයුරේ, ඒ වගේම ජපානයේ බණ්ඩාර අතුරුගිරිය, සෞදි සිසිර ඉලුක්වත්ත පවුලේ හැමෝම වගේම මේ වෙලාවේ මැසේජ් කරද්දී ඔයාව මතක් කරනවා. තුෂාරි රංජි පොල්ගහවිල. දැන් හරිද? දැන් බලාපොරොත්තු වෙච්ච විදියට ඔයාට කියවුණාද? සුභම සුභ උපන්දිනයක් කියලා කියන්න ඕනේ මහින්ද පුෂ්පකුමාරට. මං කියන්නේ මහින්ද පුෂ්පකුමාර, ඔබ නිරෝගී වේවා. ලක්කනට එබ්බැහි වෙලා කියලා තමයි එයාලා කියන්නේ. මොකද ඒ තරමටම ආදරේ කියලා කියනවා. ඒ ආදරේ තමයි ගොඩක් වටින්නේ. රේණුකා, රේණුකා ඉන්නේ වරකගොඩ. දැන් හොරණ වරකගොඩ කියලා කියන්නේ තව වරකගොඩ ඕන තරම් තියෙනවා නේද? එහි ඉඳලා තමයි දැන් උත්තරේ එවනවා මේ විදියට. උත්තරේ කියන්නේ පත්තරේ කියලා. හැබැයි පත්තරේ විස්තරේ උදේට අරගෙන ඉන්නේ මම උදේ 6 ඉඳලා 7 වෙනකන්. ඒ ඉඳ හිටත් අරගෙන එන්න වෙනවා. හැබැයි ඉතින් උත්තරේ පත්තරේ කියලා කිව්වත් සමහර වෙලාවට හරි කියලා කියමු නේද? අපිත් ආව හොඳේ කියලා කියනවා. ඉතින් සුමිත් ඉන්නවා, සමන්ත, චතුරංග, දිල්, සුසහ, බබී, සූකිරි, කැලුම්, මගේ දුව සියාරා, දිලානි ඉන්නවා, ඇල්ලගාව යාය, මඩ මඩහපොළ, මල්සිරිපුර කියලා කියන්නේ ආදරී ලක්කනට හැමදාම. එයා තමයි උත්තරේ දුන්නේ, උත්තරේ පත්තරේ කියලා. හැබැයි ඉතින් පත්තරේ විතරක් නෙමෙයි, මේකට උත්තරේ හැටියට ගොඩක් දෙනා දීපු උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදියට බාර ගන්න වෙන්නේ. කොහොමද ඔයාට නලින් අයියේ? අකිල ඒෂාන් තමයි නීදගලින් නෙවන්නේ මැසේජ් එකක්. කොහොමද කියලා හොඳින් ඉන්න බව මේ හඬින් ඇහෙනයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් හඬත් එක්ක වැඩ ගැන කියන්න පුළුවන්, ලෙඩ ගැන කියන්න පුළුවන්. හරි, ගොඩක් වෙලාවට දැන් ආදරේ ආදරේ කියන වෙලාව යාගේ ආදරේ කොයි තරම්ද කියලා කියනවනම් යාගේ වචන වලින් කියනවා පැලෙන්න ආදරේ. එහෙම ආදරේ කරන්න යන්න එපා. හේතුව මොකද නෙමෙයි, තමන්ගේ ජීවිතේ නැති කරගෙන අනිත් කෙනෙකුට ආදරේ කරන්න සමහර වෙලාවල් වල හේතුණත් සමහර ළඩේක බොහොම පුණ්‍යවන්ත ක්‍රියාවක් විදියට දැනුණත් සමහරුන්ට දුකක් බවට පත් වෙන්න පුළුවන් නිසා. කුමාරේ වලාකුළු කියලා කියනවා තව කට්ටියක්. වලාකුළු ගැන කිව්වා මම කල්පනා කළේ. දැන් ඔය වලාකුළු කියන්නේ සූර්යාගේ රශ්මියත් එක්ක ගංගා ඇලදොල, ඒ වගේම සමුද්‍රයේ ජලය වාෂ්ප වෙලා තමයි ඉහළට ඇදෙන්නේ. ඇදුනහම ඒවා සීතල වෙනවා. ඉතින් ඒවා තමයි වලාකුළු වෙන්නේ. වලාකුළු බර වුණාම ඇද හැලෙනවා. ඒකට කියනවා වැස්ස කියලා. හරි, ඉතින් වැස්ස කියන්නේ අපිට සම්පතක්. වැස්සේදී පාළුව තනිකම දැනෙනවා, ආදරේ දැනෙන හැඟීම් එක්ක එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. සමහර වෙලාවට ඉතින් වැස්ස කියලා කිව්වම ගොඩක් දේවල් දැනෙන, විශේෂයෙන්ම මේ ගොවියට නම් ඉතින් වහිනවා කියලා කියන්නේ. මොන තරම් වටිනාකමක්ද? පොළවේ එන අමුතු සුවඳක්, ඒකත් එක්ක ලොකු සහන ගේනවා බොහෝ දිනකට. මේක උත්තරයක් දුන්නහම මට හිතෙන දේවල් මම කියාගෙන කියාගෙන කියාගෙන ගියේ. මොකද වලාකුළු කියලාත් ගොඩක් අය කියලා තිබුණු නිසා. අනේ ඉතින් ඇති දැන් අපිව මහන්සි කෙරෙව්වා. උත්තරේ කියන්නකෝ කියලා කියනවා. ඉතින් දැන් උත්තරේ කියන තියෙන්නේ කොළ විතරයි, හැබැයි අතු නැහැ කියලා කිව්වනේ. ඉතින් මේ කියන්නේ පොතක් ගැන. පොතේ තියෙන්නේ පිටු, එහෙම නැත්නම් කොළ විතරයි. කටක් නැහැ කතා කරනවා කියලා කිව්වා. මේ පොතර කටක් නැති වුණාට ඒක ඒ පොත කියවනකොට අපිට ලොකු විස්තරයක්, එහෙම නැත්නම් කතාවක් කියා දෙනවා. ඒ කියාදෙන කතාව ගොඩක් දුක හිතෙන එකක් නම් කඳුළු වෙන්න පුළුවන්. ගොඩක් සතුටු හිතෙන එකක් වුණත් එහෙම කඳුළු වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙකම නැත්නම් පෑනෙන් ලියද්දි අකුරු වැටෙන එකටත් ගොඩක් වෙලාවට ඔය පරණ තාලි කාලේ අය කඳුළු හෙලනවා කියලා කිව්වා. ඒ නිසා තමයි මේක උත්තරේ පොත කියලා බාර ගන්න වෙන්නේ. පොත කියන උත්තරය දුන්න හැම දෙනාම බොහොම ආදරයෙන් මතක් කරනවා. ගොඩක් දෙනෙක් හිටියා ඒ අතරේදී නම නොදාපු ඔයා. ඔයා උත්තරේ පොතනේ. නම දැම්මනම් කියන්න දෙවුණා. මුලින්ම ඔයා තමයි මැසේජ් කිව්වේ. පසරු 3යි විනාඩි 29යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: එවනම් අපි යලි ප්‍රසංගයේ සමග එකතු වෙමු.

0: very much. God bless you all.
1: Flashback style.
2: වෙලාව පසුරු 3යි විනාඩි 38යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Satyaga Lakhanda Prasanga Vedikave Radio Karanaya Lakhanda G. Rashmi
8: ඉතින් මේ ගොඩක් දෙනා ලස්සන දවසක හමු වුණා කියලා සතුට බෙදා හදාගලෝ දැන් ඉතින් නටනයි නටලා අනේ ඉතින් ඒක නැවැත්තුවානි එහෙම කියලා කල්පනා කරනවා. මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ඕනම දෙයක රසය එන්නේ කලවම් වුණාමනේ. ඇයි එහෙම කියන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ අජ්ජාරු එහෙම. ටිකක් අනිත් ඒවට වඩා රහයි නේද? හැමදේම මිශ්‍ර වුණාම හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා සංගීත ප්‍රසංගයේ අතරතුරේදී ප්‍රශ්න ඇහුවා. ගොඩක් තොරතුරු සමීප කළා, රටතොට ගැන කතා කළා. අපිට කතා කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි, ක්‍රීඩාව ගැන. දැන් අපි ඉන්නනේ ওই සමීරකාරිය වසම්. අද හාහා පුරා කියලා වැඩේ අරගෙන එනවා සවස. සවස 4:30ට මේ ක්‍රීඩාව පිළිබඳව තොරතුරු සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමීර මොනවද අරන් ඉන්නේ? LPL එක ගැන කියයි කියලා මම විශ්වාස කරනවා. දැන් කොහොම වුණත් දැන් මේ වැඩෙත් එක්ක ඉන්න සියලු දෙනා ක්‍රීඩාවට කැමති නම් ක්‍රීඩාවට ආදරේ නම් අහමුකෝ.
3: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
8: වැඩේ දෙන්නේ දැන් හවසට මේ දැන් ඕක දැන් ওই විදිහට ක්‍රීඩා පිටිය කියලා කියනකොට නුවන් උදාර කරුණාරත්නවත් මතක් වුණා. හරි, වසර 3යි විනාඩි 40යි. දැන් සියලු දෙනා මේ වෙලාවේ ප්‍රසංගයේ රස විඳින්න ඉන්න අතරතුරේදී අපිට පුළුවන් කමක් ලැබෙනවා දැන් තව කිහිප දිනකුව එකතු කරගන්න. මේ මම හරිනේ උත්තරේ ඒත් ඉතින් හරිනේ කියලා දාලා මේ වැරදියට නම දාලා නැහැ නේ තාමත්. තාමත් බැරි වුණා නම දාගන්න. නම හොයාගන්න බැරි වුණාද? නම අමතක වෙලා. කරුණාක හයිලන්ඩ් එකේ කට්ටිය කියනවා මේ ගීරශ්මීර විතරක් නෙමෙයි අපි ආදරේ වාටත් එහෙම කියලා. මාත් ආදරේ. ඉතින් මේ එහෙම නැත්තම් ඒ ආදරේ බෙදාගත්තේ නැත්තම් දැන් ඒ ආදරේයි. දැන් ඔය ආදරේ කියන එකත් එක එක විදියට දිනානේ. අම්මට තාත්තට දක්වන ආදරේ එකක්. බිරිඳට දරුවන්ට දක්වන ආදරේ තව එකක්. ශ්‍රාවකයාට දක්වන ආදරේ තව එකක්. මේ විදිහට ආදරේ වර්ගීකරණය කරන්න පුළුවන්. කොමුණත් ආදරය කරන අයගේ හැඟීමක් තියෙනවා ආත්මාර්ථකම්. මටම විතරයි. එනිසා ඔය මේ ආදරේ ආදරේ කියලා කියන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. දැන් ඉතින් ඔන්න මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? අපිට ආදරේ කියලා කියන්නකෝ. ඔව්, ඔබට ආදරේ. හරිනේ. හැබැයි අතරදි මං කියනවා ඔයාට ආදරෙයි.
9: වැලවයින් ඉන්න සුරංග බේකරියේ ඉන්න කට්ටිය. කො සුරංග අයියා, බේකරිය වැඩද? දැන් ඉතින් හවසට බනිස් ගෙඩියක් කාලා ප්ලේන් ටියක් ගහලා එහෙම තමයි ඉන්න ඕනේ. සංජීව අයියා, අලින් අයියා කට්ටිය මේකතු කරන්න ඕනේ. සුපුන් හිරුෂාන් තමයි මේ පණිවිඩය එක් කරන්න කියලා කියනවා. ඉතින් කොහොම වුණත් එයාවත් අමතක කරන්න බෑ. දැන් ඉතින් තව පොඩි වෙලාවයි තියෙන්නේ. තක්ෂිලා දමයන්ති කහටගහමුල දොරංගස් ලබ්නේ ඉඳලා එයත් ඉතින් එකතු වෙලා ඉන්නවා. ඉතින් එයාත් එක එක උත්තර දීලා තිබුණා. දීපු උත්තර සමහරුන්ගේ හරි සමහරුන්ගේ වැරදි නේද?
8: හරි තව පුංචි වෙලාවක් ඉතිරි වෙලා තියෙන්නේ මට යන්න වෙලාවත්. හරි ප්‍රසංග වේදිකාව අරගෙන ඉද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕන WP රෝණ එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. කොහේ හිටියත් ප්‍රසංගයේ රස විඳිනවා මේ වෙලාවෙත් ප්‍රසංගයේ රස විඳිනවා ඇති කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක අපේ නිලන්ද නවරත්න ඉංජිනේරු වංශයේ වෙනුවෙන් අද රැඳිලා ඉන්නවා. ඉතින් රනිල් කොස්තා යමුනා ඉන්නවා වෙනදා වගේම සුපුරුදු විදිහට වැඩ. අපි පැත්තේ කට්ටිය ප්‍රේම් ගොම ඉතින් ගොඩක් දන්නවා. ප්‍රේම් ගම්මුදවත්ත රංජන් පුෂ්ප කුමාර ඉන්නවා. ඉතින් අපේ පැත්තේ කට්ටිය මදු සංග මහමිතව ඉතින් සියලු දෙනා එක්ක සිහත් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් කියන්නේ මම මේ වෙලාවේ යන්න සූදානම් වෙන්නේ මොකද කියන්නේ සතියන්තය හැඩ කරලා වැඩ දාලා රසය එකතු කරලා දුන්න රසය මරු කියලා සමහරු හිතද්දී අනේ තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් එතන අපේ ආදරේ රැඳුණයි කියලායි විශ්වාස කරන්නේ. ඒ ආදරයත් එක්ක පත්‍රයේ විස්තරේ හෙට උදෑසන 6ට හමු වෙයි මේ බලාපොරොත්තුෙන් මට සමුගෙන යන්න දෙන්න කියන ආරාධනය කරන්නේ. ඉතින් අද දවසේදී සතුට බෙදා හදාගන්න එකතු වුණා ලෝක ජනගහනය පිළිබඳව හිතන දවසක්. අද ජාත්‍යන්තරව 24 ලක්ෂයක් ඉන්නවා කියලා කියන්නේ ලංකාවේ 2025-2026 සංගණනය අනුව. හරි ඉතින් ඒකිනුත් එක්කෙනෙක් වෙච්ච මම යන්න අවසර දෙන්න ඔබත් එක්ක ආදරයෙන් හමුණා ආදරයෙන් කතා කළා. සමු ගැනීම ජීවිතේට උරුම දෙයක්. හැබැයි ජීවිතයෙන්ම සමුගන්නවා නෙමෙයි මොහොතකට හෝ සමුගන්න වෙලාවකදී ප්‍රාර්ථනා වෙන්නේ ඔබට සුබ ඔබට ජය. මම නලින් විරාජ්.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍රම්භ ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා රට පුරා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී ඊයේ දිනේදී පමණක් සැකකරුවන් 740 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කෙරුණා. සැකකරුවන් 7 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුනරුත්ථාපනය සඳහා යොමු කළ පිරිස 9ක්. මේ අතර අපරාධ හා මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. එනුව ඊයේ දිනේ පුද්ගලයන් 26,466 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. සැකපිට 438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 222 දෙනෙකුද බීමත් රේදුරන් 135 දෙනෙකුද අත්අඩංගුවටගත් පිරිස අතර වනවා. අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 179 දෙනෙකු මෙන්ම වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4121 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සතියකට අඩු කාලයක් ඇතුළත කියුබාව පුරා දෙවන වරටත් විදුලිය බිඳ වැටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. විදුලි විසන්ධිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කියුබාවේ විදුලි පහසුකම් පද්ධතිය නවීකරණය නොකිරීම හේතුවෙන් විදුලිය විසන්ධිවීම එහි අසාමාන්‍ය දෙයක් නොවන බවයි වාර්තා වන්නේ. පද්ධතියෙන් වැඩි ප්‍රමාණයක් 1960 සහ 1980 අතර සමයට ඇත්තේවා බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට ලැබෙන විදේශීය තෙල් සැපයීම සම්පූර්ණයෙන්ම අතහැරීමත් සමග ජනවාරි මාසයේ සිට මෙම ගැටලුව තවත් උග්‍ර වී තිබෙනවා. ලකඬ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

අයිවන් හැමෝටම හවස 4යි විනාඩි 12යි වෙලාව අද සතිය කලකඩ වීකෙන් මික්ස් එක අපි පටන් ගන්න හදන්නේ. අද ටිකක් මේ වැඩේ විශේෂයි. අපි හවස 4යි 30ට අද ඉඳලා අලුත් වැඩක් පටන් ගන්නවා. ක්‍රීඩාවට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි සමීර කාර්යවසම් එක්ක ලස්සන ක්‍රීඩා වැඩසටහනක් ඔබ බලාගෙන හිටියා වගේම ලංකාවේ වගේම ලෝකයේ දෙස් විදෙස් ක්‍රීඩා විත්ති ඔබට අරගෙන ඉන්න ලස්සන ක්‍රීඩා වැඩසටහනක තුන හවස 4යි 30 නම් 5 වෙනකන් හැම සෙනසුරාදාම ඔබට අහන්න පුළුවන්. අපි මේ වැඩෙත් ලස්සන වැඩක් විදියට වීකෙන්ඩ් මික්ස් එක ඇතුළේම පටන් ගන්න ලෑස්ති. ඉතින් ඒ අතරේ ලස්සන සින්දුවක් ගහන්න වාට මේ පැත්තට එන්න පුළුවන්. අය දන්නවා අපේ නම්බර් එක 0703 93 5 93 7. එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීකෙන්ඩ් මික්ස් එකත් එක්ක.

0: او سهطره بنا لده السيا بلاوة
1: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: හවස 4 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Ahana Kridavalin, Ahana Kridavakata, La Khanda, Kridavidia. Sam Sinasura Davakama, Savas Hatarai Theatre, La Khanda, Kridavidia.
1: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපීඨයේ උණුසුම අරගෙන අද සිට අපේ සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. ජයග්‍රහණයේ සතුට කඳුලක් වෙද්දී පරාජයේ වේදනාව හෙට දවසේ පාඩමක් කරගන්නා ලෝකේ සුන්දරම මිනිසුන් ගැවසෙන තැනක් තියෙනවා. ඒ තමයි ක්‍රීඩාපීඨය. අපි සූදානම් අද සිට ක්‍රීඩාපීඨයේ ඔබත් එක්ක කතා බහ කරන්න. ක්‍රීඩාපීඨයේ තොරතුරු ලංකාවේ වටෙන් මැහෙන

ඉඩකඩ තමයි ක්‍රීඩාපිටිය. ක්‍රීඩාවේ අලුත්ම තොරතුරු උණුසුම් ක්‍රීඩාපුවත් සහ සුවිශේෂී විග්‍රහයන් රැගෙන ඔබේම ක්‍රීඩාපිටියේ ආරම්භයයි මේ ලබා ගන්නේ. අපි ක්‍රීඩාපිටිය ආරම්භ කරන්නේ ළඟ ළඟ එන LPL තරගාවලිය ගැන කතා බහ කරමින්. LPL තරගාවලිය ජූලි 17 වෙනිදා ආරම්භ වෙනවා. ක්‍රීඩාපිටිය ආරම්භ කරන්නේ LPL තරගාවලියත් එක්ක. ලංකා ක්‍රිකට් වංශ කතාව අලුත්ම කරපු තරගාවලිය තමයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. ලංකාවේ ක්‍රිකට් වසන්තය කිව්වොත් නිවැරදි. ඒ නිසා ක්‍රිකට් වසන්තයෙන් අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ ක්‍රීඩාපිටිය. LPL මුලින්ම ආරම්භ වන්නේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය 2020 වසරේ. ලෝකේ පුරා කොවිඩ් වසංගතයේ දරුණුවටම තියෙන කාලයක තමයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ දෙස බැලීමේදී අපිට අමතක කරන්න බැරිම කණ්ඩායම තමයි ජැප්නා කිංග්ස් කණ්ඩායම. ඔවුන් තරගාවලි පහක් ඇතුළත හතර වතාවක් ශූරතාවයේ දිනා ගන්නට සමත් වූ කණ්ඩායම තමයි ලංකා ප්‍රීමියර් ලීග් කණ්ඩායමේ ඉන්න ප්‍රබලම කණ්ඩායම හැටියට අපි හොයාගත්තේ ජැප්නා කිංග්ස් කණ්ඩායම. මේ වෙනකොට තරගාවලි හතරක ජයග්‍රහණය ලබා ගත්තා. ඒ 2020 21 22 සහ 24 වසරවලදී ජැප්නා කිංග්ස් කණ්ඩායමට ශූරතාවයේ දිනා ගැනීමේ අවස්ථාව උදා වුණා. 2023 වසරේ පමණක් ඔවුන්ගේ ජයග්‍රහණය උදුරා ගන්නට වනිදු හසරංග ප්‍රමුඛ කණ්ඩායම කැන්ඩි කණ්ඩායම සමත් වුණා. ඒ නිසා ඒ පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. ළඟ ළඟ එන තරගාවලිය නිසා වෙන්නේ මේ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට මෙවන විට පත්ව සිටින්නේ අවිෂ්ක ප්‍රනාන්දු. වැඩිම කඩු ලාභියා වනිදු හසරංගගේ නම ඉදිරියේ සටහන් වී තිබෙනවා. 2026 තරගාවලිය මේ මාසේ 17 වෙනිදා ආරම්භ වෙනවා. අපි පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳවත් මේදී කතා බහට ලකුණා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරපු එදී පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ LPL තරගාවලියේ තියෙන සූදානම පිළිබඳව ඉතාම හොඳ සූදානමකින් ක්‍රීඩාපීඩි සකස් කිරීම සහ විදේශීය ක්‍රීඩකයන්ගේ පැමිණීම, ඒ වගේම දේශීය ක්‍රීඩකයන් ශක්තිමත් කිරීම, දේශීය ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම, වැඩි අවස්ථාවක් ලබා දීම ප්‍රධාන අරමුණ කරගෙන LPL තරගාවලිය පැවැත්වෙන බවට තමයි ඔවුන් තොරතුරු වාර්තා කරන්නේ. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ මේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණේ. එදී මාධ්‍යවේදීන් මේ ප්‍රශ්න සියල්ල යොමු කළා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ප්‍රමුඛ යෙල ක්‍රිකට් නිලධාරින්ට. ඒ වගේම තමයි දැන් මේ තරගාවලියට මෙවර පැවැත්වෙන තරගාවලිය ජූලි 17 වෙනිදා ඉඳලා අගෝස්තු 8 වෙනිදා දක්වා තරග පැවැත්වෙනවා. කණ්ඩායම් පහක් තරග බිමට අවතීර්ණ වෙනවා. ක්‍රිකට් වසන්තය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ කොලඹෝ කැප්ස් කණ්ඩායම, ඒ වගේම ගෝල් ටයිටන්ස් කණ්ඩායම, කැන්ඩි රොයල් කණ්ඩායම, දඹුල්ල සික්සර්ස්, ඒ වගේම ජැප්නා කිංග්ස් කණ්ඩායම් පහක් තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි. පළමු තරගයේ පසුගිය වසරේ ශූරතාවයේ දිනාගත් කණ්ඩායම ජැප්නා කිංග්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා සංවිධායක මණ්ඩලය. තරග පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ, ඒ වගේම SSC ක්‍රීඩාංගණේ, පල්ලේකැලේ ක්‍රීඩාංගණේ, ඒ වගේම රංගිරි දඹුලු ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින්නේ. මෙවර විශේෂත්වයක් තිබෙනවා. මේ තරගාවලිය පුරාවටම විදේශීය ක්‍රීඩකයන්ගේ පැමිණීම ඉතාම හොඳ තත්ත්වයක තිබෙනවා පසුගිය වසරවල් වලට වඩා. ඒ නිසා ලෝකයේ සිටින ප්‍රවේගකාරී දක්ෂ සියලුම කණ්ඩායම් නියෝජනය කරන සිටින ලෝකයේ භයානකම පිතිකරුවන් මෙවර LPL තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්. ඒ වගේම භයානකම පන්දු යවන්නන්, පන්දු රකින්නන් මේ සියලු දෙනාගේම සංකලනයක් මෙවර කණ්ඩායම් වලට යොදාගෙන තිබෙන බවට තමයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව අපි දකින IPL ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමාන අයුරින් LPL පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. විදේශීය ක්‍රීඩකයන් අතරේ නම කියවෙන ක්‍රීඩාංගණවල ක්‍රීඩා ලෝලීන් පිරෙන ක්‍රීඩකයන් රසක් ඉන්නවා. අපි දකිනවා ලෝකයේ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනෙක්. ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරේ ඇලෙක්ස් හේල් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු මෙවර LPL තරගාවලිය නියෝජනය කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම රහමුල්ලා ගුර්බාස් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා, ඔවුන් සතුව සිටින දක්ෂතම ක්‍රීඩකයා මෙවර LPL තරගාවලියට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ඉමාඩ් වාසීම් පාකිස්තාන් කණ්ඩායම නියෝජනය කරන දක්ෂම ක්‍රීඩකයෙක්, ඔහුත් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන්න සූදානම්. ඒ වගේම පැප් ඩූප්ලෙසිස් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා, ඒ වගේම රෝමන් පාවෙල් බටර් ඉන්දිය කොදෙව් ජාතික ක්‍රීඩකයා, මේ වගේ විදේශ ක්‍රීඩකයන් අතරේ ප්‍රධාන නම් කියවෙන ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලියට එකතු වෙනවා. මීට අමතරව විදේශීය ක්‍රීඩකයන් රැසක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තමයි අපිට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. අපි ඒ නිසා මේ තරගාවලිය ක්‍රීඩා ලෝලින්ට අතිශය චමත්කාර ජනක තරගාවලියක් බවට පත් කර ගැනීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම කොළඹ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩකයන් අතරේ කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ඒ වගේම සදිර සමරවික්‍රම, ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකයන් කොළඹ කණ්ඩායම නියෝජනය කරද්දී ඊට දෙවෙනි නෑ දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයන් දිනේෂ් චාන්දිමාල්, දුෂ්මන්ත චාමීර, ඒ වගේම මොහින්ස් තීක්ෂණ වගේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම ගෝල් ටයිටන්ස් කණ්ඩායම දසුන් ශානක නියෝජනය කරනවා, චරිත් අසලංක, චාමික, ඒ වගේම
වගේම ප්‍රමෝද් මාදුෂාන් වගේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වෙනවා ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ වගේම ජැප්නා කණ්ඩායම බානුක රාජපක්ෂ දුනිත් වෙල්ලාලගේ දෙල්ෂාන් මාදුෂාන්ක වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන්

0: සක්කේ කණ්ඩායමත් නියෝජනය වෙද්දී කැන්ඩි කණ්ඩායමේ ශ්‍රී ලංකාව සතු දක්ෂම දඟපන්දු යවන්න වනිදු හසරංග ක්‍රීඩා කරන යාගෙම අපිට හිටිය දක්ෂම නායකෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ක්‍රීඩා කරන යාගෙම කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් පන්දුර පහර දෙන ප්‍රවේගකාරී පිතිකරුවා කුසල් ජනිත් පෙරේරා කැන්ඩි කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා. එවැගේම මේ ප්‍රබලීන් එක තමයි විදේශීය ක්‍රීඩකයන් සංකලනයක් එක්ක මෙවර LPL තරගාවලිය සූදානම් කරමින් තිබෙන්නේ. පැතුම් නිශ්ශංක සහ මාතීෂ පතිරණ මෙවර මේ කණ්ඩායම් වලට නියෝජනයක් ලබා දෙන්නේ නැහැ කියලා තමයි සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ. උන් ආබාධ තත්ත්වයෙන් සිටින නිසා පැතුම් නිශ්ශංකත් මාතීෂ පතිරණත් ශ්‍රී ලංකාව සතු දාක්ෂම ක්‍රීඩකයන් දෙදෙනෙක්. අපි දැක්ක IPL තරගාවලිය ඉදිරියෙන් හිටියේ ශ්‍රී ලංකාවේ නියෝජනය කරපු ක්‍රීඩකයන් දෙදෙනා තමයි පැතුම් නිශ්ශංක සහ මාතීෂ පතිරණ. මේ දෙදෙනාටම LPL තරගාවලිය අයිම වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඉතින් මෙවර ඉතාමත්ම හොඳ තරගාවලියක් දැක බලා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. මේ තරගාවලිය ආරම්භ කරන්නේ 17 වෙනිදා ආරම්භ කරන තරගාවලියේදී ඩ්‍රෝන සංදර්ශනය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබෙන බවට ක්‍රිකට් පැත්තෙන් අපිට තොරතුරු ලැබෙනවා. ඩ්‍රෝන යානා 500ක් ගුවන් ගත වෙනවා, ගුවන්ට මුසු කරනවා. සමාරම්භක උළෙල ආරම්භ කරන්නේ ඒ විදිය විශේෂාංග විචිත්‍රාංග රැසක් එකතු කර තිබෙනවා පසුගිය වසරට සාපේක්ෂව LPL ආරම්භය ලබා ගැනීම සඳහා. අපි LPL ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් තමයි අපේ වැඩසටහන අද දවසේදී අපි ආරම්භ කළේ. 17 වෙනිදා අපිට හරියටම තව දවස් 5ක කාලයක් තමයි ඉතිරි වී තිබෙන්නේ LPL තරගාවලිය ආරම්භ කරන්න ක්‍රිකට් ආයතනයෙන්. අපි අද මේ පිළිබඳව තොරතුරු වීම සීමා කළා. එහෙදී ඔවුන් සඳහන් කළේ සියලුම කටයුතු ක්‍රීඩාංගණවල පහසුකම් ඒ වගේම ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම මේ සියල්ල මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඔබත් දැඩ්මම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න කියලා ක්‍රිකට් ආයතන ඉල්ලීමක් කරා ඉක්මනටම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නරඹන ප්‍රේක්ෂකයෙක් නම්. අපි මේ පිළිබඳව ආයි තොරතුරු වාර්තා කළේ
1: ජයග්‍රහණයේ සතුට පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා මිටිය.
0: LPL තරගාවලිය පිළිබඳව එලෙස තොරතුරු වාර්තා කරද්දී පසුගිය දා ශ්‍රී ලංකාව පැත්තෙන් යෝන් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් පෙළක් ඉදිරියට ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඉතාම පැහැබර තැනක තිබෙන බව තමයි අපිට පෙනියන්නේ යෝන් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවත් එක්ක. ශ්‍රී ලංකාවේ සංචාරයක නෙළන ඉන්දිය කණ්ඩායම 19-5 කණ්ඩායම සමග පැවති තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ ලීලාවෙන් අවසන් කරන්නට යෝන් ක්‍රීඩකයන් සමත් වුණා. 2-1 ලෙස ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන් එහි ජයග්‍රහණය ලබා ගත්තා. පළමු තරගයේ ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කළා. දෙවන තරගයේ ශ්‍රී කණ්ඩායම ජයග්‍රහණය කළා. තුන්වැනි තරගයේ ඉතාම තීරණාත්මක තියුණු තරගයකින් පස්සේ ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන් තමන් සතු කරගත්තා ජයග්‍රහණය. එයානු ඉන්දිය කණ්ඩායම පරාජයට පත් වෙනවා. යෝන් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කළා. කෙසේ නමුත් අපේ කණ්ඩායම 19-5 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරගයේ ජයග්‍රහණය අවසන් කර ගැනීමට සමතුරයි. 92-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරගත්තා. තව තරග දෙකක් ඉදිරියේදී පැවැත්වෙන ඒ තමයි සිව් දින තරග දෙක. ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජූලි මාසයේ 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා. දෙවැනි සිව් දින තරගය ජූලි 20 සිට 23 වෙනිදා දක්වා ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රිකට් ආයතනය සූදානම් කර තිබෙනවා. ඉතින් මේ තරග දෙක ශ්‍රී ලංකාවේ යෝන් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බලාගෙන සිටින මේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ නිසා මේ තරග දෙක ජයග්‍රහණය කිරීම සහ නවක ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරමින් ඉදිරියට එන තියෙන හොඳ අවස්ථාවක් හැටියට තමයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ තරගාවලිය. එවැගේම ඉන්දිය ජාතික කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා සංචාරයක් සඳහා. ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. මේ ටෙස්ට් තරඟ දෙක ඉතාම තීරණාත්මකයි. 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරඟ දෙකක්. ඒ නිසා මේ තරඟ දෙක ඉතාම තීරණාත්මක තරඟ දෙකක් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම තරඟ දෙක අගෝස්තු 15 සිට ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. පළමු තරඟය අගෝස්තු 23 වෙනිදා SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ධනංජය සිල්වා ප්‍රමුඛ අපේ කණ්ඩායමට ඉතාම තීරණාත්මක තරඟ දෙකක්. මේ තරඟ දෙක ටෙස්ට් ශූරතාවලියේ තරඟාවලියේ නියෝජනය කරන තරඟයක් හැටියට මේ පැවැත්වෙන නිසා අද අපි මේ පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන්ගෙන් තොරතුරු විමසීමක් කළා. සුවංජි මාධනායක මේ ආදී ප්‍රවීණයන් අපිට සඳහන් කළේ මේ ටෙස්ට් ශූරතාවලියත් එක්ක ඊට සමගාමීව පැවැත්වෙන තරඟ දෙකක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟ දෙක ඉතාම තීරණාත්මකයි කියලා. අපි මේ ක්‍රිකට් පිළිබඳව තොරතුරු වාර්තා කරමින් සිටියේ. තවත් බොහෝ තොරතුරු ක්‍රීඩා පිටිය තුළින් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන්පස්සේ යාලි අපි ඔබ මුණ ගැහෙනවා. දැන් වෙලාව 4:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: මම නම් දැන් මාරම රිලැක්ස්.
9: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
10: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
11: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා මිටිය ලකඩි ලකඩි

0: Leader Radio ITN Lakkadil Kreedave Viplavayakata Kreeda Media
1: හතරයි විනාඩි 47යි දැන් වෙලාව. ක්‍රීඩා පීඨයේ උණුසුම් කරන ක්‍රීඩා පීඨයේ තොරතුරුත් එක්කයි ඔබ රැඳෙන්නේ. ලක්හඳ 93.5 93.7 අපි ක්‍රීඩා තොරතුරු ඔබට සමීප කරන්නේ ක්‍රීඩා පීඨයේ වැඩසටහනත් එක්ක. අපි ඊළඟ අවධානය යොමු කරන්න සූදානම් ක්‍රිකට් පිළිබඳව බොහෝ දිනක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ආදරය කරන ක්‍රීඩාව ක්‍රිකට්. ඉතින් ඒ නිසා ක්‍රිකට් පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වෙමින් සිටිනවා. ඉතින් ඒ නිසා ඒ වාර්තා වෙන තොරතුරුත් එක්ක දසුන් ශානක පසුගියදා විශේෂ දක්ෂතාවයන් කීපයක් ලබා ගත්තා. ඒ පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පන්දු 4කදී පිටපිට කඩු 4ක් දවා ගනිමින් ඇමරිකානු මේජර් ලීග් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න ඔහු සමත් වෙනවා. අඛණ්ඩව පන්දු 4කදී කඩු 4ක් දවා ගනිමින් මේ දක්ෂතාවය දක්ව පළමු ක්‍රීඩකයා බවට ලෝකේ පත්වන්න දසුන් ශානකට හැකියාව ලැබුණා. අපි ඊළඟට යනවා මේ දිනවල අවධානය යොමු කරමින් සිටිනවා පාපන්දු ලෝක කුසලානයේ පිළිබඳව. ඊට කලින් 2020 ලෝක කුසලානයේ කාන්තා ලෝක කුසලානයේ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් සමත් වුණා. මේ පිළිබඳවත් මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර අන්තර් ක්‍රිකට් කවුන්සලයේ 10 වරට සංවිධානය කරපු කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමග ඇමරිකානු ඩොලර් මිලියන 2.34 මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා. ඒ වගේම ඉංග්‍රාන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මේ තරගය පැවතුනේ ප්‍රේක්ෂකයන් 28,000කට වැඩි පිරිසක් කාන්තා ක්‍රිකට් තරගයක් උනත් නැරඹන්න පැමිණ තිබුණා. ඒ නිසා දැන් කාන්තා ක්‍රිකට් වලටත් වැඩි ඉල්ලුමක් ලැබෙනවා. අපිට මේ තරගාවලිය ඉදිරියට එන්න හැකියාවක් ලැබුණ නැහැ. චමරිය අතපත්තු ප්‍රමුඛ අපේ කණ්ඩායමට හොඳ පළමු වටෙන් තරගාවලිය නිවත්වන්නට සිදු වුණා. කොහොම නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුගිය වසරේදී පසුගිය ලෝකසාන් තරගාවලිය පරාජිත පත් වුණා. ඒ පරාජයේ අමේරි මතකයන් සියල්ල අමතක කර දමමින් අපරාජිතව මෙවර ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් ක්‍රීඩා පිටියෙන්. මේ දිනවල බොහෝ දිනෙක දැන් ක්‍රිකට් වගේම පාපන්දු ක්‍රීඩාව පිළිබඳව අවධානයෙන් ඉන්නේ. මේ දිනවල ලෝක පාපන්දු තරගාවලිය පැවැත්වෙනවා. මේ තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව වැඩි දිනෙක අවධානයෙන් බලාගෙන සිටින තරගාවලිය බවට පත් වී තිබෙනවා. අවසාන හරිය තමයි දැන් තිබෙන්නේ ලෝක පාපන්දු කුසලාන තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය. ඉතින් මේ දිනවල මේ තරගයේ අද තරග කීපයක් පැවැත්වෙනවා. ඒ නිසා මේ තරඟ පිළිබඳව අපි අවධානය යොමු කරමින් සිටිනවා. අද විශේෂයෙන්ම මේ තරඟයක් පැවතුනා උදෑසන කාලයේදී මේ තරඟේ ජයග්‍රහණේ වාර්තා කර ගැනීමට සමත් වුණා. අපි දැක්කා ස්පාඤ්ඤ කණ්ඩායම ඔවුන් අවසන් වටේ ඔවුන්ගේ තැන අවසන් පූර්ව වටේ ඔවුන්ගේ තැන සුරක්ෂිත කරගන්නටත් දවසේදී සමත් වෙනවා. මේ තරගාවලිය අර්ධ අවසන් පූර්ව වටේ තරගයේ ක්‍රියාත්මකුනේ දෙවැනි දිනේ තමයි අද දවස. බෙල්ජියම් කණ්ඩායමත් එක්ක තමයි ස්පාඤ්ඤ කණ්ඩායම තරග බිමට අවතීර්ණ වුණේ. බෙල්ජියම පරාජයට පත් කරන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා අද උදෑසන කාලයේදී. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්යේදී පැවති තරගයේ 30 මිනිත්තුවේදී තමයි ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරගන්නේ. තියුණු තරගයක් තිබුණා මේ කණ්ඩායම් දෙක අතර මේ තරගයේදී. මේ 41 විනාඩිය වෙන විට බෙල්ජියම් කණ්ඩායමත් ගෝලයක් වාර්තා කරගත. ඒ අනුව මුල් අර්ධය සමකර ගැනීමට කණ්ඩායම් දෙකම සමත් වුණා. ඒ අනුව තියුණු තරගයක් ආරම්භ වෙන්න පටන් ගත්තා අපි දැක්කා. ඒ නිසා මේ තරගයේ මේ තරගාවලියේ තිබුණු ඉතාම තීරණාත්මක උණුසුම් තරගයක් බවට මේ තරගයේ පත් කරගත්තා. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම කරට කර තියුණු තරගයක නියැලෙන ආකාරය අපිට දැක ගන්න ලැබුණේ විදේශ මාධ්‍ය පවා මේ පිළිබඳව වාර්තා කරලා තිබුණා අද දවසේදී. ස්පාඤ්ඤ දෙවැනි අර්ධයේදී ජලි ගෝලයක් වාර්තා කරමින් මිකෙල් බාරිනෝ ලබාගත් ගෝලයත් සමගින් 2-1 ලෙස ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය ඔවුන් සතු කරගන්නට සමත් වුණා. ඒ අනුව 2-1 ලෙස ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය ලැබීමත් එක්ක ඔවුන් අවසන් පූර්ව වටේ තමන්ගේ තැන තහවුරු කරගැනීමට සමත් වුණා. අවසන් පූර්ව වටේ ඔවුන්ගේ ස්ථානය වෙන් කරගත්තා ස්පාඤ්ඤ කණ්ඩායම. අපි ඊළඟට අද දවසේදී ශ්‍රී ලංකා වේලාවෙත් තව තරඟ දෙකක් පැවැත්වෙන අවසන් පූර්ව වටේ සුසුකම් ලබා ගැනීම සඳහා මේ කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා අද දවසේ හෙට දවසේදී පෙරවරු 2:30 ශ්‍රී ලංකා වේලාවෙන් මියාමි ක්‍රීඩාංගණයේදී එක් තරඟයක් පැවැත්වෙනවා. අනෙක් තරඟය පෙරවරු 6:30 ඇමරිකාවේ කැන්යා සිටි නගරයේදී ඉතිරි තරගයේ පැවැත්වීමට තමයි සංවිධායක මණ්ඩලය කටයුතු කරන්නේ. ඒ අනුව මේ තරග දෙක පැවැත්වෙන්නේ ආජන්ටිනාව සහ ස්විස්සර්ලන්ත කණ්ඩායමත්, ඒ වගේම එංගලන්තය සහ නෝර්වේ කණ්ඩායම අතර තරගයේ පැවැත්වීමට තමයි මුලින්ම සංවිධායක මණ්ඩලය තීරණය කරන්නේ. මියාමි ක්‍රීඩාංගණයේදී 6:30 ඇමරිකාවේ පැවැත්වෙන තරග ආජන්ටිනාව සහ ස්විස්සර්ලන්තය අතර පැවැත්වෙනවා. මේ අවසන් දවස් කීපේ තමයි ගෙවෙන්නේ ලෝක පාපන්දු කුසලාන ලෝක කුසලාන තරගාවලිය. අවසන් මහ තරගය ලෝකයේ දැස් දල්වාගෙන ලෝක පාපන්දුවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්, ඒ වගේම සමස්ත ක්‍රීඩාවත් එක්ක ඉන්න මිනිස්සු ආදරය කරන ක්‍රීඩාවක් පාපන්දු. ඉතින් ඒ නිසා මේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 19 වෙනිදා පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනවා. ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්ත තරගාවලියක් තමයි ක්‍රීඩා ලෝලීන් බලාගෙන සිටින. මේ තරගාවලිය අතරතුර තවත් සුවිශේෂී සිදුවීම් ගණනාවක් වාර්තා වෙනවා. ලෝක පාපන්දු තරගාවලියක ඉන්නම ඕනේ දක්ෂම ක්‍රීඩකයන් රැසක් හිටියා. ඒ අතරින් අපි දැක්කා පෘතුගාලයෙන් බිහි වූ දක්ෂම සුපිරිම ක්‍රීඩකයා තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔහු ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදුන්නා මේ තරගාවලිය අතර වාරයේදී. ට හේතුවක් වුණා විශේෂයෙන්ම සුපිරි 16 දිනාගේ තරග වටේ ස්පාඤ්ඤ කණ්ඩායමට පැවති තරගයේදී ගෝල එකට බිඳුවක් ලෙස පරාජය වීමත් එක්ක රොනාල්ඩෝ තමන්ගේ ක්‍රීඩා දිවියෙන් සමුගන්නවා. ඔහු ක්‍රීඩාවට සමුදෙනවා. 41 වන වියේ පසුවන ඔහු සම්මාන පහක්, චැම්පියන් ලීග් කුසලාන පහක් සහ 2016 වසරේ යුරෝ කුසලානයේ තිනා ගැනීමට රොනාල්ඩෝ සමත් වෙනවා. ඔහු තමයි දැනට ලෝකයේ සිටින වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා. ගෝල 952ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගන්නට ඔහු සමත්ව සිටිනවා. ඔහුගේ ඉලක්කය සහ අරමුණ තිබුණේ මෙවර තරගාවලියේදී විශේෂයෙන්ම ගෝල 16 සීමාව පසු කර යාමට. නමුත් එයට ඔහුට අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ සඳහා ලන්වීමට විදෙස් මාධ්‍ය මේ පිළිබඳව ඉතාම කනගාටුවෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. 2006 වසරේ, 2010, 2014, 2018, 2022 සහ 2026 ලෝක කුසලාන තරගාවල ගෝල ලබාගත් ලෝකයේ සිටින එකම ක්‍රීඩකයා. තරගාවලි 6කදී ගෝල වාර්තා කිරීමට කිසිදු ක්‍රීඩකයෙකුට තවමත් හැකියාව ලැබිලා නැහැ. රොනාල්ඩෝ ඒ අවස්ථාව වාසනාව උදා කරගෙන තිබෙනවා. ලෝක කුසලාන 6කදීම තමන්ගේ නම ඉදිරියේ ගෝල ලබා ගැනීමට සමත් වුණු ක්‍රීඩකයෙක් ලෙස තමයි රොනාල්ඩෝ හඳුන්වා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔහු මේ තරගයේ අවසන් වීමෙන් පස්සේ, ස්පාඤ්ඤ සමග තිබුණු තරගයේ අවසන් වීමෙන් පස්සේ ඔහු සමු ගැනීම සටහන් කරා. ක්‍රීඩා ලෝලින්ට අතවනමින්, ක්‍රීඩා ලෝලින්ට ආචාර කරමින් තමන්ට මේ තරම් කාලයක් මේ ක්‍රීඩාවේ නියැලෙන්න අවස්ථාව දීපු ක්‍රීඩා ලෝලින්ට තමන්ගේ ආචාර්ය පුද කරමින් ඔහු හැඩු කඳුලින් ක්‍රීඩා පිටියේ නිවත් වෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එය සංවේදී දසුනක් බවට පත් වුණා. ක්‍රීඩා පිටියේ පාපන්දු ක්‍රීඩාවත් එක්කම මිනිසු තමන්ගේ දැස්වල කඳුළු කැට සටහන් කරගනිමින් ඔහුට සමුදෙන ආකාරය දැක ගන්නට හැකියාව ලැබුණා. ක්‍රීඩා පිටියට රොනාල්ඩෝ සමුදුන්නත් ක්‍රීඩා ලෝලින්ගේ හදවත්වල ඔහු හැමදාම ජීවමාන ක්‍රීඩකයෙක්. අපේ ඒ පාපන්දු ලෝක කුසලානයේ පිළිබඳව අයිතොරතුරු එලෙස වාර්තා කළේ ක්‍රීඩා පිටිය තුළින්. ක්‍රීඩා පිටිය තුළින් අපි හැමදාම මේ විදිහට මේ අඩහෝරාවකට ආසන්න කාලය තුළදී ක්‍රීඩාවේ උණුසුම් වන ක්‍රීඩා තොරතුරු, දේශ විදේශ තොරතුරු වාර්තා කරන්න සූදානම්. ඒ වගේම ඔබ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරුත් අපි ඉදිරිපත් කරන්න සූදානම් මේ අඩහෝරාවකට ආසන්න කාලය තුළදී. අපි ආරාධනා කරනවා, අපි අද වැඩසටහන ආරම්භ කළා පළවෙනි දවසද. අපි ඉදිරියේදී සෑම සෙනසුරාදාම සවස 4:30ට ඔබත් එක්ක ක්‍රීඩා පිළිබඳව ක්‍රීඩාවේ අලුත්ම තොරතුරු කතා බහ කරන්න සූදානම්. ඔබ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිට එවන්න. ක්‍රීඩා පීඨිය ලක්හඬ, ක්‍රීඩා පීඨිය වික්‍රමසිංහපුර බත්තර මුල්ල ලිපිණියට ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට යොමු කරන්න. අපි සූදානම් අපිට ඉන්න ලැබෙන අවස්ථාවන්වලදී ඒ ක්‍රීඩා තොරතුරු ඔබට සමීප කරන්න. ඔබේ පණිවිඩය ගෙනියන්න අපි සූදානමින් ඉන්නේ. එනිසා මේ පණිවිඩය දන්න අයට කියන්න ලක්හඬ ක්‍රීඩා පීඨියත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ ආරාධනාව කරමින් සමුගන්න සූදානම් ඔබට ජයග්‍රාහී සත්‍යන්තය ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ මම සමීර කාර්යවසම්.
0: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය, ක්‍රීඩා පිටිය ලක්හඬ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: RTN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඩ
1: අවස පහයි විනාඩි දෙකයි ක්‍රීඩා පිටි අලුත් ක්‍රීඩා වැඩසටහන ඇහුවට පස්සේ උනායිත් අපි වීකෙන්ඩ් මික්ස් එකට ඇවිල්ලා තිනවා. ඉතින් වීකෙන්ඩ් මික්ස් එකේ වාට ආස කරන දේවල් ඔයා කැමති දේවල් තමයි අපි වාට දෙන්නේ. ඉතින් ක්‍රීඩාව කියන්නේත් එහෙම දෙයක්. ඉතින් වීකෙන්ඩ් මික්ස් එක ඇතුලේ ඔන්න සමීර කාර්යවස මලුත් වැඩසටහනක් විදිහට ක්‍රීඩා පිටි ඔබට අරගෙන එනවා. ඒකන අදහස් ගුණ දොස් කියන්නේ ක්‍රීඩා පිටියට විස්තර කියන්නේ වැඩිසරට අවස්ථාව දෙන ඔන්න ලස්සන වැඩක් අද පටන් ගත්තා. ඒකත් ඔයාලට කියන්න තමයි අපි එකතුනේ. හරි යාළුවනේ, එහෙමනම් ඔන්න මට මැසේජ් එවලා තියෙන යාළුවෝ ටික. සුබ උදෑස සුබ සන්ධ්‍යාවක් අපි තව වහගෙන ඉන්න අපිට දෙන්න 70 80 90 දශකයේ ගීතයක්. අලවේ සුභාෂිනී ප්‍රභාෂි මට එහෙම කියන්නේ. ගබහ රත්නසිරි පතිරාජ යක්කල ප්‍රියන්ත හෙට්ටිආරච්චි මාතලේ කුමාරි එරමුදු කොල්ල රදාවඩුනේ ගාමිණි වීරසිංහ පළවෙල නයනින් මාතර කින්ස්ලිද සිල්වා මුංහෙනි වසන්ත කුමාර හෙට්ටිතන්ත්‍රි ඇල්මිනියේ එල්පීටීඒ සමන් ගාල්ලගේ කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. එහෙම කියනකොට අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවාරණි ලබිත් ලක්කඬ ලිකෙන් මික්ස් අහගෙන ඉන්නේ ලස්සන සොන් එකක් දෙන්න කියලා. ප්‍රියංකා පලිමාන නුවර ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. අනේ ලේ මාතෝ වහගෙන ඉන්නේ දරණිය ගලින් තරුෂි බස්නායක තමයි මට එහෙම මැසේජ් කරලා තිනේ. ඒත් එක්කම මීදෙනිය ගමේ උපනන්දත් ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. මාවත් මේ වැඩේට එකතු කරගන්න කියලා. උපනන්දවත් අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්න වැඩේට. එහෙමනම් ඔය යාළු ඔක්කොම එකතු කරගෙන තාමත් මෙසේජ් එකක් දැම්මේ නැති යාළු ටිකට මෙසේජ් එකක් දාන්න chance එක දීලා ලස්සන සින්දු ටිකක් 70 80 90 දශකයේ සින්දු විතරක් නෙවෙයි අලුත් ට්‍රෙන්ඩින් සින්දු ඕන එකක් අහන්න පුළුවන් එකම තැන තමයි ලක්හඬ වීකෙන්ඩ් මික්ස් කියලා කියන්නේ. ඉතින් එහෙමනම් රයිට් අපි වැඩේ පටන් අරගෙන කරගෙන කරගෙන යනවා. ඔයාලා තියෙන මෙසේජ් එකක් තියන්න 07 03 93 93 5 93 7ට

0: कबूल मैं हूँ इंद्र जाले आई
1: සුපහයි විනාඩි 10 වෙලාව.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සතියක ලක්හඩ
1: හවස පහේ ඉඳලා අපි හවස හය තිය වෙනක ලස්සන සිදුරික කරගෙන වෙල දනවා කියලා කිවනේ නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ලොකෙ කොහේ හිටියත් ඔයාගේ මැසේජ් එක තියන්න පුළුවන් 0.7 0.3 9 3 5 9 3 7. රයිට් මෙහෙම කරමු අපි. අපි යාළුවෝ ඉන්නවනේ, යාළුවෝ ටික එකතු කරගනිමු. සුබ සන්ධ්‍යාවක් වේවා රනිල් පුතා. සතියක ලක්කඩ අපිත් අහගෙන ඉන්නේ. ලස්සන සිදු ටිකක් අහමු නේද? කොටා විරකොඩි බේකරියේ කට්ටිය, ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, දිස්නමිස් ජගත්, මදුෂංග කට්ටියම ඉන්නවා කියලා ජය මාම මට මැසේජ් එකක් එවලා තිනවා. අපිවත් එකතු කරගන්න අපි හැමදාම ලක්කඩ අහනවා. නාලින්ද, ධර්මේ, කීර්ති, ප්‍රදීප්, සුගත්, පැලවත සීනි සමාගමේ කාර්මික වැඩපලේ සද්දෙට මාව අහගෙන ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔච්චර වැඩ කරත් මහන්සි යන්න සින්දුවකට කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද නේද? නිතරම ලක්කඩ අහගෙන උදේ පාන්දර පටන් ගත්ත වෙලේ ඉඳන් ග්‍රෑන් ඉන්දර යනකම් නින්දිනුත් නේද? පිරිත් දාගෙන ලක්කඩත් එක්ක පැය 24 ම ඉන්න යාළුවෝ ලංකාවේ වගේම ලෝකෙ වටේම කොච්චර නම් ඉන්නවද? ඒ ආදරේට අපි හැමදාම ආදරෙයි. අද නරඹන ක්‍රීඩා පිටියේ වැඩසටහනට සුබ පැතුම් එක් කරනවා කියලා ප්‍රියංක පලිපාණ අපිට මැසේජ් එකක් දාලා තිනවා. අපි දවස 30 මහන්නේ ලක්හඬ කියලා දිසිනී ලාභ කඩේ ඉඳන පිරුම් මල ඉදිරිපිට දරණීකල ඉඳලා දුව දෙසිනී නෝනා කඩේ වැඩ කරන අය දරණීකල ඔක්කොමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඒගොල්ලෝ මේ පැත්තට කතා කරලා අපිට ඔන්න මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට්, ඉක්මනටම ඔයාගේ මැසේජ් එක ඔයාගේ නම ගම සටහන් කරලා අපිට අනිවාර්යෙන්ම මැසේජ් එකක් ඉවන්න එකතු කරගන්න. යාළුවෝ ටිකත් එකතු කරගෙන හයි රනිල්ලයේ, මම ගල්නෑවේ කුමාරි. මේ වෙලාවේ අපි ලක්කඩහන් වැඩ කරන ගමන් කටුනායක HF එකේ අපි ගට්ටිය හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි යා කියන්නේ. අනිවාර්යෙන් අනිවාර්යෙන් වැඩ කරන ගෙදර ඉන්නේ යාළු ඔක්කොම අපේ යාළුව තමයිනේ. සුබ සන්ධ්‍යාවක් අපි ත්‍රිකුණාමලේ තුල්සිපුරේ ඉඳන් ඔයා වහන වසන්ති මට එහෙම මැසේජ් කරලා තියෙන මහත්ය රංජිත්, දුව ශිහානි, පුතා නිෂාන්, චූටි දෝනි, එනාරයි, අක ගෞතමී වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා යා කියන්නේ. මහර්ග මොබයිල් ෆැෂන් ආයතනයේ විමලසේන කළමනාකාරතුමා, එතකොට කළමනාකාර ඩිලංක නදීෂාන්, විමලසේන තමයි මැසේජ් එක දාන්නේ. රසික ඉන්නවා, චනිතු ඉන්නවා, පසින්දු, චමෝත්, ගයාන්, සිරිවංශ, ගාමිනී, ලලසිත, චුට්ටි, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභා, දිනූෂා, කමනි, චන්ද්‍රාණ, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර කටිම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් කරලා තියෙන්නේ. රයිට්, එහෙම ඉන්න යාළුවෝ ඔක්කොම එකතු කරගෙන හරි අනිවාරෙන් ලස්සන සින්දු සෙට් එකක් මම ලෑස්ති කරගෙන තියෙනවා. අද ගාලේ වගේම ට්‍රෙන්ඩින් සින්දු ඔක්කොම අපි ළඟ තියෙනවා කියලා දන්නවනේ. ඉතින් ඉක්මනටම ඔයාගේ නම මට එවන නම ගම සටහන් කරලා එකතු කරගන්න යාළුවෝ ටික සටහන් කළා. ඉක්මනටම එවන මැසේජ් එක කියවන්න මම බලාගෙන ඉන්න හවස 6:30 වෙනකන් වීකෙන්ඩ් මික්ස් ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා කියන්නයි මට ඕනේ.

0: අවස පහයි විනාඩි 22යි වෙලා.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: சத்தியாக லக்கன.
1: අවස පහයි විනාඩි 25යි. කලින්ම කියන්න ඕන නිසා මම මේ ට්‍රේලර් එක වාට ප්ලේ කරේ. අද රෑ 7ට වෙනදා වගේම සුභාවිත ගීතයට ආදරය කරන මිනිස්සු කොහොමත් එකතු වෙන තැන තමයි අපේ හැඟුම් වරුසාවේ අපේ ඉන්ද්‍රසිරි සුරවීර සහෝදරයාගේ ලස්සන වැඩක් කියලා ඔබ දන්නෝ. ඉතින් සුගායනිය එහෙමත සුභාවිත ගීතයට හැමදාම පාලමක් හදන්න ඉන්ද්‍රසිරි සුරවීර අපේ ප්‍රේමසිරි ගම්මුදවත් එකතුලා මහන්සි වෙනවා. ඒ වැඩේ අද මොකද ඔබ ජෝතිට ආදරය කරන සුවහසක් මිනිස්සු ඉන්නේ ලක්හඬත් එක්ක ජෝති රාත්‍රියේ ඉදිරිය 4 හිමාල් එක අහන වගේම එච්.ආර්. ජෝතිබාලයන් වෙනුවෙන් දෙන්න පුළුවන් ඉහළම තෑග්ග අද අපි හැඟුම් වරුසාවෙන් දෙනවා. ඒක තමයි ඔහුගේ මතකාවර්ජනය සහ ඒ වැඩසටහන ඇතුලේ ඔබට ජීවමාන ජෝතිව නැවත හම්බ වෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒක අතිශෝක්තියක් නෙවෙයි. අහලා බලලා අපිට අනිවාර්යෙන් ගුණදොස් කියන්න අපිට මැසේජ් එකක් තියන්න. ඒ වැඩේ හරි ලස්සන වැඩක්. ඔයාගේ හදවතට දැනෙන වැඩක් වේවි. එච්.ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් අද රෑ 7ට හැඟුම් වරුසාවේ අපි ලෑස්ති කරලා තියෙන වැඩසටහන. ඒ වගේම අපිට මැසේජ් කරපු යාළුවෝ ටික නිලු මදල් පොලේ ඉඳලා මට මැසේජ් එකක් දාලා දිනවා. නිලුව අපන් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම සුබ සඳෑවක් වේවා සතියක ලක්කන වැඩි ලස්සනයි සුපිරි මාවත් ගීතයකට එකතු කරගන්න කියලා සෞදි වල ඉඳලා සුමිත් මට මැසේජ් එකක් දාලා දිනවා. සුමිත් ජය වේවා. ඒ වගේම SMS එවපු යාළුවෝ ටිකත් ඉක්මනටම එකතු කරගන්නම්. සුබ සඳෑවක් වේවා අපි තහගෙන ඉන්නේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. උලස්සිංහල දහරා උලස්සිංහලින් අම්මා තාත්තා ලොකු මල්ලි චූටි මල්ලි දෝනි ඉඳුනිල් ප්‍රනීත් කෞෂි මදු තුහිද බබයි ආදි බබයි මදුගල පැල්වත්තෙන් හබි රංග මගේ චූටි මැනික ඉනුකි මාවත් එකතු කරගන්නවා කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් යාළුවෝ තොක්කුම එකතු කරගෙන ලස්සන තවත් සින්දුවක් අහන්න දෙන්න හදන. ඒ අතරේ ඔයා කොහේ හිටියත් ඔයා මැසේජ් එකක් තියන්න මට 0703 93 5 93 7ට හදවතට දැනෙන සින්දුව, ආදරේ දැනෙන සින්දුව, විරහ වේදනාව දැනෙන සින්දුව, ඒ ඔක්කොම එක තැනක අහන්න ඕන නම් සතියක ලක්කන වීකෙන්ඩ් මික්ස් අහන්න ඕනේ කියලා ඔයා දැන් හොඳටම දන්නවනේ. ඉතින් ඔයාගේ සින්දුවක් තව ටිකකින් අනිවාර්යෙන් අපෙන් එහෙන්න පුළුවන්.

0: හොස පහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: සතියක් ලක්හදේ

0: දවස 5 විනාඩි 38යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සතියක ලක්හඩ
0: වහගෙන නම් ඉන්නේ මට මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7 මේ වීකෙන්ඩ් මේක්ස්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු අවදානම ඉහළට ජනාධිපති පොදු සමාගමට වාර්තාව අධිකරණ ලේකම්ට තේගම්මාන 500 ව්‍යාපෘතිය කඩිනමින් ඇමරිකාවේ ඉල්ලීම
2: ලක්කඩ ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: සතියක් ලක්හඩේ

0: අවශ්‍ය පහයි විනාඩි 51යි.
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

സത്യാഗ് ലഖാനേ

0: සතියක ලක්හඩ.
1: සතියක ලක්හඩ අහගෙන ඉන්න යාළුවෝ ටික. අබේනායකගේ ධර්මදාස්, අමල්, ප්‍රදීප් ඉස්රායිලයේ සේවය කරන සුමුදු ලස්සන සිංදුවක් ගහන එකතු කරගන්න කියලා ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාලා තිබ්බා. ඒ වගේම ආයි බොහෝ වේවා මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක සමග සේරුවා වෙල කෙඩියේ සමරසිංහ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟ මැසේජ් එක ලක්ෂ්මන් හේම කියනකොට, ඉගට්ටි හේම කියනකොට වැඩි ලස්සනටම යනවා කියලා මහානාම කොලෙජ් එකේ 93 බැජ් එකේ රොසිත්, අබේ, ආසිරි, හේමන්ත, ක්‍රේසිජේ, එතකොට සුජිත්, රණවක, සංජන, ලක්ෂ්මන්ගේ, එතකොට ලක්ෂ්මගේ කට්ටියම ඉන්නවා කියලා වැඩි ලස්සනට යනවා කියලා ඒගොල්ලෝ මට මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම තව යාළුවෙක් අහගෙන ඉන්නවා මේ වෙලාවේ සද්දටම ලක්කඩ අහනවා ඌරුබොක්කේ ටිකට් කවුන්ටරේ, රයිට්? ටිකට් කවුන්ටරේ දැන් මාව ඇහෙනෝනේ, ඔය අහල පහල යනායට ඇහෙනෝනේ. ඌරුබොක්ක ටිකට් කවුන්ටරේ වැඩේ සද්දටම යනවා. හරි කුමාර, ඔන්න ජය වේවා. තව සද්දර ආගෙන ඉන්නෝනේ. හරි, ඉතින් මේ ඔක්කොම යාළුවෝ ටික එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අපි දෙනවා හවස 6:30 වෙනකන්. අද මං කිව්වනේ හතරයි හතර ලස්සන වැඩක් තියෙනවා. එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් ලක්හඬ එදා මෙදා තුර අකන ජෝති රාත්‍රිය කරගෙන ආවා. ජෝති රාත්‍රිය තියෙන්නේ හරියට මිරිදරය 4 හිමාලෙක්. අදරය 7ට හැඟුම් වරුස්සාවේ වෙන්නේ එච්.ආර්. ජෝතිපාලයන් වෙනුවෙන්, මතකාවර්ජනීය වෙනුවෙන් ඔහුගේ ඉතාම සුන්දර වැඩසටහනක් ඔයාලට අහන්න පුළුවන් රෑ 7ට. අහනවා නේද අනිවාර්යෙන්? අහලා කමෙන්ට් එකකුත් තියන්න අමතක කරන්න එපා.

0: සතියක ලක්හඩ
1: හවසහය විනාඩිදා හතරයි.
0: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න. නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 6 7 9 5 7 9.
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

අවසහාය විනාඩි 15යි අපි. තව විනාඩි 15කින් ප්‍රවෘත්ති අහන්න තියෙනවා. ප්‍රවෘත්ති විරාමයට යන්න තියෙනවා. ඒ වෙනකන් ලස්සන සින්දු එකක් අහන්න පුළුවන්. ඒ අතරේ සුබම සුබ දවසක් වේවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරන අක්කර 40 පද්ම මහත්තයා වසන්ත පුතාලා දෙන පඬුපුල් විහස් අකන්න මේ වෙලාවේ අහගෙන ඉන්න ඔක්කොම ආදරණීය එකතු කරගන්නවා කියලා තමයි එයා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිට සින්දුවක් දෙන්නකෝ හැටන් කොතල හේන වීරසිරි නිරෝෂා නිත්මිනි සඳුන් අපි ඔක්කොම ඉන්නවා කියලා එයා මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එක්කම සුනිල් විජේනායක නුවර ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සංජීවත් නුවර ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. දෙන්නම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒ වගේම හර්ෂණ එතකොට චිත්‍ර කමනි පිට ඉන්නවා කියලා ඒගොල්ලෝ මාතර ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඔය කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔක්කොම කියන්නේ. හරි, ඒ නිසා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ 6:30 වෙනකම්. ටිකටම අපි වහගෙන ඉන්න 6:30න් පස්සෙත් අද නේද ප්‍රවෘත්ති හොවට පස්සේ හැංගුම් වරසාවේ අහන්න පුළුවන්. දිගටම ඔයාට අහන්න දේවල් ඔයත් එක්ක ඉන්නවා. ලක්හඬ කියන එක මතක් කරන ගමන් www.lakhandaradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඇප් එකෙන් අහගෙන ඉන්න යාළුවන්වත් මතක් කරනවා. ඔයා අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නා පුළුවන් නම් පුළුවන්කමක් තිබ්බොත් මැසේජ් එකක් තියන්න. අවසහයි 30 වෙන්න කලින්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියක ලක්හඬ.
2: ඩේන යන්න හදන්නේ අපි එන තැන නේද? අනිවාර්යෙන් යන්න ඕනේ කියලා එක තමයි අරගෙන එකමදී. අදට යන්නම් ලස්සන සින්දු ටිකක් දුන්නා කියලා හිතනවා. ප්‍රවෘත්ති අහන්න ලෑස්තිලා ඉන්නේ. ඒ වගේම හවස 4 හැංගුම් වරුසාවේ අහන්න, ඊට පස්සේ තව වැඩසටහන් ගොඩක් තියෙනවා. හෙට උදේ සර්ච් ලයිට් අහන්න. ඔයාට වැදගත් දෙයක් ගැන හෙටත් අපි කාලින මාතෘකාවක් විදිහට කතා කරන්න සූදානම්. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරේ, ගොඩක් සතුටින් ඉන්න. හැමෝටම සුබම සුබ දවසක්, සුබම සුබ සතියන්තයක්. මම රනිල්.

0: ආබාධ සහිත විශ්වවිද්‍යාල දරුදරියන් 400කට සවියක් වූ සරසවි දිරියෝ අභිමන් ඇරඹෙයි. ඩෙංගු අවදානම ඉහළට. වෛද්‍ය රසායනාගාර වාර්තාවක් පසුපස ඇත්තේ මිනිස් ජීවිතයක් ඇමති නලින්ද කියයි. ජනපති පොදු සමාකමිටු වාර්තාව අධිකරණ ලේකම්ට. දීගම්මාන පන්සීක ව්‍යාපෘතිය කඩිනමින් නැවතුනට පහරදීම අතරදක් බව ඉරානය කියයි. ප්‍රසිද්ධියම භාරගන්නැයි ඇමරිකාවෙන් ඉල්ලීමක්.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂාන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලියන ආරච්චි. ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සරසවිදිරියෝ අභිමන් සමවෙන්න.

0: ප්‍රවීර මහත්මිය පවසන්නේ.
1: දෙවන පුරාමේ දක්වා ඩෙංගු රෝගීන් 67,143ක් සහ මරණ 47ක් වාර්තා වෙලා තියෙනවා. තව දුරටත් බස්නාහිර පළාත, දකුණු පළාත සහ සබරගමු පළාත වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි තව දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සතියන්තයේ ඔබ නිවසේ ඉන්න දවසේ තමන්ගේ පරිසරය පිරිසිදු කරගන්නා ලෙසත්. ඊට අමතරව සියලුම පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටිනවා තරුණ දූදරුවෝ ඉන්නේ. ඔවුනුත් මේ සමාජ මෙහෙවට එක් කරගෙන ඩෙංගු මර්ධනය සඳහා සහාය වෙන ලෙසත් විශේෂයෙන්ම මදුරුවන් බෝවන තැන් රෝග ලක්ෂණ ඒ දේවල් ඔවුන් හරහා මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි විශ්වවිද්‍යාලවලින් ඉල්ලා සිටිනවා. තව දුරටත් යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා උණ තියෙනවා නම් ඇඟපත කැක්කුම, වමනේ ඔක්කාරය, ඔළුව කැක්කුම එවැනි රෝග ලක්ෂණ එක්ක තම තමන් ප්‍රතිකාර කරගන්න නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරේ කම් වෙලා තමන්ට ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර වලට යොමු වෙන ලෙසත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටි.
0: ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් අද දිනේ ස්ථාන රැසකම පැවැත්ුණා. ඩෙංගු මර්ධනයට නාවික හමුදාවද එක්ව සිටිනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ පොලිසියේ පරිසර ආරක්ෂණ අංශයක් වූ සංවිධාන කළ ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා. මොදර, බුරැල්ල, කෝට්ටේ, පිටකෝට්ටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරුණා. තෙල්දිනිය පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් මැණිකින්න නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. කුඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මැණිකින්න වෙළඳ සංගමය හා ත්‍රී රුධිරත සංගමයේ සහයද මේ සඳහා ලැබී තිබුණා. මහනුවර නගරයේ ඩෙංගු අධි අවදානම් කලාපවල ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. මහනුවර මහනගර සභාවේ මූලිකත්වයෙනුයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ. නගරය ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව නගර සභාවේ සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සරසවි දිරියෝ අභිමන් සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ අර්ලි ගහ මන්දිරයේදී. මෙම වැඩසටහන යටතේ දැනට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරනවා. යනුව එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාරයක් ලබා දීමටයි ජනාධිපති අරමුදල ක්‍රියා කර ඇත්තේ. සමාරම්භක උත්සවයේදී සිසුන් 236 දිනකට ශිෂ්‍යාධාර ලබා දුන්නා. සිසුන් 400කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යාධාර පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ. සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම්, ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතු යන පදනමේ සිට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ.
2: මේ ස්කෝලර්ෂිප් එක හරහා ඔබ රටට දෙන පණිවිඩය තමයි අපි අධ්‍යාපනය තුළ විශාල වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම කෙනෙක් අතහැරලා යන්නේ. ඒ නිසා ආබාධිත දරුවන්ද, විවිධ හැකියාවන් තියෙන දරුවන්ද, මේ සියලු දෙනාම අපි අධ්‍යාපනයට ඇතුල් වෙන්න ඒ ප්‍රවේශය අපි හදලා දෙනවා වගේ විතරක් නෙවෙයි, සාර්ථක ජීවිතයක්, ස්වාධීන ජීවිතයක් ඔබේ රටට, ඔබේ සමාජයට, ඔබේ පවුලට යම්කිසි ශක්තියක් වෙන්න පුළුවන් මට්ටමකට අධ්‍යාපනය තුළින් උපරිම දුර යන්න යන විදිහේ අධ්‍යාපන පද්ධතියක් හදන්න පුළුවන්. ඒ පද්ධතියේ ඇත වශයෙන්ම පද්ධතියට ඕන කෙනෙක්ට, හැකියාව තියෙන ඕන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් කියන එක ඔබ තුලින් පෙන්නුම් කරලා තියෙනවා. නිසා ඔබ ඇත්තටම රටටම ආදර්ශයක්. අපි මේ සමාජයට දෙන්න පණිවිඩයට හොඳම ආදර්ශ ඔබ බවට පත් වෙලා තියෙනවා.
0: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: මහා පෙරලියක් මේ ජනාධිපති අරමුදලේ මේනකට සිද්ධ වෙලා තියෙනවා. ජනතාව අතර ඉතාම ප්‍රචලිත, ජනතාව අතර ජනතාවගේ හදවතට සමීප වෙච්ච අරමුදලක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඒ සැබවින්ම ජනතා අරමුදලක්. ඒ නිසා ඔබ කවදාවත් ආය සැකයක්, අවිශ්වාසයක් මීට පෙර තියාගත්ත විදිහට තියාගන්න එපා. මේ අරමුදලේ වැඩකට සිද්ධ වෙන්නේ ජනතාවගේ සුභසිද්ධිය, අදිෂ්ඨානය, ජනතාවගේ අනාගතය නිර්මාණය කිරීම සඳහා පමණයි.
0: ශ්‍රී ලංකා රසායනික විද්‍යාවේදීන්ගේ විද්‍යායතනයේ 11 වන වාර්ෂික අධින සැසිය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයදිස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම සැසේදී රෝගී සත්කාරයේ නංවාලි

0: සඳහා නවීනතාක්ෂණය කාර්යක්ෂම රසායනාගාර කළමනාකරණය සහ වෘත්තීය කුසලතා වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරුණා. රසායනාගාර සේවා රෝගීන් සත්කාර රසායනාගාර සේවාව රෝගී සත්කාරයේ ප්‍රධාන කුළුණක් බවත් රසායනාගාර වාර්තාව පිටුපස ඇත්තේ මිනිස් ජීවිතයක් බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියා. මේ අතර ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2026 වාර්ෂික ශ්‍රස්පති සමුළුව කොළඹදී ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය සේවාවන්හි ගුණාත්මක භාවයේ තවදුරටත් ඉහළ නැංවීම හා මෙම ශිස්ත්‍රයේ නවීනතම දැනුම හොමාරු කර ගැනීමත් සඳහා මෙම සම්මේලනයේ පැවැත්වෙනවා. ආරම්භක අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඉන්දු ලංකා මාධ්‍යවේදීන්ට කලාපයේ මාධ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම හා තොරතුරු බෙදා ගැනීම සඳහා මාධ්‍ය මිත්‍රත්ව වැඩසටහනක් ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයයි එය සංවිධානය කර තිබුණේ. මීඩියා ෆස්ට් ශ්‍රී ලංකා 2026 වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජායන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. දෙරටි මාධ්‍යවේදීන් ශිත්‍රි ප්‍රවීණයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නියෝජ්‍යමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මෙණවිය මෙහිදී අදහස් පළ කළා.
1: මිත්‍රත්ව සංසදය ඉතාම දීර්ඝ ගමනක් ඇවිල්ලා කටයුතු රාශියක් කරමින් රටවල් අතර, ඒ කියන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධතා, සංස්කෘතික, සමාජීය, දේශපාලන සම්බන්ධතා හැරුණාම ජනමාධ්‍යංශයෙන් ඇතිවන විශේෂඥ හොමාරු කර ගැනීම, දැනුම් බෙදා හදා ගැනීම එක්ක ගොඩක් දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. ලංකාවෙන් ඉන්දියාවටත්, ඉන්දියාවෙන් ලංකාවටත් උගත් දේවල් බොහෝමයි, අත්දැකීම් බොහෝමයි. ඒ වගේ ඉන්දියාව ගත්තොත් ඉතා විශාල ජනමාධ්‍ය ඉන්ඩස්ට්‍රී එකක්, කර්මාන්තයක් තියෙන රටක්. අපි රජයක් ලෙස මේ මොහොතේ ශ්‍රී ලංකාවටත් බලාපොරොත්තු වෙන්නේ ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය කර්මාන්තයේ ගෞරවණීයව නියැලිය හැකි පරිසරයක් උදා කර දෙන්නේ.
0: බන්ධනාගාර රැඳවුවන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරියට භාර දී තිබෙනවා. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතායි මෙම වාර්තාව සකස් කර ඇත්තේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෂා ජිනසේන බෙනවිය වෙත වාර්තාව බහර දීම එම අමාත්‍යංශයේදී සිදු කෙරුණා. බන්ධනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපන ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු මගහරවා ගැනීමෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බන්ධනාගාර පවත්වාගෙන යාමේ රජයේ ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් ලෙසටයි මෙය හැඳින්විය හැක්කේ. බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදු වූ හදිසි අනතුරකින් පිළිසුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මාසිකව රුපියල් 25,000ක් මුදලක් ලබා දීමටයි කටයුතු සලසා ඇත්තේ. පාසලේ විද්‍යාගාරය තුළදී සිදු වූ හදිසි අනතුරකින් සිසුවිය පිළිසුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මාසිකට අධික කාලයක් එහි නේවාසිකව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබුවා. අදාළ සිදුවීම සහ පවුලේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව ජනාධිපති අරමුදල වෙත සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය සැලසීමටයි රජය පියවර ගෙන තිබෙන්නේ. යනු ජනාධිපති මාධ්‍යංශය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා ඇතුළු රාජ නිලධාරීන් පිරිසක් අද දින එම ශිෂ්‍යාධාරයේ පිරිනැමීම සඳහා සිසුවියගේ නිවස වෙත පැමිණියා. එහිදී සිසුවියට ශිෂ්‍යාධාර නිල වශයෙන් පිරිනැමුණා. මෙරට තේ කර්මාන්ත ශිස්ත්‍රයේ නව පරිච්ඡේදයක් එක්කරමින් තේ ගම්මාන 500ක ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වසර 2030 වන විට මෙරට කුඩා තේවතු හිමියන් ශක්තිමත් කරමින් අපනයන ආදායම සීග්‍රයෙන් වර්ධනය කර ගැනීම ව්‍යාපෘතියේ අරමුණයි. තේ ගම්මානවල ජලය, මහමාර්ග ඇතුළු යටිදල පහසුකම් වැඩි දියුණු කිරීමද ව්‍යාපෘතියට ඇතුළත්. තේ වගාවෙන් ඈත්වෙමින් සිටින තරුණ පරපුර ජලි එම කර්මාන්තය කෙරෙහි සමීප කර ගැනීමේ ඉලක්කයද මෙම ව්‍යාපෘතිය තුළ පවතිනවා. ශ්‍රී ලංකාවේ තේ සඳහා ලොව පුරා පවතින ඉහළ ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම ඉලක්කයක් වනවා. මෙම ව්‍යාපෘතිය යටතේ වසර 2030 වන විට තේ ආනයනයෙන් ඇමරිකා ඩොලර් බිලියන 2.5ක ආදායමක් ඉපයීමට අපේක්ෂා කරනවා. දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලඥයන් ගොවීන් ලෙස පෙනී සිටීම පිළිබඳ ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් සි විරෝධය පළ කරනවා. මධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියා.
2: දහදාස් ගානට හම්බුණා, පොර ඔක්කොටම හම්බුණා. දැන් වී ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. වී ප්‍රශ්න නැ අපේ පුදුරුව නැ එක්කෙනෙක් ගාවත් ගොයිය ගාව වී නැ. ඔක්කොම වී ගත්තා 120ට. දැන් බොරුවට තමයි මෙයාලා කේ ගහන්නේ. ඒ හින්දා ඉතින් අපිට නම් රජෙන් ඔක්කොම අසහන ඔක්කොම හම්බෙනවා අපිට. ඒ හින්දා නිකම් බොරුවට තමයි මේකට කේන්ද්‍රී ගාගෙන ඉන්නවා කේ ගාගෙන.
3: දිගට විපක්ෂයේ විසින් අරයන මේ රැල්ල ඇත්තටම බොරුවක්. මේ පට්ටපල් බොරුව අපි කියන්න ඕන මිනිස්සුන්ට, මේක දැනගන්න අවබෝධයෙන් කතා කරන්න ඕන මිනිස්සුන්ට. මේ බොරුව තවදුරටත් මේ රටේ මහ පොළොවේ පැල කරන්න දෙන්න බෑ. මේක පැල වෙන්නෙත් නෑ. අලුයට ගින්දර වාගේ ඇත්ත එනවා උඩට. ඒ හින්දා ඒ ඇත්ත මොකද්ද කියන එක මිනිස්සුන්ට කවදාරි තේරෙයි. ඒ තේරෙන දවසේ එනකොට සමහරක් වෙලාවට එයාලටම පසුතැවෙන්න වෙයි. අපි මේ ආණ්ඩුවට විරුද්ධව කරපු දේවල් වැරදි කියලා.
4: රජයෙන් ඇවිල්ලා ඉවරලා අවශ්‍ය සියලුම සහන ලබා දුන්නා. මේ වෙනකොට ගොවියන්ට පොහොර සානාධාර මුදල් ලැබුණා. ඒ වගේ මේ කන්නේ ඇවිල්ලා පොහොර හිඟයක් එනවා කියලා කල් තියා දැනගෙන ඉවරලා ඒකට විසඳුම් ලබා දුන්නා. කොතෙක් බාධකාවත් මේ වීමිල පාලනය සහ වීමිල ගැනීම නතර කරේ නැ. ඒ දේවල් ක්‍රමවත්ව කරගෙන ගියා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේක කෙනෙක්ගේ දෙන්නේගේ දේශපාලනයේ ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණම ඇතුව තමයි මේ දේවල් මේ ගොඩනගා ගන්නෙ. ඉතින් ඒව ඇත්තටම සාධාරණීකරණයක් කරන්න බෑ අපිට.
0: මද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට නම් සමාජයේ සිටින සියලුම පුද්ගලයන් එක්ව කටයුතු කළ යුතු බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික කමාණ්ඩ සුජිත් කොතලාවල මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්
5: සමාජයේ ඉන්න ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු අවශ්‍ය පුද්ගලයන් අපේ මේ දෙහිවල කඩගම්පිටිය, මිහින්තලේ, මඩකල්පෝ, කල්ලඩි වගේ කෙටි කාලේ මධ්‍යස්ථානවලට යොමු කරන්න, ඒවැය තෙවන අධිකර සහ තෙවන අධිකර මධ්‍යස්ථාන දැන් ආරම්භ කරගෙන යනවා. ඒ සඳහා ලියාපදිංචි සිද්ධ කරනවා. 19:27 කියන ක්ෂණික දුරකථන අංකයට කතා කරලා ඒ සේවාව ලබා ගන්න පුළුවන්. අපේ සමාජයෙන් සියලුම දෙනා එක්සත් එක්සිට් මේ මද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා පෙළ ගැසෙන්න ඕන සමාජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අපිට දායකත්වය දෙන්න රජයට විතරක් මේ දේ කරන්න අමාරුයි. සමාජයේ සෑම මට්ටමකට මේ වීදිලා තියෙන ව්‍යසනයෙන් බේරෙන්න අපි සියලු දෙනාම එක්සත් එක්සිට් කටයුතු කරමු.
0: මද්‍රව්‍ය වලින් තරුණ ජීවිත බේරා ගැනීමේ වැඩි වගකීමක් දෙමාපියන්ටද පැවරී ඇති බවයි වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළේ.
6: මද්‍රව්‍ය නිවාරණය සඳහා ඉතාමත්ම වැදගත් දේ තමයි අපි පුද්ගලයන් නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙන පුද්ගලයන් විදියට සමාජයට ඉදිරිපත් කරන එක. ඒ සඳහා වගකීම ඇත්තටම සෑම දෙමාපියෙකුටම තියෙනවා. කවුරු වැඩ කරත් ඒ සියලු දෙනාටම වඩා හැකියාව වැඩියම තියෙන්නේ තමන්ගේ ගෙදරට. ගෙදර දෙමව්පියන්ට දරුවන්ගේ චර්යාවේ වෙනසක් තිබුණොත් පළවෙනියෙන්ම අවබෝධ වෙන්න ඕනි. ඒ නිසා සියලු දෙනාටම කියන්න තියෙන්නේ සමාජයේ ලොකුම වගකීමක් තියෙනවා මෙම උවදුරෙන් ගැලවීම සඳහා. අපගේ ගෙදර පරිසරය සුරකිව තබා ගන්න සහ එකිනෙකා ගැන අවධානයෙන් ඉඳලා එකිනෙකාගේ චර්යාවේ වෙනසක් දකිනවා නම් ඒ ගැන අවබෝධ කරගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා, අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා යොමු වෙන්න පුළුවන්.
0: මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා රට පුරා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී යෙදිනේදී පමණක් සැකකරුවන් 740 දෙනෙකු අතරංගුට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කෙරුණා. සැකකරුවන් 7 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුනරුත්ථාපනය සඳහා යොමු කළ පිරිස 9ක්. මේ අතර අපරාධ හා මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ඒ අනුව ඊයේ දිනේ පුද්ගලයන් 26,466 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. සැකපිට 438 දෙනෙකු අතරංගුට ගෙන තිබෙනවා. වරින්තුකරුවන් 222 දෙනෙකුද, බීමතුරියදුරන් 135 දෙනෙකුද අතරංගුගත් පිරිස අතර වනවා. අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 179 දෙනෙකු බෙන්බ, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4121 දෙනෙකු අතරංගුටගත් බවයි පොලිසිය පවසන්නේ. හෝමුස්සේදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය තමන් අතින් වූ වරදක් බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. වාණිජ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් දේපළහානි රැස්සක් සිදුව තිබෙනවා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේද මැද පෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. එවන් පසුබිමක ඉරානයේ සඳහන් කළේ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ සමසකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවයි. මෙතර ඇමරිකාව පවසන්නේ දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස හෝමු සමුද්‍ර සන්ධිය විවෘතව ඇති බවට ඉරානය ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ යුතු බවත් වාණිජ නැව්වලට වෙඩිතැබීම නවත්වන බවට ප්‍රතිඥාවක් දී ඇති බවයි. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයේ නොතකා සාකච්ඡා අඛණ්ඩව කරගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟ වී ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ආසියානු වයස් අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා යෝන් මලල ක්‍රීඩක අයෝමාල් අකලංක සමත් වුණා. ඒ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් තරඟයේ නිම කිරීම සඳහා ඔහු ගත කළ කාලය තප්පර 49.03ක්. මෙය නව ශ්‍රී ලංකා වාර්තාවක් වනවා. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීමට ප්‍රවීණ මලල ක්‍රීඩක හරිජන් රත්නායකට හැකි වුණා. ඔහු 2000 අගෝස්තු 31 වනදා ජකර්තා නුවර පැවති ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 49.44 කාලයකින් එම වාර්තාව පිහිට වූවා. ලක්ඛන්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. ආබාධ සහිත විශ්වවිද්‍යාල දරුදැරියන් 400කට සරසවියක් වූ සරසවි දිරියෝ අභිමන් ඇරඹෙයි. ඩෙංගු අවධානම ඉහළට. වෛද්‍ය රසායනාගාර වාර්තාවක් පසුපස ඇත්තේ මිනිස් ජීවිතයක්, ඇමති නලින්ද කියයි. ජනපති පොදු සමාගමිටු වාර්තාව අධිකරණ ලේකම්ට. තීගම්මාන 500 ව්‍යාපෘතිය කඩිනමින්. නැවතුනට පහර දීම අත්වරද්දක් බව ඉරානය කියයි. ප්‍රසිද්ධියම බහරගන්නැයි ඇමරිකාවෙන් ඉල්ලීමක්. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත හමුයමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්ඛන්ඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හැඟුම් වරුසාවේ අද දවසේ අපි හොයාගෙන යන කතාව ටිකක් දුර්ලභයි. ඒ දුර්ලභත්වයේ ගොඩනැගෙන්නේ පොදුජන ගීලොවේ අධිරාජ්‍යයක සොයාගෙන යන ගමනක් නිසා. අධිරාජ්‍යවරු බිහි වෙන්නේ ඉතාම කලාතුරකින්. යමෙක් තමන් උපන්දේශයේ හැදී වැඩිලා දුහවිල්ලේ ඉඳලා දහදිය සුවඳ දක්වාම සියලු දෙනා දැන හඳුනාගෙන එයගේ හදවත් වැළඳ ගන්නා ඉතාම සියුම් වින්දනීය සම්ප්‍රදායක් ගොඩනගන්න පුළුවන් නම් ඇත්තටම ඒ ගොඩනැගීම හරිම ප්‍රබලයි, විප්ලවීයයි. යමෙක් එවන් විප්ලවීය සමාජ විපර්යාසයක් ඇති කිරීමේ හැකියාව වර්ධනය කරලා තියෙනවා නම් ඔහු එම ජන සංස්කෘතියේ නොමැකෙන පෙරගමන් කරුවෙකු වීම වළක්වන්න බෑ. අපි දැන් සූදානම් වෙන්නේ අපේ ජන සංස්කෘතියේ පෙරගමන් කරුවෙකු ජන ආකර්ෂණයේ අඩු නැතුව බෙදා හදාගත්ත, මිනිසුන්ට ආදරය කළා වගේම පෙරලා මිනිසුන්ගේ ආදරයත් අඩු නැතුව දිනාගත් හිත හොඳ ජ්‍යෝති පිළිබඳව කතා කරන්නේ එච්.ආර්. ජ්‍යෝතිපාල. ජ්‍යෝති වෙනුවෙන් අද හැඟුම් වරුසාව වෙන වෙන වෙලාවල.

හැඟුම් වරුසාවේ ඇයි අපි ජෝති පිළිබඳ අදත් කතා කරන්නේ. ඔහු තරම් මේ පුංචි ලංකාවේ ජනාදරයට පත්වෙච්ච සුන්දර මිනිසෙකු නැති තරම්. ඇත්තරම එදා බොරැල්ල කනත්තේ වැටවල් පෙරලන දවසේ නියල් නෙල්සන් කතා කරලා කිව්වේ ඒ චාර් කියන්නේ හදවත රත්තරන් කියලා. ඇත්ත, සාමාන්‍ය මිනිසුන්ගේ හිත හොඳ මිත්‍රයෙක් විදිහට රැඳී සිටි ඉතාම වටින කලාකරුවෙක් තමයි ජෝති. ජෝතිගේ ජනප්‍රියත්වය කොයි වගේද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම, ඒ ජනප්‍රියත්වය තියෙනවා පැල්පතේ ඉඳලා මහා මන්දිරය දක්වා. එහෙම ශිල්පීන් බිහි වෙන්නේ කොහොමද? ඇත්තටම මිනිස්සුන්ගේ හැබෑ නොවිච්ච සිහින, මිනිස්සු ජීවත් වෙන්න ඕන ලෝකය, මිනිස්සු ප්‍රශ්න අමතක කරන්න, මේ හැම තැනකදීම ඒ මිනිස්සු අටා තිබුණු සෞන්දර්යාත්මක සිතුවිල්ල නැත්තම් හීන ලෝකේ තමයි එච්.ආර්. ජෝතිපාල පාට කළේ. ඒ නිසා ඒ පාට අද උනත් අපිට තවරන්න පුළුවන්.

0: මහපොළවේ දහඩිය සුවඳ හඳුනන ශ්‍රම බලකායකගේ කියාගන්ට නොහැකි වුණු බොහෝ දෘෂ්ටීන්වල ප්‍රකාශකයා වුණේ ජෝතිපාල. ඇත්තටම කලාව කලාවෙන් ප්‍රකාශනය කරන්නේ මොකක්ද මේ කියන කාරණාව පොදු ජන බවට පත් කළේ ජෝති. ජෝතිත් එක්ක මේ කටයුත්තට දායකත්වය දක්වපු උග දෙනෙක් සිටියා. ඒ නිසාම තමයි ජෝති අර මං කිව්ව විදිහට පැල්පතේ ඉඳලා රජමැදුර දක්වාම ජනප්‍රියත්වය දරා සිටින්නේ. ඔහු ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල නියෝජනයක් වෙනවා. ඒ කියන්නේ අර අපි කියන පොප් ගායන ශෛලියේ ඉතාම ප්‍රකට තරුවක් බවට පත් වෙනවා. හැබැයි ඒ පොප් ශෛලියයි පොදු ජනයි කියන්නේ කාරණා දෙකක්. එකක් තිරස් අනික සිරස් වගේ. මේ දෙකම ජයගන්න කෙනෙකුට හම්බෙනවා කියන්නේ හරියටම හොඳම ගායකයයි ජනප්‍රියම ගායකයයි කියන දෙකේම හිමිකරුවා කියන කාරණාව. ඔව් කතා කරලා කියන්නේ අපේ හීන. ඒ හීන පාඩ කරන මොහොතක තමයි ඔබ හැඟුම් බරුසාවේ රැඳි සිටින්නේ. එච්.ආර්. ජෝතිපාල පිළිබඳ කතා කරනකොට ජෝති වටේ හිටපු හුඟක් මිනිස්සුත් දැන් අපිට නැහැ. ජෝතිට තනුවාදපු මිනිස්සු, ජෝතිට ගීත රචනා කරපු ශිල්පීන් මේ කවුරුත් අපිට අද හඳුනාගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ආචාර්ය අජන්ත රණසිංහ එච්.ආර්. ජෝතිපාල ඉතාම ළඟින් ඇසුරු කරපු තවත් ජෝතිගේ හිතවඳ මිත්‍රයෙක්. ජෝති පිළිබඳ ආචාර්ය අජන්ත කාලෙකට ඉස්සෙල්ලා කිව්වෝ කාරණාවන් අපි සංරක්ෂණය කරලා තිබ්බා. ඒ සංරක්ෂණය ඇතුලේ ජෝති ආපු ගමන් මඟ පිළිබඳ මං හිතන්නේ මේසා වටින විග්‍රහයක් වෙනකෙක් අපිට ලබා දීලා නැතුව ඇති. හුඟක් දේවල් මෙතන තියෙනවා.
1: ඔහු ගීත ගායනා කරනකොට ඉතාමත්ම සුන්දරයි. හඬ භවනක් නෙවෙයි ඔහු ඉරියව් පව. මම කුඩා දරුවෙක් වාගේ ඉතින් බලාගෙන ඉඳලා තියෙනවා බොහොම ආසාවෙන්. ජෝති මගේ 56 ශ්‍රීයා මිසාර ගීතය සුරතිරේ චිත්‍රපටයේ බිල් ඩබ්ලිව් විල්ෆ්‍රෙඩ් රචනා කළේ TR පාපගේ සංගීතය. ඊට කලින් ජෝති ගීතයක් ගායනා කළා ගුවන්විදුලි ගීත. ඇත්තටම මේ ගීතේ ජනප්‍රිය වීමක් උනේ නැහැ මං දන්නේ. ඒකේ සංගීතය නිර්මාණය කළේ මේ මගේ මේ මේ ස්ටැන්ලි ඕමාර් කියන සංගීතඥයා. මගේ රන් රාජිනී කියන ගීතය පටන් ගන්නේ ආරම්භ කරන්නේ. ඊට පස්සෙ තමයි සිරියම් සාර ගීතය දාවේ. ඊටත් කලින් ජෝති මා දන්නා ප්‍රමාණයට පොඩි පුතා චිත්‍රපටි ගීතයක් ගායනා කරන්න ගියා. නමුත් ඒ අවස්ථාව බැහැර වුණා. මොකද මෙතන එතන මම මේ සරල කතාව නිසා මම කියන්න. ඌගේ හඬහන් ඉන්නවනේ මේ පැත්තේ කන්ට්‍රෝල් කිව්වල් මියුසික් කන්ට්‍රෝල්. වාගේ කටහඬ හරි ගැඹුරු වැඩි මැෂින් එකේ දෙදරනවා කියලා. ඉතින් ඒ මැෂින් එකේ දෙදරන එක ජෝතිගේ වරදක් නෙමෙයිනේ. ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි කන්ට්‍රෝල් කරේ. ඒ නිසා ඒ අවස්ථාවට මග ඇරුණා. ඒකෙන් පස්සේ ගායනා කළේ හරුන් ලන්තරස් අයියස් පිරාණි. ඉතින් කුමාර එක ගීතෙන් ජියම් සාරා එක ගීතෙන් ජෝති දින කීපයක් තුළ ලංකාවේ පූජිත වුණා ජනප්‍රිය ගායකයෙක් වශයෙන්.

0: ඔබ හැඟුම් වරුසාව සමගින් එකතු වෙලා සිටින්නේ. අතිශය කලාතුරකින් ජාතිය ලද දායාදයක් වුණු එච්.ආර්. ජෝතිපාල කලාකරුවා. තමන්ගේ ජීවිතේ රටට දැනෙන්න ජීවත් උනේ කොහොමද? ඔහු කොහොමද මේ තරම් මිතුරන් දිනාගත්තේ? ඔහු එක දවසක් ඇසුරු කරපු මිතුරෙක් ඊළඟ දවසේ තවත් මිතුරු සංහතියක් බවට වර්ධනය කරගත්තේ කොහොමද? පොදු ජන ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගිහිල්ලා දාර්ශනික මතවාද එච්.ආර්. ජෝතිපාලගේ චින්තනය මත නැත්නම් ඔහුගේ ක්‍රියාකලාපයන් මත ඔහුගේ ගීත ගැන ගොඩ නැගුණේ කොහොමද? ඇත්තටම අපේ සමාජයේ ඇතුලේ සංස්කෘතික බලකණුවක් බවට ඔහු පත් වුණේ කොහොමද? මේවා ගැන අප සිටිය යුතු කාලය දැන් එළඹිලා. එච්.ආර්. ජෝතිපාල පිළිබඳ පුවත්පත්වල සංස්කෘතික මතවාද බොහොමයක් ඇති වෙනවා. මේ මතවාද ඇතිවීම සිදුවෙන්නේ ආචාර්ය සරත් තමුණුගම, ඒ වගේම ඉදිරිවීර සරච්චන්ද්‍රයන්, ඒ.ජේ. ගුණවර්ධනයන්, රජී සිරිවර්ධනයන්, අජිත් සමරනායක වැනි උදවිය දිගින් දිගටම තර්කාන්විතව පත්‍රවලට ජ්‍යොති ගැන ලියපු නිසා. ඒ වගේම දිවයින රාවය, ඒ වගේ පත්‍රවල ගාමිණී විජේතුංග, නිහාල් පීරිස්, දීප්ති කුමාර ගුණරත්න මේ ආදී දෙනා ඔහු පිළිබඳ යම් ආකාරයක සංවාදාත්මක සටහන්වල යෙදුණු නිසා ජ්‍යොති පිළිබඳ මේතරම් ලියන්න පටන් ගන්නේ ජ්‍යොතිගේ මරණයෙන් පස්සේ. ඒ යුගයේ මේ ජනප්‍රිය සංස්කෘතිය ගැන බොහෝ පොත් ලියවෙනවා. නිහල් පේරිස්, අමරදේවල, නන්දාමාලනීලා, රූකාන්තලා සහ අපි කියලා ලියනවා. ඒ වගේම සේනගසෙන විරත්නයන් ජනප්‍රිය සංස්කෘතිය සහ ජනමාධ්‍ය කියලා කතා කරන්න පටන් ගන්නවා. මේ කියන කාරණා මෙහෙම මතුවෙන්නේ ජ්‍යොති පිළිබඳ මරණයෙන් පසු සටහන ප්‍රබල නිසා. මේ පිළිබඳ හොඳම සටහන ගේන්නේ විජය කුමාරතුංග. විජය කුමාරතුංගයන් එච්.ආර්. ජෝතිපාලයන්ගේ මරණින් පසුව සමරන පළමු උපන්දිනයේදී ඔහුගේ අවසන් කතාව පවත්වනවා. මේ කතාවේ ජෝති ගැන තමයි සටහන් තබන්නේ. මේ පුවත්පත්වල පළවන වාර්තා පිළිබඳ, මේ කතා කරන කාරණා පිළිබඳ විජය පුළුල් විග්‍රහයක මේ කතාවේ යෙදෙනවා. එනිසා අපි මේ හඬ කොටස් එකතු කරගන්නේ.
1: මං ජෝතිපාලට කියලා තිබුණා උඹ මැරිච්ච දාක මලමිනිය බලන්න මං එන්නේ නැහැ කියලා. එකිවේ හේතුවක් ඇතුව මට ඕන කිරුවේ එච්.ආර්. ජෝතිපාලගේ මලමිනිය බදාගෙන අඬන්න නෙවෙයි. ජෝතිපාල කියන සුහද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් කර ජීවත් කරව ගන්නයි. යාළුවෙකුට, හිතමිතියෙකුට, දරුවෝ පවුලේ උදවියට වගේම මහා පාඩුවක් වෙච්ච තවත් ලංකාවේ මිනිහෙක් ඉන්නවා නම් ඒ විජය කුමාරතුංගයි. අවුරුදු 20ක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු 20ක් මගේ හඬින්ම මම වගේම මටම ගැළපෙන විදිහට අවුරුදු 20ක් තිස්සේ මට සිංදු කිව්වේ එච්.ආර්. ජෝතිපාල මැරුණාම ඒ හඬ මට ලබා දෙන්න වෙන කෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ. ඒකයි මට තියෙන පාඩුව. එච්.ආර්. ජෝතිපාල ඉන්න කාලේ ජෝතිපාලට නොහිතපු හිතවත්තු යාළු මිත්‍රයෝ නෑදෑයොත් බාග වෙලාවට අද වැඩි වෙලා කියන එක මට විශ්වාසයි. ජෝතිපාලගේ අගය වැඩි වෙලා ජෝතිපාල ඉන්නකොට පින්තූරයකට නොගත්ත, පසුබිම් ගායනාවට නොගත්ත නිෂ්පාදකවරු අද කනගාටු වෙනවා. අපරාදෙන් මේ මිනිස්සයා ඉන්න කාලේ අරගෙනත් නැහැ. ජෝතිපාල ඉන්න කාලේ පත්තරයක ඒ මිනිස්සයා ගැන ලියපු නැති උදවිය මහා ලොකුවට ප්‍රතිභාපූර්ණ කලාකාරයෝ කියලා ගුණ වර්ණනා කරන්න ගත්ත මරණයින් පස්සේ පිටු ගණන් පත්තර වලින් ගහගන්න තත්ත්වයට ආවා මේ අසරණ ජෝතිපාල නිසා. ඉන්න කාලේ මේ මිනිහගේ ಗುಣ ගායනා කරලා පත්‍රයක පිටුවක් ලිව්වේ නැහැ. අපිට තව ජෝතිපාල කෙනෙක් අවශ්‍ය නැහැ. එක ජෝතිපාලයි හිටියේ. මීට පස්සේ අවශ්‍යත් ඒ ජෝතිපාල විතරයි. ජෝතිපාලලා දෙන්නේ අපිට අවශ්‍ය නැහැ. වී වෙන්නෙත් නැහැ. ජෝතිපාල තව ජෝතිපාලලා බිහිනුනට මේ රට තියන තුරා එච්.ආර්. ජෝතිපාල මේ රටේ සදාකල් හිම රැඳෙනවා කියන එක අපිට විශ්වාසයි.

විජයකුමාරතුන්ගයන් මෙහිදී ප්‍රකාශ කරන කාරණාව තමයි සිනමාවේදී යෝති විජය වෙනුවෙන් ලබා දුන්නු හඬ විජයට ලබා දෙන්න වෙන කෙකුට තියා විජයටවත් පුළුවන්කමක් නැහැ කියන කතාව. ඔය මතේ විතරක්ම නෙමෙයි කොට නැගුණේ. මම ට්‍රාෆික් ලංකාවට ආපු වෙලාවේ ජෝතිගේ ගීත අහලා ජෝති පිළිබඳ සටහනක් තියෙනවා. ජෝතිපාල ගායන ශිල්පියාට මේ රට කුඩා වැඩි ඔහුගේ නිපුණතානුව බිහිවිය යුතුව තිබුණේ මහාභාරතය කියලා. ඒ වගේම සමකාලීන ලාංකේය සමාජය තුළින් බිහිවුණු සංකීර්ණ පුද්ගලයෙක් හැටියට, සංස්කෘතිමය හා බුද්ධිමය බමුණු කොළවලට අභියෝග කර පුද්ගලයෙක් හැටියට සිරිල් බී පෙරේරා මහත්මයා ලියනවා ජෝති පිළිබඳ. ජෝති කොයිතරම්ද කිව්වොත් එහෙම ලෝකයේ ජෝති සමාන කරනවා එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනින්, ලතා මංගේෂ්කා ආදී සම්මානනීය ජන සංස්කෘතිය නියෝජනය කරපු ශිල්පීන්ට. ඒ සියල්ල අතර තමයි මෙන්න වැටුණු සංස්කෘතික බලකණුව කියලා ආචාර්ය සරත් තමුණුගම් මහත්මයා පත්‍රයට ලියන්නේ. කොහොම වුණත් අමරදේවයන් නම් කිව්වේ එදත් ගීතයකින් මතුවන ධ්වනිය තමන්ගේ හඬ පෞරුෂය උපයෝගී කරගෙන අපූර්වට හසුරුවලා මිනිස්සුන්ට මිනිස්සු ඇතුලේ තිබෙන වේදනාව, සතුට, ආදරය දනවන්න ජෝතික හඬ තරම් ප්‍රබල හඬක් තවත් නැහැ කියලා. ඒ කතාව අදටත් පොදුයි.

0: ජෝතිග හඩ පිළිබඳ ආච රජන්තරණ සිංහයන් විධවස්ථාවල සටහන් තබලති.
1: ම දන්නා ජෝති මේ මගේ සුරුක කාලය තුළ ඔහු එයා අහනවා කාටද මං මේ ගායනා කරන්නේ, කවුල් මේ ප්‍රධාන නළුව. එතකොට මොකද්ද මේ අවස්ථාව, මොකද ජවනිකාව, මොකද නිරූපණය කරන්නේ? මේ සමාන ගීතයේ සමාට ඔහුට නොවැටෙන තැන් දිනා ඒවත් අහල හොයලා බලලා ඇත්තෙම ඒ අවබෝධයෙන් තමයි ඒ ගායනා කරන්නේ. බොහෝ නළුව උපන්නේ මංගිතා ජෝතිසයිලා. ඇතැම් නළුවෝ නළුවට ඒ හඬ ලැබුණට පස්සේ ඒ නළුවාගේ නළුකම අභිභව අර හඬ මතු. ඒ හඬ අහන්නයි මිනිස්සුගේ අහවල් නළුවයින් දැනෙමේ අහවලා ගායනා කරන්නේ. ජෝති මියගියාට පස්සේ, අය විජේ මියගියාට පස්සේ වගේ සිංහ හිතපටිය කඩාවැටුණා.

അപ്പേ അമ്മ കിതറാവത്.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
0: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබ

0: இவற்றை நொமியனஹட ஹிமாலிக்க ஜோதி ராத்திரிய
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: මේකම රේසිකතුවාගේ ඔයා ෆුල් චිල් එකෙන් බයික එකමයි නේද ගමන.
5: කලබල වෙන්න එපා, මගේ බයික එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
4: වංගු වුණත් වෙට් පාරක් වුණත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩිස් වර්ස්.

ඔබ මේ රැඳී සිටින්නේ හැඟුම් වරුසාව සමග. මේ සියලු කාරණා එක්ක සලකලා බලපුවාම එච්.ආර්. ජෝතිපාලගේ හඬෙහි තිබෙන ආකර්ෂණය කොයි වගේද? ඇත්තටම ඒ ආකර්ෂණය කරන්නේ කාවද? ඉන් මනමෝහිනී තත්වයට පත් කරන්නේ කවුරුන්ද? ඇත්තටම අපි සැබෑ ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ට මේ කියන සංකල්පයන් ලැබෙනවා වගේම තිරේ නළුව හැටියට අපි දකින නැත්තම් නළුකම කියන ඇතුළෙම තිබෙන්නේ යම් ආකාරයක බොරුවක් ඇත්තක් වගේ පෙන්වීමනේ. ඒ ඇත්ත පෙන්වන්න උත්සාහ කරන චරිතවලට ලබා දෙන හඬ පෞරුෂය, තිරේකට උජිත හඬ, විජේ කුමාර් තුංගල, ගාමිණී පොන්සේකලා, ඒ ඔස්සේ කොයි තරම් දුරට තිරේට උචිත බවට පත් වෙලා තියෙනවද? අනිත් පැත්තෙන් බැලුවොත් කැසට් ව්‍යාපාරිකයන්ට, තැටි ව්‍යාපාරිකයන්ට, සංගීත ව්‍යාපාරිකයන්ට මුදල් ආකරයක් බවට පත්වෙච්ච හඬ නෙවෙයිද එච්.ආර්. ජෝතිපාලට තිබුණේ? නළුවන්ගේ ප්‍රතිරූප ගොඩනංවන්න ගාමිණී ෆොන්සේකගෙන් පටන් ගත්තාම තමන් හඬ එකතු කරපු අවසන් නළුවා දක්වාම

ආදරය කළේ නැද්ද? මේ ඔබේ හෘද සාක්ෂියත් එක්ක එකතු විය යුතු ප්‍රශ්න. මේවා එදා මිනිසුන් අත්දැකීමෙන් දැක්කා. අද පරම්පරාව ඇතැම් වෙලාවට ජ්‍යෝති හඳුනන්නේ නැහැ. ජ්‍යෝතික ගී හඳුනන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒවා හඳුනන්නේ වෙනත් අයගේ නම් වලින් වෙනත් අනුකාරක ගී හැටියට ගැයෙන ගී. ඒක අපි අත්විඳලා තියෙනවා. ඒ නිසා මේ ගී HR ජ්‍යෝතිපාලගේ වගේ අපි ඔබට පසක් කරමු.

HR ජෝතිපාලයන්ගේ වටිනාකම් හඳුනාගත්ත මේ රටේ මිනිසුන්ගේ හෘදය රිද්මය හඳුනන කලාකරුවන් පිරිසක් ජෝති වටා එකතු වෙලා හිටියා. ඒ තමයි ජෝති අමරණීය කිරීමේ ප්‍රධාන සාධක. සංගීත අධ්‍යක්ෂවරු විදිහට HR ජෝතිපාලගේ හඬින් නිසි ප්‍රයෝජන ගත්තෝ බොහොමයි. ඒ අතරින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විශේෂයි. ඔහු මේ විශේෂ හඬට ස්ක්‍රීන් වොයිස් එකක් කියන නම පටබැන්නා. ජෝතිකෙන් ඒ වගේම වටින වැඩ ප්‍රමාණයක් ගත්ත, නැත්නම් ජෝතිගේ හඬින් නිසි ප්‍රයෝජනය ගත්ත චරිතයක් තමයි සරත් දසනායකයන්. චිත්‍රපට සඳහා, ගුවන්විදුලි ගීත සඳහා, ගීත ඇටි සඳහා, කැසට් සඳහා, ඇත්තටම ජෝතිගේ ගීවලින් වැඩිමනක් ප්‍රයෝජනය ගත්තේ සරත් දසනායකයන්. ප්‍රේමසිරි කේමදාසයන්, පණ්ඩිත අමරදේවයන්, සෝමදාස ඇල්විතිගලයන්, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, සෝම්පාල රත්නායක, ස්ටැන්ලි පීරිස්, සරද්දි අල්ලි, සරත් වික්‍රම, ආර් මුත්තුසාමි, එම් කේ රොක්සාමි, දක්ෂිණමූර්ති, ටී ආර් පාපා, මේ ආදි වශයෙන් දේශීය විදේශීය සම්භවයන් නැති බොහෝ කලාකරුවෝ ජ්‍යොති වෙනුවෙන් පෙනී සිටියා. ඒ අතරින් සරද්දි අල්ලිස් නිර්මාණය කරන ලද පසු කාලීන නිර්මාණයකට ජ්‍යොතිට අවස්ථාව ලැබුණා සරසවි සම්මානය හිමි කරගන්න. ඒ ආචාර්ය අජන්තා රචනා කළ පාළු සුසානේ ගීතේ වෙනුවෙන් 1985 ඉතිරගත වෙච්ච ඔබට දිගුරා කියන්නම් චිත්‍රපටයේ වෙනුවෙන්.

0: ඔබ හැඟුම් වරුසාව සමගින් මේ රැඳිලා සිටින්නේ.
1: සිනමාවේ ජ්‍යෝතිගේ හඬ වගේම ජ්‍යෝති කියන රංගන වේදියා නැත්නම් ජ්‍යෝති කියන නළුවටත් ලොකු අවස්ථාවක් තිබුණා. 58 දස්කමු චිත්‍රපටයේ ගීතමේ ජවනිකාවක් රඟපෑම, ඒ වගේම සුදුසඳේ කළුවලා චිත්‍රපටය, ඇතුළු වීම තහනම් චිත්‍රපටයේ පෙම්මතා නැත්නම් වීරයාගේ චරිතය, ඒ වගේම ඊට පසු එකතු වුණු සුජීවා, ඔබයි මමයි වගේ චිත්‍රපටවල ගීතමේ දර්ශන, ඒ වගේම අභිරහස චිත්‍රපටය, ඔබට මතක නම් අර සුසුදු රැල්ල ගීතය, ලොකුම හිනාව, කිරි මදුවැල්, මේ ආදී වශයෙන් චිත්‍රපට ගණනාවක් ඔහුගේ රංගනය පිළිබඳ අපිට මතු කරන්න පුළුවන් සාධක. ජ්‍යෝති ඇතැම් අවස්ථාවල චිත්‍රපට නිෂ්පාදනය දක්වාම ගමන් කරන නමුත් ඒ සියල්ලට වඩා ඔහු ප්‍රිය කරන්නේ පසුබිම් ගී ගායනා කරන්න. දැන් මේ සියලුම දැක්වීම් වෙනුවෙන් මං හිතන හොඳම ගීතය 71 අභිරහසේ මෙන්න මේ ගීතය.

0: යෝති සතුව වඩාත් වටින මානව ලක්ෂණ ගණනාවක් තිබුණා. මිනිස් ගුණාංග වලින් යෝතිකෙන් ගන්න පුළුවන් උදාහරණ බොහොමයි. ඔහු සතුව තිබුණු මානව දයාව, විවේකයේදී මිතුරන් සමග කාලය ගත කිරීම, යෝති සැමගෙනා සමගම තරාතිරම නොබලා ඇසුරු කිරීම සහ කතා කිරීම, ඇතැම් වෙලාවකට යෝතිර කවුරු හරි යකටයුත්තක් කළ විට යෝති පිළිබඳ කල්පනා කරමින් ඇයි බං ඒ මනුස්ස එහෙම කළේ කියලා හිතමින් කල් ගත කිරීම, ඒ සිතුවිල්ලට කිසිම අවස්ථාවක විවේචන එකතු නොවීම, සෙව් අප්‍රමාණ ධනස්කන්ධය අහපව් පෙරලා මිනිසුන් වෙනුවෙන්ම වියදම් කිරීම, හිත හොඳ මිනිසෙක් විදියට හිතවත්කම් ජාති කුල ආගම් ભેද නොසලකමින් කළ හැකි ඕනෑම දෙයක් අනික් අය වෙනුවෙන් ඉටු කිරීම, තමන්ගේ අතේ තිබුණු අන්තිම පිච්චිය දක්වාම යම් යම් මොහොතවල් වල අන් අයගේ සුබ සාධනයේ උදසාම වියදම් කිරීම, ඇතැම් වෙලාවට ඇඳන් හිටිය වස්ත්‍රය පවා තවත් කෙනෙකුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දන් දීම, ඔහු සතුව තිබුණු සැඟවුණු ලක්ෂණ හැටියට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. ජ්‍යෝතිව මීවිතත් එක්ක එකතු කළේ ජ්‍යෝතිගේ අවශ්‍යතාවයෙන්ම වඩා මිතුරන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ජ්‍යෝති සතුව තිබුණු මේ ගුණාංග පිළිබඳ කතා කිරීමේදී ඒ පිළිබඳ හැඟීමෙන්ම කතා කරපු චරිතය විජය කුමාරතුංග.
1: මං ජ්‍යෝති පාලට කියලා තිබුණා, ඔබ මැරිච්ච දාක මලමිනිය බලන්න මං එන්නේ නැහැ කියලා. ඒ කිව්වේ හේතුවක් ඇතුව. මට ඕන කිව්වේ එච්.ආර්. ජ්‍යෝතිපාලගේ මලමිනිය බදාගෙන අඳන්න නෙවෙයි. ජ්‍යෝතිපාල කියන සුහද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් හරි ජීවත් කරව ගන්නයි. යාළුවෙකුට, හිතමිතියෙකුට, දරුවෝ පවුලේ උදවියට වගේම මහා පාඩුවක් වෙච්ච තවත් ලංකාවේ මිනිහෙක් ඉන්නවා නම් ඒ විජය කුමාරට.

1977 මැතිවරණයේදී කටාන ආසනයෙන් විජය කුමාරතුංග තරං කරනවා. නළු නිලියන් විජය කුමාරතුංගට විරුද්ධව පෞද්ගලිකව තවත් වේදිකාවල අපහාස කරද්දී ජ්‍යෝති යනවා විජය හම්බෙන්න. කියලා කියන්නේ කෝටියක් දුන්නත් මම කටානට ඇවිල්ලා උඹට විරුද්ධව කතා කරන්නේ නැහැ කියලා. ඒ ජ්‍යෝතිගේ හැටි. විජය කුමාරතුංග හිරගෙදර සිටින විට සතියකට වරක් විජය බලන්න නෝර්දවාම ගිය මිනිස්සේ ඉච්චාර් ජ්‍යෝතිපාල. එනිසාම විජයගේ මිතුරු සංහතියේ විජයට සිටින අතිජාත මිත්‍රයෙක් බවට පත්ුනේ එච්.ආර්. ජ්‍යෝතිපාල. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔහු ගැයූ ගීත අතරේ තිබුණු ජනප්‍රියත්වය ප්‍රාසංගික වේදිකාවට ජ්‍යෝති නැතුවම් බැරි චරිතයක් බවට පත් කළා. තව විදිහකින් කිව්වොත් රට පුරා සංගීත සම්දර්ශනවලට නැතුවම් බැරි ගායකයා එච්.ආර්. ජ්‍යෝතිපාල. ජ්‍යෝති ඒක පුද්ගල ප්‍රසංගත් ගණනාවක් පවත්වනවා. ඇතැම් අවස්ථාවල ස්වර්ණනෙත්, ස්වර්ණහංසි, ජ්‍යෝති රාත්‍රිය, සාගරිකා වගේ ප්‍රසංග මේට උදාහරණ හැටියට සලකන්නට පුළුවන්. කවදාක්වත් ජ්‍යෝතිට වේදිකාවට නැගලා මම කියන්නේ මෙන්න මේ ගීත ටික විතරයි කියලා බහින්න අවස්ථාව ලැබුණේ නැහැ. රසිකයෝ හැම මොහොතේම ජ්‍යෝතිට වේදිකාවෙන් බහින්න ඉඩ නොදී ඔව්ව වේදිකාවේ රඳවා ගත්තා. ඇතැම් අවස්ථාවල ජ්‍යෝති සතුව තිබෙන මේ කාර්යබහුල ජීවන රටාවේ ජ්‍යෝතිට පටිගත කිරීමක් යෙදෙනකොට ජ්‍යෝතියේ පටිගත කිරීම වෙනුවෙන් අනික් සියල්ලටම වඩාත් හොඳින් සූදානම් වුණා. ඒ සූදානම් වීම කොයිතරම් දෙයක්. කැසට් පටයකට ගීත 12ක් ගායනා කරන්න ඔහුට ගත වෙන්නේ පැය දෙකකට අඩු කාලයක්. ඒ තමයි ජ්‍යෝතිසතු කුසලතාවය. ජ්‍යෝතිසතු මේ කුසලතාවය සහ ආත්ම ධෛර්යය ජ්‍යෝතිව තව තවත් ඉහළට ඔසවා තබන්නට හේතු සාධක වුණා. එච්.ආර්. ජ්‍යෝතිපාල. ජ්‍යෝතිසතු මිතුරු සංඝතියේ හොඳම මිතුරා මිල්ටන් පෙරේරා. ජ්‍යෝති හුඟක් වෙලාවට රස්ටි අදු ගැහුවේ මිල්ටන් පෙරේරාත් එක්ක මුල් යුගයේ.

මේ දෙදෙනාතර ගීතම විප්ලවය ඇතිවෙන්නේ අනංගවාදයත් එක්ක. කෙනෙක් අනංගයා මං කියනකොට අනික්ගෙන අනංගයා තමයි පෙම්මුහරා කියලා ගායනා කළා. මේ සටන පිළිබඳ අපි වෙනම කතා කරමු. හැබැයි අයියා මල්ලි වාගේ කියලා වෙලා එක හැලියේ බත් කන සහෝදරින් දෙදෙනෙක්ගේ නියෝජනය මේ සටනේ අවසානයේ නිරූපණය වුණා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අද
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579.
3: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: ජෝතිෂ සතුව තිබුණු වටිනාම ගුණාංගයක් තමයි මුල අමතක නොකිරීමේ ගතිය. ජීවත් වෙච්ච ජෝතිර වඩා මියගේ ජෝතිගේ ආගේ වැඩි උනේ මේ මුල අමතක නොකිරීමේ ගතිය නිසාමයි. ජීවත්ව සිටියේදී ජෝති වටා තිබුණු පුදුම සහගත පිරිස්ඵලය, කීර්තිය, උතුරායන ජනප්‍රියත්වය, අප්‍රමාණ දිරිය සම්පන්න මිනිසෙකු බවට පත් කරන්න හේතු සාධක වුණා. ජෝති අදටත් සුපිරි තරු බිහි කළ ගායකයි. තමන්ගේ ජීවිතයේ දුක්කම් කටළු මැදින් ගමන් කළ වගේ මතක් කරන්න අද හුඟක් කිරීටයන්හි සිටින ශිල්පීන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අතරින් අතීතයේ මතක් කළාට බිය නොවන ගායකෙක් ලෙස එච්.ආර්. ජෝතිපාල හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. 1987 කතරගම ගම්මුදා භූමියේ ඔහු තමන් නොසලකා රසිකයාව සලකා ගීත ගායනා කරනවා. ඒ දැඩි අසනීප තත්වයකින් යුතුව
1: මම මගේ ගීත මං හිතන හුඟක්ම ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ. ඒ රසිකයෝ කැමති වෙනකන් මම හිතනවා ඒගොල්ලන් හැම කෙනෙක්ම කැමති මගේ ගීතවලට. මම හිතනවා නැත්තම් මට මේ 30 වසරක් මේ චිත්‍රපටි ලෝකේ ගායන ජීවිතේ ඒ මට ඉඳ පිළිවෙලක් නැහැ කියලා. ඉතින් මං ඉතාමත් සන්තෝසයි. කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් දැන් ජෝතිපාල ඇති කියලා, අන්න එදාට මගේ ගායනාව මම එදාට නවත්තුනා.

0: යෝතික ජීවිතයේ යෝති වැඩියෙන්ම සතුරුණු දවස කුමක්ද කියලා ඇහුවොත් මාධ්‍යවේදීන්ට ඒ පිළිබඳව සටහන් තබලා තිබුණේ යෝති ලන්ඩන් ප්‍රසංගයේ පවත්වපු දවස. යෝති ඒ පිළිබඳ අපූර්ව සටහන් මේ විදිහට එකතු කරලා තිබුණා.
1: මගේ ලන්ඩන් සවාරිය මම වේදිකාවට එනකොට ඇත්තෙන්ම ඒ උදවිය පිළිවෙලට කෑ ගැහුවා ශ්‍රී ලංකාවේ එල්විස් කියලා.
2: අයිබන් රසික රසිකාවන් ලන්ඩනයේ කැම්බන් ශාලාවේ සිට අද මට ඔබ තමුන්නාන්සලා ඉදිරියේ ගීත කීපයක් ගැයීමට ලැබීම මගේ ලොකු වාසනාවක් කියලා මා හිතනවා. නූනන් මාතුනි මේ ගීය මේ මෑතකදී ඉතාමත් ජනප්‍රිය වෙච්ච ගීයක්. ලස්සන චිත්‍රපටියේ ගෙදර හිටපු රෝස කැකුල රෝසා.

කලින් වරසාව මේ හැම කාරණාවක් සමගම ගොඩනගෙන සහ බිඳහෙලන තර්ක තිබෙනවා. එච්.ආර්. ජෝතිපාල වාර්තා බිඳ දැමූ ගායන ශිල්පියෙක් වග සංගීතවේදියෙක් බව ඔබ දන්නවාද? 1977-77 අතර ජ්‍යෝතිට ගුවන්විදුලියේ ගීත තහනම් වෙනවා. ඒ කාලේ ජ්‍යෝතිගේ ගී ගුවන්විදුලිය ඇහෙන්නේ නැහැ. මේ කාල සීමාව ඇතුලේ යම් ආකාරයක වාරණයක් ගොඩනැගිලත් ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම චිත්‍රපට ප්‍රමාණයකට ගීත ගායනා කරලා තියෙන්නේ එච්.ආර්. ජෝතිපාල. වැඩිම කැසට් සඳහා ගීත ගායනා කරලා තිබෙන්නේ ඒ යුගයේ හැටියට ජ්‍යෝති. දිවයිනේ ජනප්‍රියම ගායන ශිල්පියා හැටියට මිනිසුන් අතර රැවදුන්නෙත් ජ්‍යෝතිගේ නම. තව පැත්තකින් ඔබ හිතුවොත් ජ්‍යෝතිගේ ගී එච්.ආර්. ජෝතිපාල ජීවත්ව සිටි යුගයේ අද දක්වා SMS වර්ධනය නොවිච්ච කාල සීමාව ඇතුලේ ජ්‍යෝති ගී කෙතරම් සමුරු පොත්වල ලියවී ඇද්ද? ඔබේ පිළිබඳ සුවහතිපීද? ජ්‍යෝති ඇතම් සතිවල ගීත 18ක් 20ක් වගේ ප්‍රමාණයක් අලුතෙන් ගායනා කරනවා. එහෙම ගායනා කළා තමයි ජ්‍යෝතිගේ ගී සෑය ගීත 10 ඉක්මවන්නේ. ජ්‍යෝති වැඩිම චිත්‍රපට ගණනක ගීත ගායනා කරනවා. ජ්‍යෝති වැඩිම චිත්‍රපට ගී සංඛ්‍යාවක් ගායනා කරනවා. ජ්‍යෝති වැඩිම නළුවන් ප්‍රමාණයක් වෙනුවෙන් ගීත ගායනා කරනවා. ජ්‍යෝති වැඩිම වරක් ජනප්‍රිය ගායකයාට හිමි සම්මානය තමන්ගේ චිත්‍රපට පසුබිම් ගීතය වෙනුවෙන් හිමි කරගන්නවා. ඒ අතින් බලනකොට ජ්‍යෝති කොහොම වාර්තා තිබ්බ චරිතයක්ද?

0: ගායකයෙක් ලෙස ජෝතිට ගායනා කරන්න ඉතාමත්ම හොඳ පද රචනා හැමදාම ජෝතිට හම්බුණාද? ගුවන් විදුලියේ රූපවාහිනිය හැමදාම ජෝතිට උදව් කළාද? නැත්නම් ජෝතිගේ ගීවලට තහනම් කලාපයක් බවට රූපවාහිනිය ගුවන් විදුලිය පත් වුණාද? එන්න මේ අභියෝග පිළිබඳ ජෝතිගේ මරණයත් එක්ක ඉතාම අපූර්ව කතාවක් ඒ යුගයේ ඒ අවස්ථාවට සහභාගී වුණු එවකට අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මහත්මයා. ප්‍රේමදාස මහත්තයා ජෝතිගේ මේ ගතිගුණ ගැන හරි වටින කතාවක් එදා බොරැල්ල කණත්තේදී සිදු කළා.
1: මට අද වගේ මතකයි, ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ රැස්වීමක ගීතයක් ගායනා කිරීමට අති තරුණ වියේ ගායකයෙක්ව එක්කගෙන ආවා අපේ දිවංගත මිත්‍ර කරුණාරත්න අබේසේකර මහත්මයා. බොහෝම නිර්හංකාර ගුණගරුක ස්වභාවයකින් එදා මේ තරුණයා මා ඉදිරියේ ඉන්න විට කරුණාරත්න අබේසේකර මහතා මට කිව්වා, වැඩිකල් යන්ට ඉස්සෙල්ලා ඉතාමත්ම ජනප්‍රිය තත්වයකට පත්වෙන ගීත ගායකයෙක් මේ, අපි අවස්ථාවක් දෙමු කියලා. ඇත්තෙන්ම එදා ගීතයක් ගායනා කළාට පසුව මට කල්පනා වුණා, කරුණාරත්න අබේසේකර මහතා කිව් කාරණය නිසැකවම සිදුවෙයි කියලා. නොයෙක් බාධා හිරිහැර කරදර මැද පහසුකම් මොන විදියකින්වත් නැතිව තමන්ගේ නිසර්ග හැකියාව වැඩි දියුණු කරගන්න ඕනෑයි කියලා අදිස්ථානයක් ඇති කරගෙන යම් කෙනෙක් ක්‍රියා කළොත් ඒ ගමනේ මුදුනටම ගමන් කරන්නට පුළුවන්. ඒ අදිස්ථානය, ඒ හැකියාව, ඒ ආදර්ශය ජෝතිපාලගේ ජීවිතයෙන් අපේ හැදී වැඩීගෙන එන පරම්පරාවට ලබා ගන්න පුළුවන්. පළබර අත්තක් පහතට නැමෙනවා ජෝතිපාලගේ නිහතමානීත්වය වැඩි දියුණු ඒ ආදර්ශය ජෝතිපාල අපහමුවේ තැබුණා.

හැඟුම් වරුසාවේ කතා කළ යුතු ප්‍රධානතම කාරණාවක් තමයි එච්.ආර්. ජෝතිපාල පිළිබඳ මතක සිටහන් දිගහැරීමේදී ජෝති සතුව තිබෙන උත්සාහයේ ගුණය. චිත්‍රපට ගීතයට පිවිසෙන්න තිබුණු පළමු අවස්ථා තුනම අහිමි වෙච්ච ශිල්පියෙක් තමයි එච්.ආර්. ජෝතිපාල කියන්නේ. 1955 දී මතභේදය චිත්‍රපටයට ඔහුට ඉන්දියාවට පිටගත කිරීම වලට යන්න නොලැබෙන්නේ ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබ්බ නිසා. ඒ වගේම 55 පෙරකු දුර්බෑන චිත්‍රපටය ඔහුට අහිමි වෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කටහඬට කැමති නොවීම නිසා. ඒ වගේම 55 පොඩි පුතා චිත්‍රපටය ඔහුට අහිමි වෙන්නේ කටහඬ පිටගත කරගන්න ඒ මොහොතේ කටයුතු කරපු ශබ්ද ඉංජිනේරුවරයාට තියෙන නොහැකියාව නිසා. මේ කාරණා නිසා ජෝතිට හුඟක් දේවල් අහිමි වෙනවා. නමුත් 1956 දී සිරිල් පී අබේරත්නගේ සුරතලේ චිත්‍රපටයේ සිරියාමේ සාරා කියන ගීතය ඔහුට ගායනා කරන්න හැකියාව ලැබෙනවා. මේ ගීතය ජෝති ගායනා කිරීමත් එක්කම චිත්‍රපටයට පෙර ගුවන්විදුලි ඔස්සේ මේ ගීතය ශ්‍රාවකයාට සමීප වීම කියන කාරණා ඔස්සේ ජෝති කියන්නේ පළමු වරට ජෝතිගේ ගීතය චිත්‍රපට පසුබිම් ගීතයක් ලෙස ඇහෙන්නත් කලින් රටේ ජනප්‍රිය වෙන ගායන ශිල්පියෙක්.

අපි අර කලින් කතාවේදී ජෝතිට මේ ගුවන්විදුලිය සහ රූපවාහිනිය තහනම් වීම නැත්නම් රූපවාහිනිය සහ ගුවන්විදුලිය නොසලකා හරින කලාපයක් බවට පත්වීම අතරේ ජෝතිට සලකන තැනක් තිබුණා. ඒ සැලකීම ලැබෙන්නේ ITN එකකින් නැත්නම් ස්වාධීන රූපවාහිනියෙන්. ඒවකට නිසි බලධාරී වූ තේවිස් කුරුගේ මැතිතුමාගේ බලවත් පෙරත්තයට පින් සිද්ධවන්න ITN එකට ජෝති එනවා. ඇවිල්ලා PLA සෝම්පාල මහත්මයාගේ අනුදැනුම් මැතුව ඉතාම වටින ගීත ප්‍රමාණයක් පටිගත වෙනවා. ඇත්තටම අද වුණත් පිරිසිදුව ජෝතිගේ පටිගත කිරීම ගැන රූපමාද්යෙන් අපිට කතා කරනකොට ලංකාවේ ඉතුරු වෙලා තිබෙන සංරක්ෂණය ITN එකේ තිබෙන මේ රූප රාමු විතරයි.

ඇත්තරම ජෝතිගේ මරණින් පස්සේ සිදුවුණු පළවෙනි උපන්දින සමරමේදී විජයකුමාරතුංග කියනවා ජීවත් වෙච්ච ජෝතිට වැඩිය මියගේ ජෝතිගේ වටිනාකම් වැඩි වෙලා කියලා. ඒක මහා අයියෙන් කෑ ගහලා කියන්නේ. එහෙම වෙන්න හේතු ඔබ දැන් මේ හැඟුම් වරුසාව වැඩසටහන ඇතුලේ හොඳ ආකාරයෙන්ම අත්විඳිනවා. ජීවත් වූ ජෝතිපාල සහ මියගිය ජෝතිපාල අතර අහසට පොළොව මෙන් මේ බරපතල වෙනස සිදුුනේ කොහොමද කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඔබට දැන් ලැබෙනවා. ජීවත් වූ ජෝතිපාල හින්දි අනුකාරක ගායනා කරපු අරුත් සුන් බොළඳ ගීපදමලා ගායනා කරපු පීචන් ගායකයා. හැබැයි මියගිය ජෝතිපාල සංස්කෘතික බලකණුවක්.

මියගේ ජෝතිපාල සංස්කෘතික බලකණුවක් බවට පත්වෙන්නේ ජෝති හදාරන්න පටන් ගන්න ජෝතිගේ මරණයෙන් පස්සේ වීම නිසා. අන්න එතනදි තමයි ස්වතන්ත්‍ර ගී ගැන ජෝති ගැන හිතන්න පටන් ගන්න. ෂෙල්ටන් ප්‍රේමරත්න ගැහැණුගැට චිත්‍රපටයේ ආලේ මිහිර නිර්මාණය කරන්නේ 1959. මේ ස්වතන්ත්‍ර නිර්මාණ. එඩ්වින් සමරදිවාකර මහත්මයා ඔහුට දස්කම චිත්‍රපටය වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා. ප්‍රේමසිරි කේමදාස් සූරීන් ලොකුම හිනාව දුලීකා ඒ වගේම ලසඳා වාසනා ජනක සහ මංජු හිඟනකොල්ලා මේ ආදි චිත්‍රපටවලට ඉතාම ජනප්‍රියයි. ආදර මල්පවණේ මා ප්‍රාර්ථනා ආශාවෝ ඔබ ළඟ ඉන්න සීතමෝසම් මේ වගේ ගීත ගණනාවක් නිර්මාණය කරනවා. අමරදේවයන් තරංගා චිත්‍රපටයේ කන්දෙන් ලන්දර ගීතය ජෝතිර නිර්මාණය කරනවා. ලයිනල් අල්ගම සූරීන් 1976 දී ප්‍රදීපමාවේවා කියන චිත්‍රපටයේ මන්මත් කරවන කියන ගීතය ජෝතිලවා ගායනා කරනවා. මේ අතිශය ශාස්ත්‍රීය ගීතයක්. ක්ලැරන්ස් විජේවර්ධන 1978 දී සිකුරුලියා චිත්‍රපටයේ සොඳුරුලොවට මල් වැහැලා කියන ගීත ජෝති වෙනුවෙන් නිර්මාණය කරනවා. ඔබ දන්නවද වික්‍රම රත්නායක අනුපමා චිත්‍රපටයේ 1978 දී සිහින විලේ නිලුපුලී කියන ගීතයත් රාජකිරුළු කියන ගීතයත් නිර්මාණය කරනවා ජෝති වෙනුවෙන්. රොක්සාමිලා PLA සෝම්පාල මහත්මලා අඩු නැතුව මේ ගීත නිර්මාණය වෙනවා. ඔය අඬන්නේ පාසුදු මැණිකේ ආදරේ හිතෙනවා දැක්කම මේ ආදි වශයෙන් ගීත අපිට මේ වෙනුවෙන් සටහන් කරන්න පුළුවන් අපූර්ව ගීත.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
7: ලකන්න රේඩියෝ ITN.

ඇඟුම් වරසාවේ ප්‍රේමසිරි ගමුදුවත්තත් මමත් මේ රැඳිලා ඉන්න වෙලාවේ ගලගෙදර එම්.එම්. හක් අතිශය ජනප්‍රිය වෙන්නේ ජෝතිට ගීත රචනා කරලා සුජීව චිත්‍රපටයට නිර්මාණය කරන චන්දන ඇල්ලෙන් නාලා නුපුරුදු හැඟුමක වගේ ගීත. ඒ වගේම සරද්දි අල්විස්. ඔහු සංගීතවේදියෙක් විදිහට ජෝතිගේ පසු කාලීන 80 දශකයේ අතිශය වැඩ ගන්න චරිතයක්. ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයට තමයි 85 දී පාලුසුසානේ ගීතය ජෝති ගායනා කරන්නේ. සරසවි සම්මානයට හිමි වෙනවා. සංගීත මණ්ඩලයේ ගීතය අම්මේ ඔබ නිසා චිත්‍රපටයේ 1988 දී ජෝති ගායනා කරනවා. ඒ වගේම ඔබට මතක නම් 89 මමයි රජා චිත්‍රපටයේ ඉපදී ලොවේ නවාතැන්පලේ කියන ගීතය ජෝති හරි ලස්සනට ගායනා කරනවා. මට නම් හිතෙන්නේ ජෝතිගේ මැරෙන්න කිට්ටුව 80 ගණන් වල තමයි ජෝතිගේ හොඳම හඬ තිබුණේ කියලා. මේ සේර මාසයේ මිල්රෝයි ධර්මරත්න ජෝති පොප් ගායකයෙක් කරනවා. අන්න එතනදී තමයි දුරකථනයේ ගීතය නිර්මාණය වෙන්නේ.

0: නිසා
1: මියගිය ජෝතිපාලගේ අගේ වැඩිවීමේ සාධක තමයි අපි දැන් මේ කතා කරන්නේ. මේ කතා කිරීමේ එක්තැනක් ඒ සංගීතඥයන්ගේ දායකත්වය. තව තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රවීණ රචකයන්ගේ දායකත්වයේ ජෝතිට ලැබිලා තිබුණා. කවුරුත් මේවා හෙව්වේ නැහැ මරණයට පෙර. මරණයෙන් පස්සේ හොයන්න ගත්තා. කරුණාරත් අබිසේකරයන් වැඩිමනත් ජෝති වෙනුවෙන් ගීත රචනා කළා. ඔය සරසපුනා වගේ ගීත. ඒ වගේම ජෝර්ජ් ලෙස්ලි රණසිංහ රන් නැටපොට රිදී හවඩි වගේ ගීත. ධර්මශ්‍රී ගමකේ චන්දනැල්ලෙන් නාලා. ඒ වගේම ඩෝල්ටන් අල්විස් රචනා කළා. මම අර කලින් කිව්ව ශාස්ත්‍රීය ගීතේ මන්මත් ක්‍රමන ගීතේ අජන්ත රණසිංහයන් අඩු නැතුව ජෝති වෙනුවෙන් ගීත රචනා කළා. සෝම්පාල ලීලානන්දයන් අමරපෙම් ලතාවේ ගීතය ජෝති වෙනුවෙන් රචනා කළා. ප්‍රේමකීර්ති අල්විස් කඳුලැල් සලාදෙනේ මේ ගීතය නිර්මාණය කරන්නේ ප්‍රේමකීර්තිගේ වචනවලින්. කුලරත්න ආර්යවංශ තමයි සරාසඳේ ගීතය නිර්මාණය කරන්නේ මිහිඳුම් සිහින චිත්‍රපටයට. ඒ මිහිඳුම් සිහින චිත්‍රපටයට කුලරත්න ආර්යවංශයන්ගේ නිර්මාණය මුල්වරට හොඳම ගායකයා විදිහට සරසවි සම්මානය හිමි කරගන්න එච්.ආර්. ජෝතිපාලට අවස්ථාව හිමි කර දුන්නා.

ඉතිහාසය අපිට නැති වෙලා දශක ගණනක් ගිහිලා ගියා වුණත් ජ්‍යොති පිළිබඳ වටිනාකම් අද පරම්පරාව හඳුනාගත යුතුයි කියන මතයේ සිට මමත් ප්‍රේමසිරි ගම්මුදවත්තත් හැඟුම් වරුසාව ඔබ වෙත මෙහෙවනවා. ජ්‍යොති, අපේ රටේ හිටපු කෘතහස්ත ගායන වේදිනියන්ගේ සහය තම යුග ගීතයන්ට ලබාගත් ශිල්පියෙක්. රුක්මණි දේවි, කෝකිල දේවි වීරතුංග, වසන්තා සඳනායක, GSB රාණි පෙරේරා, ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, තව කවුද අද? HR ජ්‍යොති පාල. එහෙම චරිතයක්. ජ්‍යොති, ඇත්තටම යුගගී ගායනා කළේ මේ කියන කාන්තා පාර්ශවයන් එක්ක විතරක් නෙමෙයි, ගායිකාවන් එක්ක විතරක් නෙමෙයි. ඔය බිග් මාස්ටර් එක්ක යුග ගීතයක් ගායනා කළා මිනිහා හරි මිනිහා කියලා. එතකොට සුනිල් සාන්තයන්ගේ තනු නිර්මාණයට, මුත්තුසාමිගේ සංගීතයට, සංදේශ චිත්‍රපටයේ ඉතාම රහ ගීතයක් ගායනා කරන HR ජ්‍යොතිපාල සිඩ්නි ආටිගලත් සමඟ. ඔබට මතකද? පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා.

මේ රැඳී සිටින්නේ හැඟුම් වරුසාව සමග. කවදාක්වත් ජෝතිට වේදිකාවට නැගලා මම කියන්නේ මෙන්න මේ ගීත ටික විතරයි කියලා බහින්න අවස්ථාව ලැබුණේ නැහැ. රසිකයෝ හැම මොහොතේම ජෝතිට වේදිකාවෙන් බහින්න ඉඩ නොදී ඔව්ව වේදිකාවේ රඳවා ගත්තා. ජෝති අදටත් සුපිරි තරු බිහි කළ ගායකයෙක්.

දැන් අපිට මේ සමස්ත වැඩසටහනේ හරය එකතු කරගෙන යම් ආකාරයක නිගමනවලට එළඹෙන්න වෙලාව ඇවිදින්. ඔබ වඩා වටින වැඩසටහනක් රසවින්දනම් ඒ වැඩසටහන ඇතුළේ අපි කතා කරපු දේවල් අනුව HR ජෝතිපාල කවුද කියලා තේරුම් ගන්න ඔබට අවස්ථාව ලැබෙමින්. ඒ වෙනුවෙන් තමයි ප්‍රේමන්ත් මාත් මේ උත්සාහය ගන්නෙ. ජෝති සතු කුසලතාවය ඔබ හඳුනා ගත්තා නම් මේ වැඩසටහන ඇතුළේ ජෝති කොහොමද මන්මත් කරවන වගේ ගීතයක් ටච් මහලක් තනවන්නේ නෑ වගේ ගීතයක් රාගාශ්‍රිතව ගායනා කළේ. තව විදිහකින් බැලුවොත් ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරින් හදාලා කී දෙනෙකුට මේ වගේ ගායන කුසලතාවයන් තිබෙනවද? ඒ අනුව බලනකොට ජ්‍යෝති කොතනද ඉන්නේ? ඒ ප්‍රශ්නෙම වෙනත් විදිහකට බැලුවොත් ජ්‍යෝති ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රගුණ කළා නම් සංගීත මඩලයේ වැනි ගීත ගායනා කළේ කෙසේද? ජ්‍යෝති ගායනා කළ තියෙන ශෝණරයන් විකට ගීත, ප්‍රේම ගීත, විරහ ගීත, නැලවිලි ගීත, චෝක ගීත, නර්තන ගීත, ශාස්ත්‍රීය ගීත, මයිලා ගීත, දේශාභිමානී ගීත, ඔ කොයිතරම් පුළුල් වපසරියක විසිරිච්ච ගායකයෙක්ද? HR ජෝතිපාල පිළිබඳ සටහන අපි අවසන් කරන්න දැන් කිට්ටු කරලා තියෙන්නේ. ගුණරත්න අබේසේකරයන් එක්තරා තැනකදී උපුටා ගන්නවා ලෝන් ෆෙලෝ කියන ගායකයා වෙනුවෙන් ප්‍රකාශිත එක් වැකියක්. ශෝකය, ප්‍රීති ප්‍රමෝදය පිළිබඳ ගායනා සහිතව ගායන ශිල්පීන් දෙවියන් වහන්සේ විසින් මනුලොවට එවනු ලබන්නේ මිනිස් හදවත් පිරිමැද ඔවුන් යලි ස්වර්ගයට ගෙන්වා ගැනීම පිණිසය කියලා තමයි එදා ඒ වාක්‍ය ප්‍රකාශ කරලා තිබුණේ. ඒක ජෝතිරාජ් අනුගතව

කියන්නේ නිගමනයන් ආපසු විමසල බලමු. යෝති ආම්බයක්ද විශ්වකර්මයක්ද? යෝතිව රැගෙන එන්නේ සාමාන්‍ය ජනතාව. අපි යෝතිව කඩා බිඳ දාලා ඉතාම අංශුමාත්‍රීයව විසංයෝජනය කළ යෝතිගේ නිර්මාණ දිහා බැලුවොත් යෝති නව සම්ප්‍රදායක් වෙනුවෙන් තනිව ගමනක් ගිය මනුස්සයෙක්. ඔහුට තිබුණා සංගීතමය බුද්ධියක්, සංගීතයේ සියුම් තැන් ස්පර්ශ කිරීමේ හැකියාවක් යෝතිට තිබුණා. ඔහුට තිබුණා පරිකල්පනයක්, තමන් ගැයූ හැම ගීතයක්ම මතක තබා ගැනීමේ පුදුමාකාර ශක්තියක් යෝතිට තිබුණා. අද හුඟක් දෙනෙක් යෝතිව අනුකරණය කරන්න උත්සාහ කරනවා. නමුත් යෝතිපාල කිසිවෙක් අනුකරණය කරපු චරිතයක් නෙමෙයි. යෝතිට ගුරුවරයෙක් හිටියේ නැහැ. ඒ නිසා යෝති තුල රැඳුනේ යෝති පමණයි. ඒ යෝති ජාති කුල ආගම් නොසලකා මානව හදවත් ඉතාම ආදරයෙන් ඇසුරු කළ හිත හොඳ එච්.ආර්. යෝතිපාල. යෝතිගේ අවසන් සුසුම දරාගන්න බැරුව ගිය මිනිස්සු ලක්ෂ ගණන්. ඉතිහාසයේ ප්‍රථම සහ අවසන් වතාවට බොරැල්ල කනත්තේ වැටවල් පෙරලනවා. එහෙම වෙන්නේ මේ රටේ ජීවත් වෙච්ච එක පරම්පරාවක. මානව හැඟීම් මතින් මෙරට මිනිස්සුන්ගේ හීන සහ සිතුවිලි ජීවත් කළ එකම සහ වටින ගායකයා එච්.ආර්. යෝතිපාල වීම. අද පරම්පරාවේ අභාග්‍යයත් එවන් ශිල්පියෙකු අපට නොමැතිවීම. හැඟුම් වර්ෂාව යෝතිමතින් සමුගැනීම ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමඟ මම සුරවීරයා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Khanna. Radio ITN.
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power. තවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: අයිබෝවන් ලකන හගෙනන්න දැන් වෙලාව රාත්‍රී 9යි විනාඩියකයි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කලයි සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහැවතුනි, ධර්ම

ප්‍රපත්තීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසකින් ආරාධනා කර සිටිනවා. මේ සීල දනාවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමදුර

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් අද දිනට નિયમિત උතුම් ධර්මානුශාසනාවයි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම පින්වත්නි විමුක්තිගාමි හිත නිදහස් කර ගැනීමේ පටිපාටිය පදනම් කරගෙනයි බුද්ධ දේශනාව විකාශනය වෙන්නේ. තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන ශ්‍රාවකේකුට අභ්‍යන්තරය තුළ තමන්ට ඉතා උවමනාවක් කැමැත්තක් දුක හමාර කර ගැනීම පිළිබඳ අදහසක් තියෙන ශ්‍රාවකේකුට මේ ධර්මය තමා දෙස බලාගෙන අවබෝධය කරා ක්‍රමානුකූලව පියමනින්ට පුළුවන් විදිහටයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනාව මතු කරන්නේ. පින්වත්නි, සත්‍ය නම් කොතනින් ඇහුණත් කමක් නැහැ. අවබෝධය කරා යන ශ්‍රාවකේකුට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කියන්නේ කාටද? කාගේ දේශනාවක්ද? කවුද මේවට දායකත්වයේ දැරුවේ? ඒ කිසිම දෙයක් අදාළ නැහැ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන භික්ෂුවක් නම්, යෝනිසෝ මනසිකාරයේ යෙදෙන ශ්‍රාවකෙක් නම්, ඒ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන ශ්‍රාවකයාට මේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵලය ඒකාන්ත වශයෙන් හදාගන්න පුළුවන්. ඔකට බොහොම ලස්සන සිද්ධියක් මම ඔබට කියන්නම්. එක දවසක් අපගේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ හිටියා. උන්වහන්සේ වැඩ හිටියේ සූකර කතලෙනේ. මේ සූකර කතලෙනේ ගිජ්ජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එදා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමයි පවන් සලමින් වැඩ හිටියේ. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරු අරහත්වයට පත් වුණු කෙනෙක් නෙමෙයි. එදා ජීවිතයේ අපේක්ෂා බංගත්වයට ගිහින් මේ ආස්වාදයේ රසය හොයාගෙන ගිහින් ආස්වාදයේ තුල තමන්ව ගවේෂණය කරන සැබෑ රසය නෑ කියලා දැනගෙන ආස්වාදයේ පිළිබඳ යම් කලකිරිනු අදහසකින් ඉන්න වෙලාවක මේ බුද්ධ ශාසනයේ මූලික රහතන් වහන්සේලා අතර වැඩ හිටිය අස්සජී මහරහතන් වහන්සේ දැකලා උන්වහන්සේගේ පිටිපස්සෙන් ගිහින් උන්වහන්සේ නිදහසේ වැඩ ඉන්න වෙලාවක් බලලා සුදුසු වෙලාවක ගිහින් ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ බොහොම ශාන්තයි. ඔබ වහන්සේ ඉරියව් හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේ කුමක් හෝ නිවීම සම්බන්ධ පණිවිඩයක් දන්නා හැඩයි. සැබෑවට ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා ගැන මට යමක් දැනගන්න පුළුවන්ද? ඒ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ අර යේ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතෝ ආහ, මේ තථාගතයන් වහන්සේ හේතුඵල ධම කියලා ආර්ය න්‍යායක් පැහැදිලි කරනවා. ඊට වඩා මං ගොඩාක් දේවල් උන්වහන්සේ ගැන කියන්න දන්නෙත් නෑ කියලා ඒ අස්සජී මහරහතන් වහන්සේ පැහැදිලි කළා. දැන් බලන්න, රහතන් වහන්සේ නමක්, උන්වහන්සේ කියනවා මං බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් දේවල් දන්නේ නෑ. එහෙමනම් මේ ත්‍රිපිටකයම කටපාඩම් කරලා ගාථා මතක තියාගෙන පිරිත් ආදී හොඳට කටපාඩම් කරගෙන එහෙම ඉන්න ඕන කියලා එකක් නෑ. අවබෝධයට අදාළ ප්‍රාමාණික දහම් කොට්ටාසිය හොඳට අහලා සුතා දතා හොඳට දරාගෙන ඊට පස්සේ වචසා පරිචිතා හොඳට වචනේනුත් පුහුණු කරමින් මනසානුපෙක්කිතා මනසිනුත් ඒ ධර්මයේ හොඳට දරාගෙන නුවණින් විමසමින් දෘෂ්ටිය ඍජු කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. දැන් මේ කාරණේ කියනකොට එදා ඒ උපතිස්ස කියන තරුණ පිරිවැජියා සෝතාපන්න තත්වයට පත් වුණා. සෝවාන් වෙලා තමන්ගේ යාළුවත් කැටුව කෝලිතත් සමග බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙනවා ඔහුට. ඒ කියන්නේ මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙක් විදියට සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියට මේ වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ. හැබැයි උන්වහන්සේ තමයි එදා බුදුරජාණන් වහන්සේට සූකර කත ලෙනේදී පවන් සැලුවේ. දීඝනක කියලා පරිබ්‍රාජකෙක් බුදුරජාණන් වහන්සේව හොයාගෙන ඇවිල්ලා ඉතා ප්‍රියමනාප කතාවක යෙදුණා. ප්‍රියමනාප ඉතා සොඳුරු කතාබහක යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ දීඝනක කියන පරිබ්‍රාජකයාට සූකර කත ලෙනේදී බොහොම ලස්සන දහම් කොට්ටාසයක් පැහැදිලි කළා.
ඒ දහම් කොට්ටාසේ අන්තර්ගත වෙන්නේ මේ වේදනාව විඳින වේදනාව සැප වේදනාවත් දුක් වේදනාවත් අදුක්කම සුඛ වේදනාවත් සාමිස හෝ නිරාමිස හෝ වේවා මේ වේදනාව සම්බන්ධ අනිත්‍ය පැහැදිලි කරලා බොහොම ලස්සන දේශනාවක් එදා උන්වහන්සේ මේ දීඝනක කියන පරිබ්‍රාජකයාට කළා තමා විඳින වේදනාවේ අනිත්‍යතාවය ගැන මේ දේශනාවේ අන්තර්ගත වෙන්නේ විඳින වේදනාව තුළම යථාර්ථයට විවෘත වෙලා වේදනාව කියන ස්වභාවය තුළ අපි එළඹිලා වාසය කරන එක සතුටෙන් පිළි අරගෙන වාසය කරන එක ඒක ඇතුළටම බැහැලා වාසය කරන ජීවිතෙන් අයින් වෙන විදියත් ඒ අයින් වෙන ශ්‍රාවකේ වේදනාව සම්බන්ධ විදර්ශනා කළ යුතු අනිත්‍ය ආදී පරයායන් පිළිබඳවත් ඉතාම චමත්කාර ජනක දේශනාවක් කළා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේට නෙමෙයි මේ දේශනාව කළේ දීඝනක කියන පරිබ්‍රාජකයාටයි. නමුත් මේ පවන්සලමින් වැඩ හිටිය සාරිපුත්තයන් වහන්සේ මේ කතාව බොහෝම හොඳින් අහගෙන හිටියා. උන්වහන්සේ මේ කතාව අහගෙන ඉන්නකොට උන්වහන්සේට මේ දහම් පරයාය හොඳටම තේරුණා. මේ ධර්මී අහගෙන ඉන්න අතරතුරදීම උන්වහන්සේගේ කය හොඳට සංසිඳිලා මනසත් සංසිඳිලා හොඳට ප්‍රීතිය ජනනී වෙලා ප්‍රීතිය තුළම පස්සද්ධිය ඇති වෙලා පස්සද්ධිය තුළම සුඛය ඇති වෙලා හොද්දට හිතේ ධර්මී අහගෙන ඉන්න වෙලාවෙම සමාහිත වෙලා මේ දීඝනක පරිබ්‍රාජිකයාට කළ දේශනාව තුළදීම උන්වහන්සේ අරහත්වයට පත් වෙනවා. දැන් බලන්න දේශනාව කළේ දීඝනකට නමුත් අරහත්වයට පත් වුනේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන්සේ බව දකින්න ඇති. නමුත් දේශනාව කළේ කාටද දීඝනක කියන පරිබ්‍රාජිකයාට. ඔහුත් ධර්මීය තුල ස්ථාවර වුණා. දැන් බලන්න මේ බඳු දේශනාවක් ප්‍රතිඵල සහිතයි. නමුත් ප්‍රතිඵල සහිත වෙන්නේ තමා තුල යෝනිසෝ මනසිකාරයේ තිබුණොත්. අපිට නෙමෙයිනි බණ කියන්නේ, අපි නෙමෙයිනි දායකත්වයේ දැරුවේ, දායකත්වයේ දරපු අය ඇහුවාම මදෑ. මෙන්න මේ වගේ තැනකට ආවොත් ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න අමාරුයි. එහෙමනම් ධර්මී තාම වැදගත් දෙයක් විදියට අපට උපකාරයෙන් අනුග්‍රහය පිණිස පවතින අතිශය වැදගත් දෙයක් විදියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරයයි. මේ යෝනිසෝ මනසිකාරය කියන ස්වභාවය සෑම බුද්ධ ශ්‍රාවකයෙක් තුළම උද්ගත විය යුතු තත්වයක්. ඒකෙන් පුදුම උපකාරයක් ලැබෙන්නේ ධර්ම මාර්ගයට. උපකාරය හදාගත යුතු තැන් බොහෝමයක් තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය ධර්මානුධම්ම ප්‍රතිපදාවත් තුළම පින්වත්නි සාරාණීය ධර්මවලින් උපකාරය හදා ගන්න ඕනේ. එතකොට ඒකාන්ත වශයෙන් නිවන කරා ඒ ශ්‍රාවකයාට පැමිණෙන්න පුළුවන්. දැන් සාරාණීය ධර්ම මොනවද? සාරාණීය ධර්ම මේ සාරාණීය ධර්ම කියන දහම් පරයාය ධර්මයේ විස්තර වෙන්නේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ නිතර සිහි කළ යුතු දහම් කොට්ටාසේ හැටියටයි. මේ සාරාණීය ධර්ම නිතර බුද්ධ ශ්‍රාවකෙක් විසින් සිහි කරන්න ඕන පින්වත්නි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට නිතර මේ සාරාණීය ධර්ම සිහි කරනකොට ඒ සිහි කරන ශ්‍රාවකයාට පුදුම උපකාරයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අච්ච සාරාණීය ධම්මා කතමේච ධම්මා බහුකාරය. ඒක පුදුම උපකාරයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉදාවුසෝ බික්කුණෝ. සාරිපුත්තයන් වහන්සේ විසින් මේ කාරණේ නම් පැහැදිලි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක් මේක. ඉදාවුසෝ බික්කුණෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රක්මචාරීසු ආවිචේව රහෝච අයමේව ධම්මෝ සාරාණියෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒක භාවාය සංවත්තති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ මෛත්‍රී සහගත කාය කර්ම තියෙනවා නම්, මෛත්‍රී සහගත වචී කර්ම තියෙනවා නම්, මෛත්‍රී සහගත මනෝ කර්ම තියෙනවා නම්, ඒ වගේම විවාදයක් නැතුව වාසය කරනවා නම්, දැන් එක එක්කනාට සංවාද විසංවාද මතවාද හුවා දක්වන්නේ නිරන්තරයෙන් විවාද වලින් බැහැරව වාසය කරනවා. ඉතින් විවාද කරලා දිනා ගන්න දෙයක් නැණි බුද්ධ ශ්‍රාවකයෙකුට. විවාදයට බැහැගන්නේ. දැන් අද අවබෝධයට පත් වුණා කියලා කියන කෙනෙක්, අවබෝධය තුල ස්ථාවර වෙනවා කියලා කියන කෙනෙක් පවා ඕනෑම ශ්‍රාවකයෙක් තුල මට කොහොම හරි අවබෝධය කරා යන්න ඕන වගේ හිතන කෙනෙක් පවා මේ විවාදයට හරි කැමැති. පින්වත්නි, වාක් කුසලතාවයේ තියෙන ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
හොඳට විවාද කරන්න පුළුවන්. හැබැයි එහෙම විවාද කරන්න පුළුවන් වුණා කියන එකෙන් ඒකෙන් පින්වත්නි අපට එයාගේ අවබෝධය මැනගන්න බෑ. බුදුරජාණන් වහන්සේ උපකාරයේ පිණිස පවතින සාරාණීය ධර්මයක් විදියටයි මතු කළේ, මහණෙනි විවාදයට යන් දෙපා. මහණෙනි මම වුණත් ලෝකයා සමග විවාද කරන කෙනෙක් නෙමෙයි. මට ලෝකයා සමග විවාදයක් නෑ කියනවා. බුදුරජාණන් වහන්සේම අපට පැහැදිලි කරනවා, මහණෙනි මම ලෝක සත්‍යයා එක්ක කිසි දවසක විවාද කරන කෙනෙක් නෙමෙයි කියනවා. මොකද අවබෝධයට පත්තුණු කෙනෙක් පින්වත්නි ලෝකයා සමග විවාද කරන්නේ කුමටද? අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට මොනවද ලෝකේ දිනාගන්න තියෙන්නේ? අනිත්‍ය පිළිබඳව යම්කිසි තර්කානුකූල පරයයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියනවා. අනිත්‍ය නම් දුකයි නේද, දුක නම් අනාත්මයි නේද කියලා බොහෝම පැහැදිලිව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තමයි. නමුත් පින්වත්නි මේ විවාදය කියන්නේ බුද්ධ දේශනාවට බුදුරජාණන් වහන්සේලා අපට පැහැදිලි කරපු කාරණයක් නෙමෙයි. උන්වහන්සේම මතක් කරනවා, මහණෙනි මම ලෝකයා එක්ක විවාද කරන කෙනෙක් නෙමෙයි, ලෝකයා සමයි මාත් එක්ක නිතර නිතරම වාදයට පැටලෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට ධර්මයක් දියුණු කරන ශ්‍රාවකයන් විදියට පැහැදිලි කළා, නිරන්තරයෙන්ම විවාදයට පැටලෙන්නේ නැතුව ඉන්නවා නම් ඒක සාරාණීය ධර්මයක් විදියට. ඇත්තටම මේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කාය වාක් සංයමය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවශ්‍ය බවයි. පින්වත්නි ලස්සන දේශනාවක් තියෙනවා කුද්දක නිකායේ අපායික සූත්‍රය කියලා. ඒ දේශනාවේ තියෙනවා සෙය්‍යෝ අයෝගුලෝ බත්තෝ තත්තෝ අග්ගි සිකීපමෝ යංචේ බුංජෙය දුස්සීලෝ රට්ට පින්ඩං අසඤ්ඤතෝති කියලා. ඒ කියන්නේ පින්වත්නි කායවාක් සංයමයක් නැත්තං, කායවාක් සංයමය කියන එක ධර්මයක් දියුණු කරන කෙනාට නැත්තං, තව විදිහකින් අපේ වචන වලින්ම කිව්වොත් ටිකක් වාචාලකම වැඩි නං, කටකාරකමම නම් තියෙන්නේ, කායවාක් සංගමයක් නැත්තං එයා දුසිල්වතෙක් නම්, කය තුල වචනේ තුල සුසිල්වත් භාවයේ ඒ ශ්‍රාවකයා තුල නැත්නම්, ඒ සුසිල්වත් භාවයක් නැති ශ්‍රාවකයා තුල පින්වත්නි ඒ ශ්‍රාවකයා භික්ෂුවක් නම් ඒ භික්ෂුව මිනිසුන් දෙන දානේ පත වළඳනවා නම් ඊට වඩා හොඳයි කියනවා රත් කරපු ගිනි ගුලියක් බඳු ලෝහ ගුලි වළඳන එක. ඒක ඊට වඩා හොඳයි කියනවා. හේතුව තමයි ඒ ලෝහ ගුලි වැළඳුවොත් වෙන්න පුළුවන් උපරිම දේ තමයි මරණය කියනවා. හැබැයි සංයමයක් නැති, කාය සංයමයක් වචී සංයමයක් නැති, මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නැති ශ්‍රාවකෙක් නිරන්තරයෙන්ම අසංවර වෙච්ච කෙනෙක් විදියට එයා ලෝකයට විවෘත වෙනවා නම් එයාට විශාල අවදානමක් තියෙනවා. ඒ තමයි මරණින් පස්සේ දුගතියට. දැන් ගිනි ගුලියක් ගිලින එකේ විශාලම අවදානම තමයි මරණය. හැබැයි ඒ ගිනි ගුලිය ගිලින එක නිසා එයා මරණින් පස්සේ දුගතියට යන්නේ නැහැ කියනවා. වෙන්න පුළුවන් විශාල මහානීය මරණය කියනවා. අන්න ඒ වගේ බුදුරජාණන්සේ හරියට අගය කරා තමා තුල ගොඩ නැගෙන සංයමය. ඒ වගේම පින්වත්නි සාරාණීය ධර්මයක් තමයි බුදුරජාණන්සේ මතක් කරනවා සමගිව වාසය කරනවා. මේ සංඝයා අතර ඉන්න පිරිසත් එක්ක බෙදීමක් නැහැ. බොහෝම සාමග්‍රයෙන් වාසය කරනවා. පාත්‍රයට වැඩුණු දානපත පවා බෙදා හදාගෙන පරිහරණය කරනවා. ඒ වගේම කඩ නොවිච්ච සීලයක් තියෙනවා. මනවින් දුක් ගෙවා දමන දෘෂ්ටියකට ඇවිල්ලා කොහොම හරි මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඕන. මේ දුක කියන එක උපන් සත්වයාගේ දායාදයයි. මේ උපන් සත්වයාගේ දායාදේ වෙච්ච මේ දුක කියන ස්වභාවය මම නිරන්තරයෙන් අත්විඳිනවා. මේ දුකෙන් නිදහස් වීමමයි වටින්නේ. මේ දුකෙන් නිදහස් වීමේ පටිපාටිය තමයි භාග්‍යවතුන් වහන්සේ ආර්යෂ්ටාංගික මාර්ගයේ තුලින් වදාළේ කිය කියා ආර්යෂ්ටාංගික මාර්ගයට ප්‍රශංසා කරන ශ්‍රාවක භාවයක් තියෙනවා නම් ඒක සාරාණීය ධර්මයක්. ඒ වගේම මේ දුක කෙලවර කරලා දාන සම්මාදිට්ඨිය පදනම් කරගත් වැඩපිළිවෙලකට අවතීර්ණී වෙලා ඉන්නවා නම් ඒක සාරාණීය ධර්මයක්. මෙන්න මේ සාරාණීය ධර්මවලින් අනුග්‍රහය හදාගන්න නැතුව මොන්නතරම් අභිධර්මී කටපාඩම් කරගත්තත් වැඩක් නැහැ. මොන්නතරම් සූත්‍ර ධර්ම මතක තියාගත්තත් වැඩක් නැහැ.
ඒ දැනුම තමා තුළ තියෙනවා කියන කාරණය මතම වාසය කරමින් හිස් මාන්නක්කාරකමක් වැඩෙනවා විනා ඊට වඩා වැඩි දෙයක් නැහැ. දහම් දැනුම අවශ්‍යයි තමයි. හැබැයි මේ බහූපකාරය කතමේච ධම්මා බහූපකාරාච්ච සාරාණීය ධම්මා කියන එක මේ සාරාණීය ධර්මවලින් ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුට තමයි දුක මැනවින් කෙලවර කරගන්න ලැබෙන්නේ. ඒ බඳු කෙලවර කර ගැනීමක් උනන්දු වන ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ හරිම උදව්වක්. පින්වත්නි, අද මේ දේශනාවේ අපි මාතෘකාවක් හැටියට දේශනාවේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායට අයිති පංචක නිපාතයේ අන්තර්ගත වන සීවතිකාදීනව සූත්‍රය. සීවතිකාදීනව සූත්‍රය ඇසුරෙන් තමයි අද මේ ධර්මානුශාසනාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. සීවතික කියන්නේ කුමක්ද? සීවතික කියන්නේ සොහොනට කියන වචනයක්. සොහොනට පාලියෙන් කියන්නේ සීවතික කියලා. සොහොනේ වාසය කෙබඳු එකක්ද? සොහොනේ වාසය අතිශය දුෂ්කරයි. සොහොනේ වාසය කරමින් ධර්ම මාර්ගයේ ඉදිරියට යන ශ්‍රාවකයෙකු අතිරේක වශයෙන් පුහුණු කරන්න ඕන දූතාංග අතර එක දූතාංගයක් තියෙනවා. ඒකට කියනවා සෝසානිකාංගය කියලා. ඉතුරු සියලුම දූතාංගය වලට වඩා හරිම අමාරුයි සෝසානිකාංගේ සමාදන් වෙලා ඉන්න. සොහොනේ රැය පහන් කරනවා කියන එක ලේසි නෑ. කියන්න ලේසි, කතා කරන්න ලේසි. නමුත් සොහොනේ රැය පහන් කරනවා කියන එක අමාරු වැඩක්. මෙබඳු ගුණධර්ම සාමාන්‍ය කෙනෙකුට දියුණු කරන්න බෑ. මානසික වශයෙන් බොහෝ කොට අතහැරීමක් තියෙන ශ්‍රාවකයෙකුට තමයි මෙබඳු ගුණධර්මයක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. දැන් සෝසානිකාංගේ වගේ ගුණධර්මයක් දියුණු කරන ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒවත් මේ ගිහි උදවියට ලොකු වැදගත්කමක් තියෙනවා කියලා හිතාගෙන නෙමෙයි මම කියන්නේ. ඒ වගේම මෙබඳු අතිරේක ගුණධර්ම, ඔය පත්තපිණ්ඩිකාංගය, ඊට පස්සේ පාංශකූලිකාංගය වගේ ගුණධර්ම ස්වාමීන් වහන්සේලා අතිරේක වශයෙන් රැක්කා. ඒවා රකින්න අවශ්‍යමයි කියලා නෑ. හැබැයි පැවිද්දෙක් නම් දවසක් හරි මේ ගුණධර්ම අතිරේක වශයෙන් දියුණු කරන එක ධර්ම මාර්ගයට විශාල උදව්වක්. පිණ්ඩපාතිකාංගය එහෙම මාසෙකට හමාරකට දවසක් හරි දියුණු කරන එක ඒ භික්ෂුවගේ ධර්ම මාර්ගයට යම්තාක් උපකාරාර්ථයෙන් වැදගත්. ගෙනත් දෙන දේවල් වැළඳුවාට කිසිම ගැටලුවක් නෑ. ඒක ධර්මී ප්‍රතික්ෂේප කරලා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට වදාළ කාරණයක් පිණ්ඩපාතිකාංගය. පින්වත්නි, සමහර කාල තිබුණා ස්වාමීන් වහන්සේලා මේ ගුණධර්ම දියුණු කළා. නමුත් ළඟ ඉන්න කෙනෙකුටවත් මේ ගුණධර්ම දියුණු කරන බව හැඟෙව්වේ නැහැ. හේතුව තමයි මේ අතිරේකව දියුණු කරන ගුණධර්ම ප්‍රදර්ශනී කර කර කරන්න බෑ. මට මතකයි එක හාමුදුරු කෙනෙක් වැඩ හිටියා, අවුරුදු 13ක් එක දිගට සෝසානිකාංගේ සමාදන් වෙලා රැය සොහොනේ ගත කළේ. නමුත් උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේවත් දන්නේ නැහැ අපේ ගුරු ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සොහොනේ රැය පහන් කරනවා කියලා. එච්චරට පුද්ගලිකව ගුණධර්ම දියුණු කළා. දැන් අද නම් දියුණු කරන්න කලින් ප්‍රදර්ශනය කරන්නේ නැද්ද? ප්‍රදර්ශනය කරනවා. පුංචි භාවනාවක් කරනවා කියලා හිතන්න ගෙදර කෙනෙක්. එතකොට යා මුළු ගෙදරටම කියාගෙන යනවා කාමරයක් කාමරයක් ගානේ, මේ අද රේඩියෝ එක දාන්න එපා, සද්ද කරන්න එපා, කෑකෝ ගහන්න එපා, මට කෑම කන්න කතා කරන්න එපා, මම මේ භාවනා කරනවා කියලා ඔක්කොටෝම කියලා තමයි එයා සමහර ගුණධර්ම දියුණු කරන්නේ. කියන එකෙන් ගුණධර්මයට හානියක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි අද නම් පින්වත්නි ප්‍රදර්ශනී කර කරා ගුණධර්ම දියුණු කරන්න බෑ. හේතුව තමයි එච්චරට වර්තමාන සමාජයේ පිරිහිලා. ගුණධර්මයක් දියුණු කරන එක මානසික රෝගයක් විදියට දකින තැනට මිනිසුන්ගේ ගුණධර්ම කඩා වැටිලා. ගුණධර්මයක් දිහා කටේ කුණකින් හිනා වෙලා බලන තැනට, ඔච්චම් කරමින් බලන තැනට මිනිසුන්ගේ ජීවිතේ කඩා වැටිලා. ඒ නිසා අද නම් තනි තනිව හුදෙකලාවේ පුද්ගලිකවම ගුණධර්මයක් දියුණු කරන එකයි වටින්නේ. භික්ෂුවකට උනත් එහෙම තමයි. දැන් මේ සෝසානිකාංගය ගැනයි අපි අදහස් කළේ සොහොනේ වාසය කිරීම ගැන. සොහොන ගැන වදාළ බොහොම ලස්සන දේශනාවක් තමයි මේ සීවතිකාදීනව සූත්‍රය කියලා කියන්නේ. දැන් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පංචිමේ භික්කවේ ආදීනවා සීවතිකායා කතමේ පඤ්ඤ. පින්වත් මහණෙනි, මේ අමු සොහොනේ ආදීනව පහක් තියෙනවා. සොහොනේ වාසය කිරීම තුළ
ආදීනව පහක් තියෙනවා. ඒ කාලේ පින්වත්නි සොහොන කියලා විශේෂයෙන්ම තැනක් තිබිලත් නැහැ. මලමිනි ගිහින් දාන තැනට මිනිස්සු සොහොන කියලා කතා කරලා තියෙනවා. දැන් අද නම් මලමිනි වෙනුවෙන් කරන ආචාර ධර්ම වලට වෙනම තැනක් තියෙනවනේ, කනත්ත කියලා. නමුත් ඒ කාලේ එහෙම තිබෙත් නැහැ. කැලෑවේ ඕන තරම් ඉඩ පහඩුව තිබුණා. මිනිස්සු ගිහින් සොහොනට ගිහින් ඒ මලකුණ දාලා ආවා. ඒතර ඒ මලකුණ දාලා ආපු මිනිස්සු පුරුදු වුණා හැමෝම එතනම පාවිච්චි කරන්න මලමිනි ගිහින් දාන්න. ඒතර එතන සොහොන කියලා ප්‍රසිද්ධ වුණා. ඒ සොහොනේ මිනිස්සු අනුගමනය කරපු ක්‍රියාකලාපයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මතු කරනවා. සීවතිකාදීනව සූත්‍රයේදී ආදීනව පහක් තියෙනවා කියනවා සොහොනේ. පින්වත් මහණෙනි, මොනවද ඒ පහ? පළවෙනි එක තමයි අසුචි. අසුචි කියලා කියන්නේ බොහෝම අපවිත්‍ර තැනක්. සොහොන කියන්නේ බොහෝම අපවිත්‍ර වෙච්ච තැනක් තමයි සොහොන කියලා කියන්නේ. ජරාජීර්ණ වෙච්ච, කුණු වෙලා ගිය, එක එක ආකෘතියට කුණු වෙන සමහර අය, සමහර අයගේ මලකුණු පොළොවට පස් වෙන මට්ටමේ තියෙනවා. සමහර ඒවා නිකන් ඇටකටු ටික එහෙට මෙහෙට විසි වෙලා, සමහර මලකුණු තියෙනවා ඉදිමිලා ගිහින්, ඒ වගේම ඕජාව ගලනවා. සමහර ශරීර තියෙනවා කපුටෝ ඇවිල්ලා, ගිජුලිහිණියෝ ඇවිල්ලා, නරියෝ ඇවිල්ලා ඒ මලකුණේ කොටස් කාලා දානවා, භාගයක් කාලා අතහැරලා දාලා. මේ විදියට ගත්තාම කිසිම පිළිවෙලක් නැතුව තනින් තන තනින් තන අපිලිවලකට විසි වෙලා තියෙන මලකුණුවල අපවිත්‍ර භාවය සොහොනට ආවේනික දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මතක් කළේ අසුචි. සොහොන කියන්නේ අපවිත්‍ර තැන. ඊළඟ කාරණේ තමයි දුක්ගන්ධා. සොහොන කියන්නේ බොහොම දුර්ගන්ධයක් තියෙන තැන. ඔබ දන්නවනේ මලමිණියක් කුණු වෙනකොට මොන තරම් දුර්ගන්ධයක් තියෙනවද කියලා. දැන් මේ සෙන් පවුඩර් දාලා බොහොම සුවඳවත් වෙන විදියට තියාන හිටියට, රත්තරම් පාට හමක් රැක ගන්න අපි උත්සාහ කළාට, ඕකේ විඥානයේ පිට වෙලා දවසයි දෙකයි තුනයි යන්න ඕන ගඳ ගහන ආකෘතිය බලන්න. ඒ මරණින් පස්සේනේ පින්වත්නි, ජීවත් වෙලා ඉන්න කාලේ උදේම හොඳට නාලා කරලා හොඳට පිරිසුදු කරගෙන වැඩට ගිහින් බස් එකෙන් බැහැලා ගේ ඇතුළට ඇවිල්ලා තමන්ගේම ශරීරයේ සුවඳ කළත් තමන්ට ඒක කොච්චර පිළිකුල්ද? එවනම් මේ ශරීරයේ දුර්ගන්ධය කියන එක ආවේනික දෙයක්. සුගන්ධවත්ව තියාගන්න හැදුවට ඒක කරන්න බෑ. මොකද මේක ඒකෙන්ම තේරෙනවා බොහොම සරලව වුණත් මේ ශරීරේ මගේ වසඟේ තියාගන්න බෑ කියන කාරණය. දුක්ගන්ධා. සොහොන කියන්නේ බොහොම දුර්ගන්ධයේ පිරිච්ච තැනක්. ඊළඟ කාරණේ තමයි සප්පටි බයා. සප්පටි බයා කියලා කියන්නේ මේ බය සහිත තැනක්. සොහොන කියන්නේ හරියට මේ මිනිස්සු බයයි සොහොනට. දැන් මෙච්චර දියුණු වෙලා තාක්ෂණික දියුණුවක් ඇති වෙලා වුණත් මිනිසුන්ට අන්තර්ජාලෙහිම විවිධ අදහස් කියන්න පුළුවන් සොහොන ගැන. මං අහවල් කෑම උනත් කනවා, සොහොනට ගිහින් මං එළි වෙනකන් උනත් ඉන්නවා, මම කිසි යකෙකුට බය නැහැ කියලා දාර්ශනික කතා කියන්න පුළුවන්. නමුත් එහෙම දාර්ශනික කතා කියලා සොහොනට ගියපු ගොඩාක් දෙනෙක්ගේ හිත හෙලවෙනවා. ඒ කෙලෙස් සහිත මිනිසුන්ගේ හැටි පින්වත්නි. සොහොන කියලා කියන්නේ හරියට බොහෝ බය සහිත තැනක්. බය උපද්දවනවා. දැන් සමහර විට මලමිනිය පෙට්ටියකටත් දාලා වහලා, ඊට පස්සේ ඒක වලටත් දාලා උඩින් පසුත් දාලා වහලා, ඒ පසුඩ සමහර විට ගසුත් පැලවෙලා ගස්වල ගෙඩිත් හැදිලා ගෙඩිත් කනවා. නමුත් එතනින් උනත් යන්න සමහර අය ගම්වල එහෙම බයයි. හේතුව තමයි එච්චරට මලමිනියක් වලේ දාපු තැනට මිනිසු බය උපද්දව ගන්නවා. ඒක එච්චර බය වෙන්න ඕන තැනක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අන්දබාල පෘථග්ජන මිනිස්සුන්ගේ හැටි. සොහොන කියන තැන බොහෝ බය සහිත තැනක්. ඊළඟ කාරණේ තමයි වාලාණං අමනුස්සාණං ආවාසෝ. අමනුස්සයන්ට ආවාසයක් සොහොන කියන්නේ. අමනුස්සයෝ ගැන කියනකොට අද මේ දේශනාව අහගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් කොහෙද අමනුස්සයෝ ඉන්නේ? ඕවා නිකන් හදාගත්ත කතාන්දර. ඒ තම තමන්ගේ දෘෂ්ටිනේ. නමුත් අමනුස්සයෝ කියලා කොටසක් ඉන්නවා ඇහැට පේන්නේ නැති. බුදුරජාණන් වහන්සේ මතක් කළා සොහොන ඇසුරු කරගෙන එබඳු ප්‍රබල අමනුස්ස කොටස් ඉන්නවා. සොහොන ඇසුරු කරගෙන
ඔය මලමිනි කපන තැන්වල උනත් පින්වත් නී විශාල අමනුෂ්‍ය කොටස් ඉන්නවා. නමුත් මලමිනිය උඩ නිදාගෙන හිටියත් ඒ මලකුණ කපන මිනිසයාට කිසිම අල්ප මාත්‍රයකින් අඹමල් රේණුවකවත් කරදරයක් නැහැ. සතෙකුට කණ්ඩ දානකොට ඒ කණ්ඩ දෙන මිනිසයාට සතා කරදර කරන්නේ නැහැ නේ. අන්න ඒ වගේ. ඔය සමහර ඇහැට පේන්නේ නැති මනෝමය කායික ජීවීන් පොර කකා සමහර තැන්වල ඉන්නේවා අපේ ඇහැට පේන්නේ නැති නිසා අපිට ඒ ලෝකයේ පිළිබඳ අමනුෂ්‍යයන් පිළිබඳ හැඟීමක් නැහැ. නමුත් පින්වත්නි සොහොන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වාලාණං අමනුස්සාණං ආවාසු අමනුෂ්‍යයන්ට ආවාසය. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේ නමක් සොහොනට ගියා රෙදි කෑල්ල ගලවගෙන ඉන්න. පාංශකූලික සිවුර හදාගන්න මලමිනිය රෙදි කෑල්ල ගැලෙව්වා. බොහොම පරිස්සමට මේ හාඳුරු ගැට දෙක ලිහලා මලමිනිය රෙදි කෑල්ල ගලව ගන්නකොට එක අමනුස්සයෙක් පෙනී ඉඳලා කිව්වා ඕකයිති මට. තමුන්නාන්සි මොකද්ද මේ කරන්නේ? ඕකයිති මට. වහන්සේ දන්නවද මේ භූමි ආධිපත්‍යය තියෙන මගේ ආධිපත්‍යයයි වහාම ඕක තියලා යන්න කිව්වා. මේ ස්වාමිනාංශ ගණන් ගත්තේ නැහැ. මේ ස්වාමිනාංශ කල්පනා කළා බුදුරජාණන්සෙ මේ එකක් වදාලේ නැහැ. බුදුරජාණන්සෙ අපිට වදාලේ සොහොනේ දාලා ගියපු මලකුණ ඔතලා තියෙන රෙදි කෑල්ල අරගෙන සිවුර හදා ගන්න කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එහෙම අවදානමක් තියෙනවා නම් අපිට එහෙම කියන්නේ නැහනේ. මේ ස්වාමිනාංශ ගණන් ගත්තේ නැහැ. බලන්න කොච්චර ශාස්ත්‍රුන් වහන්සේට දිවි පුදාගෙන ඉඳලා තියෙනවද. ඉතින් මේ හාමුදුරුවෝ මේ රෙදි කෑල්ල අරගෙන එනකොට අර අමනුෂ්‍යයා වාහනයක් කරගත් අර මලකුණ. ඒ මලකුණට ඇතුළට ගිහින් නැගිට්ටා. දැන් මලමිනිය තමයි නැගිට්ටේ. මලමිනිය නැගිටලා අර ස්වාමින් වහන්සේගේ පස්සෙන් එන්න පටන් ගත්තා. උන්වහන්සේ කුටිය ඇතුළට ගිහින් දොර වැහුවා. දොර වහනකොට දැන් අර බිත්තිය හරහා මලකුණට විනිවිද යන්න බෑනේ. එහෙම බිත්තිය හැප්පුණා, හැපිලා එහෙම මලකුණ වැටුණා. දැන් මෙහාරෝ මේ සද්දෙට බැලුවා දොර ඇරලා. බලනකොට අර මලකුණ එතන වැටිලා තියෙනවා. කෙස් සැටියෙන් ඇදගෙන ආයෙත් සොහොනට ඇදගෙන ගියා. ඇදගෙන ගිහින් දාලා කල්පනා කළා දැන් මොකද්ද කරන්නේ මේකට. කෙලින්ම බුදුරජාණන් වහන්සේ කරා පැමිණුණා. පැමිණ බුදුරජාණන් වහන්සේට පත්කඩේ දමා වන්දනා කළා. වන්දනා කරලා මතක් කළා ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අද මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා කියලා මුළු සිදුවීමම බුදුරජාණන්සේට වදාළා. ඒ වෙලාවේ බුදුරජාණන්සේ භික්ෂු සංඝයාම කැඳෙව්වා ඒ භූමිය ඇසුරු කරගෙන හිටපු සියලු භික්ෂුන් වහන්සේලා කැඳවලා කිව්වා පින්වත් මහණෙනි අද ඉඳලා මේ මලකුණක ඔතලා තියෙන රෙදි කෑල්ල පාංශකූලික සිවුර හදාගන්නට ගලවනවා නම් මලකුණ අපවිත්‍ර වෙනකන් ගලවන්න එපා. කො ටිකක් ඉදිමිලා කුණු වෙලා ජරාජීර්ණ වෙනකන් රෙදි කෑලි ගලවන්න යන්න එපා කිව්වා. මොකද පින්වත් මහණෙනි රෙදි කෑල්ල උපාදානය කරගෙන සමහර මිනිස්සු එතනම උපදිනවලු. බලන්න සංසාරේ මොන තරම් අවදානමක්ද. රෙදි කෑල්ල උපාදානය කරගෙන එතනම උපදිනවලු. ඉතින් මේවා අතිරේක කතාන්දර. එහෙමනම් අපට තේරෙනවා සොහොන කියලා කියන්නේ වාලාණං අමනුස්සාණං ආවාසු අමනුස්සයන්ට ආවාසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි සොහොන කියලා කියන්නේ බහුනෝ ජනස් ආරෝධනා බොහෝ ජනයාගේ වැළපීම් තියෙන තැන. සොහොනට මිනිස්සු hina වෙලා අත්හැල් බැඳගෙන ඉන්නේ නැහැ. බොහෝ වැළපීම් තියෙන්නේ. මලකුණක් ගෙනත් දැම්මත් වැළපෙනවා. නැවත නැවත පස්සෙන් ආවත් වැළපෙනවා. ඒ කියන්නේ දැන් ওই මැරුණාට පස්සේ ස්මාරක හදලා මිනිස්සු දැන් ওই ලංකාවේ හිම සම්ප්‍රදායන් තියෙන්නේ. මිනිස්සු එනවා මල් අරගෙන, ඉටිපන්දම් අරගෙන, පහන් අරගෙන ඒ මැරිච්ච දවස සිහි කරන්න එනවා. මූණේ බොහෝම ප්‍රියමනාප සතුටක් නැහැ. හඬ හඬා දුක් වෙවි තමයි සොහොනට ඉන්නේ. එහෙනම් සොහොන කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කළ බහුනෝ ජනස ආරෝධනා බොහෝ ජනයාගේ වැළපීම් තියෙන තැන. මේ කාරණේ මතු කරලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒව මේවකෝ බික්කවේ පංචිමේ ආදීනවා සීවති කූපමෝ පුග්ගලෝ. පින්වත් මහණෙනි අන්න ඒ වගේම අමුසොහනක් බඳු උපමා ඇති පුද්ගලයෝ ඉන්නවා. අමුසොහනක් වගේ වෙන්න එපා. කාටද මේ කියන්නේ? අපිට මහණෙනි. සොහනක්

කරන්න පුළුවන් තරම් සුන්දර දේශනාවක්, පුදුම ලස්සන උපමාවක්. බුදුරජාණන් වහන්සේ මතක් කරන ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අසුචිනා, හරියට සොහොනේ අපවිත්‍ර දේ තියනවා වගේ, අසුචි තියනවා වගේ, ජරා වෙච්ච අපවිත්‍ර දේවල් තියනවා වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ බුද්ධ ශාසනෙත් අපවිත්‍ර පුද්ගලෙක් වෙන්න එපා. එතකොට ඇයි සොහොනක් වගේ යා, සොහොනක් වගේ. අසුචිනා මොනවද අසුචිනා, මොනවද අපිරිසුදුකම? අපිරිසුදුකම කියනකොට මිනිසුන්ගේ ඔළුවට එන්නේ හොඳට නා ගන්න එක, විකල්ප. හොඳට දත් මැද ගන්න එක, හොඳට සුවඳවත් වෙන විදියට ශරීරයට විවිධාකාර සුවඳ විලවුන් ගල්වා ගන්න එක. මිනිස්සු සුවඳ කියලා හිතාගෙන ඉන්නේ, මිනිස්සු පිරිසුදුකම කියලා හිතාගෙන ඉන්නේ, මේ එළියේ පිට උපය පිරිසුදු කරන එක. ඒක බුදුරජාණන් වහන්සේ අගේ කළා, පිරිසුදුව ඉන්න කියලා වදාලා. නමුත් මෙතන අසුචිනා කියලා කිව්වේ ඒක නෙමෙයි. දවසක් දෙකක් නාන්න බැරි වුණත් කමක් නැහැ, ටිකක් ගඳ ගැහුවත් කමක් නැහැ ඇඟ. හැබැයි සැබෑ දුර්ගන්ධය, සැබෑ ජරාව, සැබෑවටම අසුචිය කියන්නේ ඒක නෙමෙයි. බුදුරජාණන් මතක් කරනවා, අසුචිනා කාය කම්මේන සමන්නාගතෝ හෝති, අසුචිනා වචී කම්මේන සමන්නාගතෝ හෝති, අසුචිනා මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. ඉද මස්ස අසුචිතාය වදාමි, සෙය්‍යතාපි සා භික්කවේ සීවතිකාය අසුචි. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙක්ගේ කාය කර්ම අපිරිසුදුයි නම්, වචී කර්ම අපිරිසුදුයි නම්, මනෝ කර්ම අපිරිසුදුයි නම්, එයා සොහොන වගේ. හරිම ලස්සනයි, එයා සොහොන වගේ. හේතුව පින්වත්නි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අපිරිසුදු වුණාට පස්සේ මේ කායික, වාචසික, මානසික චර්යා දුර්වල වෙන්න දුර්වල වෙන්න එයා තුල පංචස්කන්ධ ලෝකයම එයාට උපාදානය වෙනවා. පින්වත්නි, කයෙන් සිද්ධ වෙන හැම චර්යාවක්ම නව කර්මයක් විදියට නැවත නැවත ඔබේ විඥානයේ පැලවෙනකොට ඒකට තල්ලුවක් දෙනවා. ඒ තමයි යාගේ නව කර්මය. නව කර්මයක් විදියට Tamanගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දූෂණය වෙලා නම්, ඒ දූෂණය වෙච්ච ක්‍රියාකාරකම් පදනම් කරගෙන, ඒකට අපි භවය කියලා කියන්නේ, එතන විපාක පිණිස කර්ම හැදෙනවා. ඒක වෙන්නේ කය හරහා, වචනය හරහා, මනස හරහා. ඒකට විශාල තල්ලුවක් හම්බ වෙනවා. ඒ විදියට පින්වත්නි, භවයක් හැදුනොත්, විපාක පිණිස කර්ම හැදුනොත්, විපාක පිණිස කර්ම හැදිච්ච තැන භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදුනොත් එතන ඒ විපාක පිණිස හැදිච්ච කර්මයට අනුව ජාතිය පහළ වෙනවා. ඒක නිරේ වෙන්න පුළුවන්. ඒක ප්‍රේත ලෝකෙ වෙන්න පුළුවන්. ඒක සතර අපාය වෙන්න පුළුවන්. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන්. එහෙමනම් අපි හොඳට මතක තියාගන්න ඕන එක දෙයක්. මොකද්ද? තමන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දූෂණය වුණොත් එයාගේ සීලයේ අනුග්‍රහයයි කඩා වැටෙන්නේ. සීලයෙන් ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් තමයි නිවන කරා පැමිණෙන්නේ. සීලය ගැන තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා වාචාව තුල, සම්මා ආජීවය තුල, සම්මා කම්මන්තය තුල, මේ සියල්ල තුල කතා කළේ සීලයයි. බුදුරජාණන් වහන්සේ සීලයේ වශයෙන් පංචශීලයේ අභිභවා කියපු පැහැදිලි කිරීමක් කරා නම් ඒ දස කුසල් සීලයයි. දස කුසලයේ තුල ශක්තිමත් වීමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. පංචශීලයේ සමකාලීන භාරතීය ඉගැන්වීමක් විදියට තිබුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ කියවීමක් නෙමෙයි. ඒක ඉතා හොඳ දැනුම් පද්ධතියක් සහ ඉතා වැදගත් ශික්ෂාකාමි වැඩපිළිවෙලක් නිසා මුළු බෞද්ධ සමාජයේටම භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ බව හැබෑව. නමුත් බුදු කෙනෙක්ගේ බුදුසිතේම උපන් සීලයක් තියනවා නම් ඒ තමයි දස කුසලය. දැන් මෙතන දස කුසලයේ නැති වුණොත් දස අකුසලයේ තමයි මෙතන කියන්නේ. කාය කර්ම දූෂණය වෙලා, වචී කර්ම දූෂණය වෙලා, මනෝ කර්ම දූෂණය වෙලා සොහොනක් වගේ යා, සොහොනක් වගේ. එතන මේ දූෂණය වෙච්ච තැනක තව දුරටත් පින්වත්නි, ඒ කර්ම සකස් වීම තුල එයාගේ ජීවිතය ඒකාන්ත වශයෙන් විපාක පිණිස කර්ම හැදිලා ජාතිය පහළ වෙලා තව දුරටත් ජරා මරණ ඇති වෙන විදියට සාංශාරික ජාලය සමග යා සමවදිනවා. බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් සසර වර්ණනා කරපු ශාස්ත්‍රුවරයෙක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා සොහොනක් බඳු පුද්ගලයෙක් වෙන්න එපා කියලා. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා, දුක්ගන්ධා
සොහොන කියන්නේ හරි දුර්ගන්ධයක්,

0: තියෙන තැනක්. ඒ වගේ දෙවැනි කාරණේ විදියට භාග්‍යතුන් වහන්සේ වදාරනවා, මේ බුද්ධ ශාසනයට ආපු ශ්‍රාවකයා තුල ඇතැම් පුද්ගලයෝ ඉන්නවා කියනවා. අපවිත්‍ර කාය කර්මත් තියෙනවා, වචී කර්මත් තියෙනවා, මනෝ කර්මත් තියෙනවා. ඒ සියලු ක්‍රියාකාරකම් අපවිත්‍ර වෙද්දී පින්වත්නි, ලාමක වූ අපකීර්තිය නම් වූ දුර්ගන්ධයයි පැතිරී යන්නේ. ඒ දුර්ගන්ධේ පැතිරී යනවා කියන්නේ ඒ පුද්ගලයා හරියට සුහුණ වගේ. ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සුගන්ධය හැටියට සීලේ සුගන්ධයයි. සිල්වත් භාවය තුලින් ඇතිවෙන සුගන්ධය භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ඒ සුගන්ධය විහිදුවමින් මුළු සාංසාරික ජාලයම නිමා කරනවා, සියලු කෙලෙසුන් පුච්චා දානවා. ඒ සියලු කෙලෙසුන් පුච්චා දානකොට හරියට හඳුන් කූරක් වගේ, හඳුන් කූරේ කළු කොටස් දැවිගෙන දැවිගෙන යනකොට සුසිල් සුවඳකුත් විහිදිලා අන්තිමටම පුංචි කූරු කෑල්ලක් ඉතුරු වෙනවා. ඒක හරියට රහතන් වහන්සේ වගේ. බලන්න, හඳුන් කූර අස්සිනුත් අපිට එහෙනම් නිවන ගැන දැනගන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. හඳුන් කූර පත්තු කරගත්තට පස්සේ ප්‍රඥාවෙන් මේ ජීවිතේ දල්ව ගත්තොත් බුද්ධ දේශනාව තුලින් ජීවිතේ කළු කොටස් පිච්චි පිච්චි යනවා. පිච්චි පිච්චි යනකොට සීලේ සුගන්ධයයි විහිදී යන්නේ. කළු කොටස් දැවිගෙන දැවිගෙන ගිහින් අතිරේක වශයෙන් සීලේ සුගන්ධයේද විහිදුවා. අවසානයේ පුංචි කූරු කෑල්ලක් ඉතිරි වෙනවා, කිසිවක් දැවෙන්න නැති රහතන් වහන්සේ වගේ. අන්න ඒ වගේ පින්වත්නි, දුසිල් දුගන්ධයේ විහිදුවමින් යන ලෝකේ සුසිල් සුගන්ධයේ ගැන බුදු කෙනෙක් මතු කළේ. හරියට සොහොන වගේ පුද්ගලයෙක් වෙන්න එපා. එහෙමනම් සොහොනේ දුර්ගන්ධය වගේ තමන්ගේ ජීවිතයේ දුර්ගන්ධය වළක්වන දේ තමයි පින්වත්නි ආර්යකාන්ත සීලය. ඒක ලෝකේ කිසිම මතවාදයක ඉගැන්වීමක පේන්නේ නැහැ. මේවා ගැන අතිරේක කාරණා බොහොමයි. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා හරියට සොහොනේ ස්වභාවයක් තියෙනවා, මේ බය සහිත තැන. කොයිතරම් අභිමානීන් ගියත් 12 වෙනකොට සොහනක් මැද තනියෙන් කට්ට කරවලේ හිටියොත් බය කියන එක තමන් පසුපස්ස ලුහු බඳිනවා. එතකොට මේ බය කියන එක සොහනේ පවතින දෙයක්. බොහෝ බය සහිතයි. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා, සුපේසල සබ්‍රක්මචාරින් වහන්සේලගේ ඇසුර දුරු කළොත් ඒ පුද්ගලයා බිය සහිතයි කියනවා. හරියට අමු සොහනේ බිය සහිත බව වගේ. මොකද සත්පුරුෂයා මගහැරුණොත් සත්පුරුෂයා මගහැරිච්ච තැනක බොහෝ විට සතර අපායට වැටෙන්න ඉඩකඩ වැඩි. කදිම නිදර්ශනයේ දේවදත්ත භික්ෂුව, කදිම නිදර්ශනයේ කෝකාලික භික්ෂුව, සත්පුරුෂ ඇසුර මගහැරුණා, සබ්‍රක්මචාරී ඇසුර මගහැරුණා, ධර්මයට හිස නමාගෙන හිටපු ජීවිතේ මගහැරුණා. බිය සහිතයි. කුමක්ද? කොහේ යයිද? කුමන තැනක උපදීද? හිතාගන්න බෑ. හැබැයි සබ්‍රක්මචාරීන් වහන්සේ නමක් ධර්මීය ඇසුරක් තිබ්බොත් එයා දැනගන්නවා, මා තුල තියෙන සීලය මම සුගතිය ගෙනියනවා, මා තුල පවතින සතිය මාව සුගතිය ගෙනියනවා, මා තුල බුදුරජාණන්සේ කෙරෙහි පැහැදුණු පැහැදිල්ල මාව සුගතිය ගෙනියනවා. මොකද භාග්‍යවතුන් වහන්සේම වදාරා, යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. මහණෙනි, යමෙක් බුදුන් සරණ ගියොත් එයා අපායට වැටෙන්නේ නැහැ. පහාය මානුසන්දේහං දේවකායන් පරිපූර්ණෙස්සන්ති. එයාගේ කය බිඳෙනකොට දිව්‍ය කයයි සම්පූර්ණ කරන්නේ කියලා බුදුරජාණන්සේ වදාලා. එතකොට එයා දැනගන්නවා තමන්ට අභිමානයක්, ප්‍රවේශමක්, සුරක්ෂිතකමක් තියනවා කියලා. ඒක ගේට්ටුවකින් CCTV කැමරා පද්ධතියකින් හදාගන්න ආරක්ෂාවකට වඩා මහ බලවත් ආරක්ෂාවක්. දැන් සුපේසල සබ්‍රක්මචාරින් වහන්සේලාගේ කල්යාණ මිත්‍ර ඇසුරක් නැති වුණොත් එමෙයාට හරි බිය සහිතයි කියනවා. දැන් සමහරට සොහනට යනකොට කෙනෙක් හිතනවා, නෑ අපි නම් බය නෑ, අපි ඕන දෙයකට ලෑස්ති කියලා. නම් සොහනට ගිහින් රෑ 12 වෙලා මධ්‍යම රාත්‍රියේ එනකොට පින්වත්නි හිත තැති ගන්නවා. අන්න ඒ වගේ සමහරට තරුණ කාලේ තරුණ ජවයත් එක්ක ඒවා කියනවා. ජීවිතේ සන්ධ්‍යාවට යනකොට හරි බයයි. කොහේ යයිද? මොනවා වෙයිද? ළඟදී මැරුණට පස්සේ මගේ ජීවිතේ කොහොම විවෘත වෙයිද කියලා බය ඇති වෙනවා. හරියට සොහන වගේ. හතරවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා, සොහොනේ පවතින ආදීනවයක් දරුණු අමනුෂ්‍යයන්ට ආවාසයක් කිව්වා. වාලාණං අමනුස්සාණං ආවාසෝ. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා, හරියට මේ අමු සොහොනක වාසය කරන පුද්ගලයෙක් වගේ බුදුරජාණන් වහන්සේ වදාලා, තමන් වගේම පිරිහුණු පුද්ගලයන් සමග තමයි පිරිහිච්ච කෙනෙකුට වාසය කරන්න වෙන්නේ. ඒකට අපේ ගමේ කතාවෙන් කියන්නේ එක අත්තේ වහන්න එක කුරුල්ලු කියලා. අන්න ඒ වගේ පිරිහිච්ච පුද්ගලයෙකුට පිරිහිච්ච ඇසුරක්මයි තියෙන්නේ. සත්පුරුෂ ඇසුරකට එනවා කියන්නේ යා බොහොම සිහියෙන් යෝනිසෝ මනසිකාරින් ඇති කරගත්ත වීරියේ ප්‍රතිලාභයක්. භාගතුන් වහන්සේම වදාලා එක්තරා වෙලාවක සාරිපුත්තයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා පිණ්ඩපාතේ වඩිනකොට ඒ දිහා බලලා ඒක පෙන්නලා බුදුරජාණන් වහන්සේ මතක් කළා, මහණෙනි ඔය සාරිපුත්තත් එක්ක යන ඔක්කොම හොඳට ධර්මයේ දන්න අය. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සමග ස්වාමීන් වහන්සේලා කීප නමක් ගිජ්ජකූට පර්වතේ සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි ඔය මොග්ගල්ලානෙක් යන ඔක්කොම දෙනා වහන්සේ හොඳට ඉරුදිය තියන අය. ඒ වගේම පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ වටේ හාමුදුරුවෝ ටිකක් නිතර නිතර කැරකි කැරකි ඉන්නවා නම් උන්වහන්සේ වදාළ ඔය හැමෝම දිවැසට කැමති අය, ඒ වගේම දිවැස්ලාභීන්. උපාලි මහරහතන් වහන්සේ පෙන්නලා මතක් කළා, ඔය උපාලි යම් විදියකද ඒ වගේම ඔය සියලු දෙනාම හොඳට විනය දන්න අය. දේවදත්ත භික්ෂුව වටේ කැරකි කැරකි හිටිය අය පෙන්නලා කිව්වා, මහණෙනි ඔය දේවදත්ත වගේම ඔය ඔක්කොම පාපී භික්ෂූන් කිව්වා. සත්පුරුෂය අසත්පුරුෂය හොයාගන්න බැරි අය කිව්වා. දැන් බලන්න අපිට මේ කාරණාවලින් එක දෙයක් පේනවා. මොකද්ද පේන්නේ? පින්වත්නි තමා වගේම පිරිහිච්ච පුද්ගලයන්ගේ ඇසුර තිබ්බොත් එහෙම ඒක හරියට බුදුරජාන් වහන්සේ මතක් කරනවා බිය සහිතයි කියලා. බිය සහිතයි කියනවා. එතකොට ඒ බිය සහිත ඇසුර නිසාම දරුණු අමනුෂ්‍යයන්ට ආවාසයක් කියනවා. එතකොට දරුණු අමනුෂ්‍යයන්ට ආවාසයක් වගේ කියනවා අසත්පුරුෂයාට මෙයා ආවාසයක් කියනවා. අසත්පුරුෂයාගේ භජනයට මෙයා ආවාසයක් කියනවා. අසත්පුරුෂයාගේ භජනයට ආවාසයක් වෙන්න එපා කියනවා. එහෙම වුණොත් හරියට සොහන වගේ කියනවා. සොහන වගේ දරුණු අමනුෂ්‍යයන්ට ආවාසයක් වුණා වගේ තමන්ගේ ජීවිතේ අසත්පුරුෂයාට වාසභූමියක් කරන්න එපා කියනවා. මේකේ අන්තිම කාරණේ තමයි බුදුරජාන් වහන්සේ වදාලා සොහනේ ස්වභාවයක් තියෙනවා. බහුනෝ ජනස්ස ආරෝධනා, බොහෝ ජනයාගේ ආරෝධනා සහිතයි. හැඬීම්, වැළපීම්, පපුවට අද්දිකෙන් ගහගන්න ඒවා, ඕවා තමයි සොහනේ තියෙන්නේ. බොහෝ මිනිසුන් වැළපෙනවා, බොහෝ මිනිසුන් සිහි නැතුව වැටෙනවා සොහනේ, බොහෝ මිනිසුන් කඩා වැටෙන තැනක්. මිනිසු hina වෙලා අත්වැල් බැඳගෙන සතුටෙන් සිප වැළඳ ගන්න තැනක් නෙමෙයි සොහන කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ තමන්ගේ ජීවිතයේ සොහන බඳු ස්වභාවයකට පත් කරගන්න එපා කියනවා. සමහර උදවිය ඉන්නවලු මේ සුපේසල ධර්මදර විනේදර සබ්‍රක්‍මචාරීන් වහන්සේලා දැකගත්තට පස්සේ හිතෙනවලු අනේ අපට උනේ විශාල යහපතක්, අපිට කලින් මොන තරම් අයහපතක් වුණාද. දැන් සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් කරා නුවණැති ගුරුවරයෙක් කරා ධර්මයේ ඇසුර හම්බ වුණාම තමයි යාට තේරෙන්නේ කලින් ගත කරපු ජීවිතේ මොන තරම් දුක් සහිත එකක්ද. අනේ අපිට උනේ අයහපතක්මයි, එබඳු පුද්ගලයන්ගේ වාසය නිසා මම පිරිහුණා. නමුත් දැන් ධර්ම මාර්ගයට ආවහම, ධර්මයේ ඇසුර පැත්තට ආවහම යාට තේරෙනවා අනේ මේ ඇසුර මොන තරම් යහපතක්ද, මොන තරම් යහපතක්ද. මේ ඇසුර නිසා මගේ කඳුළු මට පියදා ගන්න පුළුවන්, මට හඬන්න දෙයක් නැහැ, මට මේ සත්පුරුෂ ඇසුර නිසා මට යහපතක්මයි වෙන්නේ කියලා සොහොනක් බඳු පුද්ගල භාවයෙන් අයින් වෙන්න කියනවා. හැබැයි බුදුරජාණන් මෙතනදී අපිට ප්‍රකටව මතු කරනවා මේ බොහෝ ජනයාගේ වැළපීම් සහිත තැනක් වගේ සුපේසල සබ්‍රක්‍මචාරීන් වහන්සේලා දැකගත්තට පස්සේ අහෝ අපට උනේ දුකකි, අපි මෙබඳු පුද්ගලයන් සමග වසන්නෙමුයිද කියලා පෙර ජීවිතයේ ගැන වැළපීම් දුක් සෝසුසුම් හෙලීම් එක්ක තමයි ගත වෙන්නේ කියනවා. ඒ කියන්නේ මේකේ හකුලලා ඔබට කිව්වොත් පෙර ගත කරපු ජීවිතයේ පසුතැවෙන්න වෙන දේවල් මේ වෙලාවේ කරන්න එපා. කෙලෙස් වලින් හිතට දූෂණය වෙන්න දෙන්න එපා. රාගයට තමන්ගේ හිත වනසන්න දෙන්න එපා. ద్వේෂයට වනසන්න දෙන්න එපා. මෝහයට වනසන්න දෙන්න එපා. කෙලෙස් වටේ, කර්ම වටේ හදන්න එපා. ඒක හදාගත්තොත්, කෙලෙස් වලට විවෘත වුණොත්, කෙලෙස් එක්ක ගනුදෙනු කළොත් යම් දවසක ධර්මය ඇහෙනකොට ඔබ කඩා වැටෙයි. අනේ අපිට මේ බඳු විදියේ ජීවිතයකට කලින් එන්න බැරි වුණා නේද කියලා දුක් වෙන්න වෙයි. නමුත් බුදුරජාණන්සේ අපට වදාළේ මේ වෙලාවේ සැනසෙන්නයි. අර එක පුද්ගලයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ ඔබ වහන්සේ මට ඉච්ඡාසී කියන පරියායෙන් බණ කියන්න එපා. කලින් මෙහෙම වුණා, කලින් මෙහෙම වුණා, ඔය වගේ කතා එපා. මට ඕන තරම් ඔහොම කතා අහන්න ලැබිලා තියෙනවා. ඉති භවිස්සති, මෙසේ වන්නේ කියලා මට කියන්නත් එපා. අනාගතයට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා මට අනාගතයේ වෙන දේවල් ගැන ලයිස්තුවක් ඕනත් නැහැ. අතීතේ වෙච්ච දේවල් ගැන මට අවශ්‍යත් නැහැ. ඔබ වහන්සේට පුළුවන්ද මට මේ වෙලාවේ නිවෙන විදිය කියන්න? අනේ මට කරුණාවෙන් මේ වෙලාවේ මට නිවෙන්න උදව් කරන්න. මේ වෙලාවේ හිත හදාගන්න උදව් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්නෝ මේ මොහොතේ දුක ගැට ගැහෙන විදිය කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටිලා සරණ ගියා. ස්ථාවර වුණා. සෝතාපන්න වුණා. එමනම් අතීත ජීවිතේ කොයිතරම් පසුතැවෙන කෙනෙකුට වුණත් මේ ධර්මයේ මේ වෙලාවේ නැගිටින්න පුළුවන්. නමුත් මේ හිත ඔබව පෙළන්න පුළුවන්. අහෝ මේ විදිය ජීවිතයක් මට තිබ්බා නේද කියලා. ඒ විදියට අතීතයේ ගැන හිතලා පසු නොතැවෙන ශ්‍රාවක භාවයක් හදාගන්නයි අපි උනන්දු වෙන්න ඕන. හරියට බොහෝ ජනයාගේ වැළපීම් සහිත තැනක් වගේ සොහොන ඔබේ ජීවිතයේ අමු සොහොනක් බඳු තැනක් කරගන්න එපා. මිනිස්සු වැළපෙන්නේ සොහොනට ඇවිල්ලා අනේ අතීතයේ මේ විදියට හිටියා, මේ විදියට උදව් කළා, අපි මේ විදියට ගනුදෙනු කළා කියලා අතීත ජීවිතේ කිය කිය නේද? අන්න ඒ වගේ අතීත ජීවිතයේ තිබ්බ වැරදි සිදුරු අඩුපාඩුකම් කිය කිය මේ මොහොතේ වැළපෙන ජීවිතයක් නම් තියාගන්න එපා. ධර්මයත් එක්ක මේ වෙලාවේ නැගිටින්න, ධර්මයත් එක්ක මේ වෙලාවේ සැතපෙන්න, ධර්මයත් එක්ක අවදි වෙන්න. අවදි වෙලා හිතන්න අද නැගිට්ටේ අවබෝධය හදාගන්නමයි. අද දවස මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අල්ප මාත්‍රයක හෝ කර්මස්ථානයක් මුණ ගැහිවා කියලා බලවත් අදිෂ්ඨානයක් තියාගන්න. එතකොට මේ ලෝකේ අත්දකින හැම තැනකින්ම ඔබට නිවන සම්බන්ධ කමඨහනක් මුණ ගැහිවි. ඔබ හැම දිනාටම මේ බොහෝම සරලව සීවතිකාදීනව සූත්‍රයේ අංගුත්තර නිකායේ ඒ සූත්‍රයේ ඇසුරෙන් දේශනා කරපු දේශනාව ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතිනිවන පුතුපනේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසලේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: එලවරාත්‍රී 10යි ලක්කඩ අහගෙන ඉන්නේ. ඔය ජීවිතේ හීන හැබැයි කරගන්න. ඔයා අද ලොටරි ටිකට් එකක් NLB ලොටරි ටිකට් එකක් ගන්න ඇති. මිලදී ගන්න ඇති. ඉතින් ඒ හීන හැබැයි කරගන්න. ඔයාට කොච්චර මහන්සි වෙන්න ඕනද කියන එක ඔයාගේ වාසනාවත් එක්ක ටිකක් උරගා බලන්න. එහෙනම් අහමු මේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය NLB.
1: වාසනාව අපි හැමෝම විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වාසනාව වෙනුවෙන් එක් පියවරක් තිබ්බේ ලොතරැයිපත් ගොන්නක් මිලදී අරගෙන ඔබ. අන්නේ විශ්වාසයේ බලාපොරොත්තුව නිසාම අදත් අපි සූදානම් වාසනාවේ සුබ අඩ හොරාවෙන් ඔබව දිනවන්න. ඒ වගේම ඔබ දන්නවා සෑම ඉරිදා දිනකම ඔබට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ හිමි වෙන බව. මේ මතක් කරන්නේ ඒ ගැන. සෑම ඉරිදා දිනකම දිනුම් මදින NLB ඡය සහ ධන නිදානය ලොතරැයිපත් තුලින් සන්ඩේ බෝනස් සංඛ්‍ය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් පාරිභෝගික ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අලවි නියෝජිත සහ අලවි සහායක ඔබට මේ ලොතරැයිපත් තුලින් හිමිවන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දින අලවි කරන අනිකුත් ලොතරැයිපත් තුලනොත් අමතර ප්‍රතිලාභ හිමි වෙනවා. අද මේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක බන්දුල අබේරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරි AAT නිල්මිණි මෙනවිය. එහෙනම් අදත් මුලින්ම දිනුම් අදිනවා NLB ඡය. ජීවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් මහන්සි වෙන ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 513 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක 4679. අපේ ශ්‍රම්බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම්බලකායට සුභ සාධනීය සලසන ශ්‍රම වාසනාර මුදල වෙනුවෙන් රජයේ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන ඔබේ මලොත්‍රායේ NLB ජය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාග ලබින් 245 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today selected English letters M and the winning numbers are 4, 6, 7 and 9.
1: NLB ඡයලොතරැයෙන් රුපියල් 105 බැගින් දිනා ගන්න ඡයග්‍රාහකින් දෙදෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා ජේ ගජේන්ද්‍රන් තිරුනෙල්වේලි, ආර් ක්‍රිෂ්ණ රූබන් වෛරව පුලියන්කුලම් අලෙවි නියෝජිතයා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඡයග්‍රාහකින් 35 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දැතුළු අද සමස්ත ඡයග්‍රාහකින් 74,368 දෙනෙකු අතරේ රුපියල් 68,50,080 මුදලක් අපි බෙදා දුන්නා. තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1554 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය මකර. පළමු වාසනාවන්ත අංකය අංක 14, දෙවන අංකය අංක 54, තුන්වෙනි අංකය අංක 59, සිව්වන අංකය අංක 26. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයි මේ වර්ෂයට සුප්‍රිතයාගි 7ක් අපි ඔබට ලබා දීලා තියෙනවා.
2: Today selected zodiac sign is Capricorn and the winning numbers are 14, 54, 59 and 26.
1: හඳහන ලොතරැයෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාග ලාභයක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත ඔබට අලෙවි කළා BA සුනිල් ප්‍රේමරත්න මාකොළාල විනියෝජිත. ඔහු දැතුළු අද සමස්ත ජයග්‍රාහකින් 1,31,667 දෙනෙකු අතරේ රුපියල් 9,26,460 මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම. රුපියල් 47,57,512 මුදලක්. සම්දිනම ඔබට ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. සම්දිනම ජයනියත ගොවිසෙත 4,487 වෙනි දිනුම් වාරය දැන් අපි ආරම්භ කරනවා. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය I. පළමු ජයග්‍රහී අංකය අංක 5. දෙවන ජයග්‍රහී අංකය අංක 13. තුන්වෙනි අංකය අංක 11. සිව්වන අංකය අංක 7. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරි තෑගි දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 55 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා.
2: Today selected English letters I and the winning numbers are 5, 13, 11 and 7.
1: ගොවිසෙත ලොතරැයෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාග ලාභයක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත ඔබට අලෙවි කළා කපිල ජයකොඩි මහරගම අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකයන් 6 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයන්. RD අධිකාරම් මතුගම, SHN උදේනි රාජගිරිය, WA චන්ද්‍රපාල මහව, PAJ රාජකරුණා අනුරාධපුර, ලීලානි අල්විස් යන්තම් පලාව, රුවන් ගුණවර්ධන නුගේගොඩ. ඔන්ඩ ඇතුළුවද සමස්ත ජයග්‍රහකින් 1,25,55 දෙනෙකු අතරේ රුපියල් 1,08,56,280 මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ ගොවිසත ලොතරැයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරිතයාගේ වටිනාකම. රුපියල් 7,21,45,494,36 මුදලක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැය. සුබ දවසක් ලොතරැය දැන් අලුත් උනා, පහසු උනා, තෑගි වැඩි උනා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. මේ තෑගි වැඩි උන නවතම තෑගි රටාව තුළින් සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට මුදලින් රුපියල් 50,000ක්, ඒ වගේම ප්‍රවර්ධන තෑගි අංකය ඔබ ගල්ප ගත්තොත් මුදලින් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 361 වෙන දිනුම් වාරය. සුබ ලග්න සංකේතය කන්‍යා. පළමු සුභ අංකය අංක 63. දෙවන සුභ අංකය අංක 45. තුන්වෙනි සුභ අංකය අංක 65. ප්‍රවර්තන ත්‍යාගාංකය 3,855. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයෙන් මේ වර්ෂයට රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 243 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today's selected zodiac sign is Virgo and the winning numbers are 63, 45 and 65.
1: සුබ දවසක් ලොතරැයෙන් රුපියල් 50,000කින් දිනාගන්න ජයග්‍රහකයන් 8 දෙනෙක් අද බිහි වෙනවා. ඒ වගේම රුපියල් 25,000කින් දිනාගන්න ජයග්‍රහකයන් 39 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් ඇතුළු අද සමස්ත ජයග්‍රහකයන් 1,06,509 දෙනෙකු අතරේ රුපියල් 7,60,620 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි උන, තෑගි වැඩි උන, තවත් ලොතරැයිපත් 4කින් ඔබව දිනවන්න අචල සමග රුෂාන්ත ප්‍රියා සූදානම්.
2: මීළඟට මෙගා පව. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දෙමින් ඉතා ජනප්‍රිය වුණු මෙගා පව ලොතරැයියෙන් දැන් මෙගා සුපිරි තෑගියේ ලෙස රුපියල් කෝටි 29කට වඩා වැඩි සුපිරි තෑගියක් දිනා ගන්න ඔබට පුළුවන්. ඔබේ හින සැබෑ කරන මෙගා පව වාසනාවන්ත 2593 වන දිනුම් වාරය අද ග්‍රෑන්ඩ් සුපිරි තෑගියේ ලෙස ඔබට මේ දකින සුපිරි මෝටර රථය ඔබේම කරගන්න ඕන අඩත් පුළුවන්. ඔබව දිනවන වාසනාවන්ත මෙගා පව දිනුම් වාරයට අපි දැන් එහෙනම් යමු. Z ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. මෙගා පව අද සුපිරි අංකය අංක 7, අංක 25 පරම ජයග්‍රහී අංකය අංක 39, දෙවන ඔබට වාසනාව ගෙනාවේ අංක 61 තුන්වන ජයග්‍රහී අංකය අංක 20 අවසාන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 52 දෙනෙක් බිහි කරලා අවසන්.
1: Today's English letter is EZ. Super number is 7 and the winning numbers are 25, 39, 61 and 20.
2: කවදත් වසනාවන්තයන් අතරින් ජයග්‍රහකින් රටට හඳුන්වා දෙන වසනාවන්ත තැන NLB චාතික ජයවරණේ. මොකද හිතන්නේ අද මෙගා පව ලොතරැයියේ පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් ඒ සුපිරි ත්‍යාගයේ ඔබ දිනාගත්තා. මේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලිවි කළා කටුගස්තොට අලිවි නියෝජිත ප්‍රේමන් ප්‍රිය ධර්මසේන. මේ වසනාවන්ත මෙගා පව ලොතරැයියෙන් අපි මේ වසරට බිහි කරන පස්වන සුපිරි ත්‍යාගලාභියා NLB අපි සමස්තයක් ලෙස 25 වන සුපිරි ත්‍යාගලාභියා මේ බිහි කරන්නේ. ඔන්න ඔබට සුබ පැතුම් NLB අපෙන්. මෙගා පව වසනාව එහෙම නතර වෙන්නේ රුපියල් 102කුත් ඔබ අද දිනාගත්තේ. වසනාවන්ත ලොතරැයිපත අලිවි කළා කුණ්ඩසාලේ අලිවි නියෝජිත ධම්මික අමරසිංහ. සුපිරි ත්‍යාගලාභියා සමග සමස්ත ජයග්‍රහකයන් 1,20,913 දෙනෙක් අතර රුපියල් 1,71,18,80 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. මේ අද වගේ නිසකවම දිනනාත දැවැන්ත සුපිරි ත්‍යාගි ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය යළි යළි තහවුරු කරන මෙගා පව ලොතරැයියේ හෙට මෙගා සුපිරි ත්‍යාගයේ රුපියල් 29,76,42,206ක් හෙට පව සුපිරි ත්‍යාගයේ දිනාගන්නේ ඔබ වෙන්න පුළුවන් රුපියල් කෝටියක්, හෙට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. කවදත් ඔබට මදි නොකියන්න මුදල් තෑගි දෙන NLB අපි රුපියල් කෝටි 8කට වඩා වැඩි ධන නිධානයක් ඔබේ කරන්න දැන් සෝදානම්. ජාතික මහදන සම්පත ධන නිධානය වසනාවන්ත 2275 වන මේ දිනුම් වාරේ ඉංග්‍රීසි අක්ෂරයේ N. පළමු අංකය අංක 6, දෙවන අංකය අංක 45, තුන්වන ජයග්‍රහී අංකය අංක 35, අවසාන අංකය අංක 30. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභියෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 32 දෙනෙක් දෙලක්ෂපතියන් Today's English letter is N and the winning numbers are 6, 45, 35 and 30.
3: Vasanavanta Dannidaniya Ada 2275 වන දිනම් වාරින් සමස්ත ජයග්‍රහකීන් 90581 දෙනෙක් අතර රුපියල් 49,85,880ක මුදලක් අපි බෙදා දුන්නා. මතකයි නෙමින් පෙරත් රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතයාගේ ඔබට ලබා දුන් දන්නිදානේ. හිට සුපිරිතයාගේ රුපියල් කෝටි 9කට වඩා වැඩි රුපියල් 9,74,943.92ක්.
2: රුෂා, ලොතරැයියක් මිලදී ගන්න ඕනම කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම සිහිනය තමයි සුපිරි තෑග දිනා ගන්නවා කියන එක. ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත වාසනාවන්ත 6245 වන අද දිනුම් වාරේ එහෙනම් සුපිරි තෑග ඔබට හිමි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මතකයි රුපියල් කෝටි 2කට වඩා වැඩි අද සුපිරි තෑගේ අපි එහෙනම් යමු දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරයේ Q ජයග්‍රහී අංක 223.4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පතරතරය යන අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 10 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභින් 211 දෙනෙක්, ලක්ෂපතියන් 3819 දෙනෙක් බිහි කළ අවසන්.
1: Today's English letter is Q and the winning numbers are 2, 2, 3, 9, 0 and 4.
2: රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්ත අද ඒ වසනාවන්ත ලොතරැප්පත අලවිකලා අරලගංවිල අලවි නියෝජිත පියල් සිරිමල්වත්ත මහජන සම්පත ලොතරැයියෙන් ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100,000 දිනා ගන්න ඔබට පුළුවන්. අද වසනාවන්තයේ 18 දෙනෙක් රුපියල් 100,000 දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් WW ප්‍රේමවති පුතුවිල්, TH චන්ද්‍රතිලක පහල කළුගමුව, රංගන ආර්යදාස නාරම්මල, ගමගේ වජිර මැද කොළඹ, යු විජය කුමාර් කල්වියන් කාඩු, තමින්ද කුමාර ආනමඩුව, හපුආරච් විජයරත්න රම්බෑව, SA විමලසිරි මීගොඩ, LP චන්ද්‍රිකා පල්ලිවෙල, DHS ගාමිණී රත්මලාන, ආනන්ද රත්නසිරි කලවාන, K රසමනෝහරන් උදයාර්කට්ටු, S රොසාන්තන් ආර්යම්පති, දමිර් ක්‍රිෂාන්ත ආණියම්බලම, රොහන් තෙන්නකොන් බොල්හැගල, MS විජේසූරිය ඇහැලියගොඩ, නිලංක ප්‍රේමරත්න ඇහැලියගොඩ සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් වසනාවන්තෙක් බිහි වුණා. අද සමස්ත ජයග්‍රාහකින් 258,885 දෙනෙක් අතර රුපියල් 2,06,98,800ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පතක් මිලදී ගන්න ඔබට අපි වෙන් කරන සුපිරි ත්‍යාගය රුපියල් 2,18,66,32ක්. අද වියදමට අදම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනව ගෙනව දිනුම් වාරය 820 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් මුදල් තෑගි ඔබ දිනා ගන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරයේ Q ජයග්‍රහී අංක 3,9.4. අද සම්පත draw 820. Today's English letter is Q and the winning numbers are 3,9,0,4. රුපියල් 250,000 බැගින් වසනවන්තෙන් 2 දෙනෙක් දිනා ගත්තා. එළතරේපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් PH චන්ද්‍රපාල බලංගොඩ, MA වීරසිරි සූර්යවැව. වසනවන්තෙන් 49 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනා ගත්තා. අද දිනුම් වාරෙන් වසනවන්තෙන් අතර රුපියල් 1,15,62,160ක මුදලක් බෙදා දුන්නා. ඔව්, මෙගා පවර් ලොතරැයියේ පවර් සුපිරි ත්‍යාගය ඔබ දිනා ගත්තනේ. ඒ ඔබත් සමග අද සමස්ත ජයග්‍රහකීන් 928,566 දෙනෙක් අතර රුපියල් 8,98,58,360ක දැවැන්ත මුදලක් බෙදා දීලයි අපි අදට සමුගන්නේ. හිටත් වෙනවා ඔබට වාසනාව අරගෙන මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය. NLB

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥාචත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරි පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसूर ट्रेडिशन आवर देश ज्ञान वहन से गंपुल मीथलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणेश कुमारे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරා.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකතුමා.

සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

පිනසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සැලසන හේන්ද පැමිණෙන අනතුරු වලක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයින් සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුවප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැලේ